බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

කතා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පවතින බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරලීම සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා දිය හැක. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුවේ කොල්ලු පිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 02788-19741 බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-8168 ඇමතීමෙන් විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමින් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
1: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහෝදා
2: නෙත් FM ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
1: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
2: උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා තවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
1: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
2: අනුශාසකත්වය
1: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
2: බැතිබරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරටත් හිඳ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
1: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
1: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
2: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
1: මාධ්‍ය සත්කාරය නෙත් FM නෙත් FM
2: බැතිබරදායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
6: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය.
7: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තින රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල.
8: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල.
9: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
10: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
11: කවදත් අලුත් ක

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. අප සමිධානන් වහන්සේ පිළිබඳ තවත් අපූරු සිද්ධියකට මං ඔබව අරගෙන යනවා. මෙනුන් වහන්සේ යෙරිකෝවට ලංවෙද්දී යෙරිකෝවේ තාප්පේ ගාව ඉන්න බාතිමියුස් කෑමොර දෙනවා, දාවිද්ගේ පුත්‍රයාණනි මට මාගේ පෙනීම දෙන්න. මේ සිද්ධිය හරි බරපතල සිද්ධියක්. බා දාවිද් හෙබ්‍රෙව් භාෂාවෙන් කියන්නේ දාවිද්ගේ පුතා. ඒ අන්වර්ථ නාමයක්. අන්වර්ථ නාමය මෂියා. තැනන් වහන්සේට මෂියා කියන්නේ දෙවියන් වහන්සේ ගැලුම් කරවානන් වහන්සේ යැයි තේරුම් දෙන නාම පදේ. නොහොත් ගැලුම් කරවානන් වහන්සේට අන්ද බාතිමියුස් අදහනවා තමන් සිඟා කන තැනින් නැගිට උතුරු සළුව විසිකොට සමිධානන් වහන්සේව මුළුමනින් අයිති කරගෙන සුවය තමන්ට ලැබූ බව අදහා සුවය ලබනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔහු සමිධානන් වහන්සේව අනුගමනය කිරීමයි. මගේ ආදරණීය දරුවෙනි, There is no magic in Christianity. ක්‍රිස්තියානිය ඇතුලේ මැජික් නෑ. ඔබට සුවය වෙන්න ලබන්න ඕන නම් ඔබ කරන්න ඕන එක දෙයයි, මහා මනස්ථාපනයෙන් උන්වහන්සේව ස්වාමියාණන් හැටියට පිළිගැනීම පමණයි. අපි හෙබ්‍රෙව් භාෂාවෙන් කියනවා හමෂියාහ යේෂුවහ නසාර නාසරෙද්දී ජේසුන් වහන්සේ මාගේ ස්වාමියානෝය. බාතිමියුස් කිව්ව පරිද්දෙන්ම ඔබටත් ආරාධනා කරනවා උන්වහන්සේව ඔබේ ජීවිතයේ ස්වාමියාණන් ලෙස බාරගන්න, පිළිගන්න. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරියනි, අද උදේ වරුවේ ඉඳලා රාත්‍රි නිින්දට යනකොට අපි සෑම කෙනෙක්ම කල්පනා කළ යුතුයි මම අද කළේ මොකද්ද කියලා. උමර් රලියල්ලාහ් තුමාණන් වන වියතානන් පැවසුවා, ඔබවම විමසා ගන්න, ඔබව දෙවියන් විමසන්නට පෙර ඔබම ඔබ විමසා ගන්න. මම අද මොකද්ද කළේ? එක්කෙනෙක් උදව් කළාද? දෙමව්පියන්ට මොනාහරි උදව් උපකාරයක් කළාද? මම අද කළපු වැරද්ද මොකද්ද? මගේ මොනාහරි පවක් සිද්ධ වෙලා තියෙනවද? මගේ සේවා කාලය තුලදී මම රැකී රක්ෂා කරන ස්ථානයේ හැම දෙයක්ම සාර්ථකව කළාද? නැත්නම් කාව හරි රැවට්ටුවාද? බොරුවක් කිව්වද? මේ කියන සෑම දෙයක්ම කල්පනා කළ යුතුයි. රැට නිින්දට යන්නට පෙර මේ දේ අපි කළොත්, ඉටුකළොත් අනිත් දවස යහපත් දවසක් කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. හේතුව මම අද දිනයේදී කරපු වැරදි මට දන්නවා. ඒ වැරදි මට හෙට නිවැරදි කර ගැනීමට මට හැකියාවක් තිබෙනවා. මම යම් පාපයක් අද කළා නම් ඒ පාපයෙන් බැහැරවන්නට මට පුළුවන්කමක් තිබෙනවා. මම අද යහපත් දෙයක් කළා නම් තවත් යහපත් දේවල් කීපයක් අනිත් දවසට කරන්නට මට හැකියාව ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම තමන් ගැන විමසිය යුතුයි. මම කවුද? මම කළේ මොකද්ද? කරපු පින මොකද්ද? කරපු පව මොකද්ද කියන එක අපි විමසා ගත යුතුයි. එමගින් අපිට අපගේ සෑම දිනයක්ම සාර්ථක දිනයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා දෙවියන් වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මෙන් ඔබේ දිවියට

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි
2: ඔයා මේ අහගෙන ඉන්නේ

රකිමු වවමු පණපුදා. මේ ලස්සන ලංකාව, මේ ලස්සන ලෝකය, අපි අපි අපිව රැකගත්තොත්, අපි අපි අපි ළඟ තියෙන හැම දෙයක්ම ලස්සනට වවා ගත්තොත් කොච්චර පණක් අපිටම දෙන්න පුළුවන්ද? කොච්චර පණක් මේ ලංකාවට දෙන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ ලස්සනම ලස්සන දවසක් ඉරිත දවස අද ජූලි 26 වෙනිදා හැමෝම නෙතෆෙම් කලබල පැංච වැඩසටහනට ගොඩාක් ආදරෙන් පිළිගන්නේ. ඉතින් නෙතෆෙම් කලබල පැංච අහගෙන අපේ පුංචි පැටව් හැමෝ මේ වගේම පැටව් විතරක් නෙමෙයි අම්මල තාත්තලත් මේ වෙලාවට උදේට දැන් ඉරිත දවස කියලා නෑ. ඉතින් ගොඩක් ගෙවල් වල උදෙන්ම නැගිටිනවා. ඊට පස්සේ වැඩ ටික පටන් ගන්නවා. එක එක රාජකාරී තියෙනවනේ. දැන් අද දහම් පාසල් දවසක්නේ. උදේම අපේ පොඩ්ඩු ටික නැෂනල් ඇඳගෙන ළමා සාරි ටික ඇඳගෙන නේද ලස්සන්ට සුදට සුදේ දහම් පාසලට යන විදිය අම්ම තාත්තා විඳිනව මම දැකලා තියෙනවනේ. ඉතින් එහෙම තමයි මේ හැමදේම ජීවිතේට ලස්සන ආලෝකයක්. මේ හැමදේම ජීවිතය වවා ගන්න පුළුවන්, හැඩ කරගන්න පුළුවන් ලස්සන දෙයක්. වවමු කියන එකෙන් මම අදහස් කරගන්නේ අපි ළඟ තියෙනවා ගොඩාක් දේවල් වවා ගන්න නේද පුතේ? කොච්චර දේවල් තියෙනවද දැන් බලන්න. ඔන්න පුතා දහම් පාසලට ගිහිල්ලා අද මොනවද ඉගෙන ගන්නෙ? ලොකු ස්වාමීන් වහන්සේ මගේ පුතාට මොනවද අද කියලා දෙන්නේ? හා වෙනදට මොනවද කියලා දෙන්නේ? පොඩි ස්වාමීන් වහන්සේලා අපේ දුවදරුවන්ට දහම් පාසලට ගියාම කොච්චර ලස්සන දේවල් කියා දෙනවදනේ? ඒ විතරක් නෙමෙයි, ඒ ගුරුවරු දහම් පාසලට උගන්වන්නේ එන ආදරණීය ගුරු මඩොල් කොච්චර දේවල් දරුවන්ට ලං කරනවද නේද? ඉතින් ඒ දේවල් තමයි අපි වවන්න ඕන. අපිට කියලා දෙනේ යහපත් දේවල්. පොතපත විතරක්ම නෙවෙයිනේ අපි වවා ගන්න ඕන, ඒ දේවලුත් වවා ගන්න ඕන. එතකොට තමයි ලස්සනට අපිට ලොකු ගහක් හදාගන්න පුළුවන් වෙන්නේ. ලස්සනට ඒ ගහ හැදුනට පස්සේ හරිම ලස්සන මල් පිපෙනවානේ, හරිම ලස්සන පළතාවක් හැදෙනවානේ. ඉතින් එහෙම ලස්සන පරපුරක් බිහි කරන්න නේද අපි මේ ගොඩාක් දේවල් එකතු කරන්නේ ජීවිතේට. ඉතින් පුතේ හොඳට වවා ගන්න, තමන් ළඟ තියෙන ලස්සන දේවල් හොඳට වවා ගන්න. අම්මල තාතලටත් මේ දේ එහෙම්මම තමයි. ලස්සන දේවල් තියෙනවා නේ අම්මේ ඔයා ළඟ, තාත්තේ ඔයා ළඟත්. ඉතින් ඒ ශක්තිය ධෛර්යය හොඳට වවා ගන්න.

මේ විදිහට දවස පටන් ගත්තාම මේකෙ ලොකු වෙනසක් තේනවා නේද? අපේ රටට, දැයට, ජාතියට මේ හැම දෙයකම ආශිර්වාද එකතු කරගෙන රටට දැයට ඒ ආශිර්වාදය අපිත් දෙන්න ඕනේනේ. ඒ ආශිර්වාදය අපිත් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයකින් දවස පටන් ගත්තාම හරිම සුබයි, හරිම ආශිර්වාදාත්මක දවසක් වෙනවා. ඉතින් මගේ ආදරණීය තුවේ පුතේ, සියලුම ආශිර්වාද ලබා ගන්න බලන්න එතකොට තියෙන වෙනස කොහොමද කියලා මෙන්න මේ සින්දුවත් අහලා මුළු ගෙදරම සද්ද වැඩි කරගෙන, ඉන්න තැන සද්ද වැඩි කරගෙන හැම ආශිර්වාදයක්ම ඔයාගෙම කරගන්න. අම්මේ තාත්තේ, දැන් හැමදේම ලස්සන කරගන්න, සුබ කරගන්න. ඔන්න ගන්නකෝ මේ ආශිර්වාදය.

0: උදැසන 6යි විනාඩි 15යි වෙලාව නැත් FM කලබල පැංචහගෙන ඉන්න වෙලාව උදේ 8 වෙනකම් අහගෙන ඉන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා අපිට කරන්න බෙදා ගන්න දැනුම සතුට විනෝදයේ මේ හැමදේම පැංචගේ පැංචිගේ හොරතල් කතා ඒ දෙන්න කියන දැනුමට එකතු කරගන්න පුළුවන් දේවල් කොච්චරනම් තියෙනවද ඒ ඔක්කොම අහන්න උදේ 8 වෙනකම් ඉන්න උදේ 6:45ට අපි ඉන්නෙත් උදැසන ප්‍රවෘත්ති තහන්න ඕන එහෙනම් ටග්ගාල විරාමයක් කරගෙන එනවා ඔහොමම ඉන්න හොම්මම ඉන්න
1: ඉරු කිරණයි කිචපිචියයි දාංගලේ හුරු බුහුටි
2: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා
3: FM 95 FM 94.8 NetFM
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036. දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
8: ඔව් මන් දන්නවා. TravelNet.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112 863 363 0766 716 3672.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: WDRK ජයලත් බුරුළු කැටිය ඌරගස් මංගලන්දි 2018 මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්දේ ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේක කිව්වා මේ සෙවණකල හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
8: කතා කරන්න 0777 300 940.
10: ලෝතුරු තම්සක නොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා
8: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
10: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
8: උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිර ප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
10: අසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
8: අනුශාසකත්වය
10: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
8: බැතිබර දායකත්වය
10: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: FM 95 FM 94.8 Net FM
11: කලබල කලබල කලබල කලබල කලබල පැංචා

0: සුරේෂ් මාමගේ කතාව අහන්න යන්නේ. ඔහොමම ඉන්න ඕන. තව ටිකක් සද්ද වැඩි කරගෙන සුරේෂ් මාමගේ කතාව අහන්නකෝ බලන්න.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
2: අයිබෝන් සුබ ඉරිදාවක් වේවා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ලස්සනව දවසක් වෙන්න කියලා නේද? ඔව් ලස්සන දවස්නේ අපිට උදා වෙන්න ඕනේ. ඒ ලස්සන දවස් තව ලස්සන කරගන්න නම් වා පරිස්සමින් ඉන්නත් ඕනේ. පිරිසුදුකම හැමදාම පුළුවන් නම් බලන්න ඕනේ. එහෙම නැත්තම් සතියන්තේ අනිවාර්යෙන් බලන්න ඕනේ. වටපිටාව ගැන සෝදිසියෙන් ඉන්න ඕනේ. ගේ දොර ගැන සෝදිසියෙන් ඉන්න ඕනේ. එතකොට යන එන තැන්වල මං අර කිව්වේ රැඳෙන තැන්වල වතුර පිරිසිදුව රැඳෙන්න දෙන්න හොඳ නැහැ. ඒවා යන්න දෙන්න ඕනි නේද? හා ඒ හැම වැඩ කටයුත්තක්ම කරගෙන මගේ රත්තරන් දූල පුතාලා පරිස්සමෙන් ඉන්න ඕනේ. රජතුමා හරියට රට පරිස්සම් කරනවා වගේ අනාගතය ගැන හිතලා වැඩ කරනවා වගේ. දැන් මොකද වෙන්නේ? රජතුමාට දැන් ඕනිකම තියෙනවා බුද්ධ ශාසනය යළි නගා සිටවන්න. එතකොට රජතුමාට මේ සම්බන්ධව මාර්ගෝපදේශයක් ඕනි කරලා තියෙනවානේ. කාගෙන්ද ඕනි කරලා තියෙන්නේ? මහා සංඝරත්නයෙන්. හැබැයි ඒකට උවමනා කරන දේවල් කරගන්න නම් බුදු දහම තවත් ඉහළට ගන්න ඕනි. ඒක නිසා මොකද කරේ රාමඤ්ඤ දේශය, ඒ කියන්නේ අපි දැන් හඳුන්වන්නේ මියන්මාර් කියලානේ. එතකොට අනුරත් රජුමත් එක්ක මොකද කරේ? ඔව් මෙන්න මේ උපසම්පදා කර්මය නැවත ලංකාවේ ඇති කරන්න මොකද කරේ රජතුමත් එක්ක කතා බහ කරගත්තා. එතකොට දැන් කියන විදිහට අපි මියන්මාරයත් එක්ක එකතු වුණා, අත්වැල් බැනගත්තා. මොකද මියන්මාරය කියලා කියන්නේ බෞද්ධ රටක්නේ. ඒ නිසා ඒ අනුග්‍රහය අපේ රජතුමාට නිරන්තරයෙන්ම ලැබුණා. ඒක නිසා ආපහු පුළුවන් වුණා බුදුදහම වෙනුවෙන් උපසම්පදා කර්මය ඇති කරන්න. ඊට පස්සේ දැන් ඔන්න උපසම්පදා කර්මය සිද්ධ වුණාම දැන් පුළුවන් වෙනවා බෞද්ධ දර්ශනයට අනුව මේ හැම දෙයක්ම කරගෙන යන්න. තව එක දෙයක් තිබුණා. මොකද්ද? මේ අහන්න.
3: එසේ මහරජතුමනි, දළදා වහන්සේ රැකගත යුතුමයි.
4: එසේනම් මෙහි ආරක්ෂාකාරීව දළදා වහන්සේ වඩා හිඳුවීමු දෙසා මාලිගයක් සැකසිය යුතුයි. වහා ඊට ස්ථානයක් සකස් කරමු.
3: එහෙමයි. අවසර රජතුමනි.
2: රත්තරන් දුවේ පුතේ, පොළොන්නරුවේ මොකද කරේ පුලතිසි පුරවරේ දළදා වහන්සේ උදෙසා ලස්සන මාලිගාවක් තැනුවා. දළදාව ආරක්ෂා කිරීම තමයි ඈත අතීතයේ ඉඳලා රජතුමාගේ තියෙන ආරක්ෂාව, රැකවරණය, ආඩ්‍ය වගේම ශ්‍රේෂ්ඨත්වය. මේ රජ කෙනෙක් ඉන්නවා කියන්නේ නම් රජතුමා සතුව තමයි දළදා වහන්සේ පවතින ඕනේ. අදත් පොළොන්නරුවේ නටබුන් අතර මෙන්න මේ දළදා මාලිගාවේ ශේෂ දකින්න පුළුවන්. ඒ තමයි අටදාගේ කියලා කියන්නේ මගේ රත්තරන් දුවේ පුතේ. පොළොන්නරුවේ ගිහිල්ලා ඔයා අටදාගේ බලනවා කියන්නේ ඒ තමයි පොළොන්නරු යුගයේදී දළදා මාලිගාව ආරක්ෂිතව වැඩවිසූ ස්ථානය. දැන් මේ විදිහට තව තව ගොඩාක් ආගමික සේවාවල් රජතුමා කරන්න ගත්තා. මේවා කියලා නිම කරන්න බැරි තරම් බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට සහ චිර පැවැත්ම වෙනුවෙන් තමයි මේ රජතුමා මේ දේවල් කරන්න ගත්තේ. රජතුමාත් එක්ක එතකොට මොකද වුනේ? බුද්ධ ශාසනයට ලැබි හැමෝම එකතු වෙන්න ගත්තා. යුද්ධෙට ආපු වගේම තරුණයෝ එකතු වෙන්න ගත්තා බුද්ධ ශාසනයත් එක්ක එකතු වෙන්න. හැමෝම භික්ෂූන් වහන්සේලා වෙන්න කැමති වෙන්න ගත්තා. ඊට පස්සේ ඔවුන්ගේ උපසම්පදා කර්මය සිද්ධ කරන්න ගත්තා. දැන් එතකොට බුද්ධාලම්බන ප්‍රීතියෙන් මිනිස්සුන්ගේ හිත් රට වටේම සැනසිලිදායක සුබදායක වාතාවරණයක් එන්න පටන් ගත්තා. ඒ අතර මේ අහන්නකෝ.
3: එසේ මහරජතුමනි, මායයට මූලික වන්නම්.
2: මොකද්ද ඊළඟ වැඩේ? ඒකත් ඉතාම හොඳ වැඩක්. එතකොට මූලික වෙනවා කියලා කිව්වි බුදල්නවා. මොකක් සම්බන්ධව වෙන්න පුළුවන්ද? මං කියනවා ඒ ගැන ලැබෙන සතියේ එන්න ඕනේ. කතාව අහන්න පරිස්සමෙන් ඉන්න ඕනේ. නිවාඩුවත් ලස්සනට ගෙවන්න පුළුවන් විදියට සැලසුම් කරගන්න ඕනේ ඉස්කෝලේ වැඩත් එක්කම. එහෙනම් මං ගිහිල්ලා ඉන්නම්. හැමෝටම ආදරෙයි. සුබ සතියක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයා
2: ලස්සනට ගෙවන්න පුළුවන් විදියට සැලසුම් කරගන්න ඕනේ ඉස්කෝලේ වැඩත් එක්කම. එනවන් ගිහිල්ලෙන්නම් හැමෝටම ආදරෙයි සුබ සතියක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ

නෙතෆෙම් කලබල පැංචා උදේ 6යි විනාඩි 30යි 0711යි 95යි 95යි 95 ඔයාලගේ WhatsApp අංකෙට ඉක්මන් කරන්න ඉක්මන් කරන්න එවන්න බලන්න දැන් කරපු ලස්සන නිර්මාණ ලස්සන දේවල් විභාගත් තියෙන සති දෙක තුන තමයි මේ ගෙවෙන්නේ නේද? ආ වාර විභාග ශිෂ්‍යත්වයේ ළඟයි උසස් පෙළ. එතකොට සාමාන්‍ය පෙළ දැන් ඔන්න මේ දවස්වල ඇඩ්මිෂන් එහෙම ඒ කටයුතු සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ හැම දෙයක් එකම ඔගොල්ලෝ කරපු ලස්සන දේවලුත් බලන්න ආසයිනේ. ඊට පස්සේ ඉතින් නෙතෆෙම් කලබල පැංච නිර්මාණ පිටුවෙන් දවසේ තෑග දිනා ගන්න පුළුවන්. ඉක්මන් කරමු. අම්මා තාත්තා ඔන්න උදව් කරන්න දරුව කරපු ලස්සන දේවල් ෆොටෝස් විදිහට වීඩියෝස් විදිහට අපිට ඕන විදිහකට එවන්න පුළුවන් අපේ WhatsApp අංකයට. ඉතින් මේක ඕනම දෙයක් වෙන්නත් පුළුවන්. දරුවන්ගේ ලස්සන ඉදිරිපත් කිරීමක් ඔය ෆෝන් එකේම අරගෙන එක එක ලස්සන හරි දේවල් චූටි පැටව් කරනවා නේද? ඒ දේවල් වෙන්නත් පුළුවන්. දවසේ ටැග් ඔන්න ඔයාට පුතේ.

0: Rebel Adventure. උදැස්න 6 විනාඩි 34යි.
1: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
3: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Martina Rhino Premier roofing sheet Petrister Sandhal 1396 amatanna
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.

0: HSBC පවසරේ SLIC Life ජීවිත රක්ෂණ උපයමයන් තේමිරුණ. දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life. බියකමින් මවකමින්.
1: ඇයි sugar කියලා මූණෙල්ලගෙන? සෙවන කල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
2: හොඳම මිලට ක්වොලිටි එක 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
3: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි චැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
4: ත්‍රීවිල් එකට තෙල් ටික ගහන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට ඇමතුවා. මේ රුපියල් 5000 එයා දුන්නේ.
5: පාට හතේ පැය තුනේ සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
6: FM 95 FM 94.8 Net FM
1: උදස්සන 6:37 කලබල පැංච වෙලාව. දැන් මොකද පුතේ අපි උදේම කරේ? හැම ආශිර්වාදයක්ම අපි දීලා අපිත් ආශිර්වාදේ විදිහටම ලබා ගත්තා. කොහොමද? හා හරියටම හරි. අපි අපේ රටට දැයට ලොකු ආශිර්වාදයක් දුන්නා. ඊට පස්සේ රටින් දැයින් අපි ලොකු ආශිර්වාදයක් ලබා ගත්තා නේද? එහෙම පටන් ගත්තාම ලොකු වෙනසක් දැනුණනේ. හානේ ඇඟට හිතට ලොකු ශක්තියක් ආව නේද? එහෙම තමයි. හැමදාම උදේම අන්න ඒ විදිහට දවස පටන් ගත්තාම හරිම ලස්සන වෙනවා දවසම. දැන් හෙට ඉඳලා පටන් ගන්න අලුත් සතියක්නේ. අද කලබල පැංච අහලා දහම් පාසල් ගිහිල්ලා තියෙන වැඩ ටික කරලා විභාගෙට ලෑස්ති වෙලා හෙට ඉඳලා අලුත් සතියකට යන්නේ. ඉතින් ඒ සතිය සුබ කරගන්න අද අපි මේ විදිහට වැඩ ටික පටන් ගමු. එන්නකෝ මේ පැත්තට.

0: FM කලබල පැංචා.
1: දොයි හත්සේ කොළහයි අනු පහයි අනු පහයි අනු පහ වට්සැප් පංකය තව වෙලා තියෙනවා එවන් නිවන්න. ඔන්න දැම්මට පේනවා ලස්සන ලස්සන දේවල් අපේ චුටි දුවල පුතා එවල තියෙන අපේ වට්සැප් පංකෙට. අම්ම තාත උදව් කරන්න ෆොටෝ විදිහට වීඩියෝ විදිහට දවාදරෝ කරපු ලස්සන දේවල් නෙතෙෆෙම් කලබල පැංච නිර්මාණ පිටුවට එවන්න. නිර්මාණ පිටුවේ දවසේ තෑක දිනාගන්න. උදස්සන 6:45ට අපි නෙත් ප්‍රවෘත්ති අහනවා. ඊට පස්සෙත් එනවා පැංචයි පැංචි එක්ක උදේ 8 වෙනකම්ම කලබල පැංචා.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් තමතන්න 0112 863 363 0776 716 3872.
0: විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 ජූලි 26 ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල බෙල්ලන්විල වෙඩිතැබීම කල්ලි ගැටුමක් බවට තොරතුරු. මියගේ කොස්මල්ලිගේ ඥාතියෙක් බඩෝවිට අසංක සහ සැන්ඩෝත් ගෑවෙයි. ජනපති මන්දිරවල පිටස්තරයන් නතර වෙලාද චෝදනාවට ජනපති මාධ්‍යංශයෙන් පිළිතුරු. උණ වැළඳුණු ළමයින් ගෙවල්වල තියාගන්න එපා. සෞඛ්‍යංශ නැවත අනතුරු අඟවයි. අද උණුසුම සිරුරට දරාගත නොහැකි තරම් වැඩි වෙයි. එලිමහනේ වැඩ කරන අයට දැනුම් දීමක්. මහේන්ද්‍ර පෙරේරා ලෝකයේ හොඳම නළුවා වෙයි.
0: Net News. The truth people trust.
3: බොර්ලස් ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීම සංවිධානාත්මක කල්ලි ගැටුමක් බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරෙනු අතර පසුව ඔහු මිය ගියා. මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්මල්ලිගේ ඥාතියෙක් බවට පොලිසිය සැක පල කරනවා. මේ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. බොර්ලස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ඒ පස්වරුවේ සිදු වෙඩිතැබීම තවත් සංවිධානාත්මක කල්ලි ගැටුමක් බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර පසුව ඔහු මිය ගියා. මෙලෙස මියගොස් ඇත්තේ 55 වියේ පසුවන්නෙක්. ඔහු අවන්හලක හිමිකරුවෙකු බවද කියවෙනවා. එසේ තිබේදී Net News වෙත ලැබුණු තොරතුරු වලින් කියවෙන්නේ මියගේ මෙම පුද්ගලයා මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස කුප්‍රකට කොස්මල්ලි නෙමෙත්තාගේ දුරින් ඥාතියෙකු බවයි. එය අනුවම ඥාතිත්වය නිසා කොස්මල්ලි පාර්ශ්වයට රිදවීම සඳහා වෙඩිතැබීම සිදුකර ඇතැයි සැකපල කරනවා. කොස්මල්ලි පාර්ශ්වයේ සමග කාලයක් තිස්සේ ගැටුම් ඇති කරගන්නා බඩෝවිට අසංක සහ සැන්ඩෝ පාර්ශ්වයේ විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවටයි සැක කෙරෙන්නේ. මීට පෙර ඉක්ොත් ඉරිදා දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී වෙඩිතැබීමක් සිදු වුණා. එහිදීද පුද්ගලයෙකු තුවාල ලැබූ අතර එලෙස තුවාල ලැබූ පුද්ගලයා සැන්ඩෝ නැමැත්තාගේ පියා බවයි පසුව කියවුනේ. බඩෝවිට අසංක සහ සැන්ඩෝ පාර්ශ්වයට රිදවීම සඳහා කොස්මල්ලි පාර්ශ්වයේ විසින් එම වෙඩිතැබීම මෙහෙයවූ බවටද සැක පල වුණා. ඒ අනුව ඊට පළිගැනීමක් ලෙස ඊයේ වෙඩිතැබීම සැලසුම් කර ඇති බවටයි සැක කෙරෙන්නේ. ඊයේ වෙඩිතැබීමේදී තුවාල ලැබූ පුද්ගලයා වෙඩිතැබීමට ඉලක් වන විට ඔහුගේ නිවාඩු නිකේතන ඉදිරිපිටයි රැඳී සිටියේ. ස්කූටි වර්ගයේ යතුරුපෙදයකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර ඇතැයිද මූලික විමර්ශනවලදී අනාවරණ වුණා. කෙසේ වෙතත් වෙඩිතැබීම සිදු කළ අය හෝ ඊට යොදාගත් ගිනි අවිය පිළිබඳ මේ දක්වා ප්‍රමාණවත් තොරතුරු ලැබී නැහැ. ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන්ගෙන නොමැති අතර ඒ පිළිබඳ ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. 2025 වර්ෂයේදී රටපුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 389ක් නවාතැන් අරන් යනමයෙන් පැලවී ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂකංශයේත් මාධ්‍ය සහ අනෙකුත් අංශවලත් නිලධාරීන් රාජකාරීමේ අවශ්‍යතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන්ගෙන තිබෙනවා. එහෙත් එම නිලධාරීන් කිසිවෙකුත් ජනාධිපති මන්දිරවල නවාතැන්ගෙන නොමැති බවයි ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කළේ. උනරෝගය වැළඳී ඇති ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මව්පියන් පියවර ගත යුතු බව සෞඛ්‍යංශ පවසනවා. එබැවින් තම දරුවන්ට උනරෝගය පවතින්නේ නම් ප්‍රමාද නොවී ළඟම රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කොළඹ රිජ්වයා රොයල් අමාරෝහලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
4: ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මේ සතිය වෙන විටත් අපිට රෝගීන්ගේ වාර්තා වීම තවදුරටත් සිදුවීම් පවතිනවා. රිජ්වයාරය ළමාරෝහලක් පසුගිය සතිය ගත්තොත් ඒ සෑම සතියකම රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයක් රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා කුඩා ළමුන් ඩෙංගු රෝගයට. ඒ අතරින් 4-1ක් පමණ, ඒ කියන්නේ රෝගීන් 12ක් 14ක් පමණ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලැබනවා. දැනට මං හිතන්නේ ඩෙංගු සම්බන්ධයෙන් රිජ්වයාරය ළමාරෝහලේ මරණ එකක් පමණයි වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම අපේ ජනතාවට මතක් කරන්න කැමතියි මගේ දුවා දරුවන් රිජ්වයාරය ළමාරෝහල් රැගෙන එන විට විශේෂයෙන්ම අපි සඳහන් කරනවා පැය 24කට වඩා උණ පවතිනෝ නම් ළමයින් වෛද්‍ය අවවාද සඳහා රැගෙන යන්න වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියන එක විශේෂයෙන්ම අපි මේ වෙලාවේ අවධාරණය කරනවා. ඒත් එක්කම අපිට වාර්තා වෙනවා ඉතාම අවාසනාවන්ත තත්වයන් රෝහල්ට එන එක ප්‍රමාද කරලා තියෙනවා. මේ විවිධ අද්භේත් සහ විවිධ විද්‍යාත්මක නොවන වෙනත් කටයුතු සඳහා කාලය නාස්ති කරලා. ඉතින් අපි හැමතිස්සෙම මතක් කරන්නේ ඔබගේ දරුවාට උණ තත්වය පැය 24කට වැඩි තියෙනවා නම් වෛද්‍ය අවවාද ලබා ගැනීම ඉතාම සුදුසුයි. ඒත් එක්කම වෛද්‍යවරයා තීරණය කරයි මේ දරුවා ඇතුළු කිරීමට අවශ්‍ය දෙයක් නැත්නම් බෙහෙත් ලබා දීලා ගෙදර යවලා එයාව නැවත ගෙන්නලා බලලා ඒ තත්ත්වය නිරීක්ෂණය කරලා කළමනාකරණය කරන්න පුළුවන්ද කියන එක.
3: එහිදී තවදුරටත් අදහස් දක්වූ කොළඹ රිජ්වයාරය ළමාරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා.
4: දරුවන්ට තමන්ගේ තිබෙන බොහෝ අමාරුකම් සහ ඒ රෝග ලක්ෂණ කියන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම කුඩා දරුවෝ වුණොත් අවුරුදු 3-4 අඩු කුඩා දරුවෙකුට තමන්ගේ අසනීප තත්ත්වයන් නිවැරදිව ප්‍රකාශ කරන්න තියෙන හැකියාවන් අඩුයි. ඒක නිසා මං හිතන්නේ වඩා සැලකිලිමත් වෙන්න ඕන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් එක්ක. උණ තිබෙනවා නම් ඒකයි අපි කියන්නේ පළවෙනි පැය 24න් එහාට උණ යනවා නම් විශේෂයෙන්ම වෛද්‍ය අවවාද ලබා ගැනීම සුදුසුයි. ගණට පොදුවේ අපිට වෛරස් සම්බන්ධ වුණ විදිහට ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයේ සහ ඊට අමතරව පසුගිය දිනවල තිබ්බා මෙනින්ජයිටිස් තත්ත්වයක් දිවයිනේ තැන්කීපයක. නමුත් ඒ තත්ත්වය දැන් බොහෝ දුරට පාලනය කරලා තියෙන්නේ. රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය ඉතාම අවමයි. ඒත් එක්කම අපිට වාර්තා වුණා හෑන්ඩ් මවුත් ෆුට් ඩිසීස් කියන රෝගය. ඒකත් දැනට ඒ වාර්තා වුණ රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. දැනට බහුලවම වාර්තා වෙන්නේ ඩෙංගු රෝගීන් සහ කුඩා ප්‍රමාණයක් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්.
3: උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරැඟුම් මධ්‍යස්ථානය විසින් අද දිනය සඳහා වළංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. එය අනුව නැගෙනහිර පළාතේ සහ යාපනය, කිල්නොච්චිය, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අද දිවා කාලයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට සිදුවේ හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවනැති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුල තනිකර දමා යාමෙන් වළකින ලෙසත් එම නිවේදනයෙහි සඳහන් වෙනවා. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලාපැහැති සැහැල්ලුඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදනයෙහි සඳහන්. මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවිකකරණ අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.
5: දිවෙන හරහා නිෂ්කටික මෝසම තමයි මේ දිනවල පවතින්නේ. කෙසේ නමුත් නිෂ්කටික මෝසමේ වැසි සහිත කාලු තත්ත්වයේ අඩුවීමක් තමයි මේ දවස්වල පවතින්නේ. මෙහි බලපෑමත් එක්ක විශේෂයෙන් ඔය උතුරු සහ නැගෙන පළාත්වල කර්මක වියලි කාලගුණ තත්ත්වයක් තියෙනවා. මේ නිසා විශේෂයෙන් අද දිනේ ගත්තොත් මඩකල්පුව දිස්ත්‍රික්කයේ අම්පාර සහ මොනරාගල වගේ දිස්ත්‍රික්කවල මිනිස්සුරට දැනෙන උෂ්ණත්වය, විශේෂයෙන් දිවා කාලයේදී මිනිස්සුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ මට්ටමක පැවතීමේ හැකියාව අද දිනේදී පවතිනවා. නිසා ඒ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් මතක් කරන්න කැමති. විශේෂයෙන් මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව, නොරාගල අම්පාරදාම ඒ වගේ මොන් බඩකල්ප දිස්ත්‍රික්කවල ජීවත් වෙන ජනතාව දිවා කාලයේදී ඔබ කය වේසා වැඩ කරනවා නම් විධිමිට විවේක ගන්න, ඒ වගේම හැකිතාක් ජලය පානය කරන්න කෙනෙක් විශේෂයෙන් මතක් කරනවා. ඔබ එලිමහනේ ගැවසෙනවා නම් සැහැල්ලු ඇඳුම් බඳින්න, ඒ වගේම කුඩා දරුවන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියන එකත්, ඒ වගේම කාලගුණ ගති පාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදනය ගැන අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් ඉල්ලා සිටිනවා.
6: ඉන්දියාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රල්හාද් ජෝෂි පත් කර තිබෙනවා. රටපුරා පැවති දෙවන්ත තරුණ හා ශිෂ්‍ය විරෝධතා හමුවේ ධර්මේන්ද්‍ර ප්‍රධාන් අධ්‍යාපන අමාත්‍ය දොරෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි මෙම පත්කිරීම සිදු කර තිබෙන්නේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරිය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රල්හාද් ජෝෂි මහතා දැනට උසුලන පාරිභෝගික කටයුතු, ආහාර හා පොදු බෙදාහැරීම් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවර දුරේට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමද ඉදිරියට ඉටු කරනු ඇත. මේ අතර ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය දොරෙන් ඉල්ලා සිටීමෙන් පසු සති පහක් පුරා කෙරුණු දෙවන්ත ජන අරගලය අවසන් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා. කොක්රොච් ජනතා පක්ෂය හෙවත් CJP විසින් මෙහෙවන ලද මෙම විරෝධතාව ඉන්දිය තරුණ තරුණියන්ගේ සහ සිසුන්ගේ බලවත් නොසන්සුන්තාව සහ විරෝධය ලොවටම හඬගා කී අවස්ථාවක්. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලාස්වීමත් සමග නවදිල්ලියේ ජන්තාර් මන්තර් විරෝධතා භූමියට රැස්ව සිටි දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් ජයග්‍රහලේ සමරමින් පීඩනය පිටකරන අයුරු දක්නට ලැබුණා. විභාග ප්‍රශ්නපත්‍ර පිටවීම්, අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු සහ රැකියා හිඟයට එරෙහිවයි මෙම විරෝධතාව ආරම්භ වුණේ. CJP අනු සැබෑ දේශපාලන පක්ෂයක් නොවන අතර එය AI තාක්ෂණය නිර්මාණය කළ කැරපොත්තකුගේ සංකේතයක් භාවිත කරමින් සමාජ මාධ්‍ය හරහා ආරම්භ වූ එකක්. ඉකුද්දා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් ගමන් කිරීමටද උත්සාහ කළ අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගැටුම් වලින් විරෝධතාකරුවන් සහ ආරක්ෂකංශ සමාජිකයන් රසක් තුවාල ලැබුව අතර 300කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කරනු බවයි කියවුනේ. තත්ත්වය දැඩි ලෙස පාලනයෙන් ගිලිහි යද්දී අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් තරුණ පරපුරේ අපේක්ෂාවන්ට ගරු කරමින් සහ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් තමා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. අමාත්‍යවරයාගේ ඉල්ලාස්වීමෙන් පසු අරගලයේ නිල වශයෙන් අවසන් කළද CJP සංවිධානයේ නායක අභිජිත් දීප්කේ ප්‍රකාශ කළේ විභාග ගැටලු නිසා සීදිවිනසාගත් සිසුන්ගේ පවුල්වලට සහ සහන සැලසීම, විරෝධතාකරුවන්ට පහර දුන් පොලිසි නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් සිය සටන වෙනත් මගකින් ඉදිරියට ගෙන යන බවයි. 2026 මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රවීණ රංගශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් වී තිබෙනවා. එරිවස්ටන් චිත්‍රපටයේ සාජන්ට් උදේසිරි ලෙස ඔහු දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වෙමින් මෙලෙස ජාත්‍යන්තර ඇගීමට ලක්වීම ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයටද ලැබුණු සුවිශේෂී ගෞරවයක් ලෙසයි සැලකෙන්නේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උල්ලේ බොක්සින් නිසාවේ පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ රවින්දු ජයනාත් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඒ සල්මන් දූපත් ක්‍රීඩක මකාන මැක්ස් පරාජයට පත් කරමින් තරඟ විනිසුරුවන්ගේ ඒකමතික තීරණයෙන් 5.0 ලෙසයි රවින්දු ජයනාත් මෙම ජයග්‍රහණය ලබා ගත්තේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උල්ල ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝවෙහිදී පැවැත්වෙනවා.
7: නෙත්
6: නිවුස් නිමාව. මෙලඟ නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
8: FM 95 FM 94.8 Net FM

0: බෝවන් කසුනි නැන්දේ මගේ ඔක්කොමලං යාළුවන්ටත්.
1: අයුබෝවන් අයුබෝවන් මගේ පැංචටයි පැංචිතයි. එ වගේම අපි වහගෙනින් අපේ දුවල පුතාල හැමෝම අම්මල තාතලොක්කෝම මේ වෙලාවට අහගෙන ඉන්නේ නේද?
2: ඔව්.
1: ඉතින් පැංචෝ
0: කසුනි නැන්දේ,
1: ඔව් පැංචෝ,
0: එදා අන්තිම ෆයිනල් වර්ල්ඩ් කප් එක තිබ්බනේ.
1: ඔව් ඔව්.
0: ඒකට මගේ නර්සරි හොඳම යාළුවා ආවා. අම්මයි තාත්තයි මල්ලි ළඟේ ආවා මගේ හොඳම යාළුවයි. ඊට පස්සේ කසුනන්දේ, ඊට පස්සේ මං සපෝට් කරේ ආජන්ටිනාවටනේ. ආජන්ටිනාව පැරදුනා.
1: ඔව්. ඉතින් ඊට පස්සේ මොකද දැන් කියන්නේ? මට තේරුන්නේ මොකද ඊට පස්සේ දැන් කියන්න හැදුවේ? මොකද්ද කියන්න හැදුවේ? අපි දන්නේ නේද පැංචි, පැංචට කියන්න ඕන මොකද්ද කියලානේ. මතක් කරලා කියනවද එහෙනම්? මතක් කරලා කියනවද?
0: නෑ මතකයි.
1: මොකද එහෙ නයිති කියන්න නෑ නීති. මොකද දැ කියන්න ඕන මගේ පැංචට?
2: ඒටික විතරයිද කියන්න ඕන?
0: නෑ තිය
1: කියන්න. ඉතින් මන
2: කියන්න
1: මොකත්
0: කටවාගෙනන්නේ
1: පැංච. මොකක්ද මොකක්ද දැ ආජෙන්ටිනාව පැරදුනයි තවට දුකයි කියලද කියන්න ඕනේ?
0: දුක වුණා මට. දුකේ
1: හැබැයි දෙවන ස්ථානයේ නීති. ඒගොල්ලන්ට දෙවන ස්ථානයේ නීති. එහෙමනේ අපි
0: ස්පාඤ්ඤේ තමයි
1: දිනුවේ.
0: ඒකයි බින්දුව දිනුවේ. ස්පාඤ්ඤේ
1: ලෝක ශූරතාව.
0: අන්තිම වෙනකොට ගෝල් එක ගහලා දිනුවා.
1: මේකනේ
0: මෙසේ පරාද.
1: දැන් අපි හිතන්න ඕන මෙහෙම, ශූරතාව ස්පාඤ්ඤ, එතකොට දෙවන ස්ථානය කියලා අපිට හිතන්න පුළුවන්. ආජන්ටිනා තුංගන ස්ථානය ඉංගලන්තය කියලා අපිට හිතන්න පුළුවන් නේ. එතකොට හරිනේ නේද? එතකොට පැරදුනා කියලා එන්නේ නැහනේ ඔළුවට. අන්න එහෙම හිතුවාම වැඩේ හරි. එන හරි දෙහනම් දැන් කියන්න ඕනේ එක කිව්ව නේද? අපි මේ පාපන්තු ගැන ගොඩා ගිය සතියත් කතා කරානේ.
0: තව අපි ග්‍රවුන්ඩ් ගියා, තාත්තගේ ග්‍රවුන්ඩ් ගියා. අපි සෙල්ලම් කරා.
1: තාත්තට ග්‍රවුන්ඩ් එකක් තියෙනවද?
2: පොලිස් ග්‍රවුන්ඩ් එක වැඩ කරන්නේ.
1: සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එක නේද?
0: අම්මත් එක්ක මං ඇවි දිව්වා. අපි බීම විව්වා.
1: ඔක්කොම කරා නේද? දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා.
0: අපි එක්සර්සයිස් කරා.
1: හරි, වෙරි ගුඩ්. ගොඩක් ඒව කළා තියෙනවා ඔන්න පැංචි. අපේ පැංච ක්‍රීඩා දේවල් වලට සම්බන්ධ, ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ දේවල් තමයි ඔන්න අපේ පැංච කරලා තියෙන්නේ පහුගිය දවස්වලනේ. දැන් අපි පාපන්තු ගැන කතා කරා, පහුගිය කාලේ ඉඳලා ක්‍රිකට් ගැන කතා කරා. දැන් ඔන්න උණුසුම ටික ටික වැඩි වෙලා තියෙනවානේ. අද දහවල හරිම උණුසුම් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. එළිය කරන දේවල් අඩු කරන්න, අවම කරන්න කියලා කියනවා නේද? දැන් ගොඩක් වෙලාවට ක්‍රීඩා කටයුතු වලදී ව්‍යායාම කරනකොට ගොඩාක් අපි එළි මහනෙනේ ඉන්නේ නේද? අවුවේ ගොඩක් ඉන්නවා. ඉතින් ඒ නිසා පරිස්සම් වෙන්න කියලා අද විශේෂයෙන්ම මේ උණුසුම් කාලගුණයත් එක්ක සුදු පාටට හුරු ඇඳුම්, සැහැල්ලු ඇඳුම් ඒවා අඳින්න කියලා අපිට උපදෙස් ලබා දෙනවා. ඉතින් අපි ඒ ගැන වැඩි අවධානයකින් මේ දවස්වල කටයුතු කරන්න ඕන. වැඩිපුර වතුර එහෙම බොන්න ඕන නේද පැංචි?
0: ඔව්.
1: කසුනන්ද, ඔව් පැංචෝ,
0: අපි ඉස්කෝලේ ගියා.
1: ගොඩක් වැඩ කරා නේද? ඉස්කෝලේ ගිහිල්ලා ගොඩක් ඉගෙන ගත්තා නේද? ඒකනේ.
0: ඉස්කෝලේ ගියා, ඉස්කෝලේ වැඩ කරා.
1: ගෙදර ගෙදර ඇවිල්ලා ඉස්කෝලෙන් දෙන වැඩ ටික හරියට කරලා තියෙනවා අපේ පැංචා. හරි, දැන් අපි පැංචෝ පැංචිට කියමුද කියන්නේ කියලා? මොනවද කියලා පැංචම කියන්නකො.
0: පැංචි, ඔයාගේ විස්තර කියන්නකො.
2: මම ඉස්කෝලේ ගියා. එතකොට අපිට සොයින් දුන්නා. මේ A4 පේපරෙන් අපි සව් කරා මේ ඉදි කට්ටේ. ඉදි කට්ටෙන් උච්චුට්ටක් කැණුණා අතෙන්.
1: හැබැයි පුරුදු වෙන්න ඕන නේව නේද? තුවාල කරගන්න නැතුව ඇනෙන්නේ නැතිව ඒක තමයි පුරුදු වෙන්නේ නේද?
2: ඔව්. ඊට පස්සේ අපි ස්කේලින් ඉගෙන ගත්තා. 1g, 100g.
1: බර. නේ. මිනුම් ක්‍රම ඉගෙනගෙන තියෙනවා. බලන්නක කොච්චර හොඳයිද? දැන් ওই ශිෂ්‍යත්වයට එහෙම තියෙනවා. මිනුම් ක්‍රම කියලා දෙන දැන් තාම පැංචටයි තේරෙන්නේ නැහැ. හැබැයි දැන් උණු ටික ටික ඉගෙන ගන්නවා. අර එක පැත්තකට තරාදී මේ ග්‍රෑම් මෙච්චරක් දාලා නේද? ඊට පස්සේ අනිත් පැත්තට මොනා හරි ලෙවලු හරි නේ ඒව දාලා
2: එක පැත්තක් මේ පහලට යන්න ඕනේ. එක පැත්තක් උඩට යන්න ඕනේ.
1: හෑ?
2: නෑ නෑ. හෙවි තියෙන ඒවා, හෙවි නැති ඒවා උඩටනේ යන්නේ.
1: ඔව් බර නැති ඒවා.
2: ඔව්. හෙ මොනා හරි අනික් එකට දැම්මොත් එහෙම ඒවා හෙවි වෙලා යටට යනවා. ඒකේ නම් මං කිව්වේ.
1: ඔව් ඊට පස්සේ අපි එක ගානට තරාදිය එක තැනකද එක සමතලයකට එන්න ඕන නේද?
2: ඔව්.
1: සමානව දෙපැත්තම තියෙන්න ඕන නේ?
2: ඔව්.
1: එතකන් ගානට පඩි දැන් අපි හිතමුකෝ කිලෝග්‍රෑම් එකක් තියෙන්නේ කියලා පඩිය. නේ?
2: ඔව්.
1: කිලෝග්‍රෑම් එකටම හරියන්න අනිත් පැත්ත තරාදිය තියෙන්න ඕන නේ? එතකොට තමයි සමාන වෙන්නේ.
2: ඔව්.
1: ඒවනේ ඉගෙන ගත්තේ.
2: ඔව්.
1: අන්න බලන්න කොච්චර හොඳ පාඩමක්ද ඉගෙනගෙන තියෙන්නේ.
2: අපි මොක්ටේල් එකක් හදුවා ඉස්කෝලේ. අපේ නම් හදුවේ වෝටර්මෙලන්. අනික අය හදුවේ ෆැෂන්, ලෙමන්, ඇපල්. එහෙම තමයි ඉතින් හදුවේ. අපිත් එහෙම තමයි හදුවේ. ඉස්සෙල්ලා අපි කියන්නන්ද කොහොමද දේව හදන්න කියලා.
1: හා කියන්න බලන්න.
2: බෝල් එකට දාලා ෆෘට්ස් ටිකක් ළඟ තියෙන ඒවා ඊට පස්සේ ඒව හොඳට තලා ගන්න ඕනේ. චොප් එකකින් හරි ස්පූන් එකකින් හරි මෙහෙම තලාගෙන හොඳට ඔව් හොඳට තලාගෙන අපි ග්ලාස් එකට දාන්න ඕනේ. අපි නම් ස්ප්‍රයිට් දැම්මේකට ඕනනම් වතුර ටිකකුත් දාන්න පුළුවන්. අපි නම් හද ස්ප්‍රයිට් ටිකක් දාලා ලෙමන් මට අතර දුන්නා.
1: ආ හරි දැන් හරියටම
2: නෑ බෝල් එකට මේ වෝටර්මෙලන් එක දානවා.
1: හරි
2: ඊට පස්සේ ලුණු අපිට ගම්බිරිස් වන්න කිව්වා. ගම්බිරිස් දැම්මේ නෑ. ලුණු විසිනි දාලා ලුණු නම් චුට්ටක් දාන්න ඕනේ. සීනි ටිකක් වැඩියෙන් දාන්න ඕනේ. ඊට පස්සේ ඒක තලලා තලාගෙන කෝප් එකකට දාලා ග්ලාස් එකකට දාලා ස්ප්‍රයිට් ටිකක් දාලා ලෙමන් දෙපැත්තට දාලා අපි නම් කෑලි කඩලා නෙවෙයි දැම්මේ. මිරිකුවෙත් නෑ අපි. නිකන් දැම්මා.
1: ඇතුළට.
2: ඔව්. ඊට පස්සේ මේ බටේ දාලා බිව්වා.
1: බිව්වා රසම රසයි. බලන්නකෝ දැන් උයන හාමිනේ වෙලා නේද? ජූස් හදන හාමිනේ වෙලා. හරි. කොහොඳයිනේ. දැන් ඕවා තමයි ඉගෙන ගත්තේ අපි පැංචි පහුගිය දවස්වල. හරි. දැන් අපි ගොඩක් දේවල් කතා කරා, ගොඩක් දේවල් ඉගෙන ගත්ත දේවල් කිව්වා නේද? දවස්
2: කසිනන්දේ මට ගාථා දෙකක් කියන්න තියෙනවා.
1: අපි කියමු. ගාථා දෙක කියමු. ඩිෂුම් මහලා. හොඳයිනේ. බලන්න කොච්චර දේවල් තියෙනවා දැන් ඔය ඔක්කොම අහන්න. යාළුවෝ හැමෝම වැඩිහිටියෝ හැම කෙනෙක්ම කියවෙනකන් ඉන්න ඕනද?
2: අට
1: වෙනකන් ඉන්න. දැන් වෙලා බුදේ 7:12. අපි දැන් දුරකථන අංක දෙක කියමු. කියන බලන්න බෙදා කියලා දෙන්න.
2: 1 2 55 33 8 3. යාළුවා අපිට කෝල් කරන්න. මේක හොඳට අහගෙන ඉන්න. 0711 95 95 95ට තමයි WhatsApp කරන්න ඕනේ. පැංච කියපු නම්බරේට තමයි කෝල් කරන්න ඕනේ. මං කියපු නම්බරේට තමයි වීඩියෝස්, ෆොටෝස්, එතකොට
1: මොනා හරි පණිවිඩයක්, මැසේජ් එකක් නේද?
2: ඔව්.
1: එතකොට චිත්‍ර හැම ෆොටෝස් විදිහට.
2: හැබැයි 0711 නම්බරයට කෝල් කරන්න නම් බෑ. පැංච කියපු නම්බරයට තමයි කෝල් කරන්නේ.
1: හරියටම හරි. ඉතින් මේ ඔක්කොම උදේ 8 වෙනකන් අහන්න පුළුවන්. You are a leader 2026 ඔන්න පටන් අරගෙන තියෙන පුතේ. දැන් මේ දවස්වල විභාග තියෙනවා. ඉස්කෝල හරිම කාර්ය බහුලයි මේ කාලේ. මම දන්නවා දැන් ශිෂ්‍යත්වයට සූදානම් වෙනවා එක පැත්තකින්. දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ ඇඩ්මිෂන් කටයුතු සිද්ධ වෙනවා නේද? අයදුම් පත්‍ර ඊට පස්සේ අපි හිතමු උසස් පෙළට සූදානම් වෙනවා අපේ දුවදරුවෝ. මේ ඔක්කොමත් එක්ක ඉස්කෝල අතිශය කාර්ය බහුල කාලයක් තමයි මේ ගත කරන්නේ. ඉතින් මේ කාලය ඇතුළත අපේ දුවල පුතාලට දැන් මේ පණිවිඩය ඇහෙනවා නම් විශේෂයෙන්ම ගුරුවරයෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් තමන්ගේ ඉස්කෝලෙට ළමුන් 2500ට වැඩි නම් ඉස්කෝලේ ඔන්න අපිට අයදුම් කරලා තියාගන්න. මොකද අපි දැන් ඉස්කෝල පහක් තමයි මේ අවුරුද්දට තෝරගන්නේ. ගොඩාක් අපිට ඉල්ලුම් තියෙනවා මේ ඉස්කෝලෙට එන්න, අනේ අපේ ඉස්කෝලෙටත් එන්න. මොකද අපි කාලයක් තිස්සේ යුආරලීට වැඩසටහන කරගෙන ආවා. ඉතින් කොවිඩ් වසංගතය නිසා තමයි අපි යුආරලීට නතර කරේ හදිස්සියෙම. හැබැයි දැන් ඔන්න ආපහු මේ ඉල්ලුමත් එක්ක ඒ කරපු ඉස්කෝලවලටත් අපිට එන්න කියලා තියෙනවා. බදුල්ල, මොනරාගල, එතකොට පුත්තලම, මේ හැම තැනම. ඉතින් මේ හැම ඉස්කෝලෙකටම යන්න අපි තාසයි ගිහිල්ලා නායකත්ව පුහුණු කඳවුර. මේක වෙනම වැඩක්. ඉතින් සෞන්දර්යාත්මක පැත්තක් එක පැත්තකින් තියෙනවා. දරුවෙක්ට සංවේදනා ඉඳලා හැම දේම දරුවන්ට කියලා දෙන හරිම ලස්සන දෙයක් තමයි මේ යුආරලීට නායකත්ව පුහුණු කඳවුර කියලා කියන්නේ. ඉතින් ඔන්න අපහු කියනවා නම් දැන් මම අංක දෙකක් කියනවා. හරිද? එක අංකයක් තමයි ඔගලන්ට මේ රචකතාව කියලා දෙන සුරේෂ් මාමා ඉන්නේ. සුරේෂ් මාමාගේ අංකය. සුරේෂ් මාමට කතා කරන්න පුළුවන්. සුරේෂ් මාමට කතා කරලා දැම්මම ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ගැන කියලා ලියාපදිංචි කරගෙන ඉන්න. එතකොට සුරේෂ් මාමා කියයි මොකද්ද කරන්න ඕනේ කියලා. මෙන්න සුරේෂ් මාමාගේ අංකය. 0.77 27.74 182. ආපහු කියනවා 0.77 27.74 182. ඉතින් මේ අහගෙන ඉන්න ඕනම කෙනෙක්ට, සමහර විට දැන් අපි හිතමුකෝ පාසල් සංවර්ධන සමිතියේ වග කිව යුතු නිලයක් දරන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. ඉතින් ඔයාටත් පුළුවන් මේක වෙනුවෙන්, දරුව වෙනුවෙන් කතා කරන්න. මේක ශිෂ්‍ය නායක කඳවුරක්. ලෝකයට, ලංකාවට හොඳ නායක පරපුරක් බිහි කරන්න තමයි අපේක්ෂා කරන්නේ. කතා කරලා බලන්නකෝ. හරි, එහෙනම් අපි දැන් ඩිෂුම් ඩිෂුම් මහමුනේ.
2: හා
1: කෝ දෙන ආදරෙන් කියන්න බලන්න ඒගොල්ලන්ට එන්න කියලා.
2: ඩිෂුම් ඩිෂුම් මෙන්න.
3: ඕ, ඒ කියන්නේ දැන් අපි අනිත් අයට උදව් කරනවා වගේම පරිස්සම් වෙලා ජීවත් වෙලා සිද්ධ වෙනවා.
4: හරියටම හරි.
3: ඔයාම කියන්නක පුරපුරු. දැන් අපි මොකද කරන්නේ?
4: මේ නිකි මන් දන්න ඔය කියන ගුරුනාංශ ඉන්නවා කියන පැත්ත. ඉතින් ඒ පැත්තට ගිහින් එයා ඉන්නවද කියලා අපි හොයලා බලමු. හා, එහෙම නැත්නම් ඊට පස්සේ වෙන්න දේ ගැන හොයා ගන්න ඕනේ. කොතැනකින් හරි මුලක් හොයා ගන්න ඕනනේ. ඔව්, මියාව්. ඔය කොහෙද ගස් දිහා බලන්නේ? ගස් මුල් නෙමෙයි, මුලම ආරම්භය ගැන.
3: ඔන්න ඉතින් මට යන්න කියලා ඔයා නාන පටන් ගත්තා. ඇත්තටම ඔච්චර නාන්නේ මොකටද පුරුපුරු?
4: පුෂෙකුණාම නාන්නේ පෙහොඳ පිරිසිඳට ඉන්න ඕනේ. එතකොට තමයි එන්නේ හොඳ පූස් අදහස්. පූස් අදහස් නෙමෙයි පූස් අදහස් හොඳේ අඥාව.
3: හරි, එහෙනම් එහෙමවත් බලමුකෝ.
4: බලමුකෝ.
5: දිෂ්මා, ඔන්න අපි දැන් දොර ගාවටම ආවා.
6: හරි, මං එහෙනම් දොරට ගිහින් තනි වන්නද?
5: අම්මේ, තමුන්ගේ මොලේ හොඳ නැත්ද? මොලේ හිමින් සීලේ කතා කරලා බලන්න ඕන. සද්ද කරන්න එපා. මේ ගුරුනාන්සේ අපි ඇතුළට එන්නද?
6: ඇතුළ ඉන්න ලොක්ක, අපි ඉක්මනට ඇතුළට යමු. ඇතුළේ
5: මේ කලබල නැතුව ඉන්නවා ඩිෂුමා. මම ඇතුළට ගිහිල්ලා තත්ති බලලා තමුන්ට කතා කරන්න. මෙතනට වෙලා ඉන්න. හරි,
6: මං තනියෙන් එළියේ.
5: ඇයි, මෙතන තමුන් ඔගිලින කවුරුවත් එන්නේ
6: නැහැ.
5: ඔන්න ඔතනට වෙලා ඉන්නවා. හොඳට කන් දීගෙන ඉන්නවා. මං කතා කරපු ගමන් වීරය වගේ සුටුස් ගාල ඇතුළට එන්න ඕන. හරි.
6: ඇයි ඇයි ඇයි ඇයි ඒ මොකද වීරයා වගේ?
5: ඇත්තම් මනුස්සයෝ කැඳබීල වගේ තමන් ආවොත් එහෙම අපිට වැඩක් බාර දෙයිද?
6: ඔව් නේද? හරි හරි ලොක්ක කියන දේත් ඔයයි.
4: මේ පැලේට කියන්නේ කුප්ප මේනියා.
3: අනේ මේ පුරුපුරු ඔය මොන මේනියාවත් ඔයා දැම්මනම් හදාගන්න එපා හරිද?
4: අයියෝ හනේ මොන පූස් කර්මයක්ද මන්ද? ඇයි දෙයනේ මං පූසෙක් කියලා හිතන්න බැරි යාළුවෙක් මට හම්බ වුණේ. ඊට වඩා හොඳයි මීයෙක් හම්බ වුණා නම්.
3: අනේ පාර පිස්සු වගේ බිම පෙරලෙන්න පටන් ගත්තා. අනේ මන්ද මේ පූසන්වත් තේරුම් ගන්න මට නම් බැ. හරි හරි පුරුපුරු දැන් ඕක ඇත්තියනේ අපි යන්.
4: යනවා
3: නෙමෙයිනේ ඔය පෙරලනවනේ.
4: හරි හරි පෙරලි පෙරලි තින පුළුවන්.
3: යෝ මෙහෙම අපිරිසිදුකමක් නා. ඔන්න ඔය ඕන දෙයක් මමත් පුළුවන් ඉක්මනට මෙයා පස්සේ දුවන්න ඕනේ.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM Sri Lanka ve prathama vatavata rhino roofing within handunwa dena rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet rhino roofing within handunwa dena rhino premier roofing sheet pati vistara sandaha 13.96 amathanna
1: Meda para LPL cricket unusuma July 17 vanada sita sajeeviva Pure mobile app ekin free balanna SLT Mobitel Pure TV nila vikashana sahakaru
2: Diva Fresh Daily Alert edinada oba andina priyathama andumala kolayeke saha attata daadiya saha duwili pallam saha anikut edinada pallam obata prashnayakda edinada kunu pallam walata hondama visunduma strain fighter taakshane samaga ena nava Diva Fresh wedi mahasiyak nathuwa adu viyadamakin wedima pirisidu bawak labenawa edinada pallam walata hondama visunduma nava Diva Fresh gana danwat karanna api enawa obe nagareta July 26 maathara bus nawathum pala නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගන්නට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
1: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
5: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
6: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
0: FM 95 FM 94.8 Net FM
7: මගේ ගාථාව කියන්න
8: හරි දැන් මෙහෙමයි පැංචයි පැංචි තීරණය කරන්න ඕන ලස්සනට අපි සහයෝගයෙන් වැඩ කරන්නේ නේද අපි හැමෝමත් එක්ක සහයෝගයෙන් ආදරයෙන් තමයි වැඩ කරන්න ඕන හැම වැඩක්ම ඉතින් දැන් ඔන්න පැංචයි පැංචි බෙදා ගන්න කවුද මුලින්ම කතාව කරන්නේ කවුද මුලින්ම ගාථාව නේ මං කියෝනේ සහයෝගය ආදරය අපි බෙදා ගන්න ඕනේ නේ තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕන නේ ඒව අපි පුරුදු වෙන්න ඕන පුංචි කාලේ ඉඳලා නේද පැංචෝ නේද පැංචි හරි දැන් ඔන්න දෙන්නට දෙන්න තීරණය කරන්න ඕන කවුද මුලින්ම අවස්ථාව උදා කරගන්නේ කියලා පැංචි කියන්න බලන්න කවුද කාටද අවස්ථාව දෙන්නේ නා හරි කල්පනා කරනවා කියන්න බලන්න කියන්න කාටද දෙන්නේ අවස්ථාව ඔන්න පැංචි දැන් කාටද දෙන්නේ අවස්ථාව හුමුම මෙම්මේ මට කෙවට හරියන්නේ නැහැ ඇයි ඇහෙන්න කියන්න ඕන හරි දැන් එහෙනම් අවස්ථාව ඔන්න ගන්න
7: පූජා කරන ගාතාවයි ගෙලම් පස පූජා කරන ගාතාවයි සුකන්දි කාය වදනම් අනන්ත ගුණ ගන්දිනා සුගන්දිනා හංගම් දෙන පූජයාමි තථාගත ඒ තමයි ජෝස්ටික්ස් පූජා කරන ගාතාව අදිවාසේතු නෝබන්තේ ගිලාන පච්චාන්නිමං අනුකම්පං උපාදාය පතිකං හාතු මොත්තමං ඒක තමයි ගෙලම් පස පූජා කරන ගාථාව
8: සුවඳ පූජා කරන එකයි ගෙලම් පස පූජා කරන ගාථාවයි දැන් පැංචි යනවනේ දහම් පාසල් නේද
7: ඔව් දැන් අද අපි සිල් කන්නවා නහම් පාසලේ.
8: ඇසලපුරු පසල උස්සක පොය ළඟයිනේනේ.
7: ඔව්. මේ මංගට කියන්නම් කසීනන්ත අපේ දහම් පාසලේ නම.
8: හ්ම්.
7: ඔන්න
8: දහම් පාසලේ නම ඔන්න. මොකද්ද?
7: මොකද්ද?
8: මමතක වුණා නේද?
7: ශ්‍රී අබ්බේ සුමනාරාමය ඉන්ටර්නැෂනල් ධම්ම ස්කූල්.
8: හා. දැන් හද සිල් ගන්නවා. හරි. දැන් ඔන්න පැංචි කියන්න. ඔව් පැංචි කියන්න පැංචට කියන්නේ
7: කියලා. කසුනන්ද.
8: ඔව් පැටියෝ.
7: මගේ ස්කූල් නම කියන්න.
8: කියන්නකෝ බලන්න.
7: සෙන් ඇන්තනිස් ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරි.
8: මොන්ටිසෝරි.
7: මොන්ටිසෝරි?
8: ඔව්.
7: තාම මොන්ටිසෝරිද?
8: හා. කෝ කියන්න දැන් පැංචි.
7: මගේ හාමුදුරුවගේ නම
8: පැංචට කියන්නේ කියන්න.
7: පැංචෝ කියන්නකො ලස්සනට කතාව. ඔන්න එක මතක රට කැලේක හිටිය අලියකුයි ගෙම්බෙකුයි. ඒ දෙන්න හරි යාළුයි. දවසක් ඔන්න එක්කෙනෙක්ට යාළුකම බලන් ඉන්න බැලි වුණා. ඊර්ෂ්‍යා හිතුණා. ඒ කවුද දන්නවද කසුනේ නැන්දේ?
8: කවුද?
7: නරිහාමි.
8: නරිහාමි. ඉතින්
7: ඊට පස්සේ දවසක් ඔන්න නරිහාමි ගෙම්බව හම්බෙලා කිව්වා, ඔයා පොඩි ගෙම්බෙක්, අලියා ළඟින්වත් යන්න බෑ ඔයා කියලා කිව්වා. පැංචෝ කපිටි නෑ, මේ නරිලාල කොහොමත් කපිටි නේද? නරිලාල කොහොම කපිටිනේ. ඊට පස්සේ කිව්ව නරිහාම තරහ වෙන්න කියලා. එයා ඔය දෙන්න ගියාලු කමන් කිසි ගැළපීමක් නෑ කියලා. එයාත් එක තරහ වෙන්න කියලා.
8: වහාම තරහ වෙනු. ගැළපීමක් නෑ මේ යාළුකම කියලා කියන්නේ නැතිනේ.
7: ඊට පස්සේ ඒ ගෙම්බ කිව්වා, ඉන්නකෝ මම හොඳ වැඩක් කරන්න ආලි පැංචට. ආලි පැංචට කිව්වා. ඊට පස්සේ ආලි පැංචා ළඟට ගිහිල්ලා ගෙම්බ පෙන්නුවා එයාගේ තරම.
8: හා, ගෙම්බ පෙන්නුවා එයාගේ තරම අලි පැංච ළඟට. ඉතින් අනේ ගෙම්බ චූටිනේ
7: කිව්වා, මේ මටත් ඔයා වගේ ලොකු වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයාගේ තරම් පෙන්නුවා. පිම්බිලා පිම්බිලා පිම්බිලා කටෙන් උස්ම තන්දර තද කරගෙන ඊට පස්සේ තව චුට්ටක් උස්ම ගන්නකොට තව චුට්ටක් ලොකු වෙනකොට පැලිලා මැරිලා ගියා.
8: අනේ,
7: ඊට පස්සේ අලි පැංචටත් දුකයිද නරිහාමිට සතුටුයි. මේ නරිහාමිලු මේ අලියට දැන් තේරෙනවා ඇති මේ නරි මේ

0: අයියෝ බලන්න වෙච්ච දේනේ.
1: එතකොට අලි අලි අලිහාමි කසුන්නන්දේ
0: ඔ පැංචෝ,
1: ඒකින් අපිට ගන්න තියෙන මොකද්ද?
0: මොකක් දන්න එක තමයි මං අහන්න හැදුවේ. මොකද්ද පැංචෝ?
1: ඒකෙන් ගන්න තියෙන අපිට තමන් විදියට ඉන්න ඕනේ. තමන් අනුන් විදියට ඉන්න හොඳ නැහැ.
0: හරියටම හරි. තමන්ට තියෙනවා තමන් ගාව ගොඩක් දේවල් නේද? අපි වෙන්න ඕන, තමන් තමන් වෙන්න ඕන. තව කෙනෙක්ව අනුකරණය කරන එක නෙමේ කරන්න ඕන නේද? අනුගමනය කරන කරාට කමක් නැහැ නේ.
1: කසුනි නැන්දේ, මගේ දහම් පාසලේ හාමුදුරුවෙක් ඉන්නවනේ, පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ අනික් අයට අහිංසකයි. අපේ ටීචර්ගේ නම බනුජ ටීචර්. එයා ඉතින් අහිංසකත් තමයි. අපිටත් කියලා දෙනවා ඉතින්.
0: හැමදේම කියලා දෙනවා නේද? ඒකනේ ඉස්කෝලෙන් අපි ගොඩක්
1: දේවල් බුද්ධ ධම්ම සංගත් කියලා දුන්න අපිට.
0: දැන් පැංචෝ පැංචි, අපි ඉස්කෝලෙන් කොච්චර දේවල් ඉගෙන ගන්නවද? දහම් පාසලෙන් කොච්චර දේවල් ඉගෙන ගන්නවද?
1: ගොඩක්
0: ගොඩක් දේවල්. හරි, දැන් එහෙනම් ඔය ඔක්කොමත් එක්ක අපි නිර්මාණ බලමුද?
2: පුංචි අපේ නිර්මාණ පිටුව.
0: හරි, ඔන්න තියනෝ, ඔන්න තියනෝ පැංචෝ.
1: ලස්සන චිත්‍රයක්.
0: ඊ මොකක්ද ඒ?
1: ඊ මොකද්ද කසු?
0: ඔන්න ඒක. හරි හරි, ඔන්න තියනෝ. මොකද බලන්න?
1: මන් දන්න. ඒක කක් නෑ, කොකයි ඉබ්බයි නෑ, කොකයි කොක්කු දෙන්නයි. කොක්කු දෙන්න කිව්වා ඉබ්බට අතන විලක් තියෙනවා, ඒකට යන්න කියලා. ඊට පස්සේ යන්න ඕන නම් එන්න කියලා. මං කෝට්ටක් කල්, අපි දෙන කෝට්ටක් කල්ලන්නම් ඒකේ ඔයා කටේ අල්ල ගන්න කියලා.
0: පියා මෙමෙ ඉගිලෙන්න දැන් නේද?
1: අල්ල ගන්න කියලා දත්තේ වලේ. ඊට පස්සේ ඒගොල්ල පියාඹුවා.
0: දැන් කොක්කු දෙන්න යනවා.
1: කොක්කු දෙන්න යනවා
0: පියාඹගෙන. ඉබ්බා යනවා කොහමද?
1: අර ඉබ්බා උඩින්
0: උඩින් යන්නේ අර කටින් අල්ලගෙන නේද?
1: ඊට පස්සේ එයාට පේනවා, ඒ ළමෙක්ට පේනුණා
0: ඉබ්බෙක් අහස
1: උඩින් යනවා. ඊට පස්සේ හූ හූ කියන පටන් ගත්ත ළමයින්ට. ඊට පස්සේ ළමයි හූ හූ කියන පටන් ගත්ත. මෙන්න ඉබ්බ අහස උඩින් යනවා කියලා
0: ළමයි කෑ ගහනවා.
1: ළමයි කෑ ගහනවා. ඊට පස්සේ ඉබ්බට කේන්ති ගිහිල්ලා කට ඇරියා විතරයි වැටුණා. බිම් වැටිලා චොප්ප චොරසුනා. චොප්ප චොරසුනා.
0: හරි, ආසංගේ බිහාමි කවින්දයා පහඳිද සිල්වා එක ශ්‍රේණිය විද්‍යා ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ කිතුල් ගල ඉක්මන්ට ඉක්මන්ට ඔන්න
1: වාව් ලස්සනයි බෙයා කෙනේ.
0: කික්සුත් පෙර පාසල කෑගල්ල දිනු කියක ශානේ යනක් බෝල බෙයා කෙනෙක් අනේ ෂෝ යනේ. ඉතින්
1: සතරක් තියෙනවා.
0: බිවෝන් මෙත්සිතු පෙරේරා එක ශ්‍රේණිය ගාල තමයි ඉන්නේ.
1: කයිට් ෆෙස්ටිවල් එකක් වගේ.
0: ඒකනේ
1: හතරක් තියෙනවා.
0: මෙන්න මෙන්න.
1: අන්න අම්මගේ ආදරේ.
0: අම්මයි
1: බදුවයි
0: මල්ලි මමයි අක්කයි මල්ලි ෂෝයනේ. මිහින්දී සියන්සා පහ ශ්‍රේණිය අශෝක විද්‍යාලය හොරණ KMMG තමාෂා දම්සරණී හොරුම්බාව මහා විද්‍යාලයේ නමේ ශ්‍රේණිය මෙන්න එවල තියෙනවා ගුරුවරු ගැන ලස්සනට ලියලා. ඉනුරි උපුන්‍යා හය ශ්‍රේණිය ධර්මපාල මහා විද්‍යාලයේ බණ්ඩාරවෙල. චීත මෝස්තර චිත්‍ර ගොඩා කෙවල තියෙනවා. කලිඳු කල්පිත 10A ඉඹුලාන ශ්‍රී සේන
1: අලි මෝස්තරය. ලස්සනයි.
0: සරම්වාටියක් කෙවල තියෙන්නේ. අලියෝ ඉන්න සරම්වාටියක් තියෙන්නේ. දෙවින්ද
1: අපේ තාත්තගෙන් තියෙන්නේ මේ
0: මෙන්න නිර්මාණයක් කළ තියෙනවා. දැක්කද පැංචා?
1: පැංචි
0: අන්න බලන්න, කොහොඳට බලන්න මොන

0: എന്ത് കല്ലത്ത് എനിക്കല്ല മുതിട്ട് പോലാൻ රණුලි සවිද්‍යා ගුරුසිංහ හත ශ්‍රේණිය මොරදන මහාවිද්‍යාලයේ උඳුකොඩ තෙනුපගමගේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය
1: මේ පහලට යනවා.
0: ඕ.
1: ඒක හොසේ. මේ මොකද? පොල් ගෙඩියක් දෙනවද?
0: කුරුටු ගාලා, කුරුටු බබාලා නේද?
1: ආ, කුරුටු බබා.
0: ඕ, මිහිත්ම, මිහිත්ම යහස්, මිහිත්ම යහස්. අවුරුදු තුනයි. ඒකනේ තාම චූටි නෑනේ. ෂෙනායා චූටි මැණිකට සුබ උපන්දිනයක් කියලා සමාදි නැන්ද ප්‍රාර්ථනා කරනවා. ෂෙනායා චූටි මැණික සුබ උපන්දිනයක් වේවා ඔන්න පැංචයි පැංචිත් කියනවා.
1: දීච්චික ෆොටෝ එක.
0: හැපි බර්ත්ඩේ කියලා ඉන්න
1: පැංච. හැපි බර්ත්ඩේ.
0: මොකද පැංච කිව්වේ?
1: දීච්චික ෆොටෝ එකක් නේ.
0: ෆොටෝ එකක් වගේම ඇඳලා තියනවා දියසයම් වලින්. 11 ශ්‍රේණිය ජෙනුකි දොලාරා. හරි ලස්සනයි නේ මැනික. මකේ කෙවත්ත කවිෂා.
1: ඒක මම දැක්කක.
0: දේවින්දි ලස්සනයි නේද?
1: මම දැක්කේ නෑ ඒක.
0: හරිම ලස්සනයි.
1: ඒක චුට්ටක් මට බලන්න ඕනේ.
0: හා මං පෙන්නන්න. ශාන්ති ජෝසප් පාලිකා විද්‍යාලයේ මිනිස්සු නෙහස්නා.
1: ලස්සන පූස් කිටි. අනේ ක්‍රිස්මස්.
0: ටට්ටක් ගාල චිත්‍ර නේද? මෙන්න යාළුවෙක්ගේ ෆොටෝ එකක් එවලා තියෙනවා.
1: චූටි බබෙක්ගේ.
0: නිෂා සප්සරා රූපසිංහ හත ශ්‍රේණිය ගම්පහ මිරිස්වත කැප්පිටිපොළ ජාතික පාසල නිර්මාණයක් නේද කරලා තියෙන්නේ. මෙන්න
1: පාරක් නේ.
0: හරිම ලස්සනයි නේ.
1: අර වීඩියෝ එක බලමු කොහොමද.
0: ඕ මේ වෙලක්. ඔන්න බලන්න කොහොමද නිර්මාණය. කොහොමද මොකද හිතෙන්නේ දැක්කම?
1: ලස්සනයි.
0: කොඹුර
1: ජීනියස්.
0: ඔව්, විශ්මි රුචිරාංගේ හය ශ්‍රේණිය සුජාතා විද්‍යාලයේ රමුකන. හරිම ලස්සනයි නේ ධෝනි. පරිසරයේ සුන්දරත්වය සහස්නා සඳමිණි කෑගලු බාලිකා විද්‍යාලයේ අට ශ්‍රේණිය. අර ඉස්සරහ එල්ලන්නේ ලස්සනට සැරසිල්ලක් වගේ ඒකක් නේද? පාට පාට තමරු මිහිලියා සමරසේකර දැක්ක ගමන් පැංචට වාව් කියලා කියවුනනේ. ඒකනේ ඒකනේ ලස්සනයි. ලස්සනම ලස්සනයි හත ශ්‍රේණිය යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලය හංවැල රාජසිංහ මධ්‍ය විද්‍යාලය පීජී
1: ඩෙන්ගු
0: ඔස්සිත රන්දිව් හත ශ්‍රේණිය.
1: කෝප ගහන්න හොඳ නෑ කියලා. කෝප අනිත් පැත්ත තියන්න හොඳ නෑ, අනිත් පැත්ත ගහන්න ඕනි කියලා.
0: ඔව් ඒක තමයි. ඩෙන්ගු මාරාන්තිකයි කියලා තමයි ඇඳලා තියෙන්නේ. මේ ඔක්කොටම අපි ලොකු අත්පොඩියක් ගහමුනේ. එන්න එන්න ඩෙන්ගු වැටි. රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා, මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. ආය ආය කියන්න ඕන නෑනේ අපි කොහොමද පරිස්සම් වෙන්න ඕනේ කියලා. ගෙවල් හොඳට පිරිසිදු කරගෙන තියාගන්න. ගෙවල් විතරක් තමන්ගේ තැන විතරක් පිරිසිදු වුණාට මදි. පාරතොට පිරිසිදු කරගන්න ඕන, මගතොට පිරිසිදු කරගන්න ඕන, වටපිටාව හැමදේම. හරි, මෙන්න පැංචි පැංචෝ අද දවසේ තෑග නිර්මාණ පිටුවේ හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පීජී ඔස්සිත රන්දිව් හත ශ්‍රේණිය. ඒක තමයි ඔන්න අත තිනුවේ. මොකද කාලෝචිත මාතෘකාවකට ඒක ලස්සන්ට නිර්මාණය කරලා ඇඳලා එවලා තියෙනවා නේද? ඒක හිතට අරගෙන තියෙනවා. හොඳම හොඳයි. අපිට අග්ගාල සින්දුවක් අහනවා. ඊට පස්සේ විරාමයක් අරගෙන සෙල්ලම් කරමුද?

0: කසුන්නන්ද
1: ඕ පැංචෝ
0: මං රට ගැන සින්දු අහන්න හරි මාසයි.
1: ඒකනෙ නේද? අපි රට ගැන සින්දු අහන්න ඕනනේ.
0: ඔව් කසුන්නන්ද ඒ වගේ සින්දු ඇහුවහම අපිට සතුටත් හිතට ශක්තියෙනවා.
1: ඒක තමයි මාර හයියක් එනවනේ හිතට.
0: ඔව්
1: දැනුණද ඒකයි සින්දු අහනකොට?
0: ඔව්
1: බලන්නකෝ අනේ. එහෙනම් ටග්ගල් එන්නම්. ඔහොම ඉන්න නෙත් FM කලබල පැංච අහගෙන.
2: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
0: උදේ 7යි විනාඩි 40යි. අපි සෙල්ලම් කරමු ඊට පස්සේ.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data. 40GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1598කට. Mobitel 1598.
6: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
7: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
8: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
9: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
10: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
11: 769 වන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
10: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
11: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
10: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
11: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
10: මාධ්‍ය සත්කාරය නෙත් FM.
11: බැතිබර දායකත්වය අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
13: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
14: වසර 90ක විශ්වාසය.
15: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
16: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන්.
9: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
17: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
15: කියවනවා වැඩි කියලා බෝයිෆ්‍රෙන්ඩ් හොඳටම බැන්නා. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 දුන්නේ එයා.
18: පාට 7 පැය 3න් සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
19: FM 95 FM 94.8 Net FM

0: සුනිනන්දේ අපි දැන් සෙල්ලම් කරමු.
1: හරි, අපි සෙල්ලම් කරමු. දැන් මෙහෙමයි, සෙල්ලම් කරන්න කලින් ඔන්න මං ආපහු කියනවා, අපි හැම තිස්සෙම හැමදේම කළමනාකරණය කරගෙන ජීවිතේ ලස්සනට කියවල, ජීවිතේ රහට කියවල ඉදිරියට යන්න ඕන හොඳ නායකයෙක් වෙන්න ඕන නේද? අපි හැමෝම ළඟම තියෙනවා නායකත්ව ගුණාංග. හැබැයි අපි ඒව දකින්නේ, අපිට ඒව පේන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අවුරුදු ගණනාවක් තිස්සේ නායකත්ව පුහුණු වැඩසටහන් කඳවුරු අරගෙන ආවේ ඉස්කෝලවලට. ඒ නිසා ඉස්කෝලවලින් අපිට ඉතාම ලොකු ඉල්ලුමක් තියෙනවා ආයේ ආයේ මේ දේවල් කරන්න, දරුවෝ වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් කියලා. දැන් පැංචයි පැංචි ආසයි නේද ක්ලාස් එකේ මොනිටර් වෙන්න, ප්‍රිෆෙක්ට් වෙන්න ඉස්කෝලේ ආසයි නේ? එතකොට දහම්
0: පාසලකට මේ වෙන මොනිටර්ස් ලට දෙන්නේ කියලා.
1: ඒකනේ, එතකොට ඒ අවස්ථාවට අවස්ථාවනෝ
0: ඒගොල්ලන් ට්‍රේන් කරන්න තියෙනවා.
1: අන්න හරි, අවස්ථාවනෝ කාලෙන් කාලෙට කාලය අනෝ වෙනස් වෙනවනේ නායකයා.
0: මේ මං ඔයාලට කියන්නම්, ඒගොල්ලන් වෙන ස්කූල් වලට මාරු වෙනවනේ. එතකොට ඒගොල්ලන්ට මොනිටර් ෂිෆ්ට් දුන්නහම ඒගොල්ලන් දන්නේ කොහොමද අපි වැඩ කරන්න ඕන කියලා.
1: ඒ නිසා ඒගොල්ලන්ව පුරුදු කරන්න ඕනි, පුහුණු කරන්න ඕන නේද? පැංචටත් ඒ අත්දැකීම් තියෙනවනේ. ඉතින් අන්න එහෙමයි. හැබැයි අපි හිතනවානේ ක්ලාස් එකේ නායකයෙක් වුණාම විතරද නායකයෙක් වෙන්නේ, ඒ විෂයට ඉන්න නායකයා විතරද නායකයා? එහෙම හිතනවා, එහෙම නෙවෙයි. අපි හැමෝම නායකයෙක් කියන එක අපි හඳුන ගන්න ඕනි මෙන්න මේ දේවල් එක්ක. හරිම සෞන්දර්යාත්මක ලස්සන වැඩක් තමයි මේ You are a leader 2026 ශිෂ්‍ය නායක කඳවුර. ඉතින් අපි නෙත් විදිහට මේ පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්, රටේ අනාගත නායිකාවන් කරන්න සූදානම්. ඉතින් දැනුම, ආකල්ප, කුසලතා මේ හැම දෙයක්ම වලින් පිරුණු දරුවෙක් කරන්න තමයි, රටට දායාද කරන්න තමයි අපේ එකම අරමුණ වෙන්නේ. ඉතින් මේ අරමුණට මන් දන්නවා අපේ දෙමව්පියෝ, ගුරුවරු, විදුහල්පතිවරු හැම කෙනෙක්ම අත්වල් බැඳගෙන ඉන්නවා අපිත් එක්ක. මේ වෙනකොට අපිට ලැබෙන ප්‍රතිචාර වලින් පේනවා දැන් මේ දවස්වල ඉස්කෝල කොච්චර කාර්යබහුල වුණත් අපිට කතා කරනවා දැන් වෙන් කරගෙන තියාගන්නවා. මේ මාස දෙකෙන් පස්සේ අපි කරමු නේදානේ මේ අපිව අනිවාර්යෙන්ම ලියාපදිංචි කරගෙන ඉන්න කියලා කියනවා. ඔව්, එහෙම තමයි, අපි ලියාපදිංචි කරගන්න ඔබව අනිවාර්යෙන්ම. ළමුන් 1500ට වැඩි නම් ඉස්කෝලේ කතා කරන්න සුදුසුකම් ලබන පාසල් පහක් තමයි අපි පළමු අදියර විදිහට තෝරගන්නේ මේ අවුරුද්දේ. 0777-276-182 සුරේෂ් මාමට කතා කරන්නකෝ, නැත්නම් වට්ස්ඇප් පණිවිඩයක් තියන්න 0772-276-182. එහෙම නැත්නම් මට උනත් කමක් නැහැ, වට්ස්ඇප් පණිවිඩයක් තියන්න. වට්ස්ඇප් පණිවිඩයක් තියන්න බැරි නම් සාමාන්‍ය නෝමල් මැසේජ් එකක් හරි තියන්න පුළුවන්. 0771-576-49-49.
0: චූටි චූටි අලෝ ගොඩාක් කැවිල සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
1: මෙන්න ඉන්නවා පැංචිගේ පෝලිම.
0: ආයුබෝවන්.
2: ආයුබෝවන්.
0: නම් මොකද්ද?
2: සලන්නයා දෙවිමිනි.
0: ඔය ආස විෂය මොකද්ද?
2: පරිසරය.
0: ඉස්කෝලේ නම කියන්නකෝ.
2: ආතලාව තිරප්පනේ විදුහල.
0: කී වසරද ඉන්නේ?
2: 5 වසරේ.
0: ඔගොල්ලොන්ට වැස්සද?
2: නෑ.
0: ඩෙන්ගුද ඔගොල්ලොන්ට?
2: නෑ.
1: දැන් දවස්වල මේ දවස්වල නෙමේ දැන් ඔන්න අදෙහෙම හරිම රස්නේ පරිස්සමින් ඉන්න ඕන.
2: ආනන්දේ.
0: අද ඔයා මොකද්ද කියන්නේ?
2: ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම.
0: කියන්නකො ලස්සනට.
2: ආයුබෝවන්. අද 2026 ජූලි 26 වනදා ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම වලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණයන් මෙන්නින් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. මෙන්නින් සජීවී මැදිරි සිට ජනතාව විශ්වාස කරන සත්‍යය. මෙදිනෙම සමග මම සලන්නයා දෙවුමිනි, ප්‍රවෘත්ති ශාස්ත්‍රණයේ නිචාන්ද සිල්වා, ප්‍රථමයෙන් සිරස්තල. සීඩ්ගෙන් වර්ධනය වන ඩෙංගු රෝගය මර්ධනය කිරීමට සෑම එක්වන්නයි සෞඛ්‍ය අංශය දැනුම් දීමත්. අප සුසස් පෙළ හා පාර්ශ්වයන්ගේ ශිෂ්‍යත්ව විභාග නියමිත දිනටම පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒට පූජා මෙවර බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමේ දී පැවැත්තේ. යුද්ධේ නව ලොවට අවශ්‍ය සාමය යයි ලෝක බලවතුන්ට දැනුම් දීමයි.
1: බලන්නකෝ ලස්සනට ඒකනේ සිරස්තල හදාගෙන ගැලපෙන විදිහට හරිම ශෝක්නි දෝනි. මැණිකක්නේ මැණිකක්නේ ප්‍රවෘත්ති කියන්න ඔන්න එන්න හොඳේ මෙලොකු වෙලා ඇල්ෆා ස්ටුඩියෝ එන්න. හරි, හැකියාව පෙන්නන්න හැමෝටම. හා, මෙන්න පැංචෝ පැංචගේ පොලිම.
3: අයිබෝවන් සුබු දැසනක්.
4: අයිබෝවන්
3: යාළුවේ, ඔයාගේ නම මොකද්ද?
4: තරුණ හංසේ.
3: කී වසරද?
4: එක වසරේ.
3: යාසම් විෂය මොකද්ද?
1: තාම එක වසරනේ. හා, මොනාද කියන්නේ කියලා අහන්න පැංචෝ.
3: මොනාද කතාවක්ද සින්දුවක්ද කියන්නේ?
4: කවියක්.
3: ලස්සනට කියන්නකෝ.
4: 1 2 3 කියලා පුටුවට දැක්ගා. 4 5 6

0: හරිමලස්සන
1: කවුද ඊළඟ පෝලිමට එන්නේ මගේ චූටි බට්ට
0: බට්ටෝ මෙන්න ඉන්න ඔයාගේ චූටි බට්ට බලන්න කවුද බට්ට කියලා
1: අයිබෝවන් සුබුදසනක්
2: අයිබෝවන් සුබුදසනක්
0: අනේ මේ බට්ටෝ බට්ටගේ නම මොකද්ද චූටි බට්ට පැංච තමයි නම දැමේ මම එහෙම නෙමෙයි හොඳේ
2: මිනිදු බිනෝ විදාලගේ
1: කී වසරද
2: එක වසරේ
1: ඔයාගේ ඉස්කෝලේ මොකද
2: මහමෙනා බාඩ විද්‍යාලේ
1: ඔහෙද ඉන්නේ රස්නිද
2: රස්නි
0: ගොඩක් වතුර බොන්න හොඳේ
1: ගොඩක් වතුර බොන්න
0: වතුර බොන්න හොඳට ගුණදායක දේවල් කන්න හාද
1: ඊළඟ මග
0: මොකද ඉදිරිපත් කරන්න මගේ මැනික
2: How do you do? But he shook his little tail and far away he flew.
0: හරි මැනික හොඳයි
1: හොඳයි. මගේ පොලිමට එන්නේ කවුද?
0: හා. අන්තිම යාළුවාද සෙල්ලම් ගෙදර?
1: ඔව්. ආයුබෝවන්.
2: ආයුබෝවන්.
1: නම් මොකද?
2: ලෑස්.
1: පවුල කවුරු කවුරුද ඉන්නේ? ඔයාගේ වයිස්ස කීයද පැටියෝ?
0: අනේ අවුරුදු හතරයි නේද? ළඟ ඉන්නේ කවුද අම්මද තාත්තද?
1: ඔයාටත් රස්නේද?
0: ආමෙනික? ආ කියන්නේ වහිනවද? අම්මෝ හොඳයි එහෙනම් නේ. හා හරි දැන් එහෙනම් අත මොකක්ද ඉදිරිපත් කරන්න කියලා කියන්න බලන්න වස්තුව කියමු. හරි හොඳයි ආ පරිස්සමෙන් වැහුව නේද හරියට? හා ලබන සිරසරාත ඉරිතේ ඔන්න එන්න අපව් සෙල්ලම් කරන්න කලබල පැංචවලට. එහෙනම් අපිට යන්න වෙලාව හරි දැන්. උදේ 8ට මෙත්නෙත් පාමුල අහන්න ඕන. ඊට පස්සේ හෙලෝ හෙලෝ සති අන්තයත් එක්ක දිගටම ඉන්න නෙත් එක්කම සතිය දවස්වල උදේ 6 ඉඳලා 6:45 වෙනකන්, ඒ කියන්නේ උදේ 6ට නෙත් FM Alpha Studio එකෙන් දවස පටන් අරගෙන බලන්නකෝ කොහොමද කියලා. මේ වගේම තමයි සති අන්තයේ සෙනසුරා දෙරිදා කලබල පැංච වගේම හරිම ලස්සනට අර්ථවත් විදිහට දවස පටන් ගන්න පුළුවන්.
1: අපි යනවා අපි චුට්ටක් පැංචි.
0: අපි දඟන
1: මම චුට්ටක් දක පැංචි. ටටා බයි. පරිස්සමෙන් ඉන්න. ඕල් ඉස් වෙල්.
0: පැංචා
1: තෙරුවන් සරණයි.
3: මම කලබල පැංචා. බයි. ඕගොල්ල පරිස්සමෙන් ඉන්න.
0: හරි එහෙනම් මාත් මේ අපේ පැංචයි පැංචි එක ගිහින් එන්නම්. හැමෝටම සුබ වේවා. මම කස්සනි නැන්දා.
4: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.

0: ஹாஸ்பிஸ் பாலிசி எஸ்எல்ஐசி லைஃப் ஜீவித ரக்ஷன் ஒப்புயமியன் டைம் இருந்த லெவன்த் போனஸ் பிரதிலாபே அகைய ருபியல் கூட்டி 1048 இக்மவாய் ஸ்ரீலங்கா இன்சூரன்ஸ் லைஃப் தியகுமின் மவகுமின்
1: மேதாபார எல்பிஎல் கிரிக்கெட் உணுசும ஜூலி 17 வனதா சிட்ட சஜீவீவ பியோ மொபைல் ஆப்பெக்கின் ஃப்ரீ பலன்ன எஸ்எல்டி மொபிடல் பியோ டிவி நில விகாஷன சகாரு
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 26 මාතර බස් නැවතුම් පළ අසල නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හරින් දැන් ලබා ගන්න 0773013036
1: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු
4: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
6: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා
4: net fm ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
6: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
4: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
6: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
4: අනුශාසකත්වය
6: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
4: බැතිබරදායකත්වය
6: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින් ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන
6: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
2: බෙන් බය අලුත් වන අලුත් pay විපස්සමා net news
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සමීර. බෙල්ලන්විල ප්‍රදේශයේදී රාත්‍රියේ සිදු කළ වෙඩිතැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු නවගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සිද්ධියේ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි අතුරුපැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවටගෙන ඇති බවයි. මෙම සිද්ධියේ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවට වාර්තා වෙනවා. ඒ රාත්‍රියේ අතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින මංතිරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කර තිබුණා. වෙඩිතැබීමෙන් පසු වෙඩිකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අවුරුදු 55ක පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. net news මිලංග ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people trust.
8: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
9: Kavatat Alut, Kagit Net.

0: Mit net paamule. Mit net paamule.
1: අයිබවන් සුබුදැසනක් අපි සතියන් තීරිදාවේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල අරඹන්නටයි මෙලෙස සූදානම් වෙන්නේ. අදත් අපි ඒ වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කළා මෙත්නෙත් පාමුලේ ගරු දේශකයාණන් වහන්සේට මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේට රහසේව බොහොම සදහැසිතින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුලට පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන වෙලාවේ අපි ඔබට සිහිපත් කරනවා මෙතෙන් පටන් ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ ඇතුළු කොටගත්තු net radio වේ විකාශය වන සියලු ධර්ම දේශනාවන් වල ධර්ම දායකත්වය දරන්නට 0.74 25204 අංකයෙන් ඔබටත් හැකියාවක් තියෙන වග ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන් නැවත අහන්නට, මේ දේශනාවන් නැවත අහන්නට ඔබට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් සමග අපි ආරම්භමු මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව. පූජනීය වන්දනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේට නමස්කාර පූරකව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි. අද දවසේදීත් සුපුරුදු පරිදි ඉරිදාවේ මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. අද දවසේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන ඔබ දන්නවා අපි පහුගිය සතියේ නානත්තකාය නානත්ත සංඥා කියන මාතෘකාව ඇතුලේ බුදුදහමේ කතා කරන චරිත ලක්ෂණ හයක් පිළිබඳව දේශනාව ආරම්භ කළා. මේ විශ්වය තුල ජීවත් වෙන ඔබ අපි ඇතුලේ ගොඩනැගෙන විවිධ පෞරුෂතා මේ චරිත ලක්ෂණත් එක්ක මනින්න පුළුවන්කම තියනවායි කිව්වොත් නිවැරදි. ඒ චරිත ලක්ෂණ තියන අය ඒ වාගේ හානියක් තියෙනවා නම් එයින් මිදෙන්නටත් ඒ වගේම ඒ චරිත ලක්ෂණ තියන අය තමන් එක්ක ආශ්‍රය කරනවා නම් ඔවුන්ගෙන් හානියක් නොකරගෙන ඉන්නත් කියන කාරණා පදනම් කරගෙන තමයි අපි මේ දේශනාව ආරම්භ කරලා තියෙන්නේ. ඒ දේශනාව ඇතුලේ අපි කතා කළා මේ වෙනකොට රාගාධික චරිතය සහ දේශ චරිතයෙහි ස්වභාවය පිළිබඳව. සාමාන්‍ය වශයෙන් මතක් කළොත් චරිතයක් ඇතුලේ රාගාධික භාවයේ තියෙනවා නම් ඔවුන්ගේ ඇලීම සහ ආසාවේ ප්‍රමාණය වැඩි බව සංක්ෂිප්තයක් හැටියට ඔලුවට ගත්තාම හරි. ඒ වගේම තමයි ද්වේෂය. ද්වේෂාධික චරිතෙහි ලක්ෂණ අපි හඳුනාගත්තාම කෝපය සහ අකමැත්ත තමයි ඒ චරිතයේ ප්‍රබලතම ලක්ෂණය හැටියට අපි හඳුනාගන්නේ. ඒ පිළිබඳව ප්‍රමාණාත්මක කාරණා ටිකක් අපි පහුගිය සතියේදී සාකච්ඡා කරලා තියෙනවා. අද දවසේ මේ චරිත ලක්ෂණ ඇතුලේ කතා කරන මෝහයේ මූලික චරිතයක් නැත්තම් මෝහාධික චරිතයක ස්වභාවය සහ අනිත්කුත් චරිත ලක්ෂණ ටිකෙහි ලක්ෂණ අපි අද සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. හේතුව කවුරුත් දැනන් හිටියේ නැහැ මම කවුද කියලා. ඒ කියන්නේ ඔබ ඇතුලෙන් ඔබව හොයා ගැනීම ඉතාම වැදගත් ඉදිරි කටයුතු සිද්ධ කරනකොට. ඔබට අවශ්‍ය කරන සමහරු කියනවනේ අපි කොච්චර ධර්ම කාරණා මේ තැන්වලින් ඇහුවත් අපිට ඒවා වැටහෙන්නේ නැහැ. හැබැයි අසවල් තැනින් දහම ඇහුවම අපිට වැටහෙනවා. මේ කාරණා වැටහෙන්නේ නැහැ මේ කාරණා වැටහෙනවා. දැන් අපිටත් මුණ ගැහිලා තියෙන සමහර අය ආදුනේ අපිට පටිච්ච සමුප්පාදයෙන් බණ කියන්න. එහෙම කිව්වම තේරෙනවා. සමහරුන්ට ඒක ගැඹුරු වැඩි හැමදුනේ සරල බණ කියන්න. මේ වගේ ධර්මයේ උනත් වේවා අපිට සමීප වෙන්නේ ප්‍රායෝගිකකරණය කරගන්න පුළුවන් වෙන්නේ අපේ තියෙන මානසික මට්ටම් අපි තේරුම් ගත්තට පස්සේ තමයි. ඒ නිසා මම මේ වෙලාවේදී මතක් කරන්නත් ඕනේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගෙන කරන ලද සියලු දේශනා මහා ගැඹුරෙන් කාටවත් නොතේරෙන විදිහට කරපු දේශනා විතරක් නෙමෙයි තියෙන්නේ. ගැඹුරෙන් දේශනා කළ යුතු තැන්වල ගැඹුරෙන් දේශනා කරනවා. දැන් සතිපට්ඨානේ වගේ සූත්‍ර දේශනාවන් ඒ පුද්ගලයන් දිහා බලලා සමහර තැන් ඉතාම සරලව ඒ චරිත ලක්ෂණ දිහා බලලා තමයි දේශනා කරලා තියෙන්නේ කියලා ඉතා හොඳින් පේනවා. එනිසා ධර්මය භාවිතා කරන්නත් ඊළඟට අපිත් එක්ක සමීපව සම්බන්ධතා පවත්වන පුද්ගලයන් තෝරා ගන්න ඒ අය හිතන පතන විදිහ මෙන්න මේ හා සමානයි කියලා හිතා ගන්න මේ චරිත ලක්ෂණ හඳුනාගෙන සිටීම ඉතාමත්ම වැදගත්. එනිසා අපි මෝහාධික චරිතයක ස්වභාවය දැනගත්තොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කතා කරන්නේ නූගත්කම ගැන කියලා. නූගත්කම ගැන නෙමෙයි. මෝහයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මුලාවීම. එතකොට සමහර උගත්තු ඉන්න මුලා වෙච්ච. මට මතකයි පැරණි පොතපත්වල තිබුණා වචන කීපයක් උගත් මෝඩයොත් ඉන්නවයි කියලා. ඒ කියන්නේ උගත්කම නූගත්කම අතර නෙමෙයි මේ මෝහය කියන කාරණාව දෝලණය වෙන්නේ. ඊට වඩා වෙනස්. දැන් අපි හොයන්න ඕන ඒ වෙනස. ඔය මෝහයට අදාළ චරිත ලක්ෂණ ඇතුලේ ප්‍රධානතම කැපිපෙන දෙයක් තමයි තව කෙනෙකුට ඇහුම් කන් දෙන්නේ නැහැ. අන්න මෝහයක් තියෙන කෙනෙකුගේ මෝහයේ චරිත ලක්ෂණය ප්‍රධාන නම් එයා තව කෙනෙකුට කතා කරන්න දෙන්නේ නැහැ. කතාව පටන් ගන්නකොටම කියන්නේ ආ මන් දන්නවා ඔය කියන්නේ යන්නේ මොකද්ද කියලා නවත්ත ගන්න. කතා කරන්න දෙන්නේ නැහැ. බලන්න ඔබේ ගෙවල් ඇතුලේ ඔබේ හඬට අවදි වෙන්න ඉඩක් නොදී නිහඬ කරවන මිනිස්සු නැද්ද? ඔබේ පවුලේ නැද්ද?
ඕන තරම්. එනිසා මේ මෝහයට බර චරිතයේ ස්වභාවය තමයි අනෙකාගේ අදහස් වලට ගරු කරන්නේ නැහැ වගේම තමයි ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒක ලක්ෂණයක්. එයාට බෑ ඒක කරන්න. අමාරුවෙන් හරි ඉවසගෙන ඉන්න හදනවා. ඒත් කොහරේ වෙලාවකදී ඒක පනිනවා. ඊළඟට මෝහයට බර පුජ්‍යලයාගේ ස්වභාවය තමයි මම තමයි සියල්ලම දන්නේ කියලා හිතනවා වගේම අනිත් අය කියන ඒවා වැරදි කියලා එයා කල්පනා කරනවා. අපි අර සාමාන්‍යයෙන් කියන්නේ සබ්බදත්තලා වගේ ජීවත් වෙන අය. අය මම තමයි ඔක්කොම දන්නේ. මට උඩින් කවුරුත් නැහැ. දන්නේ නැති දෙයක් නැහැ. එහෙම තමයි රඟපාන්නේ මතක තියාගන්න. ඒ තමයි මෝහ චරිතය. අර එක තැනක තියෙන්නේ මම දන්නා බව දන්නකමත් ඥානවන්තකමක්. මම නොදන්නා බව දන්න බවත් ඥානවන්තකමක්. නොදන්නා බව දැනගන්නත් ඕන. නොදන්නා බව නොදැන ගැනීම තමයි ලොකුම මේ මෝහයේ ස්වභාවය. ඔක්කොම දන්නවා. ඒක නිසා මේ ලෝකේ සර්වඥතා ඥාණයෙන් පහළ වෙන්නේ ලෝතුරු බුදුරජාණන් වහන්සේලා. ඉන් මෙහා අපි කවුරුත් එහෙම සියල්ල දත් නැහැ. ඒ නිසා ඔබට කෙනෙකුගේ අදහසක් පිළිගන්න බැරි, මතයක් ගරු කරන්න බැරි ඒ යමක් තිබේ නම් කිසිම කාරණාවක් නෙමෙයි. ඒ තමයි මෝහ චරිත ස්වභාවය. ආන් එහෙම ඒවා පොඩ්ඩක් අහලා බලා ගන්න ඕන. මොකද ඒක හානි කරයි. හානියෙන් අපි එතර වෙන්න, හානිය අවම කර ගැනීම සඳහා කරුණු කාරණා මේ දේශනාව ඇතුළේදී යෝජනා කරගෙන තියෙනවා. ඊළඟට මෝහයට බර පුජ්‍යලයා තීරණ ගන්න හරි අපහසුයි. එයා තීරණ ගැනීමේදී ඍජු නැහැ. තීරණ කෙලින් නැහැ. වැනෙන තීන්දුව කියලා අපි කියන්නේ. වැනෙන උත්තර කියන්නේ. කෙලින් උත්තර නැහැ. එනිසා තීරණ ගැනීමේ අපහසුතාවය, වැනෙන ස්වභාවය අපි අර නිතරම කියන්නේ බලන්නම්, සලකා බලන්නම්. ආන් එහෙම ඒවා සමහර උපායශීලී හැටියටත් විවිධ තනතුරවලදී මේවා පාවිච්චි කරනවා. නමුත් සමස්තයක් හැටියට ගත්තහම තීන්දු ගැනීමේ අපහසුතාවය, අවිනිශ්චිත භාවය තියෙනවා. ඊළඟට මෝහයට බර පුජ්‍යලයාගේ මනෝභාවයක් තමයි නිරන්තරයෙන්ම සැක කරනවා. සැක කිරීම පටන් ගන්නවා. ආගමික වශයෙන් ගත්තොත් ඒවත් තියෙනවා. සමහරව හිතනවනේ මේක අසනීපයකුත් තියෙනවා. ඒක අපි අර විතර්ක චරිතයේදී කතා කරනවා. ඒ තමයි සැකය මනෝවිද්‍යාත්මකව ලොකු ව්‍යසනයක්, අසනීපයක් වෙච්ච අවස්ථාවක් තියෙනවා. එතකොට මේ මෙතන කතා කරන්නේ හේතු කාරණා රහිතව යමක් සැක කිරීම. ඒක මේ මෝහ චරිතවල ස්වභාවයක්. ආගමික වශයෙන් ගත්තොත් ත්‍රිවිධ රත්නයේ පිළිබඳව තියෙනවා සැකයක්. ඒක අසනීපයකටත් එනවා. මම ඒකත් කියන්න එපාය. අපි කතා කරන OCD කියන අසනීප තත්වයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරන සැකය, දහම පිළිබඳව කරන සැකය, ඒක එකක් යනවා. එතන මෙතනදී අපි කතා කරනවා ඒක මිත්‍යා දෘෂ්ටික ලක්ෂණයක්. ඒ වගේම තමයි සමාජික සමාජිකාවන් පිළිබඳව තියෙන සැකය. ෆෝන් එක රින්ග් වුණත් සැකයි. තමන් ගන්න පළවෙනි කෝල් එක ආන්සර් නොකලත් සැකයි. වැඩ කරන තැන ප්‍රමාද වුණත් සැකයි. එහෙම ඒවා තියෙනවා. ඒ නිසා අඥානකමේ, එහෙමත් නැත්නම් මෝහයේ චරිතයේ ස්වභාවය තමයි අනිසි සැකය. නිසි සැක නෙමෙයි, හොඳ අනිසි සැකය. මං කිව්වා ඒක අසනීපයකට සම්බන්ධයි කියලා. අනිසි සැකයත් එක්ක ඕවර් තින්කින් කියන ස්වභාවය, ඕනවට වඩා හිතන එක. මට ඇත්තට එහෙම යමක් ඔබට කියන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම ගොඩාක් දේවල් තියෙනවා. සමහර අය මට මුණ ගැහිච්ච දෙයක් තියෙනවා. ඒ තමයි වයස ප්‍රමාණය පැත්තකින් තියන්නකො, තමන්ගේ ස්වාමියාව සැකයි බිරිඳට. ස්වාමියාව සැකයි බිරිඳට. හේතුව, එයාගේ හේතුව තමයි මහත්තුරු වුණාම, මේ තත්වයටපත් වුණාම, මේ තනතුරේ ඉන්නකොට වෙන අය ආශ්‍රය කරන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම වෙයිලු. මොකද්ද කරලා තියෙන්නේ? සියලුම නෑදෑයන්ගෙන් උදව් අරගෙන චරපුරුෂ සේවයක් දාලා මහත්යව ආරක්ෂා. ඔෆිස් එකේ ඔක්කොටම කියලා අසවල් අසවල් අයත් එක්ක කතා කරනවද කියලා බලන්න මට කියන්න. දැන් ඔක්කොම එවිඩන්ස් අතේ අරගෙන තමයි මං ගාවට ඇවිදලා කිව්වේ. ආසවලත් එක්ක විනාඩි 10ක් කතා කරලා තියෙනවා. මෙයත් එක්ක විනාඩි 15ක් කතා කරලා තියෙනවා. මේ තැන්වලද හිටගෙන වුණ වැඩ නැතුව ඉඳලා තියෙනවා. මේ ඔක්කොම ටික දැකලා මේ ඔක්කොමත් අපරාධය කියන්න බෑ. ඉතින් ඔෆිස් වලින් නෝනට කියලා අර මහත්ය ඇවිල්ලා කියන මේ මගේ ජොබ් එක. මගේ ජොබ් එක හැටියට මට මෙයාට කතා කරන්න වෙනවා. මට මෙයත් එක්ක සංවාදයේ දෙන්න වෙනවා. අනිවාර්යයි. එතකොට ඒක තමයි මගේ ජොබ් එක. මම මෙතන ටීම් ලීඩර්.
දැන් ඒ ලීඩකම් වැඩක් නැහැ නෝනට ගෙදර ඉන්නකොට එයාට ඕන එයා කියපු විදිහට වැඩ ටික ඔෆිස් වල කරෙන්න. එයා කියනවා ඊට පස්සේ බැරි නම් වැඩට නොයයි ඉන්න ඕනලු. විකල්ප නැහැ. ආන් එහෙම ඒවා. මේවා තමයි මෝහ චරිතවල ලක්ෂණ. අනිසි සැකය. ඔක බිරින්දෑවරුන්ටත් පොදුයි. ස්වාමිවරුත් සමහර බිරින්දෑවරු අතිශය සැක කරගෙන ඔය වැඩ කරගෙන ඉන්න සමහර වෙලාවට එක සිද්ධියක් පදනම් කරගෙන දීර්ඝ කාලීනම වෙයි කියලා මතක තියාගන්න. සැකය වනාහි මෝහ චරිතයක ලක්ෂණයක්. ඊළඟට මේ අයට යමක් අවධානයේ තියාගෙන ඉන්න බෑ. අවධානයෙන් බිඳෙනවා. එක වැඩක් එක දිගට අවධානයෙන් කරන්න බෑ. දැන් උදාහරණයක් ඇටට මම කියලා තියෙනවා. දැන් සාමාන්‍ය මනෝ උපදේශනයේදී මනෝ චිකිත්සක ක්‍රමවේද හැටියට බ්‍රීදින් එක්සයිස් අපි පටන් ගන්නවා. එයයි කියන පටන් ගත්ත ගමන් හැමදෙන්න මට මේක අවධානයේ ඉන්න බෑ. යමක් පිළිබඳව එක දිගට අවධානයක් දෙන්න බැරි ස්වභාවය තමයි මේ පෞර්ෂයේ එක ලක්ෂණයක්. එක හඳුනා ගන්න. මේක ගොඩාක් එනවා සමහර වෙලාවට ඔය අධ්‍යාපන ශාස්ත්‍රය ඉගෙන ගන්න ළමයින්ට. දැන් මේ බණ අහනකොට බොහෝම සමීපයි උසස් පෙළ විභාගෙට ලංකාවේ. ඔබේ ගෙදර දුව පුතා පාඩම් කරන විදිය අම්මලා තාත්තලා හිතන්නේ පොත් මේසේ වාඩි වෙලා පුටුවට ඇවිදිලා පොත් බලාගෙන ඉන්නකොට ළමයි අවධානයෙන් පාඩම් කරනවා කියලා. පාඩම් කරන අය දන්නවා පාඩමට පෙර කොයිතරම්නම් මනස එහාට මෙහාට දුවනවද කියලා. ඒක දන්නවා. කියන්නේ අදාළ දේ අවධානයෙන් කරගන්න බැරි ස්වභාවයක්. ඒ නිසා අවධානය ගිලිහීම මේ පෞරුෂයක ලක්ෂණයක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේගොල්ලෝ තමයි වැඩිපුරම වැඩකල් දාන්නේ. වැඩකල් දානවා. දැන් ඔබ දන්නව නේද ඔබේ ගෙදර ඉන්න අයට කියන්නකෝ බලන්න මම හෙට පටන් ගන්නවා. අද හොඳට නිදියලා හෙට වැඩ පටන් ගන්නවා කියලා කියන අය කොච්චර ඉන්නවද? ඒක බාලගිරි දෝෂේ වගේ තමයි. ඒ හෙට දවසේ ඇවිල්ලා නැහැ. වැඩකල් දාලා. ඔබ ඔබෙන් අහලා බලන්නකෝ. ඔබ ඔබටම කියා ගන්නවා අන්න මම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඕන මෙන්න මේ විදිහේ ඇවතුම් පැවතුම් ටිකක් හදා ගන්න ඕන මම වෙනුවෙන්. මොකද වෙලා තියෙන්නේ? හෙට ඊළඟට අලුත් ව්‍යාපාර හරි අලුත් සංකල්ප හරි පටන් ගන්න ඕන සැලසුම් තියෙනවා ගොඩක් අයගේ. හැබැයි පිළිපදින්නේ නැහැ, ආරම්භ කරන්නේ නැහැ. තාං ඒ පෞරුෂයේ ලක්ෂණ තමයි මෝහ චරිතේ, වැඩකල් දාන එක. දැන් මේ බණ අහගෙන ඉන්නකොට ඔබට තේරෙනවා නම්, ඔබට හිතෙනවා නම් ඔව් මම මෙහෙම චරිතයක් කියලා, මගේ සමීපයේ ඉන්න අය මෙහෙම චරිත කියලා, සාවධානයෙන් අහන්න, එයින් මුදවා ගන්න ක්‍රමවේද අපි යෝජනා කරනවා. ඉස්සලා හඳුනා ගන්න එපාය. ඔන්න ඒක. ඊළඟට මෙහෙම ඉන්න අයට තමයි අපි කියන්නේ හයිපොතැලමසි, භෞතිකව කිව්වොත් මොළයේ වර්ධනය අඩු වෙනවා. ඒ කියන්නේ ඒ වර්ධනය අඩුයි කියලා තේරෙන්නේ අමතක වීම වැඩි වෙන්නේ. යමක් මතක තියාගන්න බෑ. ඉතා ඉක්මනින් අමතක වෙනවා. ඒ අමතක වීම එන්නේ මේ නොසන්සුන් මානසික මට්ටමේ ප්‍රතිඵලයක් හැටියට. එතකොට භෞතිකව ගොඩනැගෙන්න තියෙන හයිපොතැලමසි වගේ මොළයේ කොටස් දියුණු වෙන්නේ නැහැ. ඒක ඉතා කුඩා. ඒක නිසා ඔන්න මේ පෞරුෂයේ අයට අමතක වීම වැඩි. අපි කියන්නේ අමතක වීම ලෙඩක් කියලා, අසමතුලිතතාවයක්. ඔව් මතක තබා ගැනීමේ ක්‍රමවේද තියෙනවා. ඒක මතක තියාගත්තාම ඇති. ඊළඟට මේගොල්ලෝ තමයි අර ජීවිතයේ සිල්ලරට විසි කරන්නේ. තමන් කරන කියන දේවල් වල ගැඹුරක් හිතන්නේ. අපි කියන්නේ කියන්න ඔය සමහරු කියනවා මම කියන්න තියෙනදී ඔය මූණට කියනවනේ මම ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි බය වෙන්නේ නැහැ කියනවා. ඒක පෞරුෂ ලක්ෂණයක් කියලා හොඳයි කියලා කියන එකක් නෙමෙයි. මතක තියාගන්න තමන් කියන වචනයක වගකීම තමන් ගන්න ඕනේ. තමන් කරන ක්‍රියාවක වගකීම තමන් දරන්න ඕන. ඒක තමයි අපි කියන ප්‍රොෆෙෂනල් ගතිය, මහත්මා ගතිය. හැබැයි මේ මෝහයට බර චරිතවල ස්වභාවය තමයි තමන්ට වග වෙන්නේ නැහැ. සමහරු කියනවානේ මේ මගේ ජීවිතේ, මට ඕන දෙයක් කන්න බොන්න අඳින්න පුළුවන්, ඉන්නකොට ඉන්න තියෙන්නේ පොඩි කාලයක්නේ, ඒ හින්දා ඉතින් කාලා බීලා මැරුණත් කමක් නැහැ. ඒ කියන්නේ ජීවිතේ පිළිබඳ වගකීම දරන්නෙත් නැහැ. ඒගොල්ලෝ හිතාගෙන හරි තර්කයකුත් ගොඩනගා ගන්නවා. එහෙම කෙනෙකුට ජීවිතේ බරපතලකම නොතේරි තමන්ගේ වචන පිළිබඳ වගකීම නොගෙනගෙන ඉන්නවනම් ඒ අය මෝහයට බර අය තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මතක් කිරීමක් තියෙනවා, මෝහය අධික පුජ්‍යලයන්ට ධර්මය අවබෝධ කිරීමෙහි අභියෝගය තියෙනවා.
ඉතාම අමාරුයි. නොසන්සුන් සැක කරනවා, වගකීමක් නැහැ. ඉතින් මේ චරිත ලක්ෂණත් එක්ක යා ධර්මයේ භාවිතා කරන්නේ නැහැ. එනිසා දැන් ඔය ගොඩක් අය ධර්මයේ අතාරිනවනේ. සමහරු මේ බණහන ගමනුත් කියන මේ අපේ අම්මලාගේ මේ වැඩේ බණහන එක බණ අපි නම් අපිට ඔය බණ වැඩක් නැහැ. මෝහ චරිත. කියන්නේ ඒක නාසාම ප්‍රතික්ෂේප කරන්න තැනකට වැටෙන්නේ ආන් ඒ චරිත ලක්ෂණ වලින්. ඒක නිසා එබදු අයට ද්වේෂ කරන්න යන්න බලහත්කාරයෙන් බණ අස්වන්න යන්න ඕනේ නැහැ. ඔබ එසේ නොවි ඔවුන් දෙස උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න කුසලතාවයක් හදා ගැනීම තමයි ඉතා වැදගත්. එහෙම ඉතා වැදගත්. මොකද මට ඒක හොඳටම මුණ ගැහිලා තියෙනවා. ඔය ගොඩක් මිනිස්සුන්ට මේ ජීවත් වෙනකොට ගෙවෙන්නේ කුසල් කියලා අමතක වෙලා තියෙනවා. පයිපිගාවට උපදේශනට එනවනේ සමහරු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. සමහරු කාන්තා ආශ්‍රයට ඇබ්බැහි වෙලා. හම්බ කරන දේවල් යා දෙන්නේ නැහැ කියනවා. හිතේ කිසි සහනයක් නැහැ කියනවා. කොච්චර රස්සා කළත් හම්බ කරන දේවල් වල ඉතිරියක් නැහැ. එහෙම කියනෝනේ. මං ඒගොල්ලොන්ගේ ජීවිතේ කාලසටහන අහලා තියෙනවා. ඔයාගේ ජීවිතේ කොහොමද පවතින්නේ? බොහෝ තැන්වල ඒ කාගේවත් ගෙවෙන කුසල් ඒ ගෙවෙන කුසල් වලට අතිරික්තයක් හැටියට එකතු කරගන්න ව්‍යාපෘතියක් නැහැ. අපි ඊළඟ දවසේ හෙට දවසේ ආරම්භ වෙනකොට අපි ගාව තිබිච්ච කුසල් කීපයක් ගෙවෙනවා. ඒ ඔය කතා කරන බොහෝ දෙනෙක් අත් දෙක එකතු කරලා හිත සංවර කරගෙන බුදුහාමුදුරුවන්ට ධර්මයට සංඝයාට වැඳපු නැති මිනිස්සු, මලක් පහනක් පූජා කරපු නැති මිනිස්සු. ඉතින් එතකොට ඒවා ගෙවෙනවා. තිබිච්ච පින ගෙවිලා යනවා. මෝහයෙන් බරිත බුද්ධලයාට හිතෙන්නේ නැහැ මම මේවා දිනු කරගන්න ඕන, ගෙවෙන කුසල් ටික ආපහු එකතු කරගන්න ඕන කියලා හිතුනොත් ආන්ගේ ජීවිත පිරෙනවා. ඒක තමයි ස්වභාවය. එනිසා ඔය දිනුවක් නැහැ, ජීවිතේට කිසිම සහනයක් නැහැ කියලා අපි හොයාගෙන යන ගොඩක් අයට අපි පෙර කුසල් බලවත් වෙන ක්‍රමවේද උපදේශනයත් එක්ක එකතු කරනවා. ඒවත් එක්ක තමයි අපිට පිහිට වෙන්නේ. හැබැයි ඉතින් මේවා මග හරින්නේ මෝහ චරිත තමයි. එතකොට අපිට සමාජයේ වශයෙන් ජීවත් වෙනකොට එනවා ගැටලුවක්, මේ වගේ අයත් එක්ක ආශ්‍රය කරන්නේ කොහොමද කියලා. වරක් දෙවරක් කියලා ඔවුන් ඒක පිළිපදින්නේ නැත්තම් නිහඬ වීම තමයි ඥානන්විත. ඉතාමත්ම ඥානන්විතයි ඒක. ඔවුන් එක ගැටෙන්නේ නැහැ නේ, හැමෝම ද්වේෂ චරිතයක්නේ. අපිට පුළුවනි නම් නිවැරදි පාර පෙන්වන්න වරක් දෙවරක් කියන්න ඔවුන්ගේ චරිත ස්වභාවය සහමුලින්ම අපිට ගලවලා දාන්න බෑ. එහෙමවත් තියෙනවා. යම් එක කණ්ඩායමක් අපිටම මුණ ගැහිලා තිබුණා, බණ අහන්නේ නැහැ, දන් දෙන්න ඕනේ නැහැ. අර කියනවනේ ඒක කන්න හම්බ වෙනවා නම් අඳින්න හම්බ වෙනවා, කන්න අඳින්න හම්බ වෙන්නේ සමහර වෙලාවට දෙමව්පියන්ගේ. අම්මා තාත්තා නැතුණාම ඒ දෙම ළමයිට යන්නේ නැවන් නැහැ. ඒත් දර්ශනේ වැඩි. දර්ශනේ වැඩි. ඉතින් ඒක නිසා ඒ අයව පුහුණු කිරීම උදෙසා තමයි යොමු කරව ගන්න ඕනන්නේ. උන් එක ගැටිලා බෑ. ඉතින් මේ වගේ අයට සිද්ධ වෙන අවාසි මොනවද කියලා හිතා ගන්න එපා. මේ වගේ චරිත ලක්ෂණ වලට මොනවද වෙන අවාසි මතක තියාගන්න. මේ අය තමයි බහුතරයක් එකම වරද නැවත නැවත කරන්නේ. ඒ කියන්නේ මනෝවිද්‍යාවේ උගන්වන්නේ වැරද්දක් කියලා පාඩමක් පාඩමකින් ඉගෙන ගන්නවා කියලා. හැබැයි බුදුදහම ඇතුලේ කතා කරනවානේ නැවත නැවත එකම වරද කරන්නේ මේ කියන පුද්ගලයෝ තමයි. ඒක විවිධ ක්‍රම වලින් කරනවා. එතකොට අමාරු වැටෙන්න තියෙන ස්වභාවය වැඩි කියලා තේරෙනවා ඇතිනේ. ඊළඟට ලොකුම තියෙන අභියෝගය තමයි මෙහෙම පෞරුෂයකට බාහිර ලෝකේ මිනිස්සුන්ගේ උගුල් වලට අහු වෙනවා. ඉතාම දැවැන්ත උගුල් ගොඩක් තියෙනවානේ. දැන් පාසල් අධ්‍යාපනය ලබන ළමයින්ට සමහර වෙලාවට වටපිටාවෙන් දැන් හොයාගෙන තියෙනවා මත්ද්‍රව්‍ය, මත්පෙති, ಜಾති වැඩි පාසල් ආශ්‍රිතව. මේවට ඇබ්බැහි වෙන්නේ හරි මේවට නැඹුරු වෙන්නේ හරි කවුද දන්නවද? මෙන්න මේ චරිත ලක්ෂණ තියෙන අය. සමහර වෙලාවට gedirin කියනවා මෙහෙම අහිංසකම ළමයා මේ කියලා. වෙන්න ඇති. ඒ උනාට මානසික පෞරුෂය තමයි මේ අයව තව කෙනෙකුට යූස් කරන්න ලේසි. ගැන පාවිච්චි කරන්න, භාවිතා කරන්න ඔවුන්ගේ ඕනෑම අවශ්‍යතාවයක් වෙන. මොකද මේ අයට මේ අයගේ හිත ඇතුලේ තියෙනවා අපිට බෑ කියන්න බෑ. ඒ බෑ කියන්න බැරි පෞරුෂය නරකයි. ප්‍රතික්ෂේප කරන්න බැරි පෞරුෂය නරකයි. මේ චරිත ලක්ෂණවල ස්වභාවයක්. ඒ නිසා දෙන ඕන දෙයක් අත්හදා බලන්න හදනවා අනිත් අයගේ වැඩට.
අනිත් අයගේ වැඩට සාමාන්‍යයෙන් අපි හිතුවට කෙනෙකුගේ ජීවිතයක් නැතිකරන මහා දරුණු ගණයේ අපරාධකාරයෙක් බිහිවෙන්න කලින් මුලින්ම තියෙන්නේ මේ පෞරුෂය තමයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ වගේ අයට බාහිර ලෝකයෙන් සිද්ධ වෙන උගුල් වලට අහු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ආන් ඒව තමයි අවාසි. ඊළඟට ඒ අයට කතා කරලා බලන්නකො සමහර චරිතත් එක්ක නිශ්චිත අරමුණක් නැහැ ජීවිතේ. මම උපදේශනයේදී ওই දරුවන්ගෙන් උසස් පෙළ සාමාන්‍ය පෙළ හදාන ළමයින්ගෙන් අහනවා ඔයාගේ ටාගට් මොනවද? අරමුණ මොනවද? දන්නේ නැහැ. මට එහෙම එකක් නැහැ. සමහර තරුණ අයගෙන් අහනවා මොකද්ද ඔයාගේ ඉලක්කය? එහෙම ඒවා නැහැ. ඉලක්ක අරමුණු නැත්තේ ජීවිතයකට මේ මෝහයට බරහන්ද තමයි. නැත්තම් සෑම දිනාටම නිශ්චිත අරමුණක් ඉලක්කයක් තිබිය යුතුමයි. දැන් අහන්න ඔබ ඔබෙන් මොකද්ද මගේ ඉලක්කය? අපි එහෙම ටාගට්ස් හදන උපදේශනයේදී ඔයා මේ අවුරුද්දේදී මෙතෙන්ට, මේ අවුරුදු තුනේදී මෙතෙන්ට, අවුරුදු පහේදී මෙතෙන්ට, ආන් එහෙම තමයි අපි උපදේශනයේදී මැදිහත් වෙන්නේ. ඒක කරගන්න ඕන එකක්. මේ බණ අහගෙන ඉන්න ඔබට ඔබේ ජීවිතේ ඉලක්කයක් නැහැ, ඔහේ තියන්නම් වලේ තියෙනෝ, දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා හිතෙනවා නම් මතක තියාගන්න, ඔව් ඊළඟ පියවරට ඔබ යා යුතුමයි, මෙතනින් මිදිය යුතුමයි. මේක ඉතාම හානිදායකයි. ඒ අයගේ තමයි ලෞකික දියුණුවත් ප්‍රමාදයි. ඔය හිත ඇතුලේ තියෙන වාහනයක් ගන්නවා, ගෙයක් හදනවා, හොඳ ජීවිතයක් ගත කරනවා හීන විතරයි ඈ. ඒව එලි වෙන්නේ නැහැ. දැන් ගොඩක් අය හිතන්නේ මම මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම සැලසුම් පමණයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. භෞතික දියුණුව නතර වෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික දියුණුවත් නතර වෙනවා. කොච්චර අය හිතාගෙන ඉන්නවද මම අසවල් පොයේදී ඉඳන් සිල් සමාදන් වෙනවා, මං අසවල් පොයේදී ඉඳන් මේ වැඩේ නවත්තනවා. වැරදි බව දැනගෙන ඒ උනාට ඒ ආධ්‍යාත්මික දියුණුවක් ප්‍රමාද වෙනවා. වැඩ කල් දානවනේ යාගේ ස්වභාවය. ඒ නිසා ඉතාමත්ම හානිදායක පෞරුෂයක් තමයි මේ අයට තියෙන්නේ. එතකොට බුදුදහම යෝජනා කරන දේ මේ පළවෙනි දෙයක්. මේ ඔබ මේ බණ අහගෙන ඉන්නවනේ, ධර්ම ශ්‍රවණය අතිසේ වැදගත් මෝහ පෞරුෂයෙන් මිදෙන්න. මේ කියන ධර්මකාරණා සහ වෙනක් දේශකයන්න් වහන්සේලා කරන ධර්මකාරණා අරගෙන මේවා පිළිපැදලා අත්හදා බැලීම සඳහා පියවරක්වත් තබන්න ඕන. අපි ඇත්තටම කියනවා මේ සාකච්ඡා කරන කරුණුකාරණා පිළිපදින්නේ නැතුව ඒකේ දොස් දකින්න හදන්න එපා. හොඳ දකින්න හදන්නත් එපා. වැඩපිළිවෙලක් දුන්නාම යම් කාලයක් ඒ වැඩපිළිවෙලේ ගිහිල්ලා ඔබට පුළුවන් නම් පිළිපදින්න

ඊළඟට වැදගත් කල්යාණ මිත්‍රයෝ තෝරා ගන්න ආශ්‍රය කරන්න. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ තමන් කියන ඕනෑම එකක් අනුමත කරන අය නෙමෙයි ඈ. සමහර වෙලාවට එහෙමත් ඉන්නවා. මට මුණ ගැහෙලා තියෙන හඳුන්නේ මේ තමයි ඉතින් මගේ සැපට දුකට ඉන්න කල්යාණ මිත්‍රයා කියලා තියෙනවා. ඔව්. එහෙම කියලා තියෙනවා. කොහොමද සැපට දුකට ඉන්නේ? සමහර වෙලාවට අපරාධයක් කරනකොට ඒකටත් ඉන්නවා. හොඳ දේවල් කරනකොට ඒකටත් ඉන්නවා. කල්යාණ මිත්‍රයා හැම ඉන්නේ. කල්යාණ මිත්‍රයා ඔබ ඇතුලෙන් පවක් එනකොට ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ඔබට හිතෙනවා මම මොන අපරාධය කරගත්තත් මගේ කරට අත දාගන්න එකෙක් ඉන්නවනේ, එයා තමයි කල්යාණ මිත්‍රයා කියලා. එයාට කියන්නේ අපාය සහායකයා. ගොඩක් අයට අමතක වෙලා තියෙනවා අපාය සහායකයා සහ කල්යාණ මිත්‍රයා තෝරාගන්න. ඇයි? මගේ වැරදි වලට අනුබල දෙනවා නම් එයා තමයි හොඳ කියලා සමහරු තල කරන. සමහර යාළු අතාරිනවනේ. මේ අපිට උදව් කරන්නේ නැහැ, අපිට බන කියනවා, ආශ්‍රය කරන්න හරියන්නේ නැහැ, අපි අතාරිනවා. කොහොමද? වරදින් මුදව ගන්න හැදුවාම එයාව අතහරිනකම අසත්පුරුෂකම. අර කියනවනේ ඕව දෙයානු සාසෙය්‍ය අසබ්බාච නිවාරේ සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. අපි වරදෙන් මුදව ගන්න අවවාද අනුශාසනා මග පෙන්වීම කරනකොට අසත්පුරුෂයන්ට මොකද වෙන්නේ? එයාව අප්‍රිය වෙනවා. අප්‍රියයි. සත්පුරුෂයට තමයි එයා ප්‍රිය වෙන්නේ. ඒ නිසා ඔය සමහර යාළුකම් අපරාධවලට උදව් දෙනේවා නම්, පවට උදව් දෙනේවා නම් ඒ කල්යාණ මිත්‍රයා නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. පරිස්සම් වෙන්න, ඔබ කරන හැම නරකක්ම අනුමත කරන අයගෙන් වැඩිපුර පරිස්සම් වෙන්න. ඒ අයගෙන්ම පරිස්සම් වෙන්න. මම ඒක දුර බලලා කියන්නේ අපිට ජීවිතේ වරද්දන්නේ අපි කරන වරද වරදක් හැටියට පෙන්වලා දෙන්නේ නැතුව හරි හැටියට අනුමත කරන අය තමයි. ලැබෙන වරදාන වරප්‍රසාද ඒවට යට වෙලා ඒවා ලබා දෙන කෙනා අනුගමනය කරන හැම දෙයක්ම අනුමත කරනවා නම් ආන් එහෙම කෙනාගෙන් පරිස්සම් වෙන්න. අද ඔබට ළඟ හිතවත්කමක් හැටියට හිටියට ඒ තමයි දුෂ්ටම නරකම නපුරුම ආශ්‍රය. වරදින්නේ දැන් නෙමෙයි. වරදින්නේ සංසාරයේ අවසාන එක තැනක. සමහර වෙලාවට ඔබේ ජීවිත අපායෙන් කෙලවර වෙයි. ඒ නිසා අනිත් එක තමයි වරදාන වරප්‍රසාද වලට යට වෙලා අනිත් අය ඉර පෙන්නලා ඒකට හඳ කිව්වොත් ඒකට හඳ කියන්නේ නැති වෙන විදිහේ ආත්ම දමනයක් ඇති පුරුෂයෙක් වෙන්න, ගැහණියෙක් වෙන්න. ඒක තමයි හැබෑව. ඒක තමයි ඍජු ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඔබට කෙනෙකුගේ වරදක් වරදක් හැටියට කියන්න පුළුවන් පෞරුෂය අඩුම තරමේ තියෙන්න ඕන ධර්මයක්වත් වගා වෙන්න. එහෙම නැති වුණොත් අපි ඉතින් අර ලෝකෙට පේන, ලෝකෙට දකින හොඳ චරිත බවට විතරක් පත් වෙයි. මතක තියාගන්න, හෘද සාක්ෂිය ඇතුලේ තියෙන ආධ්‍යාත්මයෙන් අපි අරන් යන්නේ. ඒ නිසා මේ චරිතවල තියෙන ස්වභාවය තමයි ගොඩ නගා ගන්න නම් නිවැරදි කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඕනමයි. කල්යාණ මිත්‍රයා කිසිම වරදක් අනුමත නොකරන වරදින් මුදවන කෙනා. දැන් ඔය කියන කාරණා තමයි අපිට මේකෙදි පෙන්වන්න වෙන්නේ. එතකොට මනෝවිද්‍යාත්මකව සාධක අපි සාකච්ඡා කරගෙන ආවත් ඔව් සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් තියෙන මනසක් කියලා පැහැදිලි ඒ කරුණු කාරණා ටික ලයිස්තු ගත කළා. ඒ නිසා මේ චරිත ලක්ෂණ වෙනස් කර ගැනීම කළ හැකි. අන්න ඒකයි වැදගත්. අපි මුලින් කතා කරපු රාග චරිතයත්, ද්වේෂ චරිතයත්, මෝහ චරිතයත් වෙනස් කරගත හැකි. වෙනස් කිරීම සඳහා වැදගත්ම පළවෙනිම ප්‍රවේශය තමයි මේ චරිතවලින් මම කවුද කියලා මුලින්ම හඳුනා ගන්න ඕන. ඒ හඳුනා ගත්තාම ඒ මගේ චරිත ලක්ෂණේ නිවැරදි කර ගැනීම උදෙසා අවශ්‍ය කරන කරුණු කාරණා ටික මේ දේශනාව ඇතුළේ සාකච්ඡා කළා. ඒ ටික කරලා බලන්න පුළුවන්. අද අපි කතා කළේ මෝහ චරිතය සම්බන්ධව කොටසක් මේ වෙනකොට. ඒකෙදි අපි කිව්වා ධර්ම ශ්‍රවණය ඉතා වැදගත්, කල්යාණ මිත්‍රාශ්‍රය ඉතා වැදගත්. තව කරුණු කාරණා ගොඩක් තියෙනවා, ඔතනින්වත් මේක පටන් ගැනීම. දැන් අපිට කියනවනේ ආන්දුන්නේ බණ අහගෙන හිටපුවාම අපේ ජීවිතවල ප්‍රශ්න ගොඩක් අපිට විසඳෙනවා. ඒ තමයි මේ ආශ්චර්ය. ඒ තමයි මෝහෙන් මිදීම. එතනින් එළියට එන දවසක තමයි අපි ආධ්‍යාත්මය දිනු කරලා නිවනට යන්නේ. එතන මේක භෞතික ජීවිතයේ සහ ආධ්‍යාත්මික ජීවිතයේ දෝලණය කරන අතිශය ගැඹුරු මාතෘකාවක්. එහෙම කිව්වම නිවැරදි. එක තමන්ට තමන්ගෙන් බලා ගන්න පුළුවන්. දැන් කාරණා තුනක්, චරිත තුනක් අපි කතා කළා. ඉදිරි චරිත වලට එන්නේ අපි නිරන්තරයෙන්ම කතා කරලා තියෙන්නේ. දැන් මේ බණ පටන් ගන්නකොටත් අපි කතා කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, කිසි ගැටලුවක් නැත.

0: ශ්‍රද්ධාචරිත. ශ්‍රද්ධාචරිතයක් කියලා කියන්නේ විශ්වාසවන්තනීය චරිතයක්. ආගමික මුහුණුවරෙන් ගත්තොත් අපි කියනවනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං, නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඔන්න බෞද්ධයාගේ විශ්වාස පද්ධතියේ එකක් ආගමික වශයෙන්. ත්‍රිවිධ රත්නෙහි පිරිබඳව කොන්දේශ විරහිත පිළිගැනීම. ඒක ශ්‍රද්ධාධික චරිතයක ස්වභාවයක්, නරකක් නැහැ. අපි එහෙමත් කියන්න ඕනනේ. ඒ කියන පිළිගැනීම විශ්වාස කිරීම නරකක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට මේ ශ්‍රද්ධාධික චරිතය බුදුදහම ඇතුලේ තවරනවා ප්‍රඥාවෙන්ද? ශ්‍රද්ධාව විතරක් ප්‍රමාණවත් නැති බව මේ දේශනාවේදී තේරෙයි. ඒක ප්‍රඥාවද තවරා තැබිය යුතුයි. බුදුදහම කතා කරන්නේ එහෙම. ශ්‍රද්ධාව කතා කරන්නේ හදවතත් එක්ක, ප්‍රඥාව කතා කරන්නේ මොළයත් එක්ක. මේ දෙකෙහි සමානුපාතික භාවයක් තමයි ජීවිත මධ්‍යස්ථ කරන්න, සංසාරය නිවන්න පුළුවන් පෞරුෂයක් හදන්නේ කියලා. එනිසා අපි මුලින් බලන්න ඕන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන විශ්වාසය. එකක් කර්මය, කර්මඵලය. මම නරකක් කළොත් මට නරක ප්‍රතිඵල වන්නේය, මම හොඳක් කළොත් මට හොඳ ප්‍රතිඵල වන්නේය කියන විශ්වාසය දෙක. මෙයා එක විශ්වාස කරනවා. එනිසා ඔහු තමන්ගේ ජීවිතයම ඔහු සංවර කරගන්නවා. මොකක් පදනම් කරගෙනද? විශ්වාසය, කර්මය, කර්මඵලය හේතු කරගෙන පදනම් කරගෙන. එනිසා මෙහෙම අය තමයි අපිට කියවෙන්නේ. ගුරුවරුන්ට ගරු කරන්නේ, වැඩිහිටියන්ට ගරු කරන්නේ, දෙමව්පියන්ට සලකන්නේ, දානමාන කටයුතු වලට මුල් තැනගන්නේ, අනිත් අයට උදව් කරන්න පෙරමුණ ගන්නේ, මේ ධර්ම දේශනාවන් වලට දායකත්වය දරන්නේ, හැකි අය ධර්මයට යොමු කරවන්නේ. මේ ඔක්කොම ශ්‍රද්ධාධික චරිතයේ ස්වභාවය තමයි. නරකයිද? නරක නැහැ. මෙහෙම පෞරුෂ ඔබට ඕන තරම් මුණ ගැහිලා ඇතිනේ. එහෙම පෞරුෂ ඔබ ගාව ඕන තරම් තියෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මෙතන හානියක් කියනවා. බුදුදහමේ කතා කරනවා මේ අමූලිකා සද්ධා කියලා කොටසක්. සමහරු හේතු කාරණා රහිතව විශ්වාස කරනේවා. දැන් හේතු කාරණා රහිතව විශ්වාස කිරීම ලංකාව වගේ රටක බහුලයි. ඉන්දියාවෙත් ඒව එහෙම තියෙනවා. එතකොට ශ්‍රද්ධාවට බුදුදහමේ අපි ඊළඟට කතා කරන බුද්ධි චරිතයේ ලක්ෂණ ප්‍රඥාව තවරන්න කියනවා. කොහොමද? හේතු කාරණා නැතුව යමක් පිළිගන්න එපා කියනවා. ඒක තමයි විශ්වාස කරන්න එපා කියලා කියන්නේ. ඊළඟට ආකාරවති ශ්‍රද්ධා කියලා අපි වචන වලින් දන්නවා. මේවා කාරණා දැනගෙන යමක් විශ්වාස කරන්න කියනවා. ඒක නිසා අපේ රටේ මේ වෙනකොට අලුත් මාතෘකා තැනින් තැන දහම සම්බන්ධව සාකච්ඡා වෙනවා. ඒවා සහේතුකව නම් ඉදිරිපත් වෙන්නේ ඒවා ගැන විශ්වාසය කරන්න කලින් බුද්ධිය මෙහෙවන්න ඕනේ. එමම තමයි මට ඔබට කරන්න තියෙන යෝජනාව. ආගමික මෙහුණුවර මේ කියන්නේ. ඊළඟට පුජ්‍යලය සම්බන්ධව බුදු දහම නම් කියන්නේ පුජ්‍යලයන් සම්බන්ධව විශ්වාසය හදා ගැනීම සඳහා සංවාසේනකෝ මහරජ, සංවාරේනකෝ මහරජ. කතා කරලා අදහස් වමාරු කරගන්නත් ඕනේ. ළඟින් ඇසුරු කරලා ඒගොල්ලෝ යම් යම් දේවල් වලට දක්වන ප්‍රතිචාර බලාගෙන තමයි පුජ්‍යලයක විශ්වාස කරන්නේ. දැන් ගොඩාක් තැන්වල අපිට උපදේශනේදී මුණ ගැහෙන්නේ විශ්වාසයේ පණුදු වෙච්ච අත්දැකීම් වලින් පීඩා විඳින දේවල්. ගොඩාක් අය කියන්නේ මම බඳින්න කලින් මේ මිනිස්සයා මෙහෙමයි කියලා හිතුවේ නැහැ. විශ්වාස කළා. එහෙමමමයි කියන්නේ. සමහර ඒවා මතකද? පහුගිය දවස්වල ජීවිත හානි වලින් සමහර සම්බන්ධතා ඉවර කරනවා. නුසුදුස්සෝ සුදුස්සෝ හැටියට විශ්වාස කළාම. එනිසා අපේ උපදේශන ක්‍රමවේදයේ මේකත් කරනවා. ඇත්තම කතාව තමයි විවාහ වෙන්න කලින් කලයුතු හඳුනා ගැනීමෙහි ක්‍රමවේද ටිකක්, ආකල්ප ටිකක් අපි සාකච්ඡා කරනවා ඔය අලුත් විවාහ වෙන්න ඉන්න අයට. ඒක ඕනමයි. මොකද අපේ විවාහ ජීවිතයේ වනාහි ඉලක්කම් දෙකෙන් ඉවර වෙන ජීවිතයක් නොවේ. ඒක සාංසාරික ගමනක්, තීරණය කරන නැවතුමක්. ඒ නිසා තමයි විවාහය ඊතරම්ම වැදගත්. ඒ නිසා තමයි විවාහ වෙන කෙනා තෝරන්න ඕනෙන්නේ. ඒ නිසා තමයි විවාහයේ ඇතුලේ ඉන්න අයට එකඟ වෙන්න ඕනෙන්නේ. ආන්ගේ එකඟ වෙන්න පුළුවන් මනසක් හැදෙන්න ශ්‍රද්ධාධික චරිතයට නම්‍යශීලීත්වය තියෙනවා. හැබැයි ශ්‍රද්ධාධික නැති අය නම්‍යශීලී වෙලාවත් අඩුම තරමේ තමන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක අර මෝහාධික චරිතවල ලක්ෂණ. ඒ වගේම තමයි ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට විතරයි ධර්මයට පහදින්න පුළුවන්නේ. මේ ධර්මයට පැහැදිලා ධර්මයෙන් පිහිට ගන්න පුළුවන්නේ ශ්‍රද්ධාව තියෙන චරිත ලක්ෂණයකට විතරමයි. හැබැයි ආපහු අපි මතක් කරනවා කොහොමද මේ වැඩේ කරන්නේ. දැන් ඕක අර ජනප්‍රවාදයේ තියෙනවා ශ්‍රද්ධාව විතරක් වැඩි වුණාම වරදින තැන්. තාම පාන්දර අලියොම කාලේ ඉර වැටෙන්නත් කලින් සමහර වෙලාවට උපාසක අම්මලා විහාරස්ථානවලට දාන අරගෙන යනවා, අමදිනවා, ඒ වැඩ කටයුතු කරනවා. ගමක ඒ උපාසක අම්මා බොහොම ශ්‍රද්ධාවන්තයි, කාටත් කලින් පන්සලට යන්න කැමති, අමදින්න කැමති. ස්වාමීන් වහන්සේ අවදි වෙන්න කලින් අම්මා අමදිනවා පන්සල දානි ටික පැත්තකින් තියලා. ඉතින් ශ්‍රද්ධාවෙන් වැඩි වුණාම, ඒක ප්‍රඥාව තවරපු නැතුණාම ආමුදුර දැක්ක ගමන් ශ්‍රද්ධාව ඉස්මතු වුණා. බැලුවා වටපිට මොකක්වත් නැහැ, ඉදලා අරන් ගිලා හාඳුරන්ට හේතු කළ වැන්දා. වැන්දා ශ්‍රද්ධාවට. හැබැයි ඒකේ ඉදල හේතු කරන්න හොඳ නැහැ කියන ප්‍රඥාව තිබුණේ නැහැ. මේක ජනප්‍රවාදේ උනා හෝ නොඋනා. හැබැයි අපිට දෙන පණිවිඩය තමයි ශ්‍රද්ධාව විතරක් ඉස්මතු කරගත්තොත් සමහර අර්ථාන්විත භාවයේ පලා යන්න පුළුවන්. දැන් එහෙම ඕනතරම් අපිට පේන්නේ නැද්ද? සමහර ආගමික විධි චාරිත්‍ර අපි සමහර තැන්වල අපි දැකලා තියෙනවා. සීලබ්බත පරාමාස වගේ යන තැන්වලටත් ආගමික විධි පරිවර්තනය වෙලා තියෙනවා. දැන් එහෙම ඒවා නැද්ද? ශ්‍රද්ධාව වැඩිකමට කොච්චර බෝධින් වහන්සේ යටම පහන්පත්තු කරන්න එපා කියලා බෝධින් වහන්සේට ඒක හානියක් කියලා තිබ්බත් බොහෝ දෙනෙකුට හිතෙන්නේ නැද්ද බෝධිය යටම පත්තු කරන පහනේ තමයි ආනිසංස වැඩි, ආශිර්වාද වැඩි කියලා ගොඩක් තැන්වල තියෙනවා. මට මතකයි ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟ පෙර තිබුණේ ওই දෙවෙනි මළුවේ තමයි පහන් වැට දැන් තියෙන්නේ එළියේ. ඒ තිබුණත් සමහර අය හොරෙන් පහන් අරන් ගිහිල්ලා ළඟ තියාගෙන ඉන්නවා බෝධින් වහන්සේ ළඟට. මතක තියාගන්න, ඔබේ කැමැත්ත ආශිර්වාද ලබා ගැනීම ගැටලුවක් නැහැ. හැබැයි බෝධින් වහන්සේට පහනක් පත්තු කරන්නේ අපි බුදුරජාණන් වහන්සේට පහනක් පත්තු කරනවා කියන හැඟීමෙන් තමයි. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ දෙපා මුලම පහන පත්තු කරන්න ඕනද? දීපදෝ හෝති චක්කුදෝ කියලා වඳින්න එතර නැහැ. නිසා සමහර අය, තව සමහර අය තියෙන්නේ බුදුගේ එක කාමරේ තියෙන ගෙදර හනුකූරු මිටියම පත්තු කරනවනේ. ඒකෙන් එන දුම, ඒක කොයිතරම් ශරීර යෝග්‍යයිද අයෝග්‍යයිද කියලා හිතන එක. සුවඳින් බුදුරජාණන් වහන්සේ පුදන්න ඕන කැපසරුප් විදිහට. හැබැයි අර හඳුන්කූරු මිටි ගණන් ගිනි ගන්න විදිහට අරගෙන ගිහිල්ලා පත්තු කරන ඒවා, ආන් ඒක ශ්‍රද්ධාවෙන් අන්ධවීම කියලා කවුරු කමක් නැහැ. පිදීම නෙමෙයි අන්ධවීම, පිදීම උදෙසා කරන ක්‍රමවේද. ඒ වගේ අපි ටිකක් මිදෙන්න නම් ප්‍රඥාව මේකට තවරන්න ඕන. හැබැයි ඒක මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. ඒත් සමහරු ඉන්නවනේ පහම් පත්තු කරන්න ඕනේ නැහැ, සුවඳ දුම් ඕනෙම නැහැ, බෝධින් වහන්සේලා නාවන්න ඕනේ නැහැ, බාරහාර වෙන්න ඕනේ. ඒවා වෙනයි. ඒවා මිත්‍යා දෘෂ්ටික අදහස් වෙන්න පුළුවන් හෝ කුමන්ත්‍රණකාරී පෙළඹවීම් වෙන්නත් පුළුවන්. එතන නෙමෙයි ඔබ කරන ආගමික චර්යාව ප්‍රඥාධිකද කියලා බලන්න. ශ්‍රද්ධාව වගේම ඒක ඇතුලේ කැපසරුප් භාවය, උචිත අනුචිත භාවය තියෙනවද කියලා කල්පනා කරගෙන ඉන්න. ඒක තමයි ස්වභාවය. හැබැයි ඒක ඇතුලේ කියවෙන්නේ නැහැ පින්කම් නතර කරන්න කියලා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. නැත්නම් මේ කොටසක් අල්ලගෙන ඉඳෙන්න පුළුවන් අර හාමුදුරුවෝ අනුශාසනා කළේ පහන් පත්තු කරන්න එපා. එහෙම නෙමෙයි. ඒ පහන ඇතුලේ ප්‍රඥාව දියුණු කරගන්න. සුවඳ කූර ඇතුලේ දැන් අපිට ශ්‍රද්ධාවෙන් අහිමි වෙන දේවල් මොනවද දන්නවද? සමහර වෙලාවට ශ්‍රද්ධාවෙන් විතරක් වැඩ කරන්න ගියපුවාම කියවෙනවා මෙච්චර ප්‍රමාණයෙන් මල් පූජා කළා. ශ්‍රද්ධාව තමයි. දැන් ඔක මහසෑයේ මල් පූජා කරනකොට ගොඩාක් අය කැමති ඉන්නේ ආසන පිරෙන්න අරගෙන ගිහලා දහස් පෙති අතුරන්න. ඒ දහස් පෙති අතර තමන් අරගෙන යන පැන් කෝප්පේ තියලා, පැන් භාජනයේ තියලා පැන් පූජාව කරන්න, ගිලන් පස පූජාව කරන්න, කිසි ගැටලුවක් නැත. ඒවා ශ්‍රද්ධාව තමයි. හැබැයි කොහොමද ප්‍රඥාව තියෙන්නේ? ඒ මල් මැලවෙන බව කොච්චර විසිතුරු වුණත් මල් මැලවෙනවා, පර වෙනවා, සුවඳ නැති වෙනවා, මගේ ජීවිතෙත් එහෙම වෙනවයි කියන ඒ ගෝචර භාවය තියෙන්න ඕනේ. ආන් එහෙම නොතියේම තමයි අපි විසිතුරු තැන්වල අතරමං වෙන්නේ. ඊට පස්සේ තමයි අපි ඇවිල්ලා කියන්නේ අච්චර ආසනයක් පිරෙන්න මම මල් පූජා කළා. එහෙම කරලත් කියලා සමහර වෙලාවට ඊළඟව කියන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ නැහැ. මේ මලින් බුදුරජාණන් වහන්සේ තමයි පූජා වෙන්නේ. මේ මල් කෙතරම්ම විසිතුරුණත් වෙන්නේ මොකද්ද කියලා තීරණය කරගන්න ඕන. ඔබේ ප්‍රශ්නත් එහෙමයි. ජීවිතේ විතරක් නෙමෙයි. ඔබගේ ප්‍රශ්නත් එහෙම තමයි. අද සමහර වෙලාවට ඔබට අපලයි. ඉතින් හැමදාම එහෙම තියෙන්නේ නැහැ කියලා මල් ආසනය ඔප්පු කරලා ඉවරයිනේ. මල් පූජාවෙන් ඔප්පු කරලා ඉවරයි සියලු ප්‍රශ්න ඒ විදිහට හැමදාම තියෙන්නේ නැති බව, වෙනස් වෙන බව. මල් වලට විතරක් නෙමෙයි ඔබේ ජීවිතේ හැම දේවලුත් එච්චරයි. ගෙවිලා යන බව මතක තියාගන්න. ගෙවෙනකල් අල්ලගෙන ඉන්න. ඒකට ප්‍රඥාව ඕනේ. මේ බුදුදහම ඇතුලේ ආගමික චාරිත්‍ර ආන් මේ ප්‍රඥාවත් සම්බන්ධ කරගෙන කළත් ගොඩාක් මානසික සහනයක් හොයාගන්න පුළුවන්. එතකොට නරක නෑ ශ්‍රද්ධා චරිතය. හැබැයි ප්‍රඥාවත් එක්ක නොතිබ්බොත් ඒක උඩුදුවල හානි වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්නේ. මට හොඳට මතකයක් තියෙනවා උපදේශණයට අන්තිමටම ආවා ඒ දරුවට හයිපර් ඇක්ටිව්. මොකද්ද කරලා තියෙන්නේ? ගමේ හිටපු කවුරු හරි උපදෙස් දීලා තියෙනවා බෝධි පූජාවල් හතක් තියන්න, ඊළඟට යන්ත්‍රයක් දාන්න, ඔය වගේ දේවල් කියලා තියෙනවා. හයිපර් ඇක්ටිව් කියලා කියන්නේ අධික්‍රියාශීලී දරුවෝ. අපි කියන්නේ එක තැනක තියන්න බෑ. හැම වෙලාවෙම මොන හරි බඩුවක් මුට්ටුවක් පොළවේ ගහනවා, තව ළමයෙකුට අනිනවා, ඉස්කෝලෙන් කම්ප්ලේන් වැඩි. එතකොට මේවා හිතුවක්කාරකම් කියලා තමයි ඉස්සර ගෙවල් වල කතා කළේ. සමහර වෙලාවට පාරිසරික සාධක මත එහෙම එන දරුවොත් ඉන්නවා. හැබැයි ජානමය සාධක මත මේ අධික්‍රියාකාරී දරුවෝ වෙනවා. මේකට කොච්චර උපාසකම්මා ගෙදර ශ්‍රද්ධාවන්ත උනත් බෝධි පූජා තිබූ පමණින් විතරක් හරියන්නේ නැහැ. ඒ දරුවට කරලා තිබුණේ එහෙම දෙයක්, බෝධි පූජා හත තියලා සුරයක් යන්ත්‍රයක් කරේ ඉල්ලලා ඉවර කරලා. හැබැයි ඇතුලේ මොලේ ඇතුලේ තියෙන රසායනික භාවය එතනින් විතරක් වෙනස් වෙන්නේ නැහැ. ඒ ටිකත් එක්කම ඖෂධ ප්‍රතිකාරයක්, සමහර වෙලාවට උපදේශන ප්‍රතිකාරයක් අවශ්‍යයි. ඒ නිසා ශ්‍රද්ධාවෙන්ම විතරක් අපි වැඩ කටයුතු කළොත් අපිට ප්‍රඥාව මගහැරුණොත් හානි කර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් විමසා බලා තියන්න ඕන. ඊළඟට අපිට තියෙන ඊළඟ චරිත ලක්ෂණ තමයි මේ විතර්ක චරිතය. විතර්ක චරිතත් එක්ක බොහොම අපූරු කාරණා ටිකක් තමයි කතා කරන්නේ. බුද්ධි විතර්ක කාරණා දෙකම අපි එකට සාකච්ඡා කරනවා. අද දවසේ මේ දේශනමාලාව ඉවර කරන්න ඕන හන්දා. මේගොල්ලන්ට දෙයක් බුද්ධි චරිතය, විතර්ක චරිත දෙකම සම්බන්ධ කරගත්තාම යමක් පිළිගන්න කලින් විමසලා බලනවා. අන්න අපි අර කියපු ස්වභාවය, ප්‍රඥාව සහ තර්කානුභාවයේ ඉතාම හොඳ වෙන්නේ මේ හන්දා. යමක් පිළිගන්න කලින් විමසලා බලනවා. රැල්ලට පිළිගන්නේ නැහැ. ඊළඟට යම් යම් දේවල් වල හේතුඵල කොටස් කඩලා බලනවා. දැන් ගොඩක් අයට සමහර වෙලාවට අලුතෙන් පවු දෙකක් තියෙනවා, පින් පවු දෙක තියෙනවනේ. ඒ කියන්නේ ස්මාර්ට් පවු, ස්මාර්ට් පින් කියලා දෙකක් තියෙනවා. මොකුත් විමසලා බලන්නේ නැතුව සමහර සිද්ධිවලට ලියනවා. හොඳ නරක දෙකම. හැබැයි මේ දෙකෙන්ම වෙන්නේ නරකක් කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද තර්ක සහ බුද්ධි චරිත නොවුනාම. ඇයි? දෙයක් පිළිබඳව හොයන්නේ නැතුව අදහස් ප්‍රකාශ කරනකොට ඔබේ හිත නරක් වෙනවා නම් ඒක අකුසලයක්. හිත අපහසුතාවයට පත්වීම, නරකකට පත්වීම, දුකකට දුම්නසකට පත්වීම අකුසලයක්නේ. තරහ ගැනීමම අකුසලයි. අනුන්ගේ සිදුවීමකට තරහ ගැනීම අකුසලයක්මයි. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත කියලා අපි උගන්වන්නේ ඒවනේ. සමාජ මාධ්‍ය ජාල බලනකොට ඔබට ඒ ප්‍රවෘත්තිය හරි ප්‍රවෘත්තිය ප්‍රචාරය කරපු කෙනා එක්ක හරි කේන්තිය නම් එන්නේ එතන අකුසල වෙලා ඉවරයි. ඒ නිසා තීන්දුව තීරණ ගැනීමද දකින බලන ඒවා පදනම් කරගන්නේ නැහැ. අඩුම තරමේ බුදුදහම කතා කරනවා දැක්කත් ඇහුවත් ඒක සත්‍යයි කියලා පිළිගන්න එපයි කියලා. ඒක තමයි මේ දහම ඇතුලේ සාකච්ඡා කරන දේ. ඒක නිසා මේක කරන්නේ අර බුද්ධි චරිතයක්, තාර්කික චරිතයක් තියෙන කෙනා විතරයි. හැබැයි හානියක් වෙනවා හැම එකම තර්ක කරන්න ගියොත්. හැම එකම තර්ක කරන්න බෑ. ශ්‍රද්ධාවෙන්, බුද්ධියෙන් කිරලා මැනලා. කොහොමද කිරලා මනින්නේ? මේකෙන් මටවන අවඩ, අනිකාටවන අවඩ මොනවද? හරි ලස්සනට ඒක දහමට එකතු කරනවානේ. කොහොමද අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා. අත්තබ්භ්‍යාදායපි න සංවත්තති, පරබ්භ්‍යාදායපි න සංවත්තති, උපයබ්භ්‍යාදායපි න සංවත්තති. අනුන්ට හානි නොවන, තමන්ට හානි නොවන, දෙපාර්සයටම හානි නොවන දෙයක් නම් පමණක් ක්‍රියාත්මක කළ යුතුයි. ආන් ඒක තමයි බුද්ධි චරිත ලක්ෂණ. ඒක තමයි තර්කය කරන කෙනාගේ චරිතයේ ලක්ෂණ. මට වාසි, මට හොඳයි, මට සනීපයි, මගේ අයට වාසි, හැබැයි අනිත් ඔක්කොටම අවාසි කියලා දැන දැනත් එයා ක්‍රියාත්මක වෙනවා නම් එයා බුද්ධි නෙමෙයි, මන්ද බුද්ධික චරිතය. ඒක තමයි හැබෑව. මම ඒකයි කිව්වේ උගත් උනත් උගත් මෝඩයොත් ඉන්න පුළුවන් කියලා අර මුලින්ම බණේදි මතක් කළේ ඒකයි. ධනය තිබ්බත් මෝඩකම් ධනයෙන් යට කරන්න බැරි වෙනවා. බලය තිබ්බත් මෝඩකම් ඒ බලයෙන් යට කරන්න බැරි වෙනවා. ඒ නිසා සත්‍ය හොයන්න උනන්දු වෙනවා වගේම සත්‍ය හෝ අසත්‍ය විමසා බලන්න පුළුවන් ඥානයක් මේගොල්ලෝ ගාව යනවමයි. ඊළඟට මේකේ තියෙන වාසිය තමයි ඔය බුද්ධි චරිත ඉක්මන් තීරණ වලට යන්නේ නැහැ. ක්ෂණික තීරණ නැහැ. ඒගොල්ලන්ට වෙලාව තියෙන ඕන තරම්. දැන් සමහරුන්ට එහෙම නැහනේ. අර මම මුලින් කිව්වා වගේ හිතන දේ හිතන වෙලාවෙ කිව්වා කියලා සාධාරණීකරණෙත් වෙලා තියෙනවා. නෑ මේගොල්ලෝ ඉතාම වැදගත් මනෝවිද්‍යාත්මක කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේක මතක් කළේ මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති. හිත නරක් කරගෙන කිලිටි වෙලා දුකෙන් ඉන්නකොට වචනයක් කිව්වත් වැඩක් කළත් ඒක දුකක්මයි අකුසලයක්මයි කියලා කියනවා. ඔව්. ඒ මනස නරක් වුණාම තියෙන ස්වභාවය මොකද්ද කියන දේ? ආ මනස ප්‍රසන්න වෙනකල් ඉන්න. ওই කිලිටි වෙච්ච මනස නොකිලිටි වෙන වෙලාවක් තියෙනවා. වතුර වගේ තමයි. මඩත් එක වතුර තිබුණාම කැළතෙනවනේ. මනසත් එහෙම තමයි. එහෙම කැළතුණාම මඩ රොන් උඩට ආවම ඇතුලේ තියෙන මැණිකක් උනත් පේන්නේ නැති වෙනවා. එතකොට මේ බුද්ධි චරිතයේ සහ තර්ක කරන විතර්ක චරිතයේ ස්වභාවය තමයි කැළතුණු ජලය ආපහු ටික වෙලාවක් තියෙනකොට අපේ හදිස්සියට ඒක ආපහු තිබුණ විදිහට යන්නේ නැහැ. වෙලාවක් ඕන වෙනවා. ඒ කැළඹිච්ච ස්වභාවයෙන් නොකැළඹිච්ච ස්වභාවය දක්වා පරිවර්තනේ වෙන්න ජලයට ඉඩ දෙනවා. වගේම මෙයාට සුවිශේෂ හැකියාවක් තියෙනවා. මනසේ අප්‍රසන්න අතෘප්තිකර ජුගුප්සාජනක සංකල්ප ඉවත් වෙනකල් ඉවසලා ඉන්න. ඒක තමයි ඉතා වැදගත්. ඒ දන්නවද? පහුගිය දවස්වල ඔබ අහගෙන ඉන්න ඇති මාධ්‍යවල වාර්තා වෙන්නේ කොහොමද? ඒ තමයි ඉතාක්ෂණික තීන්දුවනේ. එක තැනක අම්මයි තාත්තයි දෙන්නම ඝාතනය වෙනවා. ක්ෂණික තීන්දුවක්. පුතෙක් අතින්. ඒක ඩිගට කතා කරන්න ඕනේ නැහැ මේ මාතෘකාවේදී. අපි වෙන දවසක ඒක කතා කරන ක්ෂණික කෝපය. ඊළඟට පවුල්වල තාත්තට පුතාලා දෙන්නට මාමට 6-7 දෙනෙකුට එක දවසේ පෝරකේ තීරණ වෙනව අවුරුදු 25කට 30කට පස්සේ මනුස්ස ඝාතනයක් සම්බන්ධව. ගෙදරකට පැනලා කෙනෙක් ඝාතනය. ක්ෂණික කෝපය. දුර බැලුවේ නැහැ. මතකද දීගිති කෝසල ජාතකේ අපි කිව්වේ පුත දීගායු දුර බලන්න ළඟ නොබලන්න. මේ තමයි නිවෙන ස්වභාවය. ඔබට හිතෙනවා නම් ඔබට තියෙන සල්ලිවලට ඔබට තියෙන බලයට ඔබට තියෙන තනතුරේ හැටියට පුළුවන් කියලා හිතන හැමදේම ඒ වෙලාවෙම කරලා දාන්න ඒකේ ප්‍රතිඵල අනිසි බව මතක තියාගන්න. ඒ නිසා බුද්ධි තර්කයේ සහ විතර්ක චරිතයේ ස්වභාවය ඔව් යම් ප්‍රමාණයකින් කාලයට ඉඩ දීලා තීන්දුව තීරණ ගන්න අවස්ථාව දෙනවා. මේ අය රවට්ටන්නත් බොහොම අමාරුයි. ඉතා ඉක්මනේ රැවටෙන්නේ නැහැ අනුන්ට. දැන් අර අපි කියවනේ මෝහ චරිත එක ස්වභාවයක්, කල්යාණ මිත්‍රයා ඒ ස්වභාවයක්, සල්ලි තියෙනවා, සල්ලි තියෙන කෙනා බලේ තියෙනවා, බලේ තියෙන කෙනා යටත් පිරිසේ අය රවට්ටනවායි කියලා. මෝඩව රැවටෙනවා හොඳේ. එහෙම අයට එහෙම අය තමයි අපිට ওই සමහර බන්ධනාගාරගත වෙලා ඉන්නෝ කුඩු ගන්න රුපියල් 750කට වෙනත් වාහනයකට කුඩු දාපු අය. ඒ පලිගැනීම සඳහා. එතකොට අනිත් කෙනාට යූස් වෙන්නේ ඒ චරිත. හැබැයි මේ බුද්ධි සහ විතර්ක චරිත එහෙම වෙන්නේ නැහැ. අනිත් අය වචනයක් කියනකොට එයා තර්ක කරනවා මේ මිනිස්සයා මෙයා ගැන කියන්නේ ඇයි. ඔය ගොඩාක් අය කාලයක් ආශ්‍රය කරලා ආශ්‍රය කරන්න ඕනේ නැති වුණාම ඕනේ නැති කතා කියනවා. සමහර අය එහෙම කියනවා. හැබැයි බුද්ධි චරිතේ නම් විතර්ක චරිතේ නම් එයා කල්පනා කරනවා ඇයි මේ මිනිස්සයා ගැන වැරදි කියන්නේ. එයා මේ වැරදි කියනවා වගේ මං ගැනත් වැරදි කියයිනි. මේ කුමන්ත්‍රණ කරනවා වගේම මටත් කුමන්ත්‍රණය කරයිනි. ඒ නිසා ජීවිතේ වරද්දන්න තියෙන අවස්ථාව අඩුයි. ඇත්තම අවස්ථාව අඩුයි. ඒ නිසා දැන් මේවා කුසලතා හැටියට ගොඩනගා ගන්න ක්‍රමවේදය මම ඔබට ආපහු මුලින් කියාගෙන එන්න ඕන. ඒ තමයි යමක් ඇසූ දුටු පමණින් පිළිගන්න යන්නේ නැහැ. ඒ කියන කෙනා ඔබ පිළිගත්තත් ඔබ අදහැව්වත් මතක තියාගන්න විමසා බලන්නේ නැතුව කරුණුකාරණ හොයන්නේ බලන්නේ නැතුව පිළිගන්න යන්නේ නැහැ. මේක ඉතාමත්ම වැදගත් ජීවිත කුසලතාවයක් දිනු කරගන්න. මොකද දැන් ලංකාවේ අලුත් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා, ගොසිප් ට්‍රෙන්ඩ් එක. උදේට නැගිටලා ෆෝන් එකේ ගොසිප් බලන එක සිරිතක් වෙලා. රැයට නිදන්න කලින් ගොසිප් බලන එක සිරිතක් වෙලා. ගොසිප් සියල්ල ඇත්ත නොවන බව කල් ගත වුණාම තේරෙයි. හැබැයි ඔබේ ඔළුව අනුන්ගේ තොරතුරු සහ සිද්ධි වලින් නම් පිරෙන්නේ. ඔබ සතුටු හෝ අසතුටු වෙන්නේ ඔබ ඇතුලේ ඔබට ඔබ නැහැ. බුද්ධි නැහැ. විතර්ක චරිත ඔබට නැහැ. එනිසා ඒ යමක් පිළිගැනීමට කලින් ඇදහිීමට කලින් විමසා බැලීම අතිසේම වැදගත්. විමර්ශන සූත්‍රය කියලා වෙනමම සූත්‍ර දේශනාවක් තියෙනවා. එක තැනක තියෙනවා චාපා ඡේදාත් ස්වර්ණ මිවෞෂදම්. කොහොමද රත්තරන් ඔය රන් වඩුවෙක් ඒ රන් යමක් රන්ද රත්තරන්ද කියලා බලන්ඩ කරන දේ තමයි ඒක රත් කරනවලු, උරච්ච කරනවා, කඩලා නැමලා බලනවා. එහෙම තමයිලු තෝරන්නේ මේක නියම රත්තරන්ද කියලා. ඇත්තම දක්ෂ රත්තරන් කරුවෙකුට එහෙම කළාම නියම රත්තරන් මුණ ගැහෙනවා. ජීවිත ඇතුළත් එහෙම තමයි. රන් කරුවෙක් රත්තරන් තෝරනවා වගේ තමයි සිද්ධි සම්බන්ධව, මිනිස්සු සම්බන්ධව යම් යම් ක්‍රමවේදයන් භාවිතා කරලා විමසා බැලිය යුතුමයි. එහෙම බලන්න පුළුවන් ප්‍රවේශයක් තියෙන්නේ මේ කියන බුද්ධි සහ විතර්ක චරිත ලක්ෂණ වලට විතරයි. එනිසා ඔබට අපි යෝජනා කරනවා මේ දේශනා මාලාව දෙකක් ඇතුලේ අපි කතා කරේ මූලික වශයෙන් ඔබ කවුද කියලා හොයාගන්න. ඒ ඔබ කවුද කියන එකට ලැබෙන පිළිතුර ඇතුලේ ඔබට පුළුවන් ඔබේ නිවැරදි දිසානතියට ඔබව ගෙනියෑමේ අනෙකුත් කරුණු කාරණා එකතු කරගන්න. මොකද අපේ අවසාන නිෂ්ඨාව මේ දුක නැති කිරීමට නම් ඒ දුක නැති කිරීමේ මාර්ගයට බාධාවක් වෙන්න පුළුවන් ඔබ විසින් ඔබ නොදන්නා ඔබේ චරිත ලක්ෂණය. අපේ දැන් ඔබට තේරෙන ඔබ රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද, ශ්‍රද්ධා චරිතයක්ද, බුද්ධි චරිතයක්ද, විතක්ක චරිතයක්ද? ඒ චරිත ලක්ෂණවල වාසි අවාසි ඔබ දන්නවා. අවාසි ටික අයින් කරලා මේ ජීවිතයේ දියුණුවටත් පරලොව ජීවිතයේ දියුණුවටත් මේ චරිත ලක්ෂණ වලින් ඔබව හඳුනා ගැනීම තමයි, හඳුන්වා දීම තමයි අපේ දේශනාවල අරමුණ උනේ. මේ ටික මම ඔබට කිව්වේ සමහර වෙලාවට මානසික වශයෙන් දැඩිව පීඩාවට පත් වෙලා ඉන්නේ ඇත්තටම ඔබ ඇතුලේ ඔබව හොයාගන්න බැරි වෙච්ච නිසාත්, ඔබ ළඟ ඉන්න මිනිස්සු කවුද කියලා කලින් හඳුනා ගන්න බැරි වෙච්ච නිසා. එනිසා මේ ටික හඳුනාගමු. හඳුනාගෙන අඩුම තරමේ මැරෙන ටික, අපි කියන්නේ මෙහෙමනේ ගොඩක් අය මැරෙනවා, මැරෙනකල් මෙරි මෙරි ජීවත් වෙනවා. අඩුම තරමේ නොමැරි මැරෙන්නවත් මානසික සහනයක් හදාගන්න මේ ධර්ම දේශනාව ඔබට මඟ පෙන්වීමක් බවට පත්වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි අද දවසේ මේ ධර්ම දේශනාව සමාප්ත කරන්නේ. ධර්ම දේශනාවෙන් අත්පත්වන ආනිසංස අපි අනුමෝදන් කරමු. මේ ලක්වාසී රටවාසී ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම සියලු දෙනාගේම නමින් යමෙක් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වෙනං ඒ හැම මෙපින් අනුමෝදන් විත්වා. ඒ හැම සියලු දෙනාගේම සංසාර ගමන සෝපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසෙත්වා. ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලොකු කුඩා හැම සියලු දෙනාගේම හදවත්වල තිබෙන සාදු සම්මත ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට ත්‍රිවිධ රත්නෙහි ආශිර්වාදයම ලැබේවා සැලසේවා. දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් නොඅඩුව ලැබේවා සැලසේවා. මේ රට ජාතිය වෙනුවෙන් ධර්ම දේශනාවන් නිරන්තරයෙන්ම දේශනා කරන සියලු යතිවරයන් වහන්සේලාට, විශේෂයෙන්ම මෙත්නෙත් පාමුලේ දීර්ඝ කාලීන දේශකයන්න් වහන්සේ වෙච්ච කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේ ප්‍රදාන ඒ සියලු යතිවරයන් වහන්සේලා සුඛී සූපත් භාවයට පත්වේවා. හැම හදවත් ඇතුලේ අගුණ අදහම් දුරු වී සුගුණ සදහම් වැඩි වේවා. අවසන ඔබටත් මටත් මළගිය සියලු දෙනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවායි කියා අපි ඉන්න තැනක ඉඳන් සාදුනාදයකින් අනුමෝදන් වෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ. අදත් අපේ ගෞරවනීය ආරාධනෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන වෙනුවෙන් වැඩමවව දාල මිරිහාන විවේකාරාම විහාර වාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නිමා කරන වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. මෙත්නෙත් පාමුල අහන බොහෝ අය බොහොම සමීපව තමන්ගේ තිබෙන මානසික ගැටලුන්, තමන්ට හිතයිශීන්ගේ තිබෙන ගැටලුන් ඉදිරිපත් කරලා මානසික උපදේශනය ලබන්නට අපේ කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්නට අපේක්ෂාවෙන් ඉන්න පිරිස බහුලයි. ඉතින් අපි ඔබට සිහිපත් කරනෝ එවැනි අපි ස්වාමීන් වහන්සේගෙන් උපදේශනය ලබන්න බලාපොරොත්තු වෙමින් ඔබ වෙනුවෙන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට ඒ පිළිබඳ විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා. 07.013.303 07.013.303 අපේ කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේගේ කාර්යාල අංකයට කතා කරලා ඔබට ඒ සඳහා අවස්ථාව උදා කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව නැවත ශ්‍රවණය කරන්නට ඔබට පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව පමණක් නොවේ, මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ඔබට අහන්නට පුළුවන්. ඒ නිසා අපි ඔබට බොහොම හෘදයාංගමව ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා වෙනදාට මෙත්නෙත් පාමුලේ ඔබ ඇහු ධර්ම සාකච්ඡාව නේත්‍රාලෝක YouTube නාලිකාවේ තිබෙන නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා එම ධර්ම සාකච්ඡාවත් අහන්න කියන කාරණා. ඒ වගේම තවත් සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම ට්‍රැවල් නෙත් ආයතනය පිළිබඳව අපි සිහිපත් කරන බොහොම ගෞරවයෙන් බුද්ධ දේශයේ ඔබ සතුටින් වඳින්න යන අපේක්ෂාවෙන් ඉන්නේ. දඹදිව යන්න කොයි මොහොතේද මගේ ජීවිතයේ අවස්ථාව උදා වෙන්නේ කියලා ඔබ සිත සිත ඉන්නේ. තිනෙවැනි සිතුවිල්ලක යථාර්ථය බොහොම ගෞරවනීය ආකාරයෙන් තමන්ගේ ජීවිතය ලං කරගන්නට කැමති පින්නතුන්ට අපි සිහිපත් කරනවා. ට්‍රැවල් නෙත් එකතු වෙලා ඒ දඹදිව වන්දනාව ඔබ සිදු කරන්න. ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සහ විශ්වසනීය සේවයක් දඹදිව වන්දනාව පුරාවටම ඔබට ලබා දෙන ආයතනයක්. ඒ නිසා ට්‍රැවල් නෙත් ආයතනයත් එකතු වෙලා ඉදිරි වන්දනා ගමන් සඳහා යොමු වෙනවා නම් 011128336363 අංකයට කතා කරන්න. 011128336363 එහෙම නැතිනම් 07667163872 අංකයට විවෘතව තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබේ ගමේ නගරයේ පැවැත්වෙන්නා වූ විශේෂ වැඩසටහන් තිබෙනවා ධර්ම දේශනාමය වැඩසටහන්. ඒ ඇතැම් වෙලාවට ඔබේ නිවසේ වෙන්න පුළුවන්. ඔබේ මළගිය ඥාතීන් වෙනුවෙන්, මියගිය ඥාතීන් වෙනුවෙන් වාර්ෂිකව, මාසිකව, තුන්මාසිකව මෙයාදී කොටගත්තු ඕනෑම මතක ධර්ම දේශනාවක් පවා ඕනෑම ධර්ම දේශනාවක් නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත්, ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ රූදසුන් සහිතව වීඩියෝ ඔස්සේ විකාශය කරගන්නටත් නෙත් සමග අපිත් සමග අත්වල් බැඳගන්න ඔබට පුළුවන්. ඔබේ ගමේ පන්සලේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව නෙත් රේඩියෝස්සේ විකාශය කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නෙත් රේඩියෝ විමන කියන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩමවල ඔබේ ප්‍රදේශයේ ගමේ නිවසේ ධර්ම දේශනාමය පින්කම සිදු කරන්නට අපේක්ෂාවෙන් ඉන්නවා නම් එයත් නෙත් එකතු වෙලා ඔබට කරන්නට පුළුවන්. ඒ නිසා එවැනි අපේක්ෂාවක් තියෙන අයට 07.77.982.37 අංකයට කතා කරන්නට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් කරමින් අද මෙත්නෙත් පාමුල වැඩසටහන මෙලෙස නිමවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: බෙන් බය අලුත් වන අලුත් බේ විපස්සම
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. තිසමාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයේ සිදු වූ දරුණු රියනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඒ රාත්‍රියේ අම්බලන්තොට නගරයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරු සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් සහ පසුපස ගමන් කළ පුද්ගලයන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්තොට සිට හම්බන්තොට දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ හම්බන්තොට දෙසට තංගල දෙසර ධාවනය වූ යතුරුපැදියක්. තුවාල ලැබුවන්ගෙන් දෙදෙනෙකු අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා තංගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය රථවාහන අංශයේ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
5: Hello. Sati Antaya.
6: Hello.
5: Sati Antaya.

0: good morning yaluwa
1: good morning good morning
0: ඒ කොහමද
1: බොහොම හොඳයි
0: උදේට වැස්සනේ ද කොහොමද
1: පොඩක් වහිනවා ආය පායනවා වැස්සයි යව්වයි දෙකම එකට එනවා
0: එහෙම නම් කාගේද වෙඩින් එකක්ලු නේද
1: අර අරයාගේ
0: අර අරයාගේ වෙඩින් එකලු අපි උදේම ඇවිල්ලා තියන්නේ ලස්සන දින්ද ගොඩක්
1: තියෙනවා 12 වෙනකම් අපේ ඉන්නවා කතා කරන්න මේ පැත්තට මැසේජ් කරන්න 0711 95 95 95ට මැසේජ් කරන්න පුළුවන් 0112 55 33 63 කතා කරන්න පුළුවන්
0: පුළුවන් නේ කතා කරන්න

0: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලට්. එදිනෙදා ඔබන්දින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජුලි 26 මාතර බස් නැවතුම්පල අසල නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු.
5: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිණ දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
6: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
5: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: MGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැටුමක් ආවා. ඩයි පරීක්ෂණය කරලා බයිපාස් එකට යවෙනවා කියලා. ඒ පාර ගියා සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බේත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ දෙදමත් තෙගුව වට හොඳයි. දැන් ඉතින් ඒ බේත් කරලා ඉවරයි. ඒ මාත්‍යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
5: කතා කරන්න 0777 300 940. ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න
9: Red FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.
10: Hello hello Gavish.
11: Hello hello. ඉතින් ලස්සන දවස තව තවත් ලස්සන කරන අපි දෙන්නත් එක්ක එකතු වෙච්ච කට්ටියක් එන්න අපි යාළුවෝ දැන් එකතු කරගමු.
10: හරි.
11: හා. මුලින්ම මම යනවා ටයිටැනික් සැලුන් එක පැත්තට. අපි ඉන්නවා තුෂාර අයියා යටියන් තොටින්. ඉන්නවා කමල් ඉන්නවා අපේ මාස්ටර් අයියා ඉන්නවාද රුවන් ඉන්නවා. ඊට පස්සේ මම යනවා රමණි. අක්කව එකතු කරගෙන පොළොන්නරුවට. එයාවත් එකතු කරගෙන හිම මම යනවා රත්නපුර පැත්තට. අපි යුදහමුදා විශ්‍රාමික නිමල් නන්දසිරි. එයාගේ වයිෆ් නීලා රංජනි, කවුනිකා දුව, පුතා යසිරු, ගිහාන් එකටේවත් එකතු කරගෙන වට්ස්ඇප් එක පැත්තට පොඩ්ඩක් යමු නේද?
10: 0711 95 95 95 කවුද වේ?
11: GMBS good morning බුදු සරණයි. කවුද කියලා තමයි නැත්තේ. හරි. Thank you කියලා තේන මං හිතන්නේ සින්දුවක් දුන්නට වෙන්න ඕන. සුභ
10: උදෑසනක් වේවා කියලා කියනවා චමත්කා ගාල්ල ඉඳන්. ඒ වගේම නවෝද්‍ය මැසේජ් කරලා තියෙනවා මාතෘ ඉඳගෙන. ගොඩක් ගොඩක් යාළුවෝ ඉන්නවා අපිත් එකතු වෙලා.
11: කළුතර නව ජනපදයේ ඉන්නවා අපේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ බන්දු කුමාරී සචිතා තුරංගි වෙන්න ඕන නේද? තුරංගි අරෝෂා ඉන්නවා. සිින්දුවක් දෙන්නකෝ කියලා ඉල්ලලා තිනවා. අනිවාර්යෙන් වාට සිින්දුවක් දෙන්න. කවුද මේ ධනුක? ධනුක අම්මවත් එකතුරේ නම්ම රේණුකා තාත්තා රෝහණ කට්ටිය විතර ලස්සන සිින්දුවකට අපි යමු. සුභම සුභ උදෑසනක් වේවා ආදරණීය තරංගා කේ කවි බබා දෙන්නටම. තංගලෙන් අප්සරා තමයි අපිට එහෙම කියලා තියෙනවා. මමත් ලස්සනම ලස්සන සිංදුවකට එකතු කරගන්න ඔයාලා දෙන්න. එතන net team එක හැමෝම එකතු කරගන්න කියලා ඉල්ලලා තිනවා. එහෙනම් අපි හැමෝම එකතු කරගෙන මෙන්න මේ ලස්සන සිංදුව අහන්න යමු.

0: අද ඉතින් ඉරිදන වීකෙන්ඩ් කිවර වෙන්න යන දවස.
1: ඕ නේද?
0: කවුද අපිත් එක්ක සින්දු අහන්නේ?
1: සින්දු අහන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. ෆෝන් එක තියන්න දෙන්නෙම නැහැ. මග්ගණෙන් ඉන්න අපේ මෛත්‍රීපාල ඉන්නවා, වයිෆ් මංගලිකා, මදුකා, මදුරංග, මදුසංග ඔය කියන කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ අපි යනවා කලවාන පැත්තට. කලවාණෙන් ඉන්න අපේ පුෂ්පා, ප්‍රියන්ත ඉන්නවා, හස්බන් චූලනි, අචිනි, ඒ වගේම නිතාන හැමෝම පයි මේ අපි දෙන්නවයි. ඊට පස්සේ අපි කතා කරා පැලම්බිටි හිරාණි අක්කා, එයාවත් එකතු කරගෙන සුපිරි කඩේ සුපිරි බයිට් කඩේ චන්දනී අක්කවත් එකතු කරගෙන කට්ටියෝ මේකතු කරගෙන ලස්සන සින්දුකට යන්න තමයි තියෙන. අපි වට්ස්ඇප් එක පැත්තට යනවද?
0: ඔව් අපි යමු නේද. ඉක්මනින් සුබ දසනක් වේවා ආදරණීය තරංග අක්කා. කවි බබා අපි මේ මැසේජ් එක කියුවා
1: වගේ මතකයි. බබා කියලා තියෙන නිසා කියවුවොත් කමක් නෑ.
0: කවි බබා. ඉතින් තරංගක් කවි. අපි තාවා හැලෝ හැලෝ සත්‍යන්තයට. ආදරණියම දැන්නෙක් තමයි මේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ.
1: ආදරේ ආදරේ.
0: කවුද මේ? ඉතින් පැලෙන්න ආදරේ කිව්වට ආදරේ කවුද කියලා නෑනේ.
1: චන්ද්‍රිකා.
0: චන්ද්‍රිකා. ඊළඟට
1: Good morning. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. මම බරදල්පොල LS ප්‍රනාන්දු. හා ඔයාවත් ලස්සන සින්දුවකට අපි එකතු කරගන්නවා. ලස්සන සින්දුවක් අපිට දෙන ගාල යග්ගහ රසිකා ලසන්ත රසුරු අශේන් අයේෂ් අජිත් ඔය කියන කට්ටියෝ මේ එකතු කරගමු මෙන්න මේ ලස්සනම ලස්සන සින්දුවට. හෙලෝ හෙලෝ සතියන්තයේ තරංග මැණික කවිෂ් බෝලේ. එක ලස්සන සින්දුවක් දෙන මාෂි උකුවලේ නාදරේ ආදරේ අපිත් ඔයාට සෑහෙන්න. හායි මම Selvan Kegalin.
0: Selvan tapi lasan hindi so yang kak madenna.

0: හෙලෝ හෙලෝ සත්‍යාන්තර වේලාව දෙන 9 විනාඩි 32යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණනා ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.
8: Kiehl's crispy combo, crispy chicken burger හතරක් සහ crispy chicken piece හතරක් දැන් රුපියල් 2990කට. Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
10: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නවා.
11: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.
12: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 පහමතන්න.
13: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම

0: ස්ට්‍රෙන්ග් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 26 මාතර බස් නැවතුම්පළ අසල නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0-47-31-33-540.
3: කියවනවා වැඩිය කියලා බෝයිෆ්‍රෙන්ඩ් හොඳටම බැන්නා. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 දුන්නේ එයා.
4: පාට 7 පැය 3න් සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
5: Love is in the air. Love is in the air. එන්න. ආදරේ අල්ලගන්න
6: net fm hello

0: කාටද මේ මේ ආත්ම ළඟ ඉන්න කියලා කිව්වේ?
1: මේ ආත්ම ළඟේ මේ කෙනෙක් තාම හොයනවා හම්බුන්නේ
0: නැහැ. ඒ මංගල යෝජනා තීරේද මේ? අපි යහ කියන්න ඕනේ. කවද ඉන්නේ කියන්නකෝ දැන්.
1: අපි යමු ගාල්ල පැත්තට. ගාල්ලෙන් ඉන්නවා ආදේශා අම්මවයි තාත්තවයි අක්කේවයි අපි හැමෝමවයි එකතු කරගන්න කියලා යකිව්. පස්සේ අපි නා කිරියල්ල පැත්තට අසේල එකතු කරගන්න යගේ නංගිවයි අම්මවයි එකතු කරගෙන අපි යනවා සූර්ය ආරච්චි සූර්ය පැවෙන් ලේන ආරච්චි එකතු කරගන්න කාන්ති අම්මවත් එකතු කරගන්න අපි හැමම. ඊට පස්සේ පේන WhatsApp එක පැත්තට
0: ඕකේ.
1: අපිට ලස්සන සින්දුවක් දෙන්න මාලා තමයි අපිට හිම කියලා දෙන මහත්තයා සරත් ඉන්නවා.
0: මාලෝ මාලෝ
1: මාලා පෙම්බර මාලා දාලා
0: මාලුවා මාලුවා.
1: කවියගේ හිනාව තරංගගේ කතාව හරිම ලස්සනයි ජයවේවා. හරි මාදරේ. තල්දුව දුල්නිත් බේකරියේ කතියව අපි එකතු කරගන්නවා. අදනේ කවිය සමග අදනේ තරංග දෙන්නට වගේම සීලුනෙත් අසන්නන්ට සුබම සුබ උදෑසනක් වේවා කියලා ඔන්න විශ් කළා තිනවා. නිකවරටේ චම්පිකලලි පෙරේර තමයි අපිට එහෙම කියලා තිනේ. බිරිඳ ශ්‍රියානි කුවේට් වල ඉන්න පෞලින හැමෝම සිසිල්ස ඊට පස්සේ අපි රවේ ඇතුළු පෞල හැමෝම එකතු කරගන්න කියලා තිනවා. අද බර්ත්ඩේ එකක් තේනවා.
0: කවගේද?
1: හික්කඩුවේ අසංක සඳරුවන්ගේ.
0: කියන්නේ කේක් අන්න හික්කඩුවට යන්න වෙනා නේද?
1: හික්කඩුව කියන්නේ මෙහෙට ටිකක් ළඟ නෑ නේ ටිකක්.
0: ඔයාට ටිකක් ළඟයි නේද?
1: ඔන්න කේක් කෑල්ලක් කියනවා නම් තරහ නෑ. ඔන්න හැපි බර්ත්ඩේ ටු යූ කියන සුබම සුබ පන්දනයක් වේවා. හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක් මිෂ්ට වෙන්න කියලා ඔන්න අපි දෙන්නත් එකද ප්‍රාර්ථනා කරමු.
0: ඒකටත් තියනවාද දන්නේ ඔයාට වගේ ප්‍රාර්ථනාවක්.
1: වාගේ ප්‍රාර්ථනාව ලියලෙවන්න බලන්න අපි කෙලින්ම සුරු දූතිකාවට යවනවා වාගේ ප්‍රාර්ථනාව දිෂ්ඨ කළ දෙන්න
0: කියලා. එහෙනම් ඔයාගේ ප්‍රාර්ථනාව සුරු දූතිකාවට යවන්න කියන්න බලන්න.
1: ඒක මම වට හින්සර කිය.
0: පයස හොඳ නෑ.
1: ඒකයි මේ

0: ஹலோ ஹலோ, வேலா உதய நம்ம வினாடி 49 இது.
1: வேலாவ ஒப வெத்த கேன என்னே
2: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
6: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මත් දන්නා ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්. අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: නවිනස අධිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් 5 within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
10: ජුලි 26 බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ අසල. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
11: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා
12: net FM ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා
11: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
12: උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
11: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
12: අනුශාසකත්වය
11: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
12: බැතිබරදායකත්වය
11: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
12: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Jacob,
14: Net FM. Hello, hello, Satyam.

0: සත්‍යා ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත්නිය.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. නීති විරෝධී තුම්බෙරතෝගයක් සමග විදේශිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත කොම්පඤ්ඤවේදී පොලිස් වසමේ අවන්හලක රථගාලකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී සැකකරු සතුව තිබී නීති විරෝධී දුම් වැටි 36200ක් හෝ සතුව තිබූ කැබ්‍රතයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් වන මැලේසියානු ජාතිකයෙක්. කොම්පඤ්ඤවේදී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේලගනෙත් නිවස් පෙරවරු 11ට මොහොතෙන් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවස් YouTube නාලිකාවට සහ නෙත් නිවස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM
6: FM 95 94.8

සම්පත් කාරිය වසම් නැතුළු යගේ අම්මා දෙස්නා කාන්ති අදරණී අම්මේ ඔන්න මේ ලස්සන සින්දුව යාට තාතානන්ද අයියා මිල ඔන්න කටේ මේක තුරගෙන මේ ලස්සන සින්දුව හමුකපි

මටත් දෙන්න ලෝබයි යන ඔයාලා වෙන කාටවත්. හෙලෝ හෙලෝ, ඉතින් කොහොමද? ගුඩ් මෝර්නින්. ඔයාලා දෙන්නට අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තේනවා. බලන්ගොඩ ආයේෂා ධර්මසේන තමයි මෙහෙම කියලා තියෙන්නේ. අම්මා තාත්තා මහත්තයා බබාන්‍යා එකතු කරගන්නවා අපි හැමෝම මෙන්න මේ ලස්සන සින්දුවට. ඊළඟට කවුද ඉන්න අපිත් එකතු වෙලා ගුඩ් මෝර්නින් ඔයාලා දෙන්නටම? යටියන්තර කුමාරි ග්‍රයින්ඩින් මේල්ස් එකෙන් තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. දිලීපා, ලක්ෂිකා, දුව වෙනුලි, ෂොප් එකේ වැඩ කරන කට්ටිය හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න කියලා ලක්ෂි තමා අපෙන් එහෙම ඉල්ලලා තියෙන්නේ. හෙලෝ හෙලෝ, සුබ උදෑසනක් ළමයි, සුබම සුබ උදෑසනක් වේවා. පබෝ පබෝ, ඔයා බබෝ මොකද කරන්නේ යා? ඔයාට තමයි මේ ලස්සන සින්දුව. ඊළඟට අපි ටැටක් ගාලා කවද එකතු කරගන්න උත්සාහ කරන්නේ. ගුඩ් මෝර්නින්, ලස්සන දවසක් වේවා ආදරණීය තරංග සහ කවි මල්ලිට. සුබම සුබ උදෑසනක් වේවා. ගුඩ්ම ගුඩ් මෝර්නින්. හෙලෝ හෙලෝ, සත්‍යන්තය අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට හස්බන්ඩ් කැලුම්, පුතා සස්විඳු, එත්තහන හැමෝමව අපි දෙන්නව එකතු කරගෙන යමු කියලා කියන්නේ නදී මහරගමින්. ඉතින් නදී, ඔයාවත් එකතු කරගෙන අපි මේ ලස්සන සින්දුව අහන්න යන්න.

0: හෙලෝ හෙලෝ හෙලෝ හෙලෝ සතියන්තයට වෙලාව 2:10 විනාඩි 11යි දැන්.
1: FM 95 FM 94.8 Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಹಿಮಿಯನ್ ತೆಮಿರುಣ ಸೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಯಾ ಕೋಟಿ 1060 ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಭವಕಮಿನ್
1: ಮೆಲ್ಡಾಲ್ ಹಿಸರತೆಯ ಉನ ಸೆಂ ಪ್ರತಿಷ್ಯಾವ ಅಂಗಪಥ ವೇದನಾವ ಅಪಹಾಸು ದಿನ ಸದಹಾ ಇಕ್ಮನ್ ಸಹನೆಯ ಮೆಲ್ಡಾಲ್ ಪ್ಯಾರಸಿಟಮೋಲ್ ವಿಶೇಷಕ್ಕೆ
2: ಮಾತರ ಫ್ರೀಲೆಂಡ್ ಚೀಸ್ ರಸ ಸೋಯಾಕ ರಸಬಲ ಮೊದಲು ಮಾತರ ಫ್ರೀಲೆಂಡ್ ಚೀಸ್ ರಸತೆ ಸೋಯಾ ಮೀಟ್ ವರ್ಣಕಾರಕ ರಸಕಾರಕ ಕಿಸಿವ ಕಡಂಗು ನೆತ್ತ
3: ನವೀನ ಸದ್ವಿವೇಕ್ ಸುಪ್ರೀಂ ಅನ್ಲಿಮಿಟೆಡ್ ವೆನಸ್ ಐಟಿ ಲಂಕಾವೇ ಏಕಮ ಸ್ಥಾವರಮ ಇಂಟರ್ನೆಟ್ ಜಾಲಯ ಎಸ್ಎಲ್ಟಿ ಮೊಬಿಟೆಲ್ ಫೈಬರ್ ವಿತ್ ಇನ್ ಡೆನ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ಪ್ಯಾಕೇಜ್ ರಸಕ್ ಮಸಕಟ ರುಪಿಯಲ್ 5900 ಒಬತ್ ನಿಮ್ಮ ವಾಸಿ ಲಬಾಗೆ ನಿಮಿಟ 0.5640 ವಾಟ್ಸ್ಆಪ್ ಕರ ವೆನ್ ಕರವಾಗನ್ನ ನೆತ್ನಾಮ್ ಒಬೆ ನಗರೇಟೆನ ನೆತ್ ಎಫ್ಎಂ ಸಹ ಎಸ್ಎಲ್ಟಿ ಕಂಡಾಯ ಮಹಮುವಿ ನಿಮ್ಮ ವಾಸಿ ಅದಮ ಲಬಾಗನ್ನ
4: ಜುಲಿ 26 ಬಂಡಾರವೆಲ ಪುಷ್ಪಾರಾಮ ವಿಹಾರಸ್ಥಾನೆ ಅಸಲ ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
5: චාරිකින්කද අම්පිටි ගැල මදුරා අගේ අස්මා රෝගයක් ඇදලා බඩට ආදිමිල තිබ්බා ඒක නෑන්න බැරි තරමට ඊටවස්සේ කමල්ගුණේට මාත්‍රේ ගැන කිව්වේ නේද අවශ්‍යෙන් ගියේ මගේ ළඟයි ඊටවස්සේ මම පස්පාරස්සගේ සමය දීච්ච මම හොඳ ජීවිත බස්සල හිටියා ඒ පරිසරයට පස්සේ අස්මා නෝමල් කිව්වා ඊට පස්සේ ගන්නේ දෙවියෙක් වගේ හොඳ මිනිහෙක්
4: කතා කරන්න 0777 3940 අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්ද ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහොනරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වි ටැග් දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
6: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
4: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 0774604397
7: Wake up, Subtitu Hormones, Alpha Studio.
4: Davasatam Onakarana Vitamins, Alpha Studio.
7: Yes, yes. Energy Morning Vibe ka teka Davasama Suma Karaganna.
4: Ratema Taruanke Takshata ekka Satutin Davasapatan Ganna.
8: Good morning.
7: Satya Davaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: සක ලොවට දායාද වූ ඇසළ පුර පසළොස්වක පොහොදා
4: net fm ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
9: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
4: උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිර ප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
9: අසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
4: අනුශාසකත්වය
9: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
4: බැතිබරදායකත්වය
9: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් අපිගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
10: net fm hello hello satyantaya

මල්පිට මල් සැලනදිගු මාවතේ යමුද මාතක පොඩි ගමනක් කොහෙ දන්නවද? අපි යමු අගෝස්තු පළවෙනිදා ඔන්න අලුත්ම මූණුවරකින් විවෘත වෙන ෆැෂන් බක් අලුත්ම ශාකාවට. දන්නවද කොහෙද තියෙන්නේ කියලා? ගාලේ. ගාලේ නෝන අපි හැමෝටම පුළුවන් ඔන්න ගාල ශාකාවට ගිහිල්ලා ඉවර වෙලා ලස්සන ඩිස්කවුන්ට්ස් වගේක් තියෙනවා ඔන්න ගන්න. අගෝස්තු 1 සහ 2 යන දවස් දෙකේම 10%ක් දක්වා වට්ටම් දෙන්න ඔන්න ෆැෂන් බක් අලුත්ම ශාකාව සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම net fm කණ්ඩායමත් එක්ක එකතු වෙලා අලුත් තෑගි දිනා ගන්නත් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ට්‍රෙන්ඩ්ස් කියන්නේ හැන්ඩියට ඉන්න දැන් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම කැමතිනේ නේද? ඉතින් හැන්ඩියට ඉන්න කැමති ගර්ල්ස්ලා බොයිස්ලා විතරක් නෙවෙයි, අපි වැඩිහිටියන්ටත් පුළුවන් වුණ ෆැෂන් බග් එකට ගිහිල්ලා ලස්සන විලාසිතාවන්ට අලුත්ම විලාසිතාවන්ට ගැලපෙන ෆැෂන් එකක් තෝරගෙන වට්ටම් අරගෙන වෙලා ලස්සන වෙලා එන්න. ඒ විතරක් නෙවෙයි, දැන් තරුණ වයසේ පසු වෙන අපි හැමෝගෙම ඊනයක් තමයි තමන්ට හිතේ තියෙන තමන්ගේ හිතේ තියෙන කැදැල්ල ඒ විදියටම හදාගන්න එක. ඔන්න ඒකට එක හීනයක් නොවෙන්න ඔයාට තියෙනවා ලස්සන පාරක්. ඒ පාර මොකද්ද දන්නවද? කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. ඉතින් ඔයාලට පුළුවන් නිදන කාමර දෙකක නිවසක් ලක්ෂ 50ක වගේ මුදලකට හදාගන්න. හා විශ්වාස කරනවාද එහෙම කිව්ව? දැන් මෙහෙම කිව්වම කියයි මේ ඔයාලනම් කියයි නිකන් මේක කොහොමද විශ්වාස කරන්නේ, ක්වලිටි එකක් තේනවද කියලා කොහොමද කියන්නේ? මේ කැදල්ල එන්ටර්ප්‍රයිසස්, කැදල්ල කියලා කිව්වහම කාගෙත් විශ්වාසය දිනාගත්තු ආයතනයක්. කෙලින්ම මහර්ග මැල්හේන පාරේ විතරයි මේක තියෙන්නේ, අනුකරණ වලට රැවටෙන්න එපා. ඔයාට තව විශේෂ චාන්ස් එකක් තේනවා කියන්න මොකක් දන්නවද? කිසිදු අමතර ගාස්තුවක් නැතිව කිසිම පොලියක් නැතිව ගෙවාගෙන යන්නත් පුළුවන් ඔයාට ඔයාගේ සිහින නිවහන. ඉතින් කෝල් එකක් දෙන මෙන්න මේ නම්බර්ස් දෙකට 0774390352 50, 0774390352 51. ඉතින් දැන්මම කෝල් කරන්න, අපොයින්ට්මන්ට් එකක් දාගන්න, කතා කරන්න, ඔයාලගේ සිහින නිවහන හදාගෙන අගෝස්තු පළවෙනිදා ෆැෂන් බත් අලුත්ම ශාකාවට ගාලට යන්න.

0: ஹலோ ஹலோ வேலா உதய தகைய வினார் விசிரமே தான்
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් ත්‍රිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, මැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන

0: ඔබේ කෑම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: කිරි තේ සීනි එක පැක්කකෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
1: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිසා.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරි තේ.
4: මාස්ටර් ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මතුකා කැස්සට පැනිය. සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-21-3340.
6: උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය හා ගම්වාසීන් එක්ව 24 වන වරටත් සංවිධානය කරන දර්ශනීය ඇසළ තොරණ සමගින් ප්‍රවීණ කවි කිවිඳියන් සහභාගී වන විශේෂ කවි මඩුව, බැතිගේ ප්‍රසංග, වේදිකා නාට්‍ය, ළමා ගායන ප්‍රසංග ඇතුළු සංස්කෘතික ප්‍රසංගය ජූලි මාස 29 වනදා සිට අගෝස්තු මාස පළමු වනදා දක්වා ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ පිරිමිමේදී සැමට ආරාධනා. මාධ්‍යනුග්‍රහය net fm.
7: ත්‍රිවිල් එකට තෙල් ටික ගහන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට ඇමතුවා. මේ රුපියල් 5000 එයා දුන්නේ.
8: පාට හතේ පැය තුනේ සද්දිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
9: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
10: net fm. hello satyantaya.

0: Hello, hello.
1: Hello, hello. ඉතින් මම වතුර එකක් බීලා.
0: වතුර එකක් බීවා.
1: මොකද දන්නවද? වීකෙන්ඩ් එකේවත් වතුර ටිකක් වෙලාවට බීලා ඉන්න එපා. වතුර ඕනනේ අපේ ඇඟට.
0: ඒක ඇත්ත.
1: වතුර බීවම කට්ටිය ලස්සන වෙනවනේ නේද?
0: ඔය ලස්සනේ රහස වතුර බීමද?
1: ඉඳ හිට වතුර බීම.
0: ඉඳ හිටවත් මා වතුර බොන්නේ නැද්ද?
1: අනේ ඒකයි ඉඳ. ඔයා ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ඒක. මේ අද කොච්චරක් මම වතුර බොනවද? සම බීවද? ඇඟට ඕනේ වතුර ටික අදවත් දෙන්න.
0: අපි කට්ටියව එකතු කරගමුද? යමු අපි අලමු පැත්තට. අලමු ඉන්න අපේ කරු. ඊට පස්සේ යාවත් එකතු කරගෙන අපි යනවා කෑගල්ල පැත්තට. කෑගල්ල ශාන්ත ටේලර්ස්ගේ ඉන්න අපේ අයවයි ලස්සන නංගිල ටිකවයි.
1: කියන්නේ හරිම හිමින් සොෆ්ට්.
0: ඊට පස්සේ ඉන්න අපේ ගාල්ලෙන් ආදරණීය මල්කි. අද ඉන්නවල විහඟී. ඉතින් යාවත් එකතු කරගෙන අපි යනවා වට්ස්ඇප් එක පැත්තට. හෙලෝ හෙලෝ සත්‍යන්තයට අපිත් එකතු වෙනවා මහරගම දුලානි. සුභ වේවා ජය වේවා තරංගා කියලා කියලා තේනවා. ජයින් ජයම වේවා. සද්දෙට මහනවා කඩේ ඉඳගෙන අනුරසිරි විතානගේ වඳුර බින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සද්දේ තව ටිකක් වැඩි කරන්න කඩේට එන කට්ටිය කවුද ඔය කතා කරන්න කියලා අහන තරමට. ගුඩ් මෝර්නින් දිනටම අපි තේනවා රත් එක්ක. ඉන්දික ටේලර්ස් එකෙන් තමයි ගල්වංකුව ඇබිලි පිටින් මැසේජ් එක දාලා
1: තියෙන්නේ.
0: ඔයාලා තරහද අපිත් එක්ක?
1: නෑනේ.
0: ඇයි තරහ වෙන්නේ? මොකක් හරි වැඩක් කරාද? ඇත්ත කියන්න ඇත්ත කියන්න. දීපික හංගල්ලෙන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. හිරුට හොරෙන් සසරේ හමුවෙමු. ඔබටම සෙනෙහ පුදන්නම්.
1: දෙයියනේ.
0: තව කියලා තියෙනවා මගේ කියා රැකගන්නම්.
1: ඒ සින්දුවක් නේද කියන්නේ ඔයා?
0: මං හිතන්නේ ඒක දාලා තියෙන්නේ ඒ සින්දුවේ කොටසක් උපුටගෙන අපි දෙන්නට.
1: එහෙම?
0: ඔව්.
1: ඒක මන්දාරම් රාත්‍රියට එන්න ඕනේ මැසේජ්.
0: ඉතින් කවි තරංගා හොරණ ගෝනපල දයාංගනේ දෙල්කා චන්දිමා රේකා සහ විහඟ තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ ආදරේලු දෙන්නටම. අපිත් ආදරේ. ඉතින් ඒ ආදරේ තරගෙන මේ සින්දුවට අපි දුවල දුවල යාමු.

0: හෙලෝ උදේ 10 විනාඩි 41යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011467222 අමතන්න.
3: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
4: NetFM. Hello, Satyantaya.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හෙළහෙළු සත්‍යන්තර උදේ 10යි විනාඩි 50යි වෙලාව දැන්
2: දීපා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවීනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
6: Kiosk වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. වටක ග්‍රෑම් 100ක් රුපියල් 18යි. TJC අඹ ග්‍රෑම් 100ක් රුපියල් 39යි. ලින්න ග්‍රෑම් 100ක් රුපියල් 107යි. Kiosk නැවුම් බවයි අඩුම මිලයි.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
9: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
10: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
9: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
10: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
9: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
10: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
9: මාධ්‍ය සත්කාරය net fm
10: බැතිබරදායකත්වය
11: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
13: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
14: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
15: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලන්
16: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
17: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
18: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න
19: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya

කට්ටිය එකතු කරගන්න තියෙන්නේ. පිළියන්දල කහපුල ඉන්න අපේ හේරිත ෆැෂන් එකේ අහගෙන චතු චතු වන චතුගේ අම්මවත් හරි ආදරෙන් එකතු කරන අම්මා තමයි චන්ද්‍ර. යාළු සෙට් එක නෙලෝ අසංක නිශාන්ති ඔය කියන කට්ටියව එකතු කරගෙන අපි යනවා වට්ස්ඇප් එක පැත්තට. සුබදසනක් වේවා මටත් හිත නෙවෙන සින්දුවක් දෙන මම කලවාණෙන් සමරක් කොඩේ හිත නෙවෙන සින්දුවක් තමයි ඔන්න කලින් හම්බුනේ. මේක හිත මතක් කරන සින්දුවක් ඔයාගේ වයිෆ් ස්තුතියි කවි තරංගා කියලා තිනවා. ස්තුතියි ස්තුතියි මමත් ස්තුති කරනවා අපේ තරංගට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මකුල්ලලු රංජිත් දිසානායක තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. යටියන්තොට නිතු ගරාජ් හොරන්දල යටියන්තොට අපිවත් එකතු කරන්න කියලා තියෙන ලස්සන සින්දුවකට ජයම්පති සෙල්ලම් කුමාර මල්ලි රුක්ෂාන් ලක්ෂාන් හොඳ සින්දුවක් කියලා තියෙනවා. අනිවාර්යෙන් ලස්සන සින්දු ගොඩක් තියෙනවා 12 වෙනකම් ඔයාල වෙනුවෙන් ලස්සන දවසක් ඔයාලා දෙන්නටම. ඔයාටත් ලස්සන දවසක් වේවා, සුබම සුබ දවසක් වේවා. අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි ඔය දෙනවත් මේ ලස්සන සින්දුවට එකතු කරගන්නවා. අපිට දෙනවද ලස්සන සින්දුවක් පස්වර සුරංගි තමයි එහෙම කියලා තියෙන්නේ. සුරංගි ඔයා වෙනුවෙන් මේ ලස්සන සින්දුව මම ඈස්ති කරගත්ත. එහෙනම් අපි දෙන යන් අහන්න.

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විපස්සවා
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා රුපියල් 20 කෝටි 18 ලක්ෂ 90 දහසක් වටිනා හෂිස් මද්‍රව්‍ය තොගයක් සමග විදේශ ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදී කැනඩා ජාතික පුද්ගලයෙක් අදාළ පුද්ගලයා හෂිස් මද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් මිලදීගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර එතැන් සිට කටාර් ගුවන් සේවයේ QR 662 දරන ගුවන් යානයෙන් අද අලුයම 2:30ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන්මළු තුල තිබී හෂිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 117ක ප්‍රමාණයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වුණා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැත්හොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
3: net news the truth people trust FM 95 FM 94.8 Net FM
5: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
6: Net FM Hello Hello Satyantaya
7: Mayavi ඔබ ගියද මං මුණාවි අඳුරේ

හෙලෝ හෙලෝ සුන්දර ඉරිදා දවසේ දෙන්නද හොඳ උපදේශක්. මායාවී හැරදාවී ගියා කියලා කිව්වනේ නේද? මායාවී හැරදා ගියාවි. හරි, මේ අහන්නකෝ. තමන්ගේ ඩ්‍රීම් එකක් තේරෙනවා නම්, ඒ ඩ්‍රීම් එකට යන්න ඕනෙමයි කියලා හිතනවා නම්, ඔය විවිධ බාධක හම්බෙනකොට, සාමාන්‍යයෙන් අපිට විදාකර මිනිස්සු හම්බෙන අපේ ගමන යද්දී, ඉදවල් ගණන් ගන්න එපා. ඉදවල් හිත හිත කාලය නාස්ති කරන්න එපා. එහෙම වුණාම වෙන්නේ තමන්ගේ ගමන යන්න තියෙන කාලය තව තවත් වැඩි වෙන එක. ඒක නිසා මතක තියාගන්න, තමන්ගේ ඩ්‍රීම් එක දිනනකම්ව ඒ උත්සාහය, ඒ අරමුණ අතාරින්න එපා. අරමුණට ගියාට පස්සේ තමන් කොයිතරම් දුර බාධක මැඩගෙන ආවද කියලා චුට්ටක් හිතලා බලන්න. අන්නේ පණිවිඩෙත් එක්ක මම යන්න කැමති WhatsApp එක පැත්තට අපේ කට්ටිය කවුද කියලා ඉන්නේ කියලා බලන්න එකතු කරන්න. හෙලෝ හෙලෝ කවි අයියේ, හෙලෝ හෙලෝ තරංගක්කේ, හෙලෝ හෙලෝ. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඉංගිරියවත්, සංසලා ෆැෂන් එකේ රංජිත්, නිසංසලා, රන්දි, යසිස්මා ඔය කියන කට්ටියව එකතු කරගෙන අපි යනවා යටියන්තර පැත්තට. යරියන්තර පීපල්ස් බැංක එක ගාව විල්පාක් එකේ කොල්ල කෙල සෙට් එකම අපිට සුබ පතලා තියෙනවා. සුබ උදෑසනක් වේවා කියලා. සුබම සුබ උදෑසනක් වේවා. තව ටිකකින් දහවල වෙනවා. සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ලසන්ත වගේම විල්පාක් කියන සෙට් එකම. සුබ උදෑසනක් වේවා. ලස්සන සින්දුවක් දෙන්න හැමෝම එකතු කරනවා කියලා කියලා තියෙනවා නිලන්ති. නිලන්ති ඔවත් ලස්සන සින්දුවකට එකතු කරනවා. සුබම සුබ උදෑසනක් වේවා. හෙලෝ හෙලෝ සත්‍යන්තේ, අලුත් පැයත් මම ඔයාලා දෙන්නවම හරි ආදරෙන් අහගෙන ඉන්නවා. මටත් ලස්සන සින්දුවක් වුණා. කුවලින් මාෂි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. තව කවුද ඉන්නේ අපිට එකතු කරගන්න? සෑහෙන මෙසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. හයි හයි, කොහොමද? අපි චාමර ස්ටෝස් එකෙන් කළුතර පනාපිටියේ චාමර සහ තනෝජ අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. හරි ආදරෙන් ඔවත් මෙන්න මේ සින්දුවට එකතු කරගන්නවා. ඉන්දික සම්ප්‍රනායක අපිට මෙසේජ් එකක් දාලා තිනා. යවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අනිවාර්යෙන් ඉන්දිකාවත් එකතු කරගන්නවා. මාකුල ගල්පොත හන්දියේ ප්‍රියන්ත සමර වීර ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ලස්සන මෙසේජ් එකක් දාලා තිනා. ඉතින් මෙන්න මේ ලස්සන සින්දුවට ඔයාලා හැමෝම එකතු කරගෙන අපි දෙන්නත් එක්ක යන්නයි හදන්නේ.

0: Hello, hello, hello, de kulhai vinari dhatu nai den.
1: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: නොවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
4: ජුලි 26 බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයේ අසල
5: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ Net FM කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
8: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374ට ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොර පස් කමල් බඳුර මහත්මයා ගාවට බෙහෙත් ගන්න තවත් ඉස්සෙල්ලා දුන්නේ තවත් ඉස්සෙල්ලා චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා හිතන්න බැරි විදිහට මට මේ විදිහට අඩුවීම ගැන සතුටුයි ඉතින් තවත් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා වාව සනීප
9: කතා කරන්න 0777 3940
11: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිඳුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
9: 769 වන වරටත් හිඳ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
11: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
9: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
11: දෙවිනවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
9: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවි නුවරට එන්න
11: මාත්‍ය සත්කාරය Net FM Net FM
9: බැතිබර දායකත්වය අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
13: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
14: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
15: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
16: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
17: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
18: Net FM Hello Hello Satyantaya

crotch. හෙලෝ හෙලෝ ඉතින් කොහොමද වෙලාව දේ 11 විනාඩි 21යි දැන් පණිවිඩයක් තියෙනවා දෙන්න දැන් මේ වෙනකොට ලංකාවේ පෙරහැර කාලය ආරම්භ වෙලා තියෙන්නේ ඉතින් කටේ මේ අන්න ඇති කියලා මම හිතනවා දෙවිනුවර පෙරහැර අපේ යුපුල් වන් දෙවි ආශිර්වාද ලැබගන්න දෙවිනුවර පෙරහැරට ජූලි 23 වෙනිදා තමයි පටන් ගත්තේ ජූලි 29 වෙනිදා වෙනකන් මේක තියෙනවා ඒ වගේම අගෝස්තු 4 වෙනිදා කෝල්මුරයාගේ එහෙම නැත්නම් අපි කියනවා දේව තොවිලය කියලා ඉතින් දේවතොවිලෙන් පස්සේ දේවදානිකුත් ලබා දෙන්න ඔන්න සූදානම් කරලා තිනවා. ඔවත් එන්න නේද? කට්ටියත් එක ගිහිලි ඉවර වෙලා දෙවිනුවර පෙරහැර බලලා ඒකේ අසිරිය විඳගෙන ලස්සනට සතුටින් විනෝද වෙලා එන්නයි තියෙන්නේ. ඉතින් මේක බෙත්බර අනුග්‍රහක දායකත්වයේ කසාගල් සමූහ ව්‍යාපාරය වගේම net fm අපි තමයි ඉතින් මාධ්‍ය සත්කාරය දෙන්නේ. කට්ටියත් කැම මොමත් වෙනවා data අනිවාර්යෙන්. දෙවිනුවර කියලා කියන්නේ අපි හැමෝගෙම ආසාවක් නේද දෙවිනුර පෙරහැර බලනවා කියලා කියන්නේ ඉතින් හැමෝම මං යන්න කැමති WhatsApp එකේ පැත්තට WhatsApp එකේ අපේ ඉන්නවා කට්ටියක් එකතු කරගන්න නිගම තරංජේ බණ්ඩාර සෙන් ඇන්තනිස් රෝඩ් එකේ අපි කවුද ඉන්නේ තරංගා නංගිව එකතු කරගන්න කියලා තිනවා කවි බබාවත් එක්ක සද්දෙන් අහගෙන ඉන්නවලු ඉතාලි මිලාන් වල ඉන්න රිෂෙන් පුතා සුබෝධ පුතා නංගි චන්ද්‍රා දිමුතු පුතා සුබෝධ නියදුව ඩුබයි වල නංජු පුතා කටිව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා සරස් චන්ද ඩයස් ගලේ කඩේ රයිගම ඔනවත් එකතු කරන මෙන්න මේ සින්දුවට සුබෝදසනක් වේවා අපිට ලස්සන සින්දුවක් දෙන නූරින් ප්‍රසන්න වයිෆ් සුභා දුවාශිනී අම්මා කින කත්තේවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ගාමු කිරුළුපනේ පූර්ව රාමපාරේ චන්දන චාන්දනී බාලක්ෂී සඳුනී ජනිත මිරා ජයන්ත විලාසිකා රංජිත් හංසි ඔය කින කත්තේ මේක තුරගන්නවා චාන්දනී ඔයාවත් එකතු කරනවා මෙන්න මේ සින්දුවට හෙලෝ හෙලෝ සුබෝදසක් වේවා තරංග නංගියන් කවි මල්ලි අපි අත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජයන්ත ගෝල් ක්‍රියේෂන්ස් ගම්පහ තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ යටි අන්තරින් මහේෂිවත් මන් මේ සින්දුවට එකතු කරගන්නවා වැඩි කතා නැතුව ලස්සන සින්දුවකට යමු

0: උදේ 11 විනාඩි 34යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
7: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
6: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
7: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
6: නොවිනස් වන රසවත්ම රසය.
7: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
6: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
8: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
9: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග්, වෙනස් වෙන ජීවන රටාවන්ට.
10: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
11: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
12: උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය හා ගම්වාසීන් 124 වන වරටත් සංවිධානය කරන දර්ශනීය ඇසළ තොරණ සමගින් ප්‍රවීණ කවි කිමිදියන් සහභාගී වන විශේෂ කවි මඩුව, බැතිගේ ප්‍රසංග, වේදිකා නාට්‍ය, ළමා ගායන ප්‍රසංග ඇතුළු සංස්කෘතික ප්‍රසංගය ජූලි මාස 29 වනදා සිට අගෝස්තු මාස 1 වනදා දක්වා ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ පිරිමිමේදී සැමට ආරාධනා. මාධ්‍ය අනුග්‍රහය Net FM.
13: දුවගේ පන්ති සල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 එයා දුන්නේ.
14: පාට 7 පැය 3 සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
15: අපි ගාව තියෙනවා අහස තරම් සින්දු. කාටද ඕනේ? කාටද
16: ඕනේ? Net FM. Hello hello Satyantaya.
17: FM 95.8 Net FM Divina Pura.

0: ඉන්නක මගේ සුදා කියල කියක එන්නකොට එක පාටම කටනා ෆෝන් එක ඩට නැතිවෙන සිගනල් ඇතිවෙන මාර ප්‍රශ්නයක් වෙන් එතකොට. ඉතින් වාට ඒ ප්‍රශ්න විසඳගන්න ඕන විදිිය කියන්න මං සම්බන්ධ කළ දෙෙන ඉශාන්න. අයිවන නිශාන්.
1: අයිවන් අයිවන් මතක් කලා වගේ ඔන්න හෙසල් ටී මොබිටේල් ආදරණීය සමඳතාවයත් එක්ක ඔන්න අපි ඇවිල්ලා දෙනවා. දවසේ බණ්ඩාර වෙල ආදරණීය පුරවරයදල තමයි හෙසල් ටී මොබිටේල් FM 95.4 කවදත් අලුත් කාගෙත් මෙත් ඔන්න අපි අරගෙන යන ප්‍රවර්ධන වැඩසටහනේ තවත් එක් දවසක් තමයි මේ විදිහට අපි ආදරෙන් ඔන්න වටිනාකම් ගොඩක් අරගෙන තෑගි බොග්ග ගොඩක් අරගෙන බණ්ඩාර වෙල ආදරණීය පුරවට වෙලා තින් අපි මතක් කලා වගේම අර අධිවේගී ඉන්ටර්නෙට් යන්න නේද හොඳම විදිය තමයි SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එක. කියන්නේ දැන් ලංකාවේ තියෙන වේගවත්ම සායස්ථාවරම අන්තර්ජාල පහසුකම ලබා දෙන්නේ SLT මොබිටෙල් ආදරණීය සන්නා මේ විතරක් නෙවෙයි දැන් ලංකාවේ තියෙන පොළොවටම ආවරණයට හිමිකම්ක් කියන්නේ SLT මොබිටෙල් ඉද මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ. මේ වටිනාකම ගැන කතා කරන්න බණ්ඩාරවෙල ප්‍රාදේශීය කළමනාකාරතුමා ඉන්නවා මොහන් කුමාර මහතා ඉන්න මාත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා. එතුමා දන්නවා මඩත් වෙදී වටිනාකම් ගොඩක් පාරිභෝගික ජනතාවට අද දවසේ ලැබෙන. ඉතින් එතුමා තමයි මේ වටිනාකම ගැන අද දවසේ අපිත් එක්ක කතා බහ කරන්න.
0: අයිබෝන්
2: අයිබෝන් මේ සුබ උදෑසනක් හැමෝටම.
0: සුබ උදෑසනක්.
2: අද බණ්ඩාරවෙල පුරවරේ විශේෂ සිදුවීමක් වෙනවා SLT සහ SLT මොබිටෙල් සමග රියල් ෆයිබර් ගැන අපි දැනුවත් කිරීමේ ප්‍රෝග්‍රෑම් එකක් අද බණ්ඩාරවෙල පුරවරේ දවස් පුරාම පැවැත්වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියනවා නම් SLT ෆයිබර් මගින් අපිට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 100 මෙගාබයිට් 1000කට වැඩි වේගකින් ලබා ගන්න පුළුවන්. ඉතින් SLT රියල් ෆයිබර් අරගෙන පාරිභෝගික යනට දැනුවත් කිරීම සහ ඒ වගේම ඒ තිබෙන වාසි ගැන කතා කරන තමයි අද නෙට් එකෙන් සම්බන්ධලා බණ්ඩාර පුරවරේ රැඳී සිටින්නේ. ඔබ හැමෝටම බණ්ඩාරවෙල පුෂ්පාරාම ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය අතරට ආවොත් එහෙම නෙට් එකෙන් සමග එකතු වෙලා විනෝද ක්‍රීඩා ඒ වගේම තෑගි දිනාගෙන මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපේ කණ්ඩායම අද බණ්ඩාරවෙල පුරාවම SLT රියල් ෆයිබර් ගැන
0: සමන් කුමාර ඉසුරු මදුශංක ඉරංගනී ඒ වගේම අපේ ගණේමුල්ල ඉරංගනී මදුශංක අනෝමා ඔවින් ලියෝන් ඒ වගේම වල්පිටිමිල්ලෙන් පාලි කට්ටිය මේ එකතු කරගෙන අපි මෙන්න මේ සින්දුවට යමු.

0: ஹலோ ஹலோ எல்லாருடைய குலாய் வினாடி 40 ஹாய் தான்
1: வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
3: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
4: Net FM. Hello, hello, Satyantea.

අල්ලගත් ඔය අදක අතහරින්නේ නෑ කොච්චි කරල වගේ අපේ ඒශාර අවතන ලස්සන සිදුවකට එකතු කරන්න අපි ගුඩ් මෝනින් කියලා කියලා තිනවත් ගුඩ් මෝනින් ගුඩ් මෝනින් ගුඩ් මෝනින් මමත් ලස්සන සිදුවකට එකතු කරගන්න මොනටෙන් සුජානි චන්දිමා අපිට එහෙම මැසේජ් එකක් දාලා තිනවා අවත් ලස්සන සිදුවකට එකතු කරගන්නවා ඉතින් ආදරේ සුදුමැනි කේ කියලා කියලා තිනවා ජය වේවා නිත් කියලා තිනවා කවුද මේ කවුද මේ කවුද මේ ලස්සන දවසක් නුඹට ආදරේ කියලා මිසක් නම දාලා නෑනේ අපිට ලස්සන සිංදු ගොඩාක් ඕන වාද්‍ය නිශාන්ත තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ සුබ දාසනක් ලස්සන සිංදුකට මාවත් එකතු කරන සඳ ලංකාවේ කමල් ජයසිරි හයි හයි ගුඩ් මෝනින් ගුඩ් මෝනින් ගුඩ් මෝනින් ගුඩ් මෝනින් ලෙබනන් වලින් ඉඳලා ලතා තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ලතා ඔයාවත් ලස්සන සිංදුකට හරිම ආදරෙන් එකතු කරගන්නවා සුබ දාසනක් වේවා හෙලෝ හෙලෝ සත්‍යන්තයට අපිටත් සිංදුවක් දෙන ඉජී අනුර පුස්සල්ලාවේ බීෆ් ජනපදින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඉනිගත් හේනේ ලීලානන්ද දුව රිතීෂා බිරිඳ අනුෂා කියන කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුකට යමු. ගුඩ් මෝනින් සුබම් සුබ උදෑසනක් වේවා මායා ගුණසේකර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ ගුඩ් මෝනින් ගුඩ් මෝනින් ගුඩ් මෝනින් ඒකින කට්ටියව එකතු කරගෙන අපි ලස්සන සින්දුවකට යන්නයි හදන්නේ. එහෙනම් සායම් කිරිල්ලියෝ ටිකයි සායම් කුරුල්ලෝ ටිකයි මෙන්න මේ සින්දුව අහගෙන ලස්සන ඩාන්ස් එකක් දාන්න ඕන.

0: Hello, hello, Willow de Kulahai Vinari Panasatrai then.
1: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130036.
4: කිරි තේ සීනි එක පැක්කේ කෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. රත්ති 3-in-1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා. ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිසා.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
9: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: ඉතිං කවි
1: යන්න වෙලා ඇවිල නේද
0: යන්
1: යමු නේද එනං ලබන සති හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා මම කවි
0: කාටද මේ පුංචි සමනලි සින්දුවට
1: අර අරයට
0: හන් තරංගා
1: මම කවි

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීල පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
0: විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන්. අද 2026 ජූලි 26 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා කාවින්දි ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ
0: ජනතාව විශ්වාස කරන සත්‍ය
4: සිරස්තල බෙල්ලන්විල වෙඩි තැබීමට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ප්‍රධාන සැකකරු හමුදාවෙන් පැන ගිය පුද්ගලයෙක් ආනයනය කළ වාහන 1025ක් හම්බන්තොට වරායේ හිර වෙලා නිදහස් කරගන්නේ නැතිනම් වෙන්දේසි කරන බව රේගුව කියයි. හෂීස් මත්‍රව්‍ය කිලෝ 20ක් සමග කැනඩා ජාතිකයෙකු අත්අඩංගුවට. දින 25ට ඩෙංගු රෝගීන් 26136ක්. එල්නිනෝ තත්වය තාම ආවේ නැද්ද? කාලගුණ දෙපාර්තමේන්තුවෙන් උත්තර. බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නවගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සිද්ධියේ වෙඩිකරු සහ වෙඩිකරු පැමිණි යතුරුපැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම සිද්ධියේ වෙඩිකරු යුද හමුදාවෙන් පලා ගිය අයකු බවට වාර්තා වනවා. ඒ ඇතුළු කතා පෙළෙහි අපේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රිය සිදු කළ වෙඩිතැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු නවගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සිද්ධියේ වෙඩිකරු සහ වෙඩිකරු පැමිණි අතුරුපැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම සිද්ධියේ වෙඩිකරු යුද හමුදාවෙන් පලා ගිය අයකු බවට වාර්තා වනවා. ඊයේ රාත්‍රී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට පිවිසෙන මාර්ගය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරුවකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කර තිබුණා. වෙඩිතැබීමෙන් පසු වෙඩිකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අවුරුදු 55ක පුද්ගලයෙකු කළුපොවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. නිවුස් වෙත ලැබුණු තොරතුරු වලින් කියවෙන්නේ මියගිය මෙම පුද්ගලයා මද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස කුප්‍රකට කොස්මල්ලි නැමැත්තාගේ දුරින් ඥාතියෙකු බවයි. ඒ අනුව එම ඥාතීත්වය නිසා කොස්මල්ලි පාර්ශ්වයට රිදවීම සඳහා වෙඩිතැබීම සිදුකර ඇතැයි සැක කෙරෙනවා. කොස්මල්ලි පාර්ශ්වය සමග කාලයක් තිස්සේ ගැටුම් ඇතිකරගන්නා බඩෝවිට අසංක සහ සැන්ඩෝ පාර්ශ්වය විසින් වෙඩිතැබීම මෙහෙවා ඇති බවටයි සැක කෙරෙන්නේ. මීට පෙර ඉකුත් ඉරිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී වෙඩිතැබීමක් සිදු වුණා. එහිදීද පුද්ගලයෙකු තුවාල ලැබූ අතර එලෙස තුවාල ලැබූ පුද්ගලයා සැන්ඩෝ නෙමෙත්තාගේ පියා බවටයි පසුව කියවුණේ. බඩෝවිට අසංක සහ සැන්ඩෝ පාර්ශ්වයට රිදවීම සඳහා කොස්මල්ලි පාර්ශ්වය විසින් එම වෙඩිතැබීම මෙහෙ වූ බවටද සැක පළ වුණා. ඒ අනුව ඊට පළිගැනීමක් ලෙස ඊයේ වෙඩිතැබීම සැලසුම් කර ඇති බවටයි සැක කෙරෙන්නේ. මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් කර ගැනීමට ආනයනකරුවෝ කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ ඉන් වාහන 625ක් මෙරටට ආනයනය කර මාස 6කට අධික කාලයක් ගතව ඇති බවයි.
5: මාස 3කට වඩා වැඩි කාලයක් ඉක්ම ගිහිල්ලා තවම නිදහස් කරගෙන නොමැති වාහන 1025ක් මේ වන විට හම්බන්තොට වරායේ තියෙනවා බව තමයි මට වාර්තා වුණේ. මේ වාහන 1025 අතරින් 625ක් පමණ ප්‍රමාණයක් මාස 6ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. හැබැයි මේ 1025න් එකම වාහනයක්වත් රේගුව විසින් කිසිදු රේගු වරදක් සම්බන්ධයෙන් සැක පිට රේගුව විසින් නවත්වාගෙන නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ආනයනකරුවන් විසින් විවිධ හේතු මත ඔවුන් තමයි දන්නේ මොනවාද හේතු කියලා. මේ වාහන තාම ක්ලියර් කරගෙන නැහැ. සමහරක් විට ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහරක් විට ඔවුන් වාහන ආනයන කරාට දැන් මේ වන විට විශාල වාහන ප්‍රමාණයක් රට ඇතුළට ආනයනය වෙලා තියෙනවා. ඒ නිසා වෙළඳ පොලේ ඉල්ලුම අඩු වෙලා වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ හේතු මත වෙන්න පුළුවන්. හැබැයි 1025ක් වාහන තියෙනවා. ඒක නිවැරදි.
4: කිසිදු වරදක් නොමැතිව නිදහස් කරගෙන නොමැති වාහන රේගු ආඥා පනතේ 129 වන වගන්තිය ප්‍රකාරව වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවා.
5: රේගුවට ගත හැකි පියවර හැටියට අපි දකින්නේ රේගු ආඥා පනතේ 109 වෙනි වගන්තියේ තියෙනවා කිසිදු රේගු වරදක් සිද්ධ වෙලා නැති වුණත් අදාළ ආනයනකරුවන් විසින් මාසයක් ඇතුළත යම් භාණ්ඩයක් වරායෙන් මුදාගෙන යන්නේ නැත්නම් අදාළ තීරුබදු සහ අනෙකුත් බදු ගෙවීමෙන් පස්සේ රේගුවට පුළුවන් රේගු ආඥා පනතේ 109 වගන්තියෙන් බලය දීලා තියෙනවා එම භාණ්ඩ වෙන්දේසියේ හෝ ටෙන්ඩර් මාර්ගයෙන් විකුණලා ඒ ලැබෙන මුදලෙන් රජයට අදාළ බදු මුදල් අය කරගන්නත් ඊට පසුව යම් මුදලක් ඉතුරු වෙනවා නම් වරායට අදාළ වරාය ගාස්තු උදම් ගාස්තු ඒවා ගෙවන්නටත් ඊට අමතරව තවත් යම් මුදලක් ඉතිරි වෙනවා නම් ඒ මුදල අදාළ ආනයනකරුට ලබා දෙන්නටත් හැකියාව තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් මාසයක් ගත වුණාට පස්සේ ඒ බව අදාළ වරාය ඔපරේටර් විසින් අපට දැනුම් දෙන්න ඕනේ. දැන් මේ වන විට හම්බන්තොට වරායෙන් දැනුම් දීලා තියෙනවා මේ මාස 3 ඉක්ම වූ වාහන මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඉතින් ඒ සම්බන්ධව දැන් ඒ 109 වගන්තිය යටතේ කටයුතු කිරීමට තමයි රේගු හැටියට අපිට තියෙන්නේ.
4: රුපියල් 20,18,90,000 වටිනා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කැනඩා ජාතික පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා හෂිස් මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් මිලදීගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර එතැන් සිට කටාර් ගුවන් සේවයේ QR 662 දරන ගුවන් යානයෙන් අද අලුයම 2:30ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන්මළු තුල තිබී හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 117ක ප්‍රමාණයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වුණා. මේ වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය පැවසුවේ මේ හේතුවෙන් ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 61ක්ද වාර්තා වී ඇති බවයි. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද මෙම ජූලි මාසයේ වන අතර ඒ අනුව මේ මාසය තුළ ගත වූ දින කිහිපයේදී පමණක් ඩෙංගු රෝගීන් 26,136ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම පසුගිය ජුනි මාසයේ සහ ජූලි මාසයේ මේ දක්වා පමණක් රෝගීන් 46,670ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා. ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම ගණන 43,132ක්. එමෙන්ම එහිදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වනවා. තවද මේ වන විට අධ්‍යවධානම් කලාප 175ක් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. රට තුළ ඇති ජනාධිපති මන්දිර තුළ පිටස්තරයන් නවාතැන්ගෙන ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා.
6: ජනාධිපති මන්දිරවල පිටස්තරයෙන් 3000කට වැඩිය නවාතන ආරම්භ. ඒ කියන්නේ මේ ආරම්භ තියෙන්නේ මේ 2025 ආණ්ඩුව. මාලිම ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ කියපු කාරණා තමයි මන්දිර පාවිච්චි කරන්නේ නැහැ කියන. මන්දිර දැන් පාවිච්චි කරන්නේ නැහැ කිව්වට බලනකොට ජාතික විවරණ කාර්යාලයේ විගණන වාර්තා අනුව 2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතන් නොගත්තද? ජනාධිපතිවරයා ගිහිල්ලා නැහැ ජනාධිපති මන්දිර. බොහොමයක් විවිධ පුද්ගලයන් 3089 දෙනෙක් නවාතන් ගෙන ඇත. ලකෙලිය ජනාධිපතිවරයා නවතන්න අරගෙනත් නැහැ. එතකොට ඒ කියන්නේ ජනාධිපතිවරයා නවතන් ගත්ත දිනක ඉතින් ආගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන්ුත් එතන ඉන්නවනේ. ඒක ජනාධිපතිවරයා නවතන් නොගෙන තියෙන තත්වයක් තුල මේ 389ක් නවතන් අරගෙන වැය කරලා තියෙන අමුදල් මිලියන 32ක්. ඒ කියන්නේ කෝටි 3කට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා ජනාධිපති මන්දිරවල මේ 389ක් නවතන් අරන්. අර මට අරගලේදී ජනාධිපති මන්දිරයට පැනලා පූල් එකට පැනලා අර ගෝව බාන්න කඩලා ඒ වගේ වැඩක් තමයි දැන් මට මතක් වෙන්නේ මේ පොත දැක්කහම.
4: ජනාධිපති මන්දිර පවත්වාගෙන යාමේදී වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් පළවෙනි වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළා.
7: ජනාධිපති මන්දිරවල වියදම් කියලා
8: තිබුණා. සාමාන්‍ය දැනීම නොමැතික ආණ්ඩුවේ. ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ ජනාධිපති මන්දිර මේ මහින්ද රාජපක්ෂ හදපුවා නෙවෙයි. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ හදපුවා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ හදපුවා නෙවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට හදපුවා නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හදපුවා නෙවෙයි. ලංකාවේ ජනාධිපතිවරයාට හදපුවා. ලංකාවේ ජනාධිපතිවරයා තමන්ගේ ගෙදර ඉඳන් බස් එක ආවත් ඒ අදාළ ආයතන ආරක්ෂිතව පවත්වාගෙන යා යුතුයි. ඒ පවත්වාගෙන යන වියදම මේ විදිහටම යනවා. ජනාධිපතිතුමා ඔහුගේ ඉටියත් එකයි නැටත් එකයි. ඒ අදාළ නඩත්තු කිරීම වලට යන වියදම් ටික ආරක්ෂාව සඳහා දෙන වියදම යනවා. ජනාධිපතිවරයා දැන් අපි වාහන පාවිච්චි කරන්නේ නැහැ. වාහන ටික ලේකම් කාර්යාලේ පාක් කරලා තියෙනවා කවත් වාහන සර්විස් කරන්න බෑ. තෙල් වියදම විතර පොඩ්ඩක් අඩු වෙයි. වෙන වාහනකට තෙල් ගහ යන්න බෑ. මොකද අතෙන් තෙල් ගහ යනවා. ඒ හින්දා මේ සාමාන්‍ය දැනීම නැතුව ප්‍රායෝගික නැතුව මේ ප්‍රසිද්ධ වෙන්න සමාජ මාධ්‍යයේ ලයික් එකක් කමෙන්ට් එකක් දාගන්න ගත්ත තීන්දුව නිසා මේ රටට වටින සම්පත් භූමියක් විනාශ වෙමින් පවතිනවා. දැන් ওই භාගයක් ජනාධිපති මන්දිර මේ ජනාධිපතිවරයාට නිල වශයෙන් ලබා දීපු මන්දිර මිසක් පෞද්ගලික දීපුව නෙවෙයි. ඒ වගේම තමයි ඒවායේ ඓතිහාසික වටිනාකමක් තියෙන තැන්. ඒවා විනාශ වෙලා ගියොත් ඒ පුරාවිද්‍යා වටිනාකමක් ඓතිහාසික වටිනාකමක් වෙන ගොඩනැගිලි තමයි විනාශ වෙන්නේ. ඉතින් මේවා තේරුම් ගත යුතුයි. ඉතින් ඕක සවිස්තරාට තව හොඳ ඒවා දැනගන්න හම්බේ.
4: මේ අතර ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන්ගෙන නොමැති අතර ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. 2025 වර්ෂයේදී රටපුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 389ක් නවාතැන් අරන් යන මැයෙන් පළවී ඇති ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවර ආරක්ෂක අංශයේත් මාධ්‍ය සහ අනිකුත් අංශවලත් නිලධාරීන් රාජකාරීමේ අවශ්‍යතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන්ගෙන තිබෙනවා. එහෙත් එම නිලධාරීන් කිසිවෙකුත් ජනාධිපති මන්දිරවල නවාතැන්ගෙන නොමැති බවයි ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කරන්නේ. මේ වන විට එල්නිනෝ තත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන මහතා පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාව දුර්වල එල්නිනෝ තත්වයේ සිට මධ්‍යස්ථ එල්නිනෝ තත්වය දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.
9: මහ ජනතාවගෙන් නිරන්තරයෙන්ම ඇසෙන ප්‍රශ්නයක් තමයි එල්ලිනෝ එනවා කියනවා. එල්ලිනෝ ආවද එහෙම නැත්නම් මේක ඇහිල්ලද කියන වගේ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම අපි කිව්වොත් ලෝකයේ මේ වන විට එල්ලිනෝ තත්ත්වයක තමයි අපි ඉන්නේ. එල්ලිනෝ පටන් ගත්තේ ජූනි මාසේ. එතකොට පහුගිය මාසේ තමයි එල්ලිනෝ පටන් ගත්තේ. මේ වන විට එල්ලිනෝ වර්ගීකරණය ගත්තාම අපි ඇත්තටම එල්ලිනෝ කියන එක දුර්වල මට්ටමේ නැත්නම් මධ්‍යස්ථ මට්ටමේ අති ප්‍රබල වගේ කාණ්ඩ හතරකට වර්ගීකරණය වෙනවා. එතකොට අති ප්‍රබල එල්ලිනෝවක් කියන්නේ දරුණු එල්ලිනෝවක්. මේ දැන් මේ වෙනකොට සමාජ මාධ්‍යවල ඒ වගේම අපට එහෙනවා සුපිරි එල්ලිනොවක් වෙනවා කියලා. අන්නේ සුපිරි එල්ලිනොවක් කියන එක අති ප්‍රබල එල්ලිනොවක් වීමටත් මේක හැකියාව තියෙනවා. නමුත් අපි දැන් ඉන්නේ මේක දුර්වල එල්ලිනොව මට්ටමක. වර්ගීකරණය දින 15 මේකේ. හැබැයි දැන් මේ වෙනකොට දුර්වල මට්ටමේ ඉඳලා එක මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් තියෙනවා. තාමත් අපි ඒක ප්‍රකාශයටපත් කරලා නැති හින්දා කියන්නේ දැන් මේ වෙනකොට මධ්‍යස්ථ මට්ටමේ එල්ලිනොවක තමයි අපි ඉන්නේ.
4: මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන මහතා
9: එල්ලිනොවක් එක්ක ගත්තොත් එහෙම මේක අති ප්‍රබල එල්ලිනොවක් වුණොත් මේකේ බලපෑම ගොඩක් වැඩි. ඇත්තටම දුර්වල එල්ලිනොව අපි ගත්තොත් පහුගිය අවුරුදු 75ක ගත්තොත් දුර්වල එල්ලිනොව ගොඩක් ඇවිල්ලා තියෙනවා 11ක් 12ක් වගේ. අති ප්‍රබල එල්ලිනොව ඇවිල්ලා තියෙන්නේ 3යි. ප්‍රබල එල්ලිනොව 6ක් ඇවිල්ලා තියෙනවා. මෙම එල්ලිනොව තව ප්‍රබල එල්ලිනොවක් වීමට තියෙන සම්භාවිතාව අපි පහුගිය කාලිකවත් 63ක් කියලා. නමුත් මේ වන විට ගෝලීය පුරෝගතනත් එක්ක 80%කට වැඩි කියලා තමයි පුරෝගතනේ වෙන්නේ. ඒ කියන්නේ 5/4ක chance එකක් තියෙනවා මේක අති ප්‍රබල එකක් වීමට. 5/1ක ගන 120ක චාන්ස් එකක් තියෙනවා මේක දුර්වල මට්ටමේම පවතිනවා. හැබැයි මේක අති ප්‍රබල එල්ලිනොවක් වුණොත් තමයි අපිට මේක බලපෑම දිගටම තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ එල්ලිනොව අපි ජූනි මාසේ පටන් ගත්ත කවන මේක මේ ඉගිය මාසේ ඇවිල්ලා ලබන මාසේ ඉවර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එල්ලිනොව සංසිද්ධියක් මාස 9ක් 10ක් 12ක් වගේ කාලයක් පවතින්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ ජූනි මාසේ පටන් ගත්ත එල්ලිනොව අප්‍රේල් මාර්තු අප්‍රේල් දක්වා පවතිවි කියලා. එතකොට අපි මේ එල්ලිනොව නිසා මේ අවුරුද්දේ වර්ෂාව ගත්ත ත්‍රිපායනයක ගැන කතා කළොත් මේක මේ එල්ලිනොව සංසිද්ධිය නිසා දිගටම පායන්නේ හැම හැමදාම වහින්නෙත් නැහැ. එතකොට මේක වෙන්නේ ඇත්තටම ලංකාව වගේ රටකට මේ එල්නිනෝ නිසා අපේ මෝසමේ හැසිරීමට අපේ මෝසම් ප්‍රවාහයට එක එක විදිහට තමයි බලපාන්නේ. අපිට දිනන නිත්‍ය දිග මෝසම, ඒ වගේ මේ ඊසාන දිග මෝසම. එතකොට නිත්‍ය දිග මෝසමේ වැස්ස අඩු වෙනවා. ඊසාන දිගේ මෝසමේ වැස්සත් මුල හරියේදී වැඩි වෙලා පස්සේ අඩු වෙනවා.
4: නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: සත්‍ය අන්තය.
11: හලෝ හලෝ
10: සත්‍ය අන්තය.

Hola Cueva. Velava dola hai vinadi visai. Net FM. Hello, hello, Satyante. සතියන්තයේ උදේ 9 ඉඳන් හවස 6 වෙනකම්ම ඔයාගේ පාළුව කාන්සිය මහන්සිය මේ හැම දෙම නැති කරලා සතියන්තේ රිලැක්ස් එකේ ඉන්න ඔයාට හම්බ වෙන හොඳම සපෝට් එක තමයි net fm hello hello සතියන්තය hello hello සතියන්තේ ඔයා බලාගෙන ඉන්න පැය 3 ඉරිදා දවල් 12 ඉඳන් හවස 3 වෙනකන් ජනියෙක් ඉන්න පැය 3 කියලා මන් දන්නවා බොරුවට හරි මං හරි කියන්නේ බෑ එහෙම ඉතින් අද ජූලි මාසේ 26 වෙනිදා ඉරිදා දවස. ඉතින් අද දවස කොහොමද ඔයා ගත කරන්නේ? සමහර විට හෙට වැඩට යන්න තියෙන හන්ද හෙට ඉඳන් ආයෙත් වරක් සතිය දවසේ වැඩ ටික කොහොමද පටන් ගන්න තියෙන හන්ද පොඩි නිින්දක් එහෙම දාගෙන පොඩ්ඩක් ඊයේ ගත කරාට වඩා තව ටිකක් රිලැක්ස් එකේ අද දවස ගත කරනවා වෙන්න පුළුවන්. අලුත් සතියේ වැඩ කරන්න අවශ්‍ය කරන එනර්ජි බූස්ට් එක තමයි ඔයා මේ වීකෙන්ඩ් එකේ අරගන්නේ. ඉතින් ඒකත් එක්ක හෙලෝ හෙලෝ සතියන්තයෙන් ඔයා කැමතිම සින්දු ටික හවස 3 වෙනකන් එක දිගට දෙන්න බලාගෙන තමයි ජනී කොල්ල මේ පැතර ඇවිල්ලා ඉන්නේ. ඉතින් සුපුරුදු විදිහටම ඔයාගේ වැඩ ටික කරන අතරේ දැන් වීකෙන්ඩ් එක කියලා කියන්නේ සතියක රෙදි ටික හොදන දවස් ටික. ඊට පස්සේ සතියක රෙදි ටික මදින දවස් ටික. තවමනවාද සතියකටම ඇති වෙන්න කරපු වැඩි වලට වයිෆ් ගෙන් අම්මගෙන් බැනුම් අහන දවස් ටික. සතියෙම කරපු වැඩවල මහන්සිය යන්න ටිකක් දවල් වෙනකන් නිදා ගන්න දවස් දෙක. ඒ අතරේ තමයි හෙලෝ හෙලෝ සතියන්තය අහන දවස් දෙක. මේ වැතර කෝල් කරන්න සුපුරුදු විදිහටම 0112 55 33 63. අපේ නම්බර් එක විවෘතයි, ඔයාලට මේ වැතර කෝල් එකක් ගන්න පුළුවන්. WhatsApp message එකක් දාන්නත් පුළුවන්. 0711 95 95 95. ඒ ක්‍රම දෙකෙන්ම මේ වැතර එනවා වගේම යන්න අපේ net fm facebook fan page එක පැත්තට. මුලින්ම කරන්න ඕනි දේ තමයි net fm facebook fan page එක follow කරලා තියාගන්නේ. net fm අපේ අලුත්ම අප්ඩේට්ස් ඔයාලට බලන්න පුළුවන් වෙන net fm facebook fan page එකෙන්නේ. මම දාලා තිනවා facebook fan page එකේ post එකක්. ඒ post එකටත් comment එකක් දාන්න. අද මම අහලා තියෙන්නේ පාටි එකකදී නැතුවම බැරි සින්දු මොනවද කියලා. මමත් උදාහරණයක් දීලා තියෙනවා. සැලෙන ලෙලෙන දල්ලුව විල්ස නිතම නලෝලා. තාලෙට කියන්න බැරි වුණත් කොහොම හරි කියනවනේ පාටි එකකදී අනිවාර්යෙන් මේ සින්දු. ඔයත් කමෙන්ට් එකක් දාන්න. හවස 3 වෙනකන් ඔයයි මමයි සින්දුයි විතරයි. මම

0: සිින්දුව තැක්ක සුපුරුදු විදිහටම යන්න හදන්නේ දකුණු රටට ගිහිල්ලෙන්. දකුණු රට මේ දවස්වල එකම සංස්කෘතික මංගල්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මොකද දෙවිනුවර මහා පෙරහැර මංගල්‍යයත් එක්ක ලංකාවේ තියෙන පෙරහැර මංගල්‍යයන් අතරින් ගත්තට පස්සේ අපිට අමතක කරන්නම බැරි ප්‍රධානම වගේම පැරණිම පෙරහැර මංගල්‍යයක් තමයි දෙවිනුවර දෙවුන්දර පෙරහැර මංගල්‍යය කියලා කියන්නේ. අද දවසේදී හතරවෙනි පේලි පෙරහැර තමයි වීදි සංචාරය කරන්න නියමිතව තියෙන්නේ. ඉතින් මේක හන්දා දෙවිනුවර පැත්තේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ, මේ වෙලාවේ තත්වය කොහොමද කියලා දැනගන්න, විස්තර දැනගන්න අපි දෙවිනුවර පැත්තේ ඉන්න අපේ දේශාන්ව සම්බන්ධ කරගත්ත. අයුබෝවන් දේශාන්.
1: අයුබෝවන් ජනිත්. රාම රාවණා යුගයේ දක්වා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික සිදුවීම් රැසකට සාක්ෂි දරන දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර උත්පලවන ශ්‍රී විෂ්ණු මහා දේවාලය පුදබිම තුලයි මේ මොහොතේ අප රැඳී සිටින්නේ. 1257 වර්ෂයේ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් ආරම්භ කළ පෙරහැර මංගල්‍ය මෙවර පැවැත්වෙන්නේ 769 වන වරට ජනිත්. ඉතින් අද දෙවිනුවර පුදබිම ආලෝකමත් කරන සිව්වන පේලි පෙරහැර වීදි සංචාරය කරන දවස, ඊයේ දින තුන්වන පේලි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කරන්න තේදුනා. ඊයේ තුන්වන පේලි පෙරහැර නැරඹීම සඳහා ජනිත් ඊයේ රාත්‍රියේ දෙවිනුවර පුදබිමට අති විශාල ජනතාවක් රැස්ව සිටියා. කවදත් අලු කාගේ නෙත් අප සමග මේ තොරතුරු ඔබ වෙත ගෙන ඒම සඳහා නිරන්තරයෙන් නම සමග රැඳී ඉන්න කසාගල සමූහ ව්‍යාපාරය, මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස්, මනම්පේරි බාස්සේ ආයතනය, හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයක් විශේෂයෙන්ම සිහිපත් කරමින් තමු අරගන්නවා. ස්තුතියි ජනිත් සම්බන්ධතාවය ලබා දුන්නාට. පසිඳු රන්දික සඳරුවන් බඩගොඩගේ සමගින් මම දේශාන් වික්‍රමාරච්චි දෙවිනුවර උත්පල
0: හයි ජනි, අපිත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ යටියන්තොට මහවිල ඉඳන් අපේ සඳමාලි. ඔමාෂදුව, රනිඳු පුතා, රසින්දු පුතා, චුටි මැණික චෙනෝෂා, හස්බන්ඩ් සුසන්ත මේ කට්ටියව ආදරෙන් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. අපේ සඳමාලි රනිඳුගේ සින්දුවලට ආස කෙනෙක්ද දන්නේ නැහැ. පුතාටත් රනිඳු කියලා නම දාලා දී. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න. බරුදල්පොල SL ප්‍රනාන්දු අයියා තමයි මැසේජ් එක දාලා තින්නේ. මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. හයි ජනියෝ, කොහොමද? මම හෙලෝ හෙලෝ සතියන්තයේ සද්දටම අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. වෙනදා වගේම ආදරෙන් එකතු කරගන්න කියනවා වඩුමුල්ල හන්දි එළවලු කඩේ වැඩ කරන සුදුමැණිකව. ආදරෙන් එකතු කරගන්නම් සුදුමැණිකි කෞශල්‍යනේ නම. ඊළඟට හෙලෝ හෙලෝ ජනි අයියේ, අනේ අපේ චනු කෙල්ලකෝ. චනු කෙල්ල වීකෙන්ඩ් එකේ දැන් නිවාඩු දාලා තියෙන, යාට කැම්පස් එකේ වැඩ වැඩි හන්ද. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මවයි, ධෝනි සෙනුලිවයි, කිරි අම්මවයි, නෙතහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා මැසේජ් එක දාන්නේ ගලිගමු ඉඳන් සුරණි. සුරණි මං ඔයවත් ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නම්. සුබ දහවලක් ජනි. මං අර ඉල්ලපු සින්දුව අද දෙනව නේද? දෙන්න දෙන්න දෙන්න දෙන්න. අද ඕගොල්ලෝ ඉල්ලන ඕනිම සින්දුවක් මම දෙන්න බලාගෙන තමයි ආවේ. හැබැයි ඉතින් ටග් ගාලා මැසේජ් එක දාලා ඉල්ල ගන්නවා. ඉක්මන් කරන තරමට ඔයාගේ සින්දුව ලැබෙන්න තියෙන ඉඩකඩ 100%කම ප්‍රතිඵලදායක බව මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. දන්නවනේ ඉතින් මගේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙවෙයි. කිව්වොත් කිව්වා, ඉල්ලුවොත් දෙනවා.

0: FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM
1: Milao Dola Hai Vinadi Satai
2: Subadavasa
3: Alut Vela
2: Pahasu Vela
3: Tagi Pedi Vela
2: Anka Tunai Lagne Kai Laksha Pahada Electric Bike Kada
3: Kemati Eka Kape Ate Subadavasa
4: Davasa Subai Sehi Nadinai Subadavasa Jataka Lotarai Mandale
5: Harigi Harimata Natagi Hinda LOLC Kin Lo Negati
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන, ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
10: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
11: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
12: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ. කීර්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
13: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
14: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940
15: කිරි තේ සීනි එක පැක්කගෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
16: රත්ති 3 in 1 පැක් එක දුන බෑග් එකේ තියාගන්නක වඩිනවා
15: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිසා
17: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
18: Kiehl's Crispy Combo Crispy Chicken Burger හතරක් සහ Crispy Chicken Peas හතරක් දැන් රුපියල් 2990කට Kiehl's වෙතින්ම පමණයි කොන්දේසි සහිතයි
19: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන TravelNet පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
10: උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය හා ගම්වාසීන් එක්ව 24 වන පරටත් සංවිධානය කරන දර්ශනීය ඇසළ තොරණ සමගින් ප්‍රවීණ කවි කිවිඳියන් සහභාගී වන විශේෂ කවි මඩුව, බැතිගේ ප්‍රසංග, වේදිකා නාට්‍ය, ළමා ගායන ප්‍රසංග ඇතුළු සංස්කෘතික ප්‍රසංගය ජූලි මාස 29 වනදා සිට අගෝස්තු මාස 1 වනදා දක්වා ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ පිරිමිමේදී සැමට ආරාධනා

0: අනුග්‍රහය නැත් FM ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසළ පුර පසළොස්වක පොහොදා
1: නැත් FM ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
0: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
1: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
0: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
1: අනුශාසකත්වය
0: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
1: බැතිබරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
2: කියවනෝ වැඩිය කියලා බෝයිෆ්‍රෙන්් හොඳටම බැන්න එයාට කතා කරලා හොඳට කියව්වා මේ රුපියල් 5000 දුන්නේ එයා
3: පාට හතේ පැයතුනෙන් සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
4: Net FM. Hello, hello, Satyante.

கால் கரண காட்டிய வாட்ஸ்அப் மெசேஜஸ் இவன காட்டிய சிந்து இல்லனவா ஏ சிந்து ஒன்னு தினகமான் தமாய் தேன்னு மே சிந்துவாத் மகன் கால் கருப்பு கினை கில்லப்பு சிந்துவாக் தமாய் மே தென்னாதன் ராஜாங்கனை தான் அனுருத்தாய தமாய் மட்டாத முள்ளின்ம கால் லேக்க கத்தி එකතු කරගන්න කියලා කිව්වා වයිෆ් ගීතාංජලි එතකොට සතීෂ් ඊට පස්සේ තාරුකා ඊට පස්සේ තරුක්ෂි ගොඩක් ආදරෙන් එකතු කරගන්න පරහැර ඉඳන් හන්සි නංගි සුපුරුදු විදියට මදත් කෝල් එකක් අරගත්තා එයාගේ අම්මා චන්ද්‍රා ඉන්නවා අයියා දුෂාන් ඉන්නවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගණේ මුල්ල පැතර යන්න හදන්නේ අපි අයිනාංගණි අක්කා කතා කරා එයා ඉල්ලුවේ විජය කුමාරදුංග මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා ඊළඟට ලෑස්ති කරන් ඉන්නේ ඒ සින්දුව ඊළඟට එකතු කරගන්න කියලා කිව්වා ඔවෙන් පුතාවයි අනෝමදුවයි ඊට පස්සේ යාගේ ඉන්ද්‍රාණි කියලා යාළුවෙක් ඉන්නවා යාවත් එකතු කරගන්න කිව්වා අනෝමගේ බබාල දෙන්න ඔවෙන් සහ ලිවෝන් එකතු කරගන්න ඕනි ගොඩක් ආදරෙන් ඊට පස්සේ මනාටු ගම ඉඳන් අපිට කතා කරා සුරවීර මං ඒ ගමේ නම නිකන් පළවෙනි පාරට වගේ ඇහුවේ මං ඒකන්ද අහගත්තා මනාටු ගම තියෙන්නේ කොහෙද කියලා කැකිරාවි මේ දඹුල්ල කැකිරාව බෝඩර් එකේ තමයි තියෙනවා කියලා කිව්වේ ගොඩක් ආදරෙන් අපේ සුරවීර අයවයි යාගේ වයිෆයි එකතු කරගන්නවා මේ සින්දුවට රමණි අක්ක කතා කරා පොළොන්නරුව ඉඳන් රමණි ඔයාවත් මේ රමණීය සින්දුවට මම එකතු කරගත්. Facebook fan page එක පැත්තට ගියාට පස්සේ කට්ටිය කමෙන්ට් දාලා තියෙනවා අර පාටි එකකට නැතුවම් බැරි සින්දු වෙන ඕන දෙයක් වෙච්චාවේ තියෙනවා ඊට පස්සේ රන් සමනල ජෝඩුව වාගේ තියෙනවා ඊට පස්සේ ඇනිරවලල පීරලා වඩත් ඒ වගේ සින්දු තියෙනවා නම් ගිහලා කමෙන්ට් එකක් දාන්න.

ඔබරුව ඡායා සැඟවුණාට මමනම් එහෙම සැඟවිලා යන්නේ හවස 3 වෙනකන්. සින්දුවට යන්න කලින් අද දවසේ උපන්දිනය සමරන හික්කඩුවෙන් අසංග සඳරුවන්ට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි. අසංග Net FM ටීම් එකේ අපි හැමෝම ඔයාගේ යාළුවෝ කටියත් එක්ක එකතු වෙලා ඔයාලට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් තනියම කේක් කපලා කන්නොට්ටු නෑ අසංග. රටටම ඇහෙන Net FM එකෙන් කියලා තියෙන්නේ අඩුම තරමේ මාවවත් ෂේප් කරගන්න ලොකු කේක් කැල්ලක් මේ වැතරේ වන්න වෙනවා. හොඳේ. සුබ දවසක් වේවා ජනි. හවිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද මේ? සඳරවල තේ කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ගාමිණී අයියා. දැන් අපේ අසංග මලයා මට තේ කේක් කැල්ල එව්වට පස්සේ ගාමිණී අයියාගේ හොඳ රස තේකක් එක මේ කේක් කැල්ල කන්න පුළුවන්. ගාමිණී අයියාවත් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ජනි හෙලෝ හෙලෝ සතියන්තේ අපි තහගෙන ඉන්නේ ප්‍රියා සූර්යසේන මහත්තයාගේ සින්දුවක් ඕනි. එහෙම කියලා තියෙන්නේ අනුරාධපුරයේ පුල්ලයාර් හන්දි ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංජිත් ප්‍රියංකරයිය. එකතු කරගන්න කියලා කියනවා සේනාරත්න සුපර් එකේ ඉන්න සේනාරත්න මහත්තයා, සංදීප, ලහිරු, ඉනෝකා, දුලාරි, දිනේෂිකා, කෞෂිකා, හර්ෂිකා, ඊෂා, ගයත්‍රි, මෙදවචිය මන්නාරම් පාරේ ඉන්න මනුදි, ලක්ෂිකා, ලක්මාලි, පුල්ලයාර් හන්දි ඉන්න මායා ගුණසේකර, නිපුන්දි, කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් අපි මේ අහන්න යන සින්දුවට. ඊළඟට කතා කරලා නම් ලිස්ට් එකක්ම කියපු කෙනෙක් ඉන්නවා එකතු කරගන්න ඕනි. අම්පාරේ වීරගොඩ ඉඳන් කතා කරා වීරසිංහ. වීරගොඩ ඉන්න ඔක්කොම වීරයෝද කොහෙද? දැන් වීරසිංහගේ නමෙත් වීර කෑල්ලක් තියෙනවනි. ඉන්ද්‍රා ජයකොඩි, සුදීර රුවන්, තිලින නුවන්, උදේනි ලක්මාලි, තිලිනි දේශික, සුබෝධිකා, ප්‍රියංගිකා, කාව්‍ය, නමින්දි, සිතුම්ය, ඊට පස්සේ විනාදි, මේ හැමෝම ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. තාමත් මේ පැත්තට කෝල් එකක් දුන්නේ නැත්නම් ඉක්මන් කරලා කතා කරන්න. 0112 55 33 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95. Facebook fan page එකේ මම post එකක් දාලා තියෙනවා. ඒකට පහලිනොත් tag ගාලා comment එකක් දාන්න කියලා.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: Velavu 12 vinadi 55
2: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
3: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
4: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
4: කොහොමද
5: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා
6: ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.

0: පෘතු බිඳ ළඟහරට රේල් පාරක්. ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: Heels within the Nelm Nishpadan Sandha Adumamilak. Vataka Gram Sia Krupel the Hatai. TJC Amba Gram Sia Krupel Tisnabe. Lina Gram Sia Krupel Ekase Hatai. Heels Nelm Babai Adumamilai.
2: Akma Vithil. Fatty liver. Bayavin Nipa. Sivanagala liver boosting capsule Laragan. Ape Vedakama Ape Urumaya. Hatalis Vasaraka Abimanea. Sivanagala Ayurveda. Binduai Hatalis Hatai. Tisakai Tistunai Pansia Hataliha.
3: Vikum de the Baleti. උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
4: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
3: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
4: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
3: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන අවකයි
4: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලින් සුරකින උපුල්වන් දෙවි අසිරිතකින් ඔබත් දෙවිනුවරට එන්න
3: මාත්‍ය සත්කාරය netfm netfm
4: බැතිබර දායකත්වය අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: දුනුකලේ ඔසුවකි ආදී රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේ තේ
6: සිද්ධාලේප සෑම ගෙදරකම සිටි යුතුයද මහත්මයා වසර 90ක විශ්වාසය
7: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
8: අම්මලාගේ ආදරයට නියම පදම මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
9: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
10: වෙලාව දවල් එකයි

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: බෑම් බෑ අලුත් වන අලුත් පැයි විපස්සමා එත්නියෝ.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 34,31,400ක් වටිනා විදේශීය පරවියන් 64 දෙනෙකු සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත්කිරීමේදී මෙලෙස ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් වෙන්නාපුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදිවියේ පසුවන සුරතල් සතුන් අලෙවි කිරීමේ වෙළඳ සැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් දෙදෙනෙක්. ඔවුන් මෙම සතුන් ඉතාලියෙන් මිලදීගෙන ඩුබායි වෙත පැමිණ එතැන් සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මීළඟ නෙත් නිවුස් පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM.
6: Sati Antea.
7: Hello, hello.
6: Sati Antea.

0: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: net fm hello hello satyante
2: වෙලාව එකයි විනාඩි 8යි නිකන් අතීතයට කරගෙන යන සින්දුවක් අහන්න යන්න හදන්නේ අනෝ ගණන් වල වගේ ඉපදිච්ච අයගේ දවස්වල හිට් එකක් තමයි ඉතින් අහන්න යන්න හදන්නේ සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනි දැන් මෙහෙම දෙයක් තියෙනවා ඔයගලන්ට කියන්න මං කියපු ගමන් කෝල් කරනවා WhatsApp message එවනවා වගේම තමයි පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්නත් ඕනි ඉතින් මං නම් කියනක නම් ගොඩාක් තියෙනවා කියන්නේ කොළ ගොඩක නම් ලියාගෙන තියෙන කෝල් කරපු කට්ටියගේ WhatsApp messages උත් ගොඩාක් ඇවිල්ලා තියෙනවා මට පේනවා. ඉතින් ඒ කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. පොඩ්ඩක් ඉන්න කොහෙටද මුලින්ම යන්නේ කියලා බලන්න. Hi Jani, මම Selena. Selena Gomez-ද ඔයා? නෑ නෑ මේ ඇවිල්ලා මාව නැල්ලා ඉන්න Selena. හැමදාම net fm අහනවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි message එකේ දාලා තියෙන්නේ. ඉතින් පළවෙනි පාරටද මන්ද සෙලීන මට મેસેජ් එකක් දාලා තින්නේ. සෙලීල මං ඔයාව එකතු කරගන්න. ඔවින්දි තිස්ස මහරාමි ඉඳන් મેસેජ් එක දාලා දෙන්නේ. අද ඒගොල්ලන්ගේ තාත්තගේ උපන්දිනේ. එයාවයි, යාගේ අම්මවයි, තාත්තවයි, නංගි සනුකිවයි එකතු කරගන්න කියනවා ලස්සන සින්දුවකට. ඔන්න අපේ ඔවින්දිගේ තාත්තට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් මට මතකයි කලින් අර අසංක මල්ලිගේ උපන්දිනෙන් කේක් කෑල්ලක් මට හම්බ වෙන්න තියෙනවා. දැන් අනිවාර්යයෙන්ම ඔවින්දිත් තාත්තගේ බර්ත්ඩේ එක හන්ද මට කේක් කෑල්ලක් එවනවා. මට සීනි හැදෙයිද දන්නේ මෙච්චර කේක් කාලා. ජනි කාලෙකට පස්සේ ඔන්න අපිත් WhatsApp message එකක් දැම්මා. එහෙම කියලා අපිට message එක දාලා තියෙන්නේ මේ කෑගලු බත් කඩේ කට්ටිය. message එක දාලා කියනවා කෑගලු බත් කඩේ ඉන්න සෙට් එකම එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට මං එකතු කරගන්නම්. Hi Jani aye. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා message එක දාලා තියෙන්නේ අයේෂා අධිකාරි. කොහෙන්දන්ද කියලා කියලා නැහැ. කොමාරි අයේෂාගේ නමයිවල තියෙනවානේ. අයේෂා මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මේ කවුද මේ මට ජොනි කියන්නේ අද? වවුනියාව ඉඳන් අපිට message එක දාලා තියෙන යාබේස් තමයි අපිට එහෙම message එක දාලා කියන්නේ. ජොනි නෙවෙයි ජනි. එයාටයි යාගේ සුදුටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අන්න හදන්නේ ඉංගිරියාවත්ත පැත්තට ගිහිල්ලා ඉන්න. තැලිගම ඉංගිරියාවත්තේ තියෙන සංසලා ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා. රංජිත්, නිසංසලා, රන්දි, තවින්සා සහ යසිස්මා එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. තාම නම් කියුනේ නැත්තම් ඉවසීමෙන් ඉන්න. හවස 3ට කලින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගැන කියනවා.

ඔය පෙම්හීන දැක දැක ඉන්නකොට තමයි එකපාරට අම්මා හරි වයිෆ් හරි වතුර ටිකක් ගහලා හැරවන්නේ. ඕනි තරම් ඉතින් වීකෙන්ඩ් එකේ ඔය වගේ දේවල් වෙනවනේ. වීකෙන්ඩ් එකේදී තියෙන ලොකුම සන්තෝෂේ තමයි රැට නිදා ගන්නකොට එලාම් එකක් තියාගන්න නැතුව නිදා ගන්න හම්බ වෙන්නේ. උදේට කීයට හැරුණත් කමක් නැහැ කියලා පොඩි එකක් තියෙනවනේ. සිංදු අහන්න යන කලින් මං සට ගාලා කට්ටිය එකතු කරගන්න හදන්නේ. කෝල් කරපු කට්ටිය නම් ගොඩාක් ඉන්නවා. ඒ වගේම තමයි WhatsApp messages සේවපු කට්ටියත් ගොඩක් ඉන්නවා. කියන්න තියෙන්නේ ඉවසීමෙන් ඉන්න, අනිවාර්යෙන් හවස 3ට කලින් කියනවා කියන එක තමයි. රමණි අක්කා කතා කරා පොළොන්නරුවින්. රේඩියෝ එකේ යන එක එක ඇහිලා මගෙන් අහන එක එක දේවල් අහගෙන ඉන්නකො ඉතින්. ඊට පස්සේ අපේ වලස්මුල්ලේ වීරසේකර අයියා කතා කරා. සුපුරුදු විදිහටම වලස්මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහ තියෙන ත්‍රිවිල් පාක් එකේ ඉඳන් අපේ වීරසේකර අයියායි, ඊට පස්සේ අපේ ධර්ම අයියා බණ්ඩාර අයියා සෙට් එක අහගෙන ඉන්නවලු. දැන් ඉතින් වලස්මුල්ල පැත්ත ගියාට පස්සේ මන් දන්නවා වීරසේකර අයියව කොහොමද හොයාගන්න කියලා. ඔය තියෙන ෆිල්ම් හෝල් එක ගාවට ගියා. එතනින් ඉස්සරහ තියෙන ත්‍රිවිල් පාක් එකට ගිහිල්ලා කෙලින්ම වීරසේකර අයියව හොයාගන්න පුළුවන්. වලස්මුල්ල පැත්තෙත් කරක් ගහන්න පුළුවන් මට සල්ලි නොදී ත්‍රිවිල් එකේ කියන්නේ නේද? යටියන්තොට ටයිටනික් සැලුන් එකෙත් මේ වෙලාවේ සුපුරුදු විදිහටම අදහගෙන ඉන්නවා. තුෂාර කොල්ලගේ කටහඬ වෙනස් වෙලා ෂුවර් එකට ඊයරෑ මොකක් හරි කරලා වගේ. කමල් ඉන්නවා, ඊට පස්සේ රොහාන් ඉන්නවා, රුවන් ඉන්නවා. සුන්දරම් බොස් නෑ ඉතින් එයා ගැන කතා කරලා වැඩක් නෑ නේ. දරුවක ඉඳන් කතා කරා හේෂානේ චූටි බබෙක්. දහම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. එයාගේ ආච්චි අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. සූර්යවලියන ආරච්චි අයියා කතා කරා. එක පාරක් නෙවෙයි දෙපාරක් කතා කරලා. එයාට දෙයකට සතුටු හිතිලා තියෙනවා. ඔයගලන්ට කියන්නේ රහසක්. මාබිම කාන්ති අංක අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ කතා කරා තංගල් ඉඳන් ධම්මික අයියා. රෝහණ ටේලර්ස් එකේ ඉඳන් පංච පුද්ගල කමිටුවක් අපි වහගෙන ඉන්නවලු. කවුද දන්නවද පස් දෙනා? ධම්මික අයියා, නිරෝෂා, සන්ධ්‍යා, ඊට පස්සේ සම්පත්, ඊට පස්සේ ජානක. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. කෝල් කරන්න, WhatsApp message එවන්න, Facebook post එකට comment දාන්න හවස 3ට කලින්.

0: FM Anupaha, FM Anuhatarai Tashmata, Net FM.
1: Melaude Nekai Vinadi Visi Hatarai.
2: ගෑනුළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනුළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: නවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600 ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
4: ජූලි 27 රත්නපුර ඔරලෝසු කඳු අසල.
7: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
9: රත්ති 3 in 1 පැක් එක දුනොත් බෑග් එකේ තියාගන්නක වටිනවා.
8: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවා නිස.
7: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
10: Kiehl's Crispy Combo, Crispy Chicken Burger 4ක් සහ Crispy Chicken Piece 4ක් දැන් රුපියල් 2990කට. Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
11: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
12: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
1: මෙලාව එකයි විනාඩි 26යි. හෙලෝ හෙලෝ සතියන්තේ ඉන්නේ චන්දන ලීලාරච්චි මහත්තයාගේ සින්දුවක් ඕනි කියලා කියනවා. නාමල් ලොඩගම මහත්තයාගේ සින්දුවක් ඕනි කියලා කියනවා. ඉතින් හැමෝගෙම අවශ්‍යතා ඉටු කරන්න බලාගෙන මං නාමල් ලොඩගම මහත්තයාගේ සින්දුවක් මන්න මුලින්ම දෙනවා. සින්දුවට යන්න කලින් මං එකතු කරගන්නවා WhatsApp එකේ බලාගෙන ඉන්න පෝලිමේ සෙට් එකේ කට්ටියන්. කොහෙටද යන්නේ මුලින්ම? ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. මේ කියන්නේ මීගමු ඔර්ලෝස් කනුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ අපේ යාළුවෝ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනේ දෙන්නකෝ අපිට ජීසු බඩි හේ මස්ත මස්ත. රමණි සුමේද අක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ආදරේ කොල්ල පැලෙන්න කියලා දාලා තිනවා. පැලෙන්න ආදරේ කරන්න එපා. ඔය පැලුනොත් එහෙම මෙහෙම ආර කරදරයක් වෙන්නේ ඊට පස්සේ. දෙවුලි ශශි තුසිත් කල්හාරි එවින් පැටියා එක්ක කැනඩාවින්න චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් පුංචි සෝෆියා කටියම එකතු කරගන්නම් මේ සින්දුව. ආයි ජනී අපිවත් එකතු කරගන්න සින්දුවකට. කිරිල්ලවල ඉඳන් කුමුදු තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. පුතා සජිත් තිස්ස නිමාලි මේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ සවන පිටියේ නවංජනා ටේලර්ස් එකෙත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් මම ඔයාවත් එකතු කරගන්නම් මේ අපි අහන්න යන සින්දුවට. සවන පිටිය අද තමයි ඇහුවේ. කොහෙද නැහැ තියෙන්නේ නේ සවන පිටිය. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මේ ඇහැලියගොඩ බෙලිගස්හන්දිය තියෙන රශ්මික මෝටර්ස් එකේ අපේ යාළුව කට්ටිය. නැදුරන ෂොප් එකේ අයියවත් එකතු කරගන්න. එයත් හැමදාම net අහනවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. පස්ගොඩ ඉඳන් සුරංගි එයත් net අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුරංගි හොයාවත් ගොඩක් ආදරෙන් මේ අපි අහගෙන ඉන්න සින්දුවට මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. හෙලෝ හෙලෝ සතියන්තේ ජනි ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ. මේ ඇවිල්ලා හැමදාම වගේ අර උකුවට තේ හදන උකුවෙල ඉන්න අපේ මාෂි. මාෂි ඔයාවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තාම කෝල් කරේ නැත්තං ඉක්මන් කරන්න.

අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා net fm අපේ facebook fan page එකට message එකක් දාලා තියෙන කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියන්නේ දෙයන්දර අශෝක් අයියා. තේනුල පුතා නෙතුනි දුව සුරංජා මේ හැමෝමත් එකතු කරගන්න කියනවා. ස්පෙෂලි මාවත් එකතු කරගන්න කියලා කියනවා. අපේ WhatsApp නම්බර් එක මොකද්ද කියලා අහනවා මේ WhatsApp messages යනවා. 0711 95 95 95. මේක මේ ගෑල් ළමයින්ට බොයිෆ්‍රෙන්ඩ්ගේ නම්බර් එකත් එක්ක පැටලෙන. එතකොට බොයිෆ්‍රෙන්ඩ්ලට ගෑල් ළමයින්ගේ නම්බර් එකත් එක්ක පැටලෙන ජනප්‍රිය නම්බර් එකක් නේ. හෙලෝ හෙලෝ ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තින්න අපි අයිවන් අයියා. අවිස්සාවේල් ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ජනිත් මල්ලි සුපුරුදු විදිහටම අපිත් ඔයා වහගෙන ඉන්නේ. කෑගල්ලේ හෙටි මුල්ලේ කංගිරියේ ඉඳන් තමයි අපේ රේණු අක්ක මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ මහත්තයා ලාල්, එතකොට බිනුත්, යෙනුත්, එහස් පුතාලා, රුහෙලි දුව, රතබලාවත් ඉන්නවා අම්මා, ඊට පස්සේ දීපක්කා, ශාන්ති අක්කා, මාලක්කා, සුදු අක්කා, වසන්ත අයියා, අචිනි, දුල්මිනි. මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගාල්ල හියාර ඉඳන් තමරා ආටිගල අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් එකතු කරගන්නම්ම. ඊළඟට යන්න හදන්නේ ඇඹිලි පිටියට ගිහිල්ලෙන්. ඇඹිලි පිටිය පැත්තට මේ දවස්වල සීතල ඇතිනේ. නිකමට ආන්නේ. ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ ඉන්දික අයියා. ජනියෝ කැලෙන්ඩරේ සතියන්තයට දිනුනට අපිට නැතු. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපි ඉන්දික අයියා කියන අදත් ෆුල් ටයිම් මැඩලු. නිවාඩු නැත, උද්ඝෝෂණත් නැත කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. දැක්කද ඉතින් අපිටත් නිවාඩු නැහැ. ඊයේ විතරයි නිවාඩු. කල්ුතර නව වාණිජ සංකීර්ණයේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ ඉඳන් අපේ බන්දු අයියා, කුමාරි, සචින්ත, තුරංගී, හරෝෂා ඇතුළු සෙට් එක එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනියෝ මාත් ඉන්නවා. එහෙම කියන්නේ අපේ යටියන්තොට මහේෂි. කකුල වැදුන චූටි ඇඟිල්ල මෙතන තියෙන මේසෙක. දැන් මටත් රිදිලා ඉන්නේ. හරි, අපි යමු සින්දු අහන්න. මේ වැතර කෝල් කරන්න, WhatsApp message එවන්න.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: වේලාව 1 විනාඩි 42
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747213540
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර
8: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
9: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි
10: උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය හා ගම්වාසීන් එක්ව 24 වන වරටත් සංවිධානය කරන දර්ශනීය ඇසළ තොරණ සමගින් ප්‍රවීණ කවි කිවිඳියන් සහභාගී වන විශේෂ කවි මඩුව, බැතිගේ ප්‍රසංග, වේදිකා නාට්‍ය, ළමා ගායන ප්‍රසංග ඇතුළු සංස්කෘතික ප්‍රසංගය ජූලි මාස 29 වනදා සිට අගෝස්තු මාස 1 වනදා දක්වා ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ පිරිමිමේදී සැමට ආරාධනා මාධ්‍ය අනුග්‍රහය Net FM
11: ත්‍රිවිල් එකට තෙල් ටික ගහන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට ඇමතුවා. මේ රුපියල් 5000 එයා දුන්නේ.
12: පාට හතේ පැය තුනේ සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
13: ආසම සින්දුවක් කියන්නේ ඉතින්
14: Gamma Tawai, Gamma Tawai.
15: Net FM. Hello, hello, Satyam there.

තාමර වීරසිංහගේ මේ සින්දුව දෙන්න කියලා දවස් ගාණක් තිස්සේ මගෙන් කවුරු හරි හැමදාම කෝල් කර කර ඉල්ලනවා කියලා මතකයි. වැඩේ තියෙන මටේ කවුද කියලා මතක නැහැ. කොහොම හරි ඔන්න ඔයාගේ ඉල්ලීම තමයි මේ ඉටු කරන්නේ. අර කෝල් කරලා මගෙන් ඉල්ලුවා නම් මේ සින්දුව ඕනි කියලා ඒ කියපු හන්ද තමයි මේ සින්දුව මං අද ප්ලේලිස්ට් එකට දාගෙන ආවේ. සින්දුවට යන්න කලින් මං ටටක් ගාලා එකතු කරගන්නම් අපිට කෝල් කරපු කට්ටිය කීප දෙනෙක්ව. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියව මතක් කරන්න ඕනේ. හවස දෙකට කලින් එයාගේ නම කියන්න කියලා කිව්ව වැඩ ගොඩක ඉඳන් අද අහන්නේ නැතුව බැරි කමට හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. මැසේජ් එක නෙමෙයි කෝල් කරලා මට කිව්වේ. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියක් එක ඉන්නවා අම්මා ගුණවති. එතකොට අපි අසංක මලයා, දිනුෂා, ගණේෂා, චමිලානී, කිරණිඳු, බිම්සර සෙට් එකම එකතු කරගන්න ඕනේ. චූටි නංගි බබෙක් කතා කරා බියගම ඉඳන් නවංජනා. එයාගේ අම්මවයි මල්ලිවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ගුරු පිටියේ ඉඳන් අපේ කුසුමාවති අම්මා කතා කරා පන්සලේ ශ්‍රමදානයක් තිබිලා ඒ වැඩවලට ගිහිල්ලා ගෙදර ආපු ගමන් තමයි කෝල් එක දුන්නා කියලා කිව්වේ. හස්බන්ඩ් කරුණාරත්නයි අතුල්ගඩ පවුලේ හැමෝමයි මයි සින්දුවට මම එකතු කරගන්නවා. කහපොළ හේලිත ෆැෂන් එකේ අපේ චතුණංගි. වීකෙන්ඩ් එකක් නෑ ඔන්න අදත් වැඩලු. එකතු කරගන්නම් චතුණංගිව. ඊට පස්සේ අද ඉන්නවා නිලු, නිශාන්ති අක්කා. මේ කට්ටියවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. මීටියාගොඩ සුමන නැන්දත් කතා කරා. සුමන නැන්දවත් අපි මේ සින්දුවට එකතු කරගන්නවා. වහදිවෙල පැත්තට ගියාට පස්සේ මේ මට මතක නෑනේ වහදිවෙල තියෙන්නේ කොහෙද කියලා. වහදිවෙල ඉඳන් ඉන්ද්‍රාණි අක්කා කතා කරා එකතු කරගන්න කියලා කිව්ව මහත්තයා ටෙනිසන්. ඊට පස්සේ ලහිර පුතා, ගඟුලි දුව, නංගි සංජීවනී, එයාගේ දුව ඉන්නවා මාටානියා, ඒ කට්ටිය එකතු කරගන්න කියලා කිව්ව. අලව්වේ කරු අක්කා කතා කරා. හැමදාම වගේ ඉතින් අදත් සුපුරුදු විදිහටම ඉල්ලුවේ වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා. බෑ කියන්න බෑනේ, හැමදාම අපි වහන යාළුවෝනේ. අනිවාර්යෙන් ඊළඟ පැයේ වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දුවක් දෙන්න. හරි, ඊට පස්සේ මොරටුවේ ඉඳන් වසන්ති අක්කා කතා කරා. යවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. මග්ගොණ මෛත්‍රීපාල අයියා කතා කරා. එයාගේ මයනු ෆැමිලිය සෙට් එක මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක සෙට් එක එකතු කරගන්න ඕනි. ඊට පස්සේ කෑගල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා. නිවාඩු නැතුව වැඩ කරලා කාටද ඔය තරම් හම්බ කරන්න කියලා මගෙන් අහනවා. ඊයේ නිවාඩුවක් ගත්තනේ. ඊයේත් මං හිටියා වගේ දැනුණාද? අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. ඊට පස්සේ අල්ලපු හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්න මේ සින්දුවට විශේෂයෙන් එකතු කරගන්න ඕනි. වල්පිට මොලේ උපාලි අයියා, වයිෆ් ධම්මී, පුතාලා දෙන්න තුෂාන්, මිහිරංග මේ සින්දුවට එකතු කරගන්නවා.

බෑ කරන්න කරදරේ කට්ටියගෙන් මට. කෝල් කරාට පස්සේ ඒගොල්ලන්ගෙන මුලින්ම කියන්න ඕනේ කියලා කියනවනේ. මම කෝල් කරාට පස්සේ හැදිලිව කියනවා. ඉතින් මට පොඩි වෙලාවක් යනවා නම් ටික කියන්න. ඒ තරම් නම් දිනනවා කිව්වා. බෑ මුලින්ම කියන්න ලුණා. එහෙම කිව්වේ කවුද දන්නවද? රටටම හැෙන්න කියන්න හදන්නේ කවුද මට එහෙම තර්ජනය කරලා කියලා. අපේ සයුරි දේතලාව ඉදන් කතා කරේ. සයුරි මං ඔයාව එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට ඔන්න මල්ලිලා සෙට් එකක් ඉන්නවා. දසුන් ඊට පස්සේ හංස මල්ලි ඊට පස්සේ හංසි පුංචිවත් එකතු කරගන්න කිව්වා. කිරියම්මවයි කුඹුරේ වැඩ කරන කට්ටියමත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ යන්න හදන්නේ අපිට මහියංගණි ඉදන් කතා කරපු අපේ දිනුතිව එකතු කරගන්න. එයාගේ අම්මවයි ඊට පස්සේ තාත්තවයි එකතු කරගන්න කියලා කිව්වා. සියතින්නෝලු සියවත් එකතු කරගන්න කියලා කිව්වා. ගුඩ් ආෆ්ටර්නූන් ජනියෝ. අපි තින්නවා අවිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. මීරිගමෙන් ඉඳන් මදු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යටියන්තොට පැත්තට ගියාට පස්සෙත් මට ත්‍රීවිල් වල යන්න හයර් වලට සල්ලි යන්නේ නැහැ. මොකද අපේ ලසා බෝයි ඇතුළු ත්‍රීවිල් සෙට් එක දැන් මගේ යාළුවෝ. ලසා කොල්ලා අදත් මැසේජ් එකක් දාලා තිනවා කට්ටියම එකතු කරගන්න කියලා. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. රුවන්වැල්ලේ තියෙන ආලෝක පූජා බාණ්ඩ අලවි සැලේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනේ. අසංක තමයි අපිට මැසේජ් එක දාලා තිනේ. මං එකතු කරගන්න. ඊට පස්සේ ජනි අයියේ කොහමද? අද නිවාඩු දවසේ මමත් ගෙදර ඉන්නේ. යටියන්තොට ඉඳන් සුපුන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ අම්මා නිලානි, තාත්තා සුමති, අක්කා සචිනි අහිංසා, ඊට පස්සේ අක්කගේ බබා යන්ෂි, යටියන්තොට සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ වැඩ කරන එයාගේ මස්සිනා පුෂ්ප කුමාරවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා තිනවා. මං ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. ඇලියකොට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක අදත් සුපුරුදු පරිදි මැසේජ් එක දාලා තියෙනවා. බොස් චමින්ද, සනත්, රසින්දු, කමුරාවේ ඉන්න බින්දි නගා, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ නිලු, සමන්ත, වන්දාර, හුලංගස් දළුවේ චාරිකා, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගිනෙන්ද, අල්ලබ ගෙදර ප්‍රියංගිකා, සමන්, එයාලගේ දරුව බලංගොඩ ඉන්ද්‍රාණි අක්කා, දිස්නක්ක වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය. හම්මෝ කට්ටියම එකතු කරගන්නවා ගොඩක් අත්. මේ සින්දුවෙන් පස්සේ අපි ආයෙත් හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. එතකන් ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න 0112255333 63. නැත්නම් WhatsApp කරන්න 0711 95 95 95.

0: FM 95 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: වේලාව 1:58යි.
3: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
2: බෑම් බෑ අලුත් වන අලුත් පැයි විපස්සනා net news
8: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය net news සමග මම ඩිල්ෂාන් නීති විරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අද අතරංගුවට ගත්තා. ඒවා රැගෙන ආ චීන ජාතික ගුවන් මගියෙකුද සමගයි. මෙලෙස අතරංගුවටගත් පුද්ගලයා 40 වියේපසුවන්නෙක්. ඔහු ගමන් මළු දෙකක් තුළ දුම්වැටි තොගය සංගවාගෙන පැමිණ තිබුණා. දුම්වැටි 40,200ක් අඩංගු කාටුන් 201ක් එහි තිබී සොයාගෙන තිබවයි සිද්ධිය ආවරණය කළ net news නියෝජිතයා පවසන්නේ. මෙම දුම්වැටි චීනයේ නිෂ්පාදිත ඒවා බව හඳුනාගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් 60,30,000ක් බව සඳහන්. සැකකරු අදාළ දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී රේගු නිලධාරීන්ට සැකසිතේ ඔහු පරීක්ෂා කර ඇතේ. මීළඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 Net FM
9: Hello
10: Sati Antea
9: Hello
10: Sati Antea

වෙලාව දෙකයි විනාඩි හතයි. නෙතෙෆෙම් හෙලෝ හෙලෝ සතියන්තයේ ජනියත් එක්ක ගෙවන පැයතුනේ අවසාන පැයේ වැඩකටයුතු ටික තමයි මේ අපි නොදැනීම පටන් ගන්න හදන්නේ. මේ වෙලාවේ කටි ඉල්ලපු සින්දු දෙන අතරේ මේ සින්දු වලට යන්න කලින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කොහේටද මුලින්ම යන්නේ? මේ සින්දු ඕනිමයි කියලා මට මැසේජ් එකක් දාලා කිව්වේ බොරෙල් ඉඳන් අපිව හගෙන ඉන්න මෙතු. මෙතු මං ඔයාව මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට WhatsApp එක බලමු හරිද? ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මොනරාගල කොලොංගස් තැන්නේ ඉඳන් අපිව හගෙන ඉන්න මේනක සඳරුවන්. එයාගේ පවුලේ හැමෝමත් සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. මෙන්න අපේ ධනංජය බණ්ඩාරයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් ජනි. ඔයාව සද්දෙන් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්න එයාගේ අම්මවයි, ඉතාලියේ මිලාන් වල ඉන්න රිෂේන් පුතාවයි, සුබෝධන පුතාවයි, නංගි චන්ද්‍රවයි, සුබෝධනී දුවවයි, දිමුතු පුතාවයි, ඩුබායි ඉන්න අංජු පුතාවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. දැන් ඔය රට රටවල් වල ඉන්න කට්ටිය ලංකාවට ආවට පස්සේ මටත් මොන මොනා හරි ගේන දෙයක් හම්බ වෙයිනේ. මාපලගම පියල්ජේ අයියා අහගෙන ඉන්නවා කියලා සුපුරුදු විදිහට මටත් මැසේජ් එක දාලා තියෙනවා. ඊට පස්සේ කළුතර පනාපිටියට ගියාට පස්සේ අපේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජ දෙන්නවත් එකතු කරගන්න ඕනේ මේ සින්දුවට. පැල්වත්ත ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන පැල්වත්ත නෙවෙයි මේ පැලවත්ත නේද? පැලවත්ත කියන්නේ මේ කොළඹ තලවතුගොඩ පැත්තේ තියෙන පැලවත්ත නේද? තරිණි මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සනම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අම්මවයි අප්පච්චිවයි අයියවයි අයියලා දෙන්නවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තරිණි ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. මහනුවර පැත්තට යන්න හදන්නේ ජීල්ස්, වරීදා, දීප්ති සිල්වා, ශිරීන් ඩයස්, නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රානි මාර්සිංහ, රොසෙට් ගමගේ සෙට් එකම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ජනි අයියේ සුබ දවසක්. ටිකක් පරක්කු වුණානේ වාට මැසේජ් එක දාන්න. අද කියන්න හොඳේ ගන්තුනේ ඉඳන් කෞශල්‍ය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයා නම් ඉතින් අදත් මහනෝලු නිවාඩු කියලා එහෙම එකක් නෑල්ලු. දුවල දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලානේ කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ගන්තුන් ඉන්න අපේ කෞශල්‍යව. ඊට පස්සේ යන්න හදන්නේ ඕපනායක පැත්තට ගිහිල්ලෙන්. ඕපනායක ඉඳන් නදී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ මහත්තයවයි, දුව අයෝධ්‍යවයි, පුතා ඉදූෂවයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඉදූෂ නේද? ඉදූෂ ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ අපි අහන්න යන සින්දුවට. මේ ඇවිල්ලා දනිත් ශ්‍රීගේ රෝජා.

එකයි විස්තර විතර මෙසේජ් එකක් දාලා තව මෙසේජ් එක කියවන්න පරක්කු හොඳ ආයෙත් පාරක් මෙසේජ් එකක් දාපු කට්ටියක් ඉන්නවා එකතු කරගන්න ඕන. දකුණේ සිට තමයි අපිට මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. 300කට වඩා වැඩි කට්ටියක් බලාගෙන ඉන්නවලු නම් කියනකන් ඒගොල්ලන්ගේ. මේව මෙසේජ් එක දාලා තියෙන්නේ රත්ගම ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ලසිත. ඒගොල්ලන්ටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. SL ඔෆිස් එකේ ඉන්න නිහාල් සර්වයි. මෝජු ජාලයේ සියලුම දෙනාවයි. රන් සයුර එකේ ඉන්න පාර්මී මිස්වයි. ඊට පස්සේ තිවා විහඟ ඇතුළු කට්ටියවයි එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. මෝජු කියන්නේ බටු මෝජුද? මට හරියට ක්ලික් වුණ නැහැ මෝජු කියන්නේ මොනවාද කියලා. එකතු කරගන්න ඔයගොල්ලෝ හැමෝම. දැන් ඉතින් ওই කට්ටිය අතරේ අනිවාර්යෙන් ඇතිනේ ගයක් හදාගන්න හැම උමනාව තියෙන කට්ටියනේ. ඒගොල්ලන්ටත් වැදගත් වෙන පණිවිඩයක් තමයි මේ මතක් කරන්න හදන්නේ. ගෙවල් කියලා කියන්නේ එහෙම ඉතින් අතේ රුපියල් 20000ක් 30000ක් තිබුණා කියලා පටන් ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් නෙවෙයි. සල්ලි ටිකක් අතේ තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් හරියට ගයක් හදා ගන්න ඕන නම් අඩු ගානේ ලක්ෂ 50ක් 60ක්වත් අතේ තියෙන්න ඕනි කියලා දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවනේ. මං එහෙම කිව්වේ ඒ හිතාගෙන ඉන්න දේ වැරදි කියලා ඔප්පු කරන්න. දැන් ඔයාටත් සල්ලි ටිකක් අතේ තියෙනවා නම් ඔයාගේ නිවාස සිහිනේ සැබෑ කරගන්න පුළුවන්. ඒ කොහොමද? කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට අත්වැලක් වෙන්න සූදානම් ඉන්නේ. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ ගෙදර හදලා දෙන්න සූදානම් ඉන්නවා වගේම ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක් තිස්සේ පොලී රහිතව වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව දෙන කණ්ඩායම. සාමාන්‍ය මට්ටමේ ගෙයක් ලක්ෂ 50කින් විතර කාමර දෙකක් තියෙන ගෙයක් ලක්ෂ 50කින් විතර ගොඩ දාලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායමට බලුවා. දැන් ඒක උදාහරණයක් විදිහට අරගන්නකො. එතකොට අවුරුදු 10ටම පොලී රහිතව ගෙවන්න ගියොත් එහෙම ඔයාට අවුරුද්දට රුපියල් ලක්ෂ 5ක් විතර ගෙවන්න වෙනවා. ඔක 12න් බෙදුවාට පස්සේ එන්නේ රුපියල් 50000ටත් වඩා අඩු මුදලක්නේ. මාර වාසියක් තමයි ඔයාට මේ හම්බ වෙන්නේ. ඒක හන්දා නිවාස සිහිනයක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. ඒගොල්ලෝ ඉන්නේ මහරගම එල් හේන පාරේ. අපොයින්ට්මන්ට් එකක් දාන්න යන්න කලින් මොකද ලොකු පිරිසක් ඒ පැත්තට එන හන්දා. 0744390352 50. එහෙම නැත්නම් 0744390352 51. කාමර දෙකක ගෙයක් හදන්න යන වියදම ගැන කිව්ව හන්දා වා හිතන්න එපා වැරදියට වටහා ගන්න එපා. කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ඔට්ටු කාමර දෙකක ගෙවල් හදන්න විතරයි කියලා. එහෙම නෑ. ඔයාට නිකන් ඕන නම් ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් ටජ් මහලක් හදන්න. ඒකටත් ඔට්ටුයි කැදල් එන්ටර්ප්‍රයිස්. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්නකො. සින්දුවට යන්න කලින් මම එකතු කරගන්නවා අපිට WhatsApp message දාලා තියෙන කට්ටියක් ව කොහෙටද යන්නේ මුලින්ම පොඩ්ඩක් ඉන්න messages ගොඩක් තියෙනවා මේ අගකට යන්න හදන්නේ. බදුල්ල කැටවල සමන්ත සැලුන් එක. බදුල්ල කැටවල කිව්ව ගමන් ඉතින් දන්නවා කට්ටියවනේ සමන්ත සැලුන් එකේ අපේ සමන්ත අයියව. වයිෆ් ඉන්නවා නිසංසලා. හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා අම්මා විමලාවති. එතකොට තරුන්දි එරන්දි දුවල දෙන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පුස්සල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුරායවත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ හාලියල්ල ගල උඩ 12 කණු උපුල් ඉලෙක්ට්‍රොනිකස් එකේ ඉන්න උපුල් අයියා. නිෂාන් සැලොන් එකේ සෙට් එක. ගුඩ් මෝර්නින් ස්ටෝස් කියලා මං අර හැමදාම කියන GM ස්ටෝස් එකේ සෙට් එක. පුබුදු පෙරපාසලේ ඉන්න දේවුදි බබා මේ කට්ටියම එකතු කරගන්නවා. ජනේ අපිත් සුපුරුදු විදිහටම අදත් ඔයා වහගෙන ඉන්නේ. හම්බන්තොට කළුදු දොල් කඩේ සෙට් එක. ශානක, ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා ආදරෙන් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. යන්න හදන්නේ ත්‍රිකුණාමලයේ 10 කණුව පැත්තට ගිහිල්ලා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නෑ නෑ මේ මැසේජ් එක දාලා තියෙන ත්‍රිකුණාමලයේ 10 කණු වෙනුවේ ගම්පොළේ ඉඳන්. මදු, තසිනි, දුවල ඉන්නවා සමිත. ඈ නෑ නෑ නෑ මදු, තසිනි, දුවල, සමිත ඉඳුවර පුතාලා. ඒ වගේම තමයි ත්‍රිකුණාමලයේ 10 කණු ඉන්න සංජය පුතා, සුදු දෝණි, පුංචි චන්ඩියා. ඊට පස්සේ සශ්‍ය බබා මේ හට්ටියම එකතු කරගන්න කියලා ජයන්තිපුර ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සන්ධ්‍යා. අම්මෝ ඒකේ නම හොයාගන්න ගිය වෙලාව. ජනේ අයියේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ ඇවිල්ලා මැසේජ් එක දාලා තියෙන කහපොළ හේලිත ෆැෂන් එකේ සෙට් එක. චතු මං ඔයාව එකතු කරගත්තනේ කලිනොත්. මාකොල ගල්පොත්ත හන්දිය ප්‍රියන්ත සමරවීර අයියත් මැසේජ් එකක් දාලා තිනවා මං එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ සවන පිටිය නවංජනා ටේලර්ස් එකේ කට්ටිය ඔන්න ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා තියෙනවා. කොහොමද ඉතින් සුදු මහත්තයෝ අපිත් සින්දුවකට එකතු කරගන්න? ගාල්ලේ චීන කොරටුවේ යමුනා ලසන්තියක්ක හස්බන්ඩ් ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්, මේ වගේම තමයි නෑදෑ හිත මිතුරන් සියලුම දෙනාවයි නෙත් FM ටීම් එකේ හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. ඇල් පිටියේ ඉඳන් පුන්සරා කෝල් එකක් දුන්නා. එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියනවා වගේම එයාගේ හොඳම යාළුවෙක් ඉන්නවා පියුමේ කියලා. එයාගේ උපන්දිනේ පහුවෙලා සුබපතන්න බැරි වෙලානේ. පියුමි, ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් කරන්න තියෙන වැඩක් තියෙනවා පියුමි ඔයාට. දන්නවනේ ඉතින් මොකද්ද කියලා?
පුන්සරාතේ කේක් ඇල්ලක් මට එවන එක. නැත්තං ඉතින් බේරුමක් වෙන්නේ නැහැ හොඳේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරිතීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
1: වේලාව 2 විනාඩි 26යි
3: මෙල්ඩෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
4: හීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් රුපියල් 18යි ටීජීසී අඹ ග්‍රෑම් 100ක් රුපියල් 39යි ලින්නා ග්‍රෑම් 100ක් රුපියල් 107යි හීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
5: නවින සදිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රැසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට
6: අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහනුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ Net FM කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: අලවේ කරුවක් අනේ ද අපෙන් හැමදාම ඉල්ලන්නේ වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දුවක් ඕන කියලා. ඔන්න ඉල්ලීම ඉෂ්ට කරන්න හදන්න. මේ සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරපු කට්ටිය අතර ඉන්නවා මට සමහර මගහැරිච්ච නම් තියෙන කට්ටිය. මං යන්න හදන්නේ අපේ කලන්සූරිය මාමව එකතු කරගන්න. හල්පතොට ඉඳන් තමයි මට කතා කරේ. මං අර කලිනුත් කල්පනා කරා හල්පතොට තියෙන්නේ කොහෙද කියලා. අදත් මතක නැති වුණා ඒක අහගන්න. ඊළඟට ගාල්ලේ මහවත්ත හන්දියේ ඉඳන් අපේ පී ජයසිංහ අයියා කෝල් එකක් දුන්නා. ඊට පස්සේ දිය හිටිගල වල ඉඳන් අපිට කෝල් එකක් දුන්නා චන්ද්‍රාණි අක්කා. දැක්කල නම කියවගන්න බැරි විදිහෙම තේරෙනවා මේ නම මම ඊට කලින් අහලා නැහැ කියලා. ඒ ගම කොහෙද තියෙන්නේ කියලා ඉතින් මං අහගත්තා. කෑගල්ල පැත්තේ තමයි දිය හිටියා වල තියෙන්නේ. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා චන්ද්‍රාණි අක්කවයි හස්බන්ඩ් ගාමිණී. ඊට පස්සේ රෂිනී, පසිඳු, වෙනෝරි කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මොනරාගලට යන්න හදන්නේ. මොනරාගල වැදි කුඹුරේ ඉඳන් අපේ මංජුලා සුපුරුදු විදිහටම අදත් කතා කරා. ශෂිනි දුව, චමාෂ පුතා, ඊට පස්සේ අල්ලපු ගෙදර සිත්මි දුව, අවිෂ්කා දුව, ඊට පස්සේ මොනරාගල මොණිකේගේ නෛරාංගණී අක්කා මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්ව සින්දුවට හොරණ ඉඳන් මාලනී කතා කරා. එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්ව සින්දුවකට. ඊට පස්සේ ගල්කන්ද ඉඳන් කතා කරා දිනුෂි, චූටි නංගි බබෙක්. හරිද? එයාගේ අම්මවයි තාත්තවයි නංගිවයි අක්කවයි ඉස්කෝලේ යාළුවෝ හැමෝමයි එකතු කරගන්න කිව්වා. ඉස්කෝලේ යාළුවෝ කියලා කියන්නේ ඉතින් ඉස්කෝලේ නම දැනගන්න ඕනේ. මං ඉතින් ඒක හන්ද ඉස්කෝලේ නම මොකද්ද කියලා අහගත්තා. ගල්කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ තමයි අපේ දිනුෂි නංගි ඉගෙන ගන්නෙ. එයාගේ ඉස්කෝලේ යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. දියතලාවේ ඉඳන් හංස කතා කරා. හංසට ෂුවර් එකටම උගන්වන්නේ අපේ සයුරි වෙන්න ඕනේ දියතලාවේ ඉඳන් කතා කරා. මට හොඳට ඇහුණ කවුරු හරි උගන්වනවා. සින්දුවක් ඉල්ලුවා. මම දෙන්නම්ගේ සින්දුව යන්න කලින් හොදේ.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satiante.

அப்படின்னா குழம்பே இல்லை உணவா தருது தேவல் இக்கணக்கு நேற்று சிந்துவோட அண்ணன் கலிங் வாட மதக்கரன்னோனி மே தவசூல் அனிவாரியம் அப்படி கதாக்கரன்னோனி அப்பே ரட்டு சஞ்சாரக்கோ குடதுனே என்னே மே காலதி முக்கது அப்பே பிரஹர மங்கல்யன் பெவத்வன காலி எஸ்எல் போய லங்க லங்க வேணவா ලංකාවේ ප්‍රසිද්ධ වගේම පැරණිම පෙරහැරවල් වීදි සංචාරය කෙරෙන කාලය තමයි මේ කාලේ. ඉතින් මේ පෙරහැර අතර තියෙන ප්‍රමුඛතම පෙරහැර මංගල්‍යයක් තමයි දෙවිනුවර පෙරහැර මංගල්‍යය කියලා කියන්නේ. මේ කාලෙට දෙවිනුවර ඒ අවට වටපිටාව වෙනම සංස්කෘතියක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි මේ කල්ච එක. ඉතින් මම දන්නවා මේ වෙනකොටත් සමහර විට වීකෙන්ඩ් එකේ ඔයගොල්ලෝ වෙලාව වෙන් කරගෙන ගිහිල්ලා ඇති. සමහරට අද යන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අද දවසේදී හතරවෙනි පේලි පෙරහැර තමයි වීදි සංචාරය කරන්න නියමිතව තියෙන්නේ දෙවිනුවර පෙරහැර මංගල්‍යයට අදාළව. ඉතින් 29 වෙනිදා ජූලි මාසේ 29 වෙනිදා මේ පෙරහැර මංගල්‍යයන් පැවැත්වෙනවා. 29 තමයි අවසාන රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන්නේ. අගෝස්තු 4 කෝල්මුරයාගේ ඊට පස්සේ දේවදානයක් ලබා දීමෙන් තමයි මේ වැඩකටයුත්ත නිමාවට පත් කෙරෙන්නේ. ඉතින් මේ පින්බර වැඩකටයුත්ත වෙනුවෙන් මෙවරත් නෙත් FM අපි නිල රේඩියෝ විදිහට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙනවා. ඒ වගේම තමයි බැතිබර අනුග්‍රහක දායකත්වයෙන් කසාගල සමූහ ව්‍යාපාරය ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනි. මේ අත්දැකීම ලාංකිකයෙක් විදිහට නම් අනිවාර්යෙන්ම අරගන්න ඕනි අත්දැකීමක්. ඒක හන්ද තමයි ඔයාලට මතක් කරන්නේ. වෙලාව වෙන් කරගෙන පවුලේ අයත් එක්ක පුංචි දුවලට පුතාලට අනිවාර්යෙන් පෙන්වන්න ඕනි. දෙවිනුවර පෙරහැර මංගල්‍ය බලන්න යන්න නෙත් FM අපේ කණ්ඩායමත් ඒ පැත්තේ ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්නත් පුළුවන්. හරි, ඒකට මතක් කරන ගමන් මම ටග් ගාලා කටි එකතු කරගන්නම් WhatsApp එකේ ඉන්න කට්ටිය. හොදේ, මං යන්න හදන්නේ තේ එකක් බීලා එන්න. තේ බොන්න මං යනවා කෙලීම කැන්දලන්ද තේ කර්මාන්ත ශාලාවටම ගිහිල්ලා. එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ මැසේජ් එක අපිට දාලා තියෙන කෙනාගේ නම එවලා තියෙනවද බලමු. නම එවලා නෑ මට පේන විදිහට. තේ කර්මාන්ත ශාලාවේ

හැලුමමයි අර තේකර්මාන්ත ශාලාවට දළු ගේන ලොරිවල ඉන්න අපේ සහෝදරයෝ සහෝදරියෝ හැමෝමයි දැරණියකල ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ධනුෂ්කයවත් මතක් කරන්න කියලා තියෙනවා, ඊළඟ සින්දුවට එකතු කරගන්නවත් කියලා එකතු කරගන්න කියලාත් කියලා තියෙනවා. වැලිමඩ ඉඳන් නිමේෂා, සුබ උපන් දිනයක් වේවා ඔයාට. අද උපන් දිනේ තියෙනවා කියලා නිමේෂාවට මෙසේජ් එකක් දාලා තියෙනවා. නමයි ගමයි නැතුවනේ මැසේජ් එක දාලා තියෙන්නේ. මම පස්සේ අහගත්තා මොකද්ද ගම මොකද්ද නම කියලා. නිමේෂා, ඔයාට සුබ උපන් දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් මට කියලා විශ් කරගත්තා වගේ නෙමෙයි නිමේෂා. හොඳේ කේක් කෑල්ලක් දීලා කොල්ලව සතුටු කරන්න ඕනි. ජනියෝ අපිත් අහගෙන ඉන්නේ. ගම්පොල අටබාගි දැන් නිපුණි තමයි මැසේජ් එක දාන්නේ. කාලෙකින් නේ නිපුණි. ජනි අයියේ කොහමද ඔයාට? සනීපෙන් ඉන්නව නේද? ඔයා අදත් සද්දෙටම අපි අහගෙන ඉන්නේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපේ නිපුණි මැසේජ් එකේ දාලේවල තියෙන්නේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. අපේ නම් කියන්නේ නැද්ද? ඒ මහන්න අපේ දනුක මල්ලි නිට්ටඹු ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා රේණුකා තාත්තා රෝහණ එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හලෝ ජනි, ගුඩ් ඊවනිං. අද සින්දු ටික නම් so beautiful, so elegant, just like just lean like a wow. ඉෂාරා තමයි බදුල්ලි ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. හරිම ස්තුතියි ඉංග්‍රීසියෙන් මැසේජ් දාලා මාව මාරුවේ දැම්මට. ජනි කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ අම්පාරි උහන ඉඳන් අපිව අහගෙන ඉන්න ශිරෝමි. ශිරෝමි මංග ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. බදුරලි ඉඳන් ඉන්ද්‍රාණියක් කතා කරා. කඹුරාවල ගමේ හැමෝමයි, නිසංසලා, නිම්සර, ඊට පස්සේ රාණි, ඊට පස්සේ යාගේ හස්බන්ඩ්, ඒ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. චන්දන නිලරාජ්චි මහත්තයාගේ තමයි සින්දුවක් ඉල්ලුවේ. වැඩේ තියෙන්නේ මේ සින්දුවට කලින් අපි චන්දන නිලරාජ්චි මහත්තයාගේ සින්දුවක් ඇහුවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. තාමත් නම් කියුනේ නැති කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් ඉවසලින් අනිවාර්යෙන් කියන්නම්. හොඳේ

0: Net FM. Hello, hello, Satiantea.
1: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
4: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
5: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
4: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
6: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: වේලාව 2:47.
8: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
9: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
14: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න. 0111 437 1250.
15: කිරි, තේ, සීනි එක පැක් එකගෙනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
16: රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
15: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
17: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
18: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
19: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
20: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
21: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
22: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
23: දුවගේ පන්තිසල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 එයා දුන්නේ.
24: පාට හතේ පැය තුනේ සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
21: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියන්නේ පියාඹන්න.
0: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.
3: වෙලාව ඇවිල්ලා 2:50 යන්න වෙලාව කිට්ටු වෙනවා. මං එකතු කරගන්නම් අපි වහගෙන ඉන්න මර්ධගහමුල ප්‍රගීත්ව මේ අපි අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි දිල්රුක්ෂි හබරදූ ඉඳන් මැසේජ් එකක් දාලා පෞලි හැමෝම එකතු කරගන්න කියලා කියනවා. සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් මැසේජ් එක දානවා එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට අපේ සෙලීනා, එයාත් මැසේජ් එකක් දාලා තිනවා මාමණලි ඉඳන්. මං ඇහුවනේ ආ සෙලීනා ගෝමස්ද කියලා. මකුලලෝ රංජිත් දිසානායක අයියා මැසේජ් එකක් දාලා තිනවා මං එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා යටියන්තොට සිරිලියමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් සචිනී, ඒ වගේම තමයි ගංගනංගී, සිරිනිමල මේ අතුළු සෙට් එකම. ජනි අයියා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පිළිහන්දල පොල්හේන ඉඳන් අපේ ඉසිර මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. පෞලි හැමෝම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ චංචලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ අපේ මලිත්ගේ චංචලාද, අම්මා රමණී, තාත්තා කළුරත්න, කුලරත්න, තාත්තා කුලරත්න, අයියා සමිත, මේ හැමෝම ඉන්නේ ඕපනායක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. නිම්මි අයියේ මම, මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මඩම් පෑල්ලේ ඉඳන් නිම්මි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්නම් නිම්මි ඔයාවත් මේ අපි අහන්න යන සින්දුවට. ජනී බෝයි මාත් ඉන්නවා, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. කොටුවැල් ඉඳන් ප්‍රසංගියක්ක මැසේජ් එකක් දාලා තිනවා. ගෙදර ගම්මිරිස් කඩන ගමන් තමයි මාව අහගෙන ඉන්නවා කියලා කියන්නේ. හරි ලස්සනයි. ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බොල්ලත ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. නිරූපා, නිරූපා හොයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ මාවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අපේ මහවිල සඳමාලි. යටියන්තොට මහවිලින් ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට ගොඩක් ආදරෙන්.

වෙලාව දෙකයි විනාඩි 54යි. යන්න තමයි වෙලාව හැවිල්ල තියෙන්නේ. මං ගියා කියලා හෙලෝ හෙලෝ සතියන්තේ ඉවර වෙන්නේ නැහැ. අපේ ඉන්දු ඇතුළු කට්ටිය ඇවිල්ලා තියෙනවා වැඩ ඉස්සරහට අරගෙන යන්න. එහෙනම් ඉතින් මෙතන ඉඳන් හවස 6 වෙනකනුත් එක දිගට හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න. හෙට උදේ 10ට සුපුරුදු විදිහට දේදුරු මාවතෙන් හමු වෙන බලාපොරොත්තුෙන් අදට ගිහිල්ලා ඉන්නම්. මේ පැතර කෝල් කරපු WhatsApp messages එවපු හැමෝටම ස්තුතියි. ගෙන්නනම් මම ජනී.

0: FM Anupaha Anu Hatrai Dasama Atta Net FM Divaina Pura
1: Velava Obaveta Gena Enne
2: Then Pan Asia Banquet Obe Stavara Tempatu Sandaha Ihala Poliyak Laba Ganna Adama Obe Langama Athi Pan Asia Banku Shakawata Pivisenna Netinam 01144 Amatanna
3: Velava 2 Vinadi 57
4: Bicycle ගන්නේ කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
5: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
6: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු

0: Rasa nahara pinayana mai cola vetin mai guava mai tamarind mai blueberry atulu rasa pella hills cargills apico satosa supiri velanda salvalin mai cola ape rate apema deyak
1: alut trends alut style ek vilasita loke kalban fashion bag alut mashakawa dan galata agustu 1 saha 2 yana dedina tula silama bahanda sandaha 10% ka wattamak saha wenath dimana rasak fashion bag wenas wena jeevana ratawanta
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
1: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: පෘථුවියෙන් ළඟහරට රේල් පාරක්? ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: හෙලෝ හෙලෝ හෙලෝ, දැන් වෙලාව හවස 3:00.

0: ඇතුළතින්ම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිියස් සමඟ මම ඩිල්ශාන්. බෙල්ලන්විල ඒ කරුණු විඩිතබීම සඳහා වැඩික්කරු පැමිණි බව කියන යතුරු පැදිය පොලිස් විමර්ශනවල දී සොයා ගෙනතිබෙනවා. රණාල ප්‍රදේශය කරුණු රථවාහන පරීක්ෂාවකදී විමර්ශකයන් විසින් මෙම යතුරු පැදිය සොයා ගෙන ඇත්තේ. වැඩිතබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර අතුරංගුවට ගැනුණා. මෙලෙස අතරංගුවට ගෙන ඇත්තේ වෙඩික්කරු සහ ඔහු රැගෙන ආ යතුරු පැදියේ පැදිකරු බවටයි පොලිසිය සැක කරන්නේ. වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා කලක් යුද හමුදාවේ සේවය කර ඉන් පලා ආ අයෙක්. ඔහුගෙන් සහ ඔහු සමඟ අතරංගුවට ගැනුණු පැදිකරුගෙන් මේ වන විට වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. වෙඩිතැබීම සිදු කෙරුණේ ඊයේ රාත්‍රියේ 7:45 පමණයි. බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට පිවිසෙන ස්ථානයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීම සිදු වුණා. මෙලෙස වෙඩිතැබීමට ඉලක්ක වූයේ අවන්හලේ හිමිකරු වන අතර ඔහු 55 වන වියේ පසු වූවෙක්. වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගියා. මීළඟ නෙත් නිවුස් පසුරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95 FM 94.8 Net FM
8: Satti Antea.
9: Hello, hello.
8: Satti Antea.

0: අනුපහ 94.8 net fm divaina pura
1: net fm hello hello satyantaya
2: හමෝයිතිං ඊට පස්සේ අද ආය හම්බෙන තව සතියකින් හරි හරි දුකේ එතන කතන්දර බුලින් කියන්න ඕනේ පටන් ගත්ත වෙලාවෙම මම ඇවිල්ලා ඉන්න වෙලාවේ ඔන්න දැන් වෙලාව හවස 3යි විනාඩි 10යි හරියටම අද තේනවා ඔයාට මටයි පැය 3ක් ගත කරන්න හරිම සන්තෝෂෙන් සින්දු ගොඩාරියක් එක්ක මොකද ඔයාට මටයි ඩිස්ටර්බ් කරන්න අද සීනියර්ස් කුමාරයවත් රෝස කුමාරිවත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් නෑ අනේ අද ඉන්නේ මේ ලස්සන නෙළුම් කුමාරිකාව විතරයි එනිසා මේ පැත්තට වැඩි වැඩියෙන් එන්න හොඳද අද ඔයා ආදරය කරන කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා නම් මට කියන්න ඒ වගේම ඇනිවර්සරි එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයා ආදරය කරන කෙනෙකුට නිකන් ජස්ට් ඉන්න ගමන් මතක් වෙලා එයා කැමතිම සින්දු එහෙමත් නැත්නම් ඔය දෙන්නගේ කැමතිම සින්දුව ඉල්ලන්නේ හිතනොත් ඉල්ලන්නේ ඉතින් මම නොදී ඉන්නේ නෑනේ අනේ හැබැයි ඉතින් මේ හෝ හෝ හෝ හෝ ඉල්ලනවා නම් හරි විදියට ඉල්ලන්න ඕනේ හරි ඔයාගේ නම කියලා ඔයාගේ ගම කියලා CV එකේම අප්ලෝඩ් කරලා එබැවම CV එක අප්ලෝඩ් කරන්න ඕනේ වෙන වැඩකට ඒක වෙන පස්සේ කියන්න. නම කියලා ගම කියලා ආදරය කරන කෙනාගේ නම කියලා ගම කියලා ඔයාගේ වටේ ඉන්න සෙට් එකගේ නම ගමුත් කියලාම සින්දු ටික ඉල්ලගෙන හිනම් මාත් එක්ක පැතුන ජොලියෙන් සිනහ වෙලා ඉන්නයි තියෙන්නේ. ආදරේ ගොඩාරියක් මේ පැත්තට එන්න WhatsApp එකෙන් 0711 95 95 95 එහෙම නැත්තම් මට කතා කරලා අපි දෙන්න චුට්ටක් කිචිපිචි ගගා ඒමුකෝ 0112 55 33 63 හොට්ලයින් එකත් ඔයා වෙනුවෙන් විවෘතව තියාගෙන ඉන්නේ එහෙනම් සින්දු ටික අහලා ආයිත් අපි මේ පැත්තට එමු

0: anu paha FM anu hatarai dashama ada net FM
1: dan welawa 3:18
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
4: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
4: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
6: සර් රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
8: නවින සදිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600 ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
9: ජූලි 27 රත්නපුර ඔරලෝසු කඳු අසලා

0: Sati Antea. Sati Antea.
1: දැන් වෙලාව හවස 3යි විනාඩි 24යි මං තානියෙන් කියලා නෑ පාලු මේ යාලු මං අද ඇත්තටම කියනවා සතුටින් ඉන්නේ මං දන්නේ හේතුව මොකද්ද කියලා හරිද සමහර විට ඒකට පළවෙනිම හේතුව මුලින්ම කතා කරපු අපේ රාජාංගණයෙන් අපේ කතා කරපු ගීතාංජලි වෙන්න පුළුවන් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ලියනරජ අය වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් වල්පිට මුල්ලෙන් කතා කරපු පාලි අය වෙන්නත් පුළුවන් මොකද යාළ හැමෝම මට ආදරේ කියනකොට මෙතන ආදරේ බෙදාගන්න වෙන කිසිම කෙනෙක් නැතුව මට විතරක් ආදරේ කියනකොට ඒ ආදරේ ඉතින් මට ඩබල් ට්‍රිබල් දලා දැනෙනවනේ I'm so grateful හරි හරි දැන් ඊගවට ඊගව සින්දුවට එකතු කරගන්න ගොඩක් අය ඉන්නවා ඒ ඉන්න අතරේ මට අද කියන්න චූටි දෙයක් තියෙනවා හරිද විශේෂම දෙයක්වත් නෙමෙයි ඉතින් මම කියන්න හදන්නේ අද මේ කවි නංගුදේ ආවන දිව්‍ය කොහෙද ගිහින් තියෙන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් ඕපදූපේ හගන්න ඕන නම් මාත් එක්ක පැය තුනම ඉන්න. මම ඉංගියක් දෙන්නම්. හරි පුංචි ඉංගියක්. ඒ ඉංගිය තමයි අද ලෝක කඩලාන දිනය. හරිද? ලෝක කඩලාන දිනය. එතකොට ඉතින් කඩලාන ශාක දන්නවනේ ගොඩක් අපේ කෝස්ටල් ඒරියා එක එහෙම නැත්නම් වෙරළබඩ කලාපේ තියෙන වෙරළ ආරක්ෂණය කරන්න වෙරළ කාදණය කරන එක වළක්වන්න ගොඩාක් වටිනා කින ශාකයක් තමයි කඩලාන ශාක කියලා කියන්නේ. ඒක ඕනම පහේ ශිෂ්‍යත්වයේ කරපු පුංචි ළමයාගෙන් නම් මේ වෙනකන් ඉන්න ඕනම වැඩිහිටි කෙනෙක් දන්නවා. හරිද? ඉතින් ඔය කඩලාන ශාක පද්ධතිය නිරීක්ෂණය කරන්නත් එක්ක තමයි ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ දිව්‍ය. ඔන්න කියනවා. හරිද? කොහෙද කියලා මට කියන්න කොහෙද කියලා. සමහර විට ඩවුන් සවුත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනමම ඔයා හිතන්නේවත් නැති පළාතක් වෙන්නත් පුළුවන්. නිකන් අපි හිතුවාම කඩලාන තියෙන්නේ මුහුදුබඩ ප්‍රදේශයේ විතරයි කියලා. එතකොට හිතෙන්නේ අපිට ගාල්ල මාතර හම්බන්තොට ඔය පැත්තේ තියෙන තැනක්නේ. නෑ, එහෙමම නැතුව වෙන තැනක් වෙන්නත් පුළුවන්. පුළුවන් නම් දන්න කටිය කියන්න බලන්න දිව්‍ය කොහෙද මේ වෙද්දි ගිහින් ඉන්නේ කියලා. බලමු අපි මෙයාලා ඕපදූප හොසෙවීමේ ගේම් එකෙන් කොච්චර දුරට ඉදිරියෙන් ඉන්නවද කියලා. හරි හරි හරි හරි ඊගවට දැන් අපි යනවා වට්ස්ඇප් එකේ පැත්තට. හරිද? මොකද වට්ස්ඇප් එකේ මාව බලාගෙන ගොඩක් කටේ ඉන්නවා. නම් කියනවාද බලාගෙන යමු. සුබ සන්ධ්‍යාවක්. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදල් පලින් ඇසල් ප්‍රනාන්දු ඇවිත් ඉන්නවා. ඊගවට අපිට දෙන්න පුළුවන්ද අලුත් සෝන් එකක් මధుර පෙරේරාගේ? කවුද නුඹ ලඳුනේ? මං ට්‍රයි එකක් දෙන්නම්. කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ? මං හිතන්නේ ස්ට්‍රෙච් ලයින්. ඔව්, ස්ට්‍රෙච් ලයින් මවුන්ට් ලැවේනියා. ස්ට්‍රෙච් ලයින් කිව්වාම හිතෙන්නේ මට ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කියලා. මම හරිද වැරදිද කියලා කියන්න බලන්න. හරි, මధుර පෙරේරා අපි ඔෆිස් එකේ සෙට් එක මහගෙන ඉන්නේ. ඕ නෝ, මට එහෙනම් අලුත්ම සින්දුවේ පුළුවන් නම් හොඳ ක්වලිටි ඔඩියෝ එකක් එහෙම තෙවලා තියන්න නේද? එතකොට මට එහෙම මෙහෙන් ගන්න ඕනේ නෑනේ. ජයතිස්සපුරටත් යනවන්න මම. නෑ, ජයන්තිපුරට. ජයන්තිපුර ජයකොඩි සලෝන් එකේ අපි වහගෙන ඉන්නවා සද්දෙට. උෂාන් කොළුව තමයි අපිට මැසේජ් එකක් දාන්නේ අපිවත් එකතු කරගන්න කියලා. ඔන්න මං එකතු කරගත්ත ආදරෙන් ඔයාලා හැමෝම. ඔවින්ද ඉන්නවා තිස්ස මහරාමෙන් ඔයාට කතා කරේ මම. මට මතකයි ඔයා අවුරුදු 17 නෑ 13 අට වසර ඉන්නේ පුංචි කෙල්ල. මම පටලවගෙන හිටපු එක්කෙනා නේදානේ. හරි, ඔවින්දගේ අම්මයි තාත්තයි නංගියයි අක්කයි අයියයි කට්ටියෝම ෆැමිලි එක හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඒ ගාවට සුබ සන්ධ්‍යාවක් මාවත් එකතු කරගන්න ඉන්දු මැණිකේ කියලා මැසේජ් එකවලා තියෙන්නේ. තංගල්ලෙන් අප්සරා. අනේ, මට අදවත් සඳසාවේ සින්දුව දෙන්නකෝ. හැමදාම සඳසාවේ සින්දුව දෙන ටයිම් එකට අපි වහගෙන ඉන්නේ නැහැ. එහෙනම් තරහයි අප්සරා. හරිද? මම අනිවාර්යෙන් තුන්වෙනි පැයේ සඳසාවේ සින්දුව දෙනවා. එහෙනම් ඔයා අනිවාර්යෙන් අහගෙන ඉන්න. හොඳද? ඩීල්? ඩීල්. ඉන්ද මැනික අපිවත් සින්දුවකට එකතු කර ගන්නකෝ. යටි අන්තට පීපල්ස් බැංක් එක ළඟ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ඉන්නවා. කොල්ලෝ කෙල්ලෝ නෙමෙයි, කොල්ලෝ සෙට් එක. ත්‍රිවිල් පාක් එකේ ඉන්න අයලා ටික මාත් එක්ක තරහ වෙන්න යන්නේ. කෙල්ලෝ කියලා කියවුනා සමහෙන්න. කැලුම් කසුන් දිනේෂ් අනුර ප්‍රියන්ත චින්තක ලසන්ත. ටයිටනික් සලෝන් එකේ තුෂාර අයියාත් එකතු කරගන්න. ආදරෙන් ආදරෙන්. හරි, මෙන්න ඉතින් බලන්නකෝ මට එවලා තියෙන එක. ලසන නෙක්ලස් එකක් එවලා. ආශ්චර්යමත් නංගි. නෑ නෑ ඉන්දු කියන්න හැමෝම මගෑරල වගේ නේද අද හෙලෝ හෙලෝ සතියන්ත නෑ නෑනේ එයාල මේ ට්‍රිප් ගිහිල්ලා අපි යමු ලස්සන ට්‍රිප් එකක් සින්දු ට්‍රිප් එකක් හරි මං ඔයාලව සින්දු ට්‍රිප් එක එක්කන් යනවා ඒ නිසා ඔයාලා මාත් එක්ක ඉන්න කොහෙවත් යන්න එපා ලස්සන සින්දුවකට ඔන්න එනං ජයන්ත ගෝල් ක්‍රියේෂන් එකකින් ගම්පහ එන්න කටේවත් එකතු කරගෙන අපි යනවා නිසංසලේ හමු වෙන්න මේක ටිකතු කරගන්න විශේෂ කෙනෙකුත් ඉන්නවනේ අපේ මීටියාගොඩ සුමන නන්දවත් ආදරෙන් එකතු කරගන්න ඕන්න ඔයාටමයි මේ සින්දුව නිසංසලේ දවසක හම්බෙලා කතා කරන්න හිතන ඔය ටින්කිරි ලස්සන කතා දැහුනවානේ දියවලා ගියාවා වෙලාව 3:29 ඒකව සොන් එක ඉන්ට්‍රැක්ට් කරලා

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: Navina Takshanayin Niyama Barata Sarilana Ganakam Pramana Sandhankara Apema Rate Nipadavana GI Box Banam Melva
2: Melva Eka Lankave Eka Apema Eka
3: හරි ගියේ හරි මතනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC Finance හරියන්න හරිම තැන
6: වැඩි විස්තර සඳහා 011157515 අමතන්න
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල
8: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මා

0: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
1: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
0: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
1: අනුශාසකත්වය
0: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
1: බැතිබරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
2: කියවන වැඩි කියලා බෝයිෆ්‍රෙන්ඩ් හොඳටම බැන්න. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 දුන්නේ එයා.
3: පාට හතේ පැය තුනෙන් සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
4: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට. වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
7: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
8: දැන් ත්‍රිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
7: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
9: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: හෙලෝ හෙලෝ, සත්‍යන්තේ වේලාව 3:38.
10: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
11: Net FM. Hello, hello, Satyam there.

0: Sati Antea. Sati Antea.
1: තුනයි 42යි සංගවන්න බෑ සෙලිලාර ආදරේ ඒක තමයි මටත් දැන් කියන්න වෙන්නේ අනේ ඔයාලා මෙච්චර ආදරෙන් කතා කරනකොට කොහොමද මම මගේ ආදරේ හංගගෙන ඉන්නේ කියන්න තමයි තියෙන්නේ ඉතින් ඔන්න ආයෙත් වතාවක් කියන්න තමයි යන්නේ හරි ලියනාරච්චි අයියාව එකතු කරගත්තනේ කලින් මම නේද දැන් යන්නේ මම කඹුරු වැව ගමේ හැමෝමත් එකතු කරගෙන ඉන්ද්‍රාණියක් හවත් ඔන්නී ගාව සින්දුවට එකතු කරගන්න ඒ වගේම ගාල්ලෙන් අපිට ජයසිංහ අංකලුත් එකතු කරගන්න ඕන ජයසිංහ අංකලුත් ආදරෙන් එකතු කරගෙන ඒ ගාවට කාන්ති අම්මත් ඔන්න අපිට ආයෙත් කතා කර ලියනාරච්චි පුතාගෙන අනිවාර්යෙන් කියන්න කිව්වා හරි ලියනාරච්චි අයියා වොන්න ආයෙත් ආයෙත් මතක් වෙනවා ඒ නිසා ඒ ගාවට කාන්ති අම්මගේ පුතා සංගීත් එතකොට යේනුක එතකොට මදුෂික වෙන්න ඕන මෙන්න මේ කට්ටිය එකතු කරගන්නවා ඒ ගාවට ඔන්න බලංගොඩ පැත්තට තමයි අපි යන්න හදන්නේ ජයපාල අයියලාට නම් මේ වෙද්දි මාරම රස්නේනු ග්‍රීෂ්ම ඉවසන්න දරා ගන්න බෑ කියලා තමයි කිව්වේ මම නම් ඉතින් උපදෙස් චුට්ටක් දුන්නා අතුර ටිකක් බොන්න නිතර වොෂකක් එහෙම දාලා නේද ඇඟ තෙමාගෙන හයිඩ්‍රේට් වෙලා ඉන්න කියලා මොකද හීට් ස්ට්‍රෝක් එහෙම එන්න පුළුවන් උච්චරට රස්නේ නම් මේ පැත්ත නම් ලොකුවට රස්නයක් දැනෙන්නේ නැහැ මම දන්නේ එළියත් ලොකු රස්නයක් නැහැ ඇතුළට කොහොමත් දැනෙනව අඩුයි හැබැයි ඉතින් රස්නේ කියන එක ඇතුවත් බෑ නැතුවත් බෑනේ නේදානේ අපි හැම වෙලෙම ලයිෆ් එකේ උණුහුම කියන එක හොයනවා හැබැයි රස්නේ වැඩි වෙච්ච ගමන් පිච්චෙනවා කියලත් කෑ ගන්නවා කොයි දේ තෝනවට වඩා ඕනෙම නැහැ හැබැයි ඉතින් සිද්දු නම් කොච්චර තිබ්බත් එපා වෙන්නේ නැහැ ඒ නිසා හවස 6 වෙනකම් මාව දිගට මහගෙන ඉන්න මේ පැත්තට ගොඩක් අය කතා කරනවා වගේම ඔයාටත් කතා කරන්න ඕන නම් මෙන්න මේ පාරවල් දෙකෙන් එන්න 0711 95 95 95 112 55 33 63 ඒ ගාවට අපි යමු WhatsApp එක පැත්තට කවුද ඉන්න සුදු මැණිකල ටික බලන්න යටියන්තොට නිතු ගරාජ් එකේ හොරන්දල යටියන්තොට ඉඳන් ලක්ෂාන් ඉන්නවා ඒ වගේම රුක්ෂාන් ඉන්නවා ජයම්පති සෙල්වම් කුමාර මල්ලි මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕන යාබෙස් තමයි අපිට මැසේජ් එක දාලා තියන්නේ වවුනියාවේ ඕ මයි ගෝඩ් වවුනියාද මේ අපේ මේ අර මං ඇහුව නේද අපේ දිව්‍ය ගියේ කොහෙද කියලා පුළුවන් නම් ඕපදූපේ හොයාගෙන ඇවිල්ලා කියන්න කියලා ගෙස් කරන්න කියලා මං කිව්වේ ඔන්න වවුනියාවට ළඟයි හොට් ක්ලූ එකක් එක වවුනියාවට ඉතාම ආසන්න තැනක තමයි ඉන්නේ දැන් නම් ගෙදර ඇවිල්ලා නෑ තාම ඇවිල්ලා නෑ තාම එන ගමන් ඇත්තේ සමහර විට තාමත් එහි තමයි ඇත්තේ විස්තරයක් ඔයලා බලන්න ඕනේ හොඳ සින්දුවක් දෙන්න කියලා තමයි ආබෙස් අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ හොඳ සින්දු විතරමයි ඔයාට දෙන්නේ හරිද නරක සින්දු නම් දෙන්නෙම නෑමයි සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ඉන්දු ආදරණීය ඔයාටත් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු පරිදි හෙලෝ හෙලෝ සතිය අන්තේනවා වහගෙන ඉන්නේ බොහොම ආදරෙන් තනි වෙලා නෑ ඔයා අපිත් ඉන්නවා ඔයාත් එක්ක එච්චරයි අනේ මට ඕන මම තනි වෙලා නෑ දැක්කනේ දැයිති රිදේ කවියටයි දිව්වටයි චම්පික අයව තමයි එකතු කරගන්නේ මේ විදිහට ගාව සොන් එකට වයිෆ් ශ්‍රියානි ක්වේට් වලින් ඒ වගේම පවුල හැමෝම සිසිල් සර් එක එයාගේ ෆැමිලි එක හැමෝම රවි එක එයාගේ ෆැමිලි එක රවිගේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්නවා ඒ ගාව සින්දුවට ඒ ගාවට ඔන්න ඉන්නවා අපේ ඉෂාරා දිමිය නෑ නේද කියලා අහනවා දිමිය නෑ බබාලත් එක කොහෙ හරි කියනවා කියලා දිමි බබාලද ලස්සන සින්දුවකට දිමියවයි දිමියගේ බබාලට එක්කම එකතු කරගන්න සමහර විට අපි දන්නේ නැති බබාලා හෙත් ඉන්නව වෙන්න පුළුවන් මම මේ කිව්වේ අර වැකේෂන් එකට ගියපු තැන මට කියන්න අමතකුණා කී අද මගේ තාත්තගේ බර්ත්ඩේ එක බර්ත්ඩේ විෂ එකක් දෙමු අපි ඔවින්දිගේ තාත්තට තාත්තගේ නමේ වන් අනිවාර්යෙන් මම විෂ එකක් දෙන්නම් හරිද නැත්නම් අපි ඔවින්දිගේ තාත්ත කියලාම කියමු Happy birthday to you Happy birthday to you Happy birthday to dear ඔවින්දිගේ තාත්ති Happy birthday to you එහෙනම් ඉතින් සෞඛ්‍ය සම්පන්නව රජෙක් වගේ තව චිරාත් කාලයක් ඉන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ ඊගවට මට ඔයාලට පොඩි පණිවිඩයක් කියන්නත් තියෙනවා දැන් ඔන ඔවින්දි වගේ ලස්සන චූටි ගෑනු ළමයි නම් මේ පණිවිඩය ඇහුවාම සතුටින් ඉපිලේ ඔවින්දි ඉන්නේ තිස්සමහාරාමනේ මම මේ කියන්න යන්නේ ඔවින්දිගේ ඔවින්දි ගාල්ල පැත්තේ විසිට් කරන්න යනවා නම් එහෙම නැත්නම් ගාල්ලටම යන්න ඕනෙත් නැත් තිස්සමහාරාමෙත් බ්‍රාන්ච් තියෙනවා ඇටි හැලෙන්න ඇති තරම් ඒ වුණාට අලුත්ම බ්‍රාන්ච් එකක් ඕපන් වෙනවා මම මේ කියන ලස්සනම විලාසිතාගාරේ ගාල්ලේ හරියටම අගෝස්තු 1 වෙනිදා කියලා. මොකද මේ ලස්සන විලාසිතාගාරය කියලා මොනවද මේ හොරින් හොරින් හංග හංග කියන්නේ කියලා ඇහුවොත් මම කියන්නේ වෙනමකුත් නෙමෙයි අනේ, මම මේ කියන්නේ ෆැෂන් බග් එක ගැන. ඔන්න අලුත්ම ෆැෂන් බග් අවුට්ලට් එකක් ගාල්ලේ ඕපන් කරන්න යන්නේ අගෝස්තු 1st. ඔයාට පුළුවන් ගිහිල්ලා පවුල හැමෝටම ඇති වෙන්න ලස්සන ලස්සන ඇඳුම් ගායිතන් සිලෙක්ට් කරගන්න ලස්සනම ට්‍රෙන්ඩි කලෙක්ෂන් එකකින්. විශේෂයෙන්ම ඔන්න අවින්දිගේ තාත්තට බර්ත්ඩේ gift එකක් කරන් දෙන්න ඕන නේද? ළඟ තියෙන ෆැෂන් බග් අවුට්ලට් එකට යන්න. ගාල්ල පැත්තේ ඉන්නේ යාළුවෙක් ඉන්නවනම් කියන්න කෝල් එකක් දීලා ඔන්න ෆැෂන් බග් අවුට්ලට් එකක් ඕපන් කරලා ඕපන් කරන්න යන්නේ අගෝස්තු 1st. ඕපනින් සෙරමනි එක දවසේ අගෝස්තු 1st, 2nd කියන දවස් දෙකේම ආට 10% වෙනකන් ඩිස්කවුන්ට් තියනවා කියලා එයාට කෝල් එකක් දීලම කියන්න. හරි, එහෙනම් ඔන්න ඒ ලස්සන මතක් කිරීමත් එක්ක ෆැෂනබල් විදියට ඉඳගෙන අපි තව පැය කිහිපයක් ලස්සන සින්දු ටිකක් අහගෙන යමු. මේ සින්දුව මං කලින් නම් කියපු ඔයාලා හැමෝටම. වෙලාව හවස 9:48.
2: FM. Hello, hello, Satyam.

0: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
1: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
3: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
1: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
4: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
1: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
4: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
1: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
4: මාධ්‍ය සත්කාරය net fm.
1: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
6: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
7: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
8: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීලන්
9: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
10: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඈලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
11: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
12: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගියහින්ද LOLCකින් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න. පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සනා Bad News.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. රාජකාරී නිල ඇඳුමින් රාජකාරියට සුදුසු නොවන පරිදි මහජනතාව සමග තර්ජනාත්මක වාග්විලාශයකින් වාද විවාද කරගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙම පොලිස් පරීක්ෂකවරයා මෙලෙස ආවේගශීලීව හැසිරී ඇත්තේ ඉකුත් 23 වනදා වතුපිටිවෙල රෝහල ආසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී. ඊට අදාළ වීඩියෝවක්ද සමාජ මාධ්‍යන්හි සංසරණය වුණා. අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින් එම ක්‍රියාව අනිකුත් නිලධාරීන්ටද වැරදි පූර්වාදර්ශයක් වන බැවින් සහ තවදුරටත් සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට හානියක් සහ කැළලක් වන බැවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවයි පොලිසිය නිවේදනය කළේ. මීළඟ නෙට් නිවුස් පස්තරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

ඔන්න අපේ දෙවනි පැයේ ඉන්නේ. දැන් වෙලාව හවස 4යි විනාඩි 9කුත් වෙලා වුණ. ඔයාලතින් පැයතුනම මාව එක දිගට අහගෙන ඉන්න ආසයි කියලා මම දන්නවා. මේ ඔයාට මතකද පහුගිය කාලේ අර පංච් කියලා පුංචි රිලා පැටික් වයිරල් ගියා. අර තමන්ගේ රැලින් තමන්ව පන්නලා ඊට පස්සේ අර ලෝකේ ඉන්න එක එක සංවිධාන ඉදිරිපත් වුණානේ මෙයාට සෙල්ලම් බඩු දෙන්න, නවාතැනක් දෙන්න. සමහර කිව්වා මෙන්න මේක මෙයා මෙයාව අරගෙන හදාගෙන කියලා. ලොකු සල්ලි මුදලක් දීලා එක එක කට්ටියගේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් පවා ගියා. ඒ වුණාට ඒවා බොරු නිවුස්. තාම පැංචා ඉන්නවා මේ. මොකද්ද පැංචා නෙවෙයි, අපි දන්නේ අර පැංචා කාටුන් එකනේ, මෙයාගේ නම පංච්. පංච්ගේ අවුරුද්දේ බර්ත්ඩේ එක අදලු. බලන්න ඉතින් මට අර මොනාද වනජීවී කියන තොරතුරු වෙනවා ඉඳලා හිටලා. ඒ නිසා මං කියන්නේ මුළු ලෝකයක්ම ආදරය කරපු පුංචි රිලා පැටියානේ පංච් කියන්නේ. ඉතින් අපේ රිලා පැටියයි පැටිකී දෙන්න අද නැති වුණාට කමක් නැහැ. එයාලටත් එයාලවත් මතක් වෙන්නේ එක මම පංච්ට ඔන්න හැපි බර්ත්ඩේ කියලා කියනවා. හැපි බර්ත්ඩේ පංච්. මුළු ලෝකයක් ආදරය කරන්න තරම් ඒ පුංචි සතාට කොච්චර ලොකු පිනක් තියෙන්න ඇතිද නේදානේ. මං කියන්නේ මම ලෝක ප්‍රසිද්ධ නෑනේ, මම මට ආදරය කරන්නේ ඔයාලා විතරයි. හරියට බැලුවොත් මටත් වඩා ගොඩක් ප්‍රසිද්ධ වෙන්න මං වගේ මනුස්සෙක්ම වෙන්න ඕනේ නෑනේ. පුංචි රිලා පැටියෙක්ටත් එහෙම වෙන්න පුළුවන් බලද්දි. එහෙමයි කියලා අපි දුක් වෙන්නේ නෑ. එහෙමයි කියලා අපි රිලා පැටව බලාගෙන යාලා කොපි කරන්න යන්නේත් නෑ. අපි විදිහටම ඉන්නවා. පංච් වගේ ලස්සන රිලා පැටියෙක්ට සමාන කරන්න බැරි ඊට වඩා ගොඩාක් ලස්සන ගෝර්ජස් ගෑන් ළමෙක් ඉන්නවා අපේ ලස්සන පෝස්ට් එකේ. net fm facebook page එකට ගියොත් ආයෙත් බලන්න පුළුවන්. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් පෝස්ට් එක බලලාම අනිවාර්යෙන් පෝස්ට් එක නිකන් බලලා නිකන් හાર્ට් රියැක්ට් එකක් දාලා කමෙන්ට් එකක් දාලා එන්න නම් හදන්න එපා. ෆලෝ කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ Facebook page එක ෆලෝ කරන්න, TikTok එකෙහිම ෆලෝ කරන්න. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාට හැමදාම ෆීඩ් එකේ අලුත්ම ජොලිම දේවල් අප්ඩේට් වෙන එක විතරයි වෙන්නේ. එතකොට ඔයාටත් අප්ඩේට් එකේ හිනාවෙන් සතුටින් සෞඛ්‍ය සම්පන්නව ජීවිතේ ගත කරන්න පුළුවන්. හරිනේ. හරි, හින්දි සින්දුව කිල්ලප හැමෝටම ඔන්න හින්දි සින්දුව අරගෙන ආවේ. විශේෂයෙන්ම ඔන්න අපේ තුෂාර අයියා මතක් කරනවා මම. තුෂාර අයියා ඉන්නේ ටයිටැනික් සලාන් එකේ. තුෂාර අයියගේ නම් මතක් කරන්නේ ත්‍රිවිල් පාක් එකේ කට්ටිය. ඒ නිසා ඔන්න එයාත් එයාලව ආදරෙන් මතක් කරන්න කිව්වා. ඊට අමතරව ටයිටැනික් සලාන් එකේ මේ වෙද්දි කමල් රුවන් දෙන්නා එතකොට කන්නන් තොට රසෙක මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න කිව්වා ආදරෙන්. අපි වහගෙන ඉන්න හින්ද සද්දෙටම ඊගාවට චූටි දෝණික් මට කතා කරානේ මිගහතන්නේ අපි චූටි අයත්ම කෙල්ලවත් එකතු කරගෙන එයාගේ පවුලේ හැමෝමත් එකතු කරගෙන ඊගවට යනවා. වට්ස්ඇප් එකේ මාකොල ගල් පොත්තෙන් ඉන්නවා අපේ ප්‍රියන්තයියා. ප්‍රියන්තයියවත් එකතු කරගන්න බලන්න කොහොමද ප්‍රතාපවත් බව. හරි, ඊගවට ගම්පහ පැත්තට ගිහාම ඉන්නවා අපේ රවින්ද කොල්ලා. නැසල හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන සිද්දු ගොඩාක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. හරි හරි, සින්දු ගොඩාක් තියෙනවා. පරිස්සමෙන් හිමින් පොලිමේ ගිහින් අහන්න ඕනේ. එකින් එක අහන්න හදිස්සි වෙන්න එපා. හරි, මේ හින්දි සින්දු එහෙනම් ඔය නම් කියපු හැමෝටම. නැත්තම් කියයි හින්දි සින්දුවක් ඉල්ලුවා. හින්දි සින්දුවේ නැතුව සිංහල සින්දුවගේ නම් ටික කිව්වා කියලා. එහෙම බෑනේ නේද? හරි, හෙඩක් අහගෙන ඉන්නවා.

0: වෙලාව හවස 4:00 විනාඩි 18යි දැන්.
1: FM 95 FM 94.8 Net FM.
2: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
3: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: නවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
6: ජූලි 27 රත්නපුර ඔරලෝසු කඳු අසල
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහනුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. Fashion bag venas wena jeevana ratawanta
10: akma vitel fatty liver baye wenne pa sevanagala liver boosting capsule araganna ape vedakama ape urumaya 40 wasaraka abhimanaya sevanagala ayurveda 0.47 31 33 540
11: oyata one magen yanna itin yanna ennema natha ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
13: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් Gamma tawai
14: Net FM Hello Hello Satyantea

0: Net FM. Hello, hello, Satiantea.
1: කඩාගෙන වැටෙද්දිත් තව කෙනෙක්ගේ ජීවිතේ එළිය කරන්න පුළුවන් විදිහේ තරුවක් වගේ මිනිස්සෙක් වෙන්න. මං මේ FB එකේ පල්ලෙහාට උඩට පල්ලෙහාට ආයෙ යනකොට දැක්ක කෝට් එකක්. මොනාද ලියමනක්. පෝස්ට් එකක තිබ්බ කෝට් එකක්. හින්දා තමයි මං මේ සින්දුව දෙන්න තෝරගත්තේ. ඒ වගේම සුපුන් පෙරේරා අති දක්ෂ ගායකෙක් සංගීතඥෙක් ලංකාවේ ඉන්න නිසා. හරි, ඉතින් මේ සින්දුව එන්ජොයි කරපු හැමෝටම පුළුවන් ආයෙ ආයෙමත් මේ පැත්තට කතා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් අනේ සින්දු ඉල්ලන්න විතරක් නෙමෙයි, ඔයාගේ පාළුව තනිකම නැති කරගන්න මේ පැත්තට කතා කරන්න. ලෑන්ඩ් ලයින් එක විනාඩි 5ක 6ක ඉනම් රිංගුනේ නැති හින්දා මම මේ කියන්නේ. හරිද? මන් දන්නේ ඔයාලට මොකද උනේ කියලා. තරුවක්වත් කඩාගෙන වැටුණද මාව අහගෙන ඉන්න පැතිවලට නෑ නේද? 0112553063 හොට් ලයින් එක again 0112553063. හැබැයි ඉතින් ඔන්න මදි නොකියන්න, වට්ස්ඇප් එකට නම් මැසේජස් එනවා. ඉතින් ඒ හින්දා ඒක නම් වැඩි මතක් කරන්න ඕනේ නැහැ. කමක් නැහැ, මතක් කරමු. 0711 95 95 95. මම යනවා රත්නපුර පැත්තට. රත්නපුර සන්නස්ගමෙන් හෙලෝ හෙලෝ සතියන්තයේ සද්දට අහගෙන ඉන්නවා කියලා කියනවා. ගෙදර කට්ටියවයි එතකොට මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවකට යන් කියලා තමයි කියන්නේ. ඔන්න අපිට බර්ත්ඩේ විෂ එකක් තියෙනවා. යසත් චූටි පුතාට දැන් දැනට අවුරුදු 3යි චූටි කොළු පැටියට. අනේ චූටි තරුවක් වගේ ඇති නේද? අපි එහෙනම් බර්ත්ඩේ විෂ එක දෙමු. Happy birthday to you, happy birthday to you, happy birthday චූටි යසත්, happy birthday to you. සිය තමයි මේ විෂ කෙවන්නේ වජිර අංකල්, වජිර ද සිල්වා. හරි, ඔන්න එහෙනම් කටියොම එකතු කරගන්නවා ෆැමිලි එකෙත්. ඒගාවට මං යනවා දෙහිවල නැදිමා ලැන්ඩර්සන් ෆැම් පාරේ ඉන්න චන්දන ස්ටෝස් එකේ. චන්දන චන්දනී ලස්සන කපල් එක ගාවට ඉන්න. සුබ දවසක්, ලස්සන සින්දු ටිකක් අපිව දිගටම එකතු කරගන්න කියලා කියනවා. ඔන්න එකතු කරගත්ත ආදරෙන්. ඒගාවට යනවා මම බදුල්ල කැටවල. යස්, බදුල්ල කැටවල ඉන්නවා සමන්ත සලෝන් එකේ කටියෝ. සලෝන් ගොඩකින් අපි වහගෙන ඉන්නවා. බැරි දන්නේ හෙය ෆ්‍රී හෙයා ට්‍රීට්මන්ට් එකක් වගේ කරලා දෙන්න නේද? ඒ වගේ මර පොඩි මේ අසාවක් තියෙනවා කැරටින් එකක් හරි නැත්නම් මොන හරි ඔය ලස්සන ලස්සන කොණ්ඩෙ ලස්සන කරන ට්‍රීට්මන්ට් කරන්න එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඒ තමයි මගේ කොණ්ඩෙ කර්ල් වීම. ඉතාම පරිස්සමින් ඕනේ කරන ට්‍රීට්මන්ට් එකක් හෝ වේවා මොනා හරි කලරින් එකක් හෝ වේවා කරනකොට කරන්න. දන්නවනම් කෙනෙක් කොණ්ඩෙ පරිස්සම් කරගන්න ඔය කලර් කරන්න ආස මං වගේ ගෑන් ළමයින්ට උපදෙසක් දීගෙන යන්න බලන්න. වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. වදුල්ල කැටවල සම්බන්ධ සලෝන් එකේ කට්ටියගෙන් මම මේ ඉල්ලන්නේ. හරිද? ඔයාලා දන්නවනේ ඉතින් කොහොමද වැඩ වෙන්නේ කියලා. මැසේජ් එකක් තියන්න මට. හාඳ කෙෂාන් මල්ලි එකතු කරගන්නවා, සමන්ත එකතු කරගන්නවා. ඊගාවට හිරුතරු ස්ටෝස් එකේ අම්මා ඉන්නවලු මේ වෙලාවේ, අම්මවත් එකතු කරගන්නවා. ලොන නිසංසලා දුවලා දෙන්න ලොකුදු තරුන්දි පරිදු එරන්දි මෙන්න මේ කට්ටිය එකතු කරගන්නවා ආදරෙන්. හරිනේ. එහෙනම් එච්චරයි දැනට. ආ නෑ නෑ, එච්චර නෙමේ. සෙල්වන් ඉන්නවා කෑගල්ලින්. කෑගල්ලින් සෙල්වන් අත එකතු කරගෙන අපි ලස්සන මෙඩ්ලි එකක් අහන්න ඉල්ලා ඇස්ති වෙන්නේ. වෙලාව 7:04 විනාඩි 28.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් කරමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: වේලාව හවස 4 විනාඩි 33යි දැන්
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
7: කීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් රුපියල් 18යි TJC අඹ ග්‍රෑම් 100ක් රුපියල් 39යි ලින්න ග්‍රෑම් 100ක් රුපියල් 107යි කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
8: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නොන් Stop data. Amatara 10 GB anytime data. Unlimited calls. Dinat 30k sandaha.

0: ஹாஸ்பிஸ் பாலிசி எஸ்எல்ஐசி லைஃப் ஜீவித ரக்ஷன் ஒப்புயின் டைமிரன போனஸ் பிரதிலாபே அகைய ருபியல் கூட்டி 1060 இக்மவாய் ஸ்ரீலங்கா இன்சூரன்ஸ் லைஃப் பியகுமின் மவகுமின்
1: மெல்டால் இசுரத்திய உன செம்பிரதிஷாவ அங்கபத வேதனாவ அபாசு தின சதஹா இக்மன் சானிய மெல்டால் பாராசிட்டமோல் விசேஷயகி
2: தீபா ஃப்ரெஷ் டெய்லி அலர்ட் එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
3: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
5: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගෙයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගෙයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගෙයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390250. එහෙම නැත්නම් ගන්න 0774390251.
6: ත්‍රිවිල් එකට තෙල් ටික ගහන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට ඇමතුවා. මේ රුපියල් 5000 එයා දුන්නේ.

0: ඉනේට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

වෙලාව 4:41 ඔන්න අපි ලෑස්ති වෙන්නේ පෙරහැරක් බලන්න යන්න. ලංකාවේ මේ කාලේ වෙනකොට තියෙන ගාම්භීරතම ලංකාවේ අර තියෙන සංස්කෘතික උරුමයන්ගෙන් තියෙන සුන්දරම සංස්කෘතික කලාංගයක් තමයි පෙරහර කර්මය කියලා කියන්නේ. ඉතින් පෙරහරක් කියලා කියන්නේ අපි හැමෝම බලන්න ආස කරන කලාංගයක්, සංස්කෘතික අංගයක්. ඉතින් ඔන්න මෙවර දෙවිනුවර පෙරහර පවත්වනවා ජූලි 29 වෙනිදා වෙනකන් තව දවස් 3ක් පුරාවටම. අගෝස්තු 4 වෙනිදා කොල්මුරයාගේත් ඊට පසු වෙනිදා දේවදානයක් තියෙනවා. ඉතින් ඔයාට මේ වගේ ලස්සනම අපේ බෞද්ධ සංස්කෘතියේ තියෙන ලස්සනම තැන් අත්විඳින්න ඕන නම්, ලස්සනම දේවල් නරඹන්න ඕන නම්, ඒවායේ ආශිර්වාදය ලබා ගන්න ඕන නම්, පින් සිද්ධ කරගන්න ඕන නම්, කොටිම්ම කියනවා නම් ඔන්න ආටකි තියෙන්නේ සුරිඳුනි දෙවෙනුවර පෙරහර මංගල්‍යය බලන්න යන්න. මේ පාරත් ඉතින් බැතිබර අනුග්‍රහක දායකත්වය දක්වන්නේ අපේ ආදරණීය කසාගල සමූහ ව්‍යාපාරේ මාධ්‍ය සත්කාරය නෙත් FM අපි කට්ටිය. හරි, ඒ මතක් කිරීමත් එක්ක ඔයාට කියන්න තියෙන්නේ දැන් දෙවෙනුවර පෙරහර ලයිව් බලන්න අමාරු කෙනෙක් ඉන්නවා නම්, හරිද, රන්දෝලි පෙරහර දක්වාම බලන්න අමාරු

කෙනෙක් ඉන්නවනේ. එහෙම නැත්නම් පෙරහර දවස් 23 ජූලි 23 ඉඳන් ජූලි 29 වෙනකන් දවස් කිහිපයෙන් බලන්න අමාරු කෙනෙක් ඉන්නවනම් හැමදාම බලන්න යන්නේ නැහැ, එක දවසක් බලනවා. හැබැයි ඉතින් තව තව පෙරහර අංග තියෙනවා ඉස්සරහට ඉස්සරහට දවස්වල. හැම එකම බලන්න වෙන්නේ නැතේ ඉන්න ඔයාට මේ දෙවිනුවර පෙරහර ලයිව් දෙනකොට. ඔයාට ලයිව් එක බලන්න ඕන නම් ඔන්න ලයිව් එක ස්ටක් නොවි බලන්න. ඔයාට පුළුවන් SLT ෆයිබර් කනෙක්ෂන් එකට අදම මාරු වෙන. මොකද ඊගාවට තියෙන දවස් 3 විතරයි මේ පෙරහර මංගල්‍ය තියෙන්නේ. වර්ණවත් මංගල්‍යයක් බලන්න කියලා ආරාධනා කරනවා. SLT ෆයිබර් කනෙක්ෂන් එක ගැන මතක් කරොත් ඔන්න අලුතින් මිනි ටයිම් පැකේජ් එක වාර 2690 ඉඳන් ඉහළට, වගේ මේ SLT ෆයිබර් අන්ලිමිටඩ් පැකේජ් එක 5900 ඉඳන් තියෙනවා. ඉතින් මාරම ස්පීඩ් එකක් එච්චරයි කියන්න තියෙන්නේ. ස්පීඩ් එක මාරයි, ක්වලිටි එක මාරයි, කනෙක්ෂන් එක මාර ස්ට්‍රොං. ඒ නිසා ඩිවයිසස් කී දහහක් කනෙක්ට් වෙලා තිබ්බත් ඔයාට පොඩ්ඩක්වත් ලැග් වෙන්නේ නැතෝ, බෆර් වෙන්නේ නැතෝ ඔයාගේ වැඩ ටික ස්මූත්ලි කරගෙන යන්න පුළුවන්. එකම හයි කනෙක්ෂන් එක SLT ෆයිබර් ස්මූත් කනෙක්ෂන් එක විතරයි. දැක්කද දන්නේ කට්ටිය මේ මැලේසියාවල තිබිලා තියෙන ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකනේ. මං හිතන්නේ කට්ටිය දකින්න ඇති. දැක්කේ නැත්නම් බලන්නේ නිවුස් එක දැන් හැමතැනම වෛරල් වෙලා තියෙන විශේෂත්වයක් තියෙනවා. මැලේසියාවේ අන්තර්ජාතික සිනමා උළෙලේදී අපේ රටේ සිනමා වේදිකට අග්‍රගණ්‍ය නළුවෙක්ට හම්බ වෙනවා හොඳම නළුවාට හිමි සම්මානය. මේ සින්දුව මතකයි නම් ඔයාට මතක දරලිය ගහයට සින්දුවේ මියුසික් වීඩියෝ එකේ ඉන්නේ කවුද කියලා? අපේ ආදරණීය සංගීත වීරරත්නත් එක්ක ඉන්නේ මහේන්ද්‍ර පෙරේරා. මහේන්ද්‍ර පෙරේරා අග්‍රගණ්‍ය කලා ශිල්පියාට තමයි මැලේසියාන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ MIFF ෆෙස්ට් එකේ හොඳම නළුවාට බෙස්ට් ඇක්ටර් අවෝඩ් එක හම්බ වෙන්නේ. එතකොට රිවර්ස්ටන් මූවී එක තාම බැලුවේ නැත්තම් ආරාධනා කරනවා රිවර්ස්ටන් චිත්‍රපටිය බලන්න කියලා. සාජන්ට් උදේසිරිගේ කැරක්ටර් එකට තමයි මේ සම්මානය ඔහුට හම්බ වෙන්නේ. ඒ වගේම විශිෂ්ට රංගධරයෙක් වෙන ප්‍රියන්ත සිරිකුමාර අපේ ආදරණීය රංගවේදියාටත් හොඳම සහාය නළුවාට හිමි බෙස් සපෝර්ටිං ඇක්ටර්ට හිමි අවාර්ඩ් එක හම්බ වෙනවා. ඉතින් ඔන්න අපිට මොනවද සතුට වෙන්න කාරණාද නැත්තේ ලංකලාංකික අපිට නේද? රිවර්සල් චිත්‍රපටිය බැලුවේ නැත්තම් බලන්න ලලිත් රත්නායකයන්ගේ අධ්‍යක්ෂණයක් නිර්මාණය කරලා තියෙන්නේ ඔහු. ඉතින් මේ වගේ දේවල් ඇහෙනකොට අපිට ආඩම්බර වෙන්න කාරණා තියෙනවා. වගේම ඇක්ටිං ෆීල්ඩ් එකට ආදරය කරන, කලාවට ආදරය කරන නැයට හිතාගන්න බැරි තරම් ලොකු මොටිවේෂන් එකක් හම්බ වෙනවා. අපිත් මේ කලා ශාස්ත්‍රයේ දුරක් යන්න ඕනේ කියලා, අපිටත් මේ වගේ ගෝල්ස් දවසක achieve කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් උනුසුම් සුබ පැතුම් මහේන්ද්‍ර පෙරේරා ඔබතුමාට. ඔන්න අහගෙන ඉන්නව නම් ඉතින් නේද කොච්චර ෂෝක්ද. හරි, රිවර්සල් චිත්‍රපටිය බලන්න කියලා ආයෙත් මතක් කරනවා ඔයාට. අරලී ගහට සින්දුව අහලම අපි ඊගාවට අයිමත් මේ පැත්තට එමු. මම මේ පැත්තට එන පාරවල් දෙකවට ආයි මතක් කරන්න. 0711 95 95 95 WhatsApp එකට එන්න පුළුවන් chat එකක් දාගෙන ඉන්න. ඒ වගේම call කරනවා නම් 0112 55 33 63 වෙලාව 4:45.

සමහර සින්දු එක තියෙන කනෙක්ෂන් එක අපිට අදටත් අමතක කරන්න බෑ. සින්දු ඇහුනහම ඒ කනෙක්ෂන් එකත් එක්ක බැඳිලා තියෙන හැම මතකයක්ම ආයෙමත් උඩට එනවා. අන්න ඒ වගේ සින්දුවක් තමයි මේක. මන් දන්නේ ඔයාගේ කියවීම කොහොමද මේ සින්දුවත් එක්ක තියෙන බැඳීම කියලා. ඒ මට නම් එහෙම ලොකු මතකයක් තියෙනවා. හරි. ඉතින් මේ සින්දුවත් එක්ක කනෙක්ෂන් ගැන මතක් කරද්දී ඔයාට අද කාලේ ඔයාට ගෙදරකට ගන්න තියෙන හොඳම ෆයිබර් කනෙක්ෂන් එක ගැන මේ මතක් කරාන යන්නේ තමයි SLT ෆයිබර් කනෙක්ෂන් එක. SLT ෆයිබර් කියලා කියන්නේ අපි හැමෝම මේ වෙද්දි හොයන කනෙක්ෂන් එකක් බවට පත්ලා තිනවා. ඒකේ ස්ට්‍රෙන්ත් එක, ඒ වගේම ස්පීඩ් එක සහ ක්වොලිටි එකත් එක්ක. ඉතින් HD ක්වොලිටි වීඩියෝ ස්ට්‍රීම් කරන්න පියෝ TV එකේ HD ක්වොලිටි channels බලන්න නම් ඔයාගව නොතියාම බැරි. තියෙන්නම ඕනේ කනෙක්ෂන් එක තමයි. එනි ටයිම් පැකේජ් එකකින් ගන්නවා නම් ඒත් SLT ෆයිබර්, අන්ලිමිටඩ් පැකේජ් එකකින් ගන්නවා නම් ඒත් SLT ෆයිබර්. එකමක සමදියාවෙන් අරන් එන හින්දා අමතක නොකර අතම ෆැමිලි එකේ හැමෝටම ඉන්ටර්නෙට් එන්ජොයි කරන්න ෆයිබර් කනෙක්ෂන් එකක් අරගන්න.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black Curry රස soya meat. Black Curry රසට මස් නොකා මස් කන්න.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. Fit බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
5: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා.
8: Net FM ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා.
7: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
8: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
7: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
8: අනුශාසකත්වය
7: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
8: බැතිබරදායකත්වය
7: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
9: Wake up, Satutu Hormones, Alpha Studio.
8: Davasatam ona karana vitamins, Alpha Studio.
9: Yes, yes. Energy morning vibe ekak ekka davasama suma karaganna.
8: Ratema daruwange dakshata ekka satutin davasa patan ganna.
10: Good morning.
9: Satya davaswala ude 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
11: Hello, hello, දැන් වෙලාව හවස 5යි.

0: ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නේ.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. බේරුවල බෝගල්ල ශ්‍රී පඤ්ඤානන්ද පාරේ නිවසක තිබී අත්බෝම්බයක් හමු වී තිබෙනවා. නිවසේ කෙරුණු අලුත් වැඩියාවක් අතරතුරයි මෙම අත්බෝම්බය හමු වී තිබෙන්නේ. එය නිවසේ කාමරයක වහලේ රඳවා තිබියදී හමු වී තිබෙනවා. ඒ පිළිබඳ බේරුවල පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් එම අත්බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගනිමින් සිටින බවයි සිද්ධිය ආවරණය කළ නෙත් නිවුස් නියෝජිත චන්දන පෙරේරා පැවසුවේ. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: The truth people trust. FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
5: Hello, hello.
6: Sati Antaya.
5: Hello, hello.
6: Sati Antaya.

0: ஆதரி அல்லகன்
1: நெட் எஃப்எம் ஹலோ ஹலோ சத்யாந்தே
2: එදා තිරිද දවසක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉරිද දවස්වල සෙන්සුරාද දවස්වල තමයි ආදරවන්තයෝ ආදරවන්තියෝ හම්බ වෙන්නේ නේද? එහෙමත් නැත්නම් වැඩ ඇරිලා යන ගමන් තමන්ගේ ආදරවන්තයාගේ ආදරවන්තියගේ විඩාව නිවන්න මූණ ටිකක් බලලා යන්න සතිය දවස්වල අවසානයේදී අවසාන හෝරා ටික ඇයත් එක්ක හොත් එක ගෙවන ආදරවන්තියෝ තින්න ආදරවන්තියෝ තින්න නැතුව නෙවෙයි. ඉතින් ඔන්න හවස පහේ පැයම චුට්ටක් ඒ අය වෙනුවෙන් බෙන්කරා චුට්ටක් සාමාන්‍යයෙන් අපිට නටන්න විනෝද වෙන්න හිතන සින්දු වෙනුවට තමන්ගේ ආදරේ මතක් කරගෙන අපි කියන්නේ පොඩි මනෝපාරක් ගහගෙන පොඩි නොස්ටැල්ජික් වයිබ් එකක ඉන්න පුළුවන් වෙන විදිහ සින්දු ටිකක් ඔන්න අරන් ඇවිත් තිනවා. කා වෙනුවෙන්ද? ඔයා වෙනුවෙන් තමයි. ඉතින් WhatsApp එක පැත්තට එන්න, එයාව මතක් කරගන්න. එයාගේ නම ගම එවන්න කැමති නම් ඔයාට පුළුවන් එවන්න. එහෙම නැත්නම් පළවෙනි අකුර හරි එවන්න පුළුවන් නේද? WhatsApp නම්බර් එක මම කියන්නම්. 0115 95 95 95. නැත්නම් මේ සින්දුව හැනකට මතක් වෙන කෙනා ගැන ඒ පරණ මතක අවසන්නේ විස්තර මාත් එක්ක බෙදා හදා ගන්න කැමති නම් ලෑන්ඩ්ලයින් එකට හොට්ලයින් එකට කතා කරන්නත් පුළුවන්. 0112 55 33 63. එහෙනම් මේ පැය ඉවර වෙනකරුත් ඉන්දුත් එක්ක සින්දු හංගෙන්න ඕනේ. හොඳේ

0: මෙලාව හවස පහයේ විනාඩි දහස්සයයි.
1: FM 95 FM 94.8 NetFM ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: හොඳ මමිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
3: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ NetFM කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
4: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 21 33 540.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ලෝතුරු තම්සක නුවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා
2: net fm ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
1: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
2: උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
1: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
2: අනුශාසකත්වය
1: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
3: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
4: Net FM. Hello, hello, Satyantaya.

වෙලාව හවස 5:20 ඔන්න. මන්දන් යනවා WhatsApp එක පැත්තට. හත ඔයා දෙන සින්දු ටික ලස්සනයිනේ මැනිකේ. ඒ මං හිතන්නේ මං තනියෙන් ඉන්න හින්ද වෙන්න ඇති. කයිය ගහන්න වෙන්නේ නැහැ නේද? මටත් තේනේ මගේ මතකයක ඔයාලගේ මතක හවසන්න ලස්සනම සින්දු ටිකක් දෙන්න. අප්සරා තමයි මේ ප්ලේලිස්ට් එක ලස්සනයි කියලා කියන්නේ. Thank you so much. ඉන්දු අක්කා මට එයා ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. එයා දැන් අවුරුද්දකට කලින් ආවා මගේ ජීවිතයට. හරි ලස්සන කුමාරයෙක්. ජීවිතේ ප්‍රාර්ථනා කරපු හැමදේම දෝතින් නරකෙන එයා අන්තිමට මාව හොයා ගත්තා. Next month ඉඳලා අපි අපේම වෙනවා. Congratulations! මට ඕනි මුළු ලෝකෙට වැහෙන්න එයාට ආදරේ කියන්න විතරමයි. එයා ලහිරු. මං හිරුනි. Wow! කොහොමද ඒක? ඔන්න එහෙනම් කිරුණිටයි ලහිරිටයි මම ආදරණීය යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා තව මාසෙකින්. මේක ඇවිල්ලා ප්‍රී කන්ග්‍රැචුලේට් එකක් හන්ද. Hi baby, මම නිගම්බස ඇන්තනීස් රෝඩ් එකින් ධනංජය බණ්ඩාර අංකල්. හයි හයි. අද සින්දු ටික නම් මාරම ලස්සනයි. ලස්සන සින්දුකට අපි එකතු කරගන්න දංකටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර මගේ අම්මවත් එකතු කරගෙන ඉටලි මිලාන් වල ඉන්න රිෂේන් පුතාවයි සුබෝධන පුතාවයි නංගි චන්ද්‍රා විමුතු එතකොට සුබෝධනී දුව ඩුබායි ඉන්න අංජු පුතාවයි කට්ටිය එකතු කරගෙන මාවත් එකතු කරගන්නවා. Thank you so much. එහෙනම් හවස 6 වෙනකන් දිගටම අපේ හෙලෝ හෙලෝ සතියන්තය හගෙන ඉන්න. ආදරේ වෙලාව 5:21.

0: FM 95.8 Net FM Divaina Pura.
1: ඉතින් කට්ටිය මාව අහගෙන ඉන්නකම මොකද කරන්නේ මේ වෙලාවේ? ආ වෙලාව හවස පහම ආරයිනේ දැන් නේද? සමහරු නම් මේ වෙද්දී බලාගෙන ඉන්නවා මං එයාලගේ නම්ගම් කියයි කියලා. මේ වෙලාවෙත් ටයිප් කරනවා ලස්සන සෙන්දුවක් දෙන්න කියලා දමිත් ඉන්නවා. ඔන්න අපි දමිත් එකතු කරගන්නවා. ඒ වගේම පිළියන්දල ඉඳලා හෙලිත ෆැෂන් එකෙන් අපි වහගෙන ඉන්නවා. හෙලිත ෆැෂන් කියන්නේ මේ ගාමන්ට් එකක්. හරිද? මේකේ අද වැඩ කරන කට්ටිය ගොඩාක් අය නිවාඩු ගිහිල්ලාලු 4-5 දෙනෙක් තමයි ඉන්නේ කිව්වා. ඕටි වැඩ කරලා චොට්ටක් වැඩිපුර නේද දන්නව නේද? ලයිෆ් එකේ මේ පොඩි යුද්ධෙට නැත්නම් අපි කියන ජීවන සටනටව පොඩි වැඩි ගාණක් එකතු කරගන්න දිරිය කෙල්ල ටිකක් තමයි මේ වෙලාවේ ඉන්නේ. චතුනී, එතකොට චතුනීද මන්ද, චතු, එතකොට අසංක, අසංකත් ඉන්නවා. හොඳේ කෙල්ලෝ කියලා කිව්වට සමාවෙන්න. නිශාන්ති, නිලු ඔන්න ඔය කටේ ඉන්නවා මේ වෙලාවේ එකතු කරගන්න ආදරෙන්. ඊගාවට කෑගල ශාන්ත ටේලර්ස් එකකින් ඔන්න ශාන්තයි මට කෝල් එකක් දීලකෝ. අනිවාර්යෙන් මගේ නමත් කියන්නේ ඊගාව සොන් එක දෙන්න කලින් කියලා ඔන්න ශාන්තයි ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. චාමර ස්ටෝස් එකේ ඉන්නවා අපේ චාමර ඇන් තනුජා. මේ දෙන්නවත් ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ලව් සොංග්ස් ටිකකට. ඉස්සරහට තියෙන්නේ මේ වගේ සින්දු ටිකක් තමයි. දිගට මහගෙන ඉන්න තියෙන්නේ හවස 6 වෙනකම්. මතක් කරන්න පොඩි දෙයක් තියෙනවා. දැන් කෙල්ල කොල්ලන් ගැන කියනකොට විශේෂයෙන් දැන් ගොනේ හෙලිත ෆැෂන් එක ගැන එහෙම කියනකොට යාලා නම් ඇඳුම් මහනවනේ. මේ වගේ පොඩි තැනකින් පටන් ගත්ත තැනක් තමයි ෆැෂන් බග් කියලාත් කියන්නේ. ඉතින් ඔන්න ෆැෂන් බග් එකේ අලුත්ම අවුට්ලට් එක මේ වෙද්දි විවෘත කිරීමට නියමිතයි. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහොනුවරකින් අගෝස්තු 1 වෙනිදා 2 වෙනිදා කියන දවස් දෙකේ ගාල්ල ෆැෂන් බග් අලුත්ම අවුට්ලට් එකට යන ඔයාලා හැමෝටම පුළුවන් 10% ඩිස්කවුන්ට් එකක් ගන්න බයි කරන ඕනම දෙයකට. හරි. ඒ වගේම net fm කණ්ඩායමෙන් තෑගි දිනා ගන්න චාන්ස් එකකුත් තියෙනවා. ඒ නිසා අමතක නොකර අගෝස්තු 1-2 කියන දවස් දෙකෙන් එකක හරි ෆැෂන් බග් ගාල් අවුට්ලට් එකට යන්න. SLT fiber connection එක ගැනත් මතක් කරන්න ඕන. දැන් ඔන්න මේ වෙද්දි ඔයාම අවහගෙන ඉන්නවා වගේම තමයි. ඒගවට ආයේ ලයිව් වෙන්න පටන් ගත්තාම ලබන සතිය ඉඳන්වත් අපේ try එකක් දෙමු නේද? මේ එන්න ගන්නත් ගත්තාම මාව බදිගටම බලාගෙන ඉන්න ආසයි නම් බෆර් වෙන්නේ නැතුව නේද? කැරකෙන්නේ නැතුව මං කියන කතාන්දර ටිකයි රූපේ එකම වෙලාවේ. ඒ කියන්නේ ඔඩියෝ එකයි රූපේ එකම වෙලාවේ අහන්න ඕන. අපි ස්ට්‍රීම් කරද්දිත් එහෙම නේද? කාගේ හරි ලයිව් එකක් බලන් ඉන්නකොට වීඩියෝ එක වෙනම යනවා, රූපේ වෙනම යනවා, ඔඩියෝ එක වෙනම යනවා, වීඩියෝ එක වෙනම යනවා. එහෙම වෙන්න බෑ නේද? එකට යන්න එපැයි. මෙහෙම වාට ක්වලිටි විදිහට ස්ට්‍රීම් කරන්න ඕන නම් එහෙම නැත්තම් කට්ටියගේ ලයිව් බලන්න ඕන නම් POR TV එකේ HD ක්වලිටි channels බලන්න ඕන නම් buffer වෙන්න නැතුව internet use කරන්න ඕන නම් ලෝකෙ ගැන තොරතුරු හොයාගන්න SLT fiber තමයි හොඳම connection එක. ඒ නිසා SLT fiber connection එකත් එක්ක අද මේකතු වෙන්නේ my SLT app එක දාගන්න. ගණන් මිනුම් මේකෙන් ඔයාලට හරියට බලාගන්න පුළුවන් packages දෙකක් තියෙනවා anytime and unlimited කියලා. හරි, අපි එහෙනම් ඊගාව සින්දු ටිකට යමු. වෙලාව හවස 5:32 දැන්.

0: හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය හා ගම්වාසීන් එක්ව 24 වන වරටත් සංවිධානය කරන දර්ශනීය ඇසළ තොරණ සමගින් ප්‍රවීණ කවි කිවිඳියන් සහභාගී වන විශේෂ කවි මඩුව, බැතිගේ ප්‍රසංග, වේදිකා නාට්‍ය, ළමා ගායන ප්‍රසංග ඇතුළු සංස්කෘතික ප්‍රසංගය ජූලි මාස 29 වනදා සිට අගෝස්තු මාස 1 වනදා දක්වා ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථ පිරිමිමේදී සැමට ආරාධනා මාධ්‍ය අනුග්‍රහය Net FM.
5: දුවගේ පන්ති සල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 යා දුන්නේ.
6: පාට 7 පැය 3 සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානම්.

0: වෙලාව හවස 5 විනාඩි 48යි. අපි ඉතින් ප්‍රාර්ථනා කරන්නේ වැස්සක්වත් වැටෙන්න එපා මේ වෙලාවේ කියලා. අපේ 769 වෙනි වාර්ෂික ඇසළ පෙරහර අද තියෙනවා 4 වෙනි සිව්වෙනි පේලි පෙරහර. ඉතින් රන්දෝලි පෙරහර අවසන් මහා පෙරහර තියෙන්නේ 29 වෙනිද. ඒ වගේම අගෝස්තු 4 කෝල්මුරේ ආගේ දේවදානීය පහුවෙනිද තියෙනවා. ඉතින් මේ වගේ සංස්කෘතික ආංගයක් බලන්න එන කවවත් තෙමෙන්න එපා. ඒ වගේ මේවායේ නර්තනයේ දෙන එහෙමත් නැත්නම් ඒ දේවල් වලට සහයෝගය දෙන සංවිධානය කරන කිසිම කෙනෙක් වැස්සකටවත් තෙමෙන්න එපා කියන ප්‍රාර්ථනය තමයි අපේ හිතේ නම් තියෙන්නේ. දේශානිනෝ මේ මොහොතේ එතන පෙරහැර පවත්වන පරිශ්‍රය අපි සම්බන්ධ කරගෙන බලමු. අද දවසේ මොන වගේ කටයුත්තක්ද සිද්ධ වෙන්නේ කියලා ආයුබෝවන් දේශාන්.
1: ආයුබෝවන් ඉන්දු. මේ මොහොතේ මා රැඳී සිටින්නේ රාම රාවණ යුගයේ දක්වා දිගු ඉතිහාසයකට උරුමකම් කියන දෙවිනුවර උත්පලවනශී විෂ්ණු මහා දේවාල පුදබිමේ. විශේෂයෙන්ම දෙවිනුවර උත්පලවනශී විෂ්ණු මහා දේවාල පුදබිමේ 769 වන වාර්ෂික ඇසළ මහා මංගල්‍ය පසුගිය 23 වන දින ආරම්භ කෙරුණා. අද සිව්වන පේලි පෙරහැර වීදි සංචාර කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. අද සිව්වන පේලි පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් 50කට අධික ප්‍රමාණයක් සහභාගී වන බව විශේෂයෙන්ම කාර්යාලය සඳහන් කළා. මේ වන විට දෙවිනුවර උත්පලවනශී විෂ්ණු මහා දේවාල පුදබිම බැතිමතුන්ගෙන් පිරී ගොස් තිබෙනවා. මාතර ශ්‍රීල නායතනයේ සියලු දෙනා වෙනුවෙන් ලබා දෙන රසම් සහ කෝෆි දන්සල පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මෙම තොරතුරු කවදත් අලුත් තාගෙත් මෙත් සමගින් බෙදා හදා ගන්නට මේ තොරතුරු උපවෙත ගැනීම සඳහා අප සමග නිරතුරුවම රැඳී සිටින කතාගල සමූහ ව්‍යාපාරයේ මාතර ශ්‍රීල එන්ටර්ප්‍රයිසස් මනම්පේරි වාද්‍ය ආයතනයේ හිටිකොට සමූහ ව්‍යාපාරයේ විශේෂයෙන්ම සිහිපත් කරමින් සමුහර ගන්නවා. ස්තුති ඉන්දු සම්බන්ධතාව ලබා දුන්නාට. සනරුවන් බටකොටගේ සමගින් මම දේශාන් වික්‍රමාරච්චි දෙවිනුවර උත්පලවන්නශී විෂ්ණු මහා දේවාල පුදුමේ සිට.
0: බොහොම ස්තුතියි දේශාන් තොරතුරු ගෙනාවට.
2: FM 95 FM 94.8 net FM
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
4: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
7: SLT ෆයිබර් වෙතින් දැන් ඔබට මෙගාබයිට් 100 ඉඳලා 1000 දක්වා අසමසම වේගයක් වැඩි වෙන පරිශීලකින් සහ කාලගුණය වැනි තවත් සාධක වලින් වෙනස් නොවන ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක් ප්‍රමාදයකින් තොරව ජීවිත කාලය පුරා වගකීම සහ නොමිලේ නඩත්තු වෙන පැය 24 පුරා පාරිභෝගික සහය ඔබේ මුළු පවුලටම හරියන සම්බන්ධතාවක් ඩිවයිසස් කිහිපයකින්වත් බාධාවකින් තොරව සම්බන්ධතාවය පවත්වා ගන්න පුළුවන්. UHD quality video streaming එතකොට PO TV එක HD quality channels උත් හම්බ වෙනවා. SLT fiber නව සම්බන්ධතාවක් රුපියල් 12,500 සිට ගන්න පුළුවන්. SLT fiber anytime packages රුපියල් 2690 ඉඳන් වගේම SLT fiber unlimited packages රුපියල් 5,900 සිට ඔබට ලබා ගන්න පුළුවන්.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය.
8: 769 වන වරටත් හෙළපිඹ සුරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
9: ජූලි 23 වනදා පළමු පේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්දෝලි පෙරහර වීථි සංචාරය කොට
8: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත්
10: දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
11: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
10: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල් වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
11: මාත්‍ය සත්කාරය නෙත්FM.
10: බැතිබරදායකත්වය
12: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
14: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය.
15: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල.
16: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීල.
17: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
18: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
19: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
20: NetFM. Hello, hello, Satyantaya.

වෙලාව පහයි පහයි පහයි පහයි පනස් පහයි. මට යන්න වෙලා වැැවිල් ඇති විනාඩි පහකට කලින්වත් යන්න එපැ, නැත්තන් බස්ස එකක්වත් ට්‍රේන එකක්වත් කැෂ් කරගන්න වෙන්නේ නෑන. එහෙම කියලා හරි කමන්න, ඉන්දුව පනින්න හදන්න කියලා දැන් මයිනවද දන්නේ මට. නෑ මං යන්න හදන්නේ, ඇත්තමයි මේක යන්නේ. ඊට කලින් ඉතින් මේ හින්දි සින්දුවට ආව එකතු කරගන්න ඕනේ. හින්ද මං යනවා වට්ස්ඇප් එක පැත්තට ටච්චුක් ගාලා. ලස්සන සින්දුවක් ඕනේ ඔමාෂා දුව, රනිදු පුතා, රස්න පුතා, ෂූටි මැණික චෙනූෂා මහත්තයා, සුසන්ත එකතු කරගන්නේ අටියන්තුටින් සඳමාල ඉන්නවා ඔන්න. අපි එක ඊගාවට මයා ගුණසේකර නිපුන්දි ඉන්නවා, සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න අනුරාධපුර පොලේ හන්දි රංජිත් ප්‍රියංකර, ඒගාවට සේනරත්න සුපර් ඒකේ සේනරත්න අංක, සන්දීප, ඉනෝකා, දුලාරි, හර්ෂිකා, කෞෂිකා නම් ගොඩාක් තියෙනවා. මේ හැමෝම ඔන්න එකතු කරගන්නවා ආදරෙන්. ඒගාවට ඉන්දු බබාගෙන් ලස්සන සින්දුවක් ඉල්ලන්නේ කෑගල්ල හෙට්ටි මුල්ලේ කංකිරියේ රේනු. රේනු එක රේනු මැසේජ් කරලා තියෙන මැසේජ් එකේ දාලා තිනවා නම් ගොඩාරයක්. මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න ඕන. රේනු හැමෝටම මැසේජ් එක ෆෝවර්ඩ් කරන්න නම් කියවන්න නම් ටයිම් නැතිනේ. ඒගාවට අසංක ඉන්නවා හෙකඩුවෙන්. ඊගාවට අපි මාෂියක් හව එකතු කරගන්නවා ඔකුවෙල ඉඳලා ආදරෙන්. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජා එක තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඊගාවට සේරුවාවිල කේඩි ඒ සමරසිංහ වත් එකතු කරගෙන අපි ඔන්න දැන් මේ සති අන්තින් පියාඹගෙන ගෙදර යන්නයි හදන්නේ. ඊට කලින් කියන්න ඕනේ පියාඹගෙන ගෙදර ගිහිල්ලා රෑවරුවාට නිදහසේ මූවී එකක් බලන්න වීකෙන්ඩ් එකේ, හෙමත් නැත්නම් ටීවි සීරීස් එකක් බලන්න, මේ දේවල් කරන්න නම් ආගව හොඳ පර්ෆෙක්ට් ස්ට්‍රෝං කනෙක්ෂන් එකක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන ඕනේ. ඒකට නම් අනිවාර්යෙන් SLT ෆයිබර් යූස් කරන්න කියලා ඔන්න ආයි මතක් කරනවා. හරි, එහෙනම් මං අදට ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න මේ හින්දි සින්දුව ඔයා වෙනුවෙන් මයි මං ඉන්දු.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිත දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්.

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි,
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
6: Big big dinumai bonanza bonanza.
7: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
8: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට, දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
10: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා.
11: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
12: කියවනව වැඩි කියලා බෝයිෆ්‍රෙන්ඩ් හොඳටම බැන්න. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 දුන්නේ එයා.
13: පාට 7 පැය 3න් සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
14: FM 95 FM 94.3

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3672.
3: පක්ෂ කණ්ඩායම එකතු වෙලා තියෙන මොකද ඒ ගැන ඔබතුමාගේ අදහස?

0: Devlet News. Can pahalı, vicvanı kırılı satya.
1: Ayubovan, adı dedahas visi hayal Julie visi hayvani irida. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමගමම ඉන්දු ආශ්වර්යාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: සිරස්තල පැයක් ඇතුළත කොටු කළ බෙල්ලන්විල වෙඩිකරු හමුදා කඳවුරු වලින් ගිනි අවිත් පන්නලා ප්‍රශ්න කිරීම වලදී තවත් දේ එළියට. බීමතින් රිය පදවා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් ස්ථානාධිපති අත්තඩංගුවට ආවේගශීලීව ගේම ඉල්ලූ උප පොලිස් පරීක්ෂකටත් වැඩ තහනම්. විපක්ෂය එකතු වුණත් ජනතාව ඉන්නේ අපි එක්ක. ආණ්ඩුව පෙරලන්න බැහැ. ටිල්වින්ගෙන් කෙලින් කතාවක්. කටමැත දොඩවන ආණ්ඩුවට මහින්දගෙන් දොස්. අමරිකාව ප්‍රහාර නවතයි. යළිත් සාකච්ඡා මගට ඒමට සැරසෙයි.
0: net news the truth people trust.
1: රටේ නීතිය හා සාමය රැකීම පිළිබඳ ප්‍රමුඛතම වගකීම පොලිසියට පැවරී තිබෙනවා. එසේ තිබියදී ඇතැම් පොලිස් නිලධාරියෙකු බලය අවභාවිත කරමින් නොමනා ලෙස හැසිරීම කනගාටුවට කරුණක්. එවැනි තවත් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව අද පියවර ගත්තා. මේ දෙදෙනාගෙන් අයකු බීමත්ව රියපදවා අනතුරක් සිදු කළා. අනෙක් නිලධාරියා ආවේගශීලීව හැසිරෙමින් සිවිල් පුද්ගලයින් සමග ගැටුම් ඇති කරගත්තා. එය ඇතුළු දවසේ උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. බෙල්ලන්විලදී ඊයේ කෙරෙනු වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සිදුවනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩිතැබීම සිදු කළ බව කියන වෙඩිකරු සහ ඔහු පැමිණි බව කියන යතුරු පැදියෙහි පැදිකරුවායි. වෙඩිකරු බවට සැකකරන පුද්ගලයා යුද හමුදාවෙන් පලා ආ අයකු බව මීට පෙර අනාවරණය වුණා. වැඩිදුර විමර්ශනවලදී දැන් අනාවරණය වී තිබෙන්නේ ඔහු මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනි අවි අස්ථානගත කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබුවෙකු බවයි. වෙඩිතැබීම ඊයේ රාත්‍රී 7:45 පමණ සිදු වුණා. එයින් පැයක් පමණ ඇතුළත සැකකරුවන් දෙදෙනා කොටුකර ගැනීමට පොලිසිය සමත් වීම විශේෂත්වයක්. සැකකරුවන් මෙලෙස කොටුකර ගැනුණේ රණාල ප්‍රදේශයේදී. ඔවුන් සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය දෙසොයාගෙන තිබෙනවා. අපරාධය සඳහා යොදාගත් බව කියන අතුරු පැදියද විමර්ශනවලදී සොයාගත් බව පොලිසිය පැවසුවා. මෙම වෙඩිතැබීම සිදුවුණේ බෙල්ලන්විල ඇවිතින මන්තීරුව අසල අවන්හලක් ඉදිරිපිටදී. ඉන් පුද්ගලයෙකුද මිය ගියා. මියගිය පුද්ගලයා අවන්හලේ හිමිකරු බවත පැවසෙනවා. මේ පිළිබඳ ලැබුණු මූලික තොරතුරු වලින් වැඩිදුරටත් කියැවුණේ මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්මල්ලි නමත්තාගේ දුරින් ඥාතියෙකු බවයි. කොස්මල්ලි පාර්ශවයේ සමග කලක් තිස්සේ ගැටුම් ඇතිකර ගන්නා බඩුවිට අසංක සහ සැඬූ පාර්ශවයේ විසින් මෙම වෙඩිතැබීම මෙහෙවා ඇතැයිද සැකපල කෙරෙනවා. බීමත්ව රියපදවා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හෝමාගම කොට්ටාස විශේෂ විමර්ශනාංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ස්ථානාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේකොට පොලිසිය විසින්. මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා විවේකය වාර්තා කර නිවෙස කරා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට අනතුර ලක්කර තිබෙනවා. අනතුර සිදු ඇත්තේ මීගොඩ 21 ප්‍රදේශයේදී. අනතුර සිදු කිරීමෙන් පසු සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයෙන් පලා යාමටද උත්සාහ කර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහු අල්ලාගෙන මීකොට පොලිසියේ නිලධාරීන් වෙතට බාර දී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ තරුණියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ. ඔවුන්ගෙන් එක් අයකු 21 වියේද අනෙක් තැනැත්තේ 26 වියේද පසුවන්නියක් වනවා. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත් එම වෛද්‍ය පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීමට ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර වෛද්‍යවරයා විසින් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මත්පැන් පානය කර සිටි බවට වෛද්‍ය පෝරමයේ සඳහන් කර තිබෙන බවද සඳහන්. මේ අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු පසුගිය 23 වන දින වතුපිටිවල රෝහල ආසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇඳුමින් සැරසී රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමග තර්ජනාත්මක වාග්විලාශයකින් බාධා කර ගැනීම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට පියවරගෙන තිබෙනවා. අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින් එම ක්‍රියාව අනිකුත් නිලධාරීන්ටද වැරදි පූර්වාදර්ශයක් වන බැවින් සහ තවදුරටත් සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට හානියක් සහ කැළලක් වන බවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවයි පොලිසිය පැවසුවේ. මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනු විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම පොලිසියේ මූලික අරමුණ බවත් නීතිය හා විනය සුරකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන අතර මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිකරුකව පෙනී සිටීමට ශ්‍රී ලංකා පොලිසිය බැඳී සිටින බවයි පොලිස් නිවේදනයෙහි සඳහන් වන්නේ.

0: කළේ.
1: පක්ෂ කණ්ඩායම එකතු වෙලා තියෙන මොකද ඒ ගැන ඔබතුමාගේ අදහස? රනිල් වික්‍රමසිංහ මහත්තයලා, සජිත් ප්‍රේමදාස මහත්තයලා.
2: අලුතෙන් එකතු වෙන දෙයක් නෑ. කලුත් ඒගොල්ලෝ එකට වැඩ කරගෙන හිටියේ. මම හිතන්නේ විපක්ෂය එකතුනාට ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක. මෑත කාලේ කොපු වේ සමීක්ෂණ වල ප්‍රතිඵලයේ තියෙනත් ඒක. ඒ නිසා ඉතින් විපක්ෂයේ පරිදේශ එකක් තියෙන උඩකට එකතුලා ඉන්නවා. ඒකෙන් මොකක්වත් වෙන්නේ.
1: ඔබතුමාලට අභියෝගයක් වේදී කට්ටිය?
2: නෑ අපිට කිසි අභියෝගයක් නෑ. මොකද ඒගොල්ලෝ වෙනස් වෙන ලෑස්ති නෑ. පරණ දේශපාලනේ, පරණ අදහස් ඒක දෙකක් මම හිතන්නේ එතන මොකද දෙනකොට නඩු තියෙනවා. නඩු වලින් බේරෙන්නත් එකතු වෙන ඕන නැහැ තිනේ. නමුත් මම හිතන්නේ ඒගොල්ලෝ එකතු වෙච්ච එකක් තැනකවත් රට වෙනස් කරන්න වැඩ කරන සටහනක් හරි ඉස්සරහට ගෙනියන්න
0: වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනතාව මෙවන විටත් විවේචනය කරමින් සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
3: සිතුවිලි තිබ්බත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා. දැන් දැනට සාමගිවිසුම් 3-4ක් කඩාකප්පල් වෙලා තියෙනවා. ඉතින් මේක ට්‍රම්ප්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානයේ ආණ්ඩුව තුළ ඒගොල්ලෝ සාකච්ඡා කරාට ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අප මේ අවස්ථාවේදී රුපියල ශක්තිමත් කිරීමේ වැඩපිළ ගෙනියන්න අවශ්‍ය. අපි දේශීය වශයෙන් කරන්න පුළුවන් වන්නේ මේකේ උද්දමනය වලක්වා සිටීමට ආනන කිරීමේ උද්දමනය නැති කරලා මේ රටේ රුපියල ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල. ඒ කියන්නේ අපේ අපනයනේ වැඩි කරලා ආනයනේ අඩු කිරීමේ ස්වරූපයෙන් අපේ ගෙවුම් ශේෂ හිඟය අපට පුළුවන් තරම් ඩොලර් වලින් තියාගෙන අතිරික්ත තියාගෙන ඉන්න එක තමයි රුපියල ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල. ඉතින් 293ට මීට අවුරුදු දෙකකට ඉස්සර තිබ්බක දැන් 341යි වැඩි වෙන ස්වරූපයක් තිබෙනවා. ඒක අඩු කරන්න පුළුවන් හැකියාව තිබ්බොත් ඒක තමයි රටට වාසි.
0: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දැක්වුවේ මෙවන් අදහසක්.
4: බලනකොට ජනාධිපතිතුමා ඉඳලා එක් කියලායි. දැන් 3000 ගණක් ඉඳලා මන්දිරේ. හැබැයි ඒ යන විහිඳන් ඒ විදිහට මැනව. ජනාධිපති මන්දිරේ කියන්නේ මේ අඳු කුමාර ජනාධිපතිට හදපු මන්දිරයක් නෙවෙයි. රටේ ලංකාවේ විධායක ජනාධිපතිට හදපු තැන. ඒක එයාට හිටියත් නැතත් ඒක නරත් වෙන්න ඕනේ. සාමාන්‍ය ජනතාව පුලාවේ දාලා මහා නාස්තියක් කියලා පෙන්නලා අද ඊට වඩා නාස්තියක් කරන දැන් මේක පරිවර්තනය කළා. ඊට වඩා නාස්තියක් කරන දැන් මේක පරිවර්තනය කළා. අද අපි ගම්මල් යනකොට ජනතාව අපි ගේ කරාශි ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්න කලින් එක වළක්ව ගන්න තිබ්බා. මාලිමාවේ රාජ්‍ය ජේවීපීගේ ප්‍රාදේශ සභා නගර සභා තියෙන්නේ. බෞද්ධරය ක්‍රියාත්මකුනේ නැහැ. බලන් හිටියා. රෝගීන් 10ක් එනකන් හිටියා. දුන් ටිකක් අල්ලන්න. දුන් ටිකක් ගන්න. බෝක්කුව පාරක් හදලා දාන්න සංවර්ධනය ගෙනාවේ නැහැ. එහෙම කළා ඩෙංගු වසන්තයක් වසංගතයක් බවට පත් වුණා මාණ්ඩුව මොකද කියන්නේ. දැන් අපිට පරිස්සම් වෙන්න. කියන ගමයි ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කරලා පුරවැසියාට පරිස්සම් වෙන්න කියලා කියන ගමයි.
0: මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් කර ගැනීමට ආනයනකරුවන් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගෝ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා මහසා පැවසුවේ ඉන් වාහන 625ක්ම මෙරටට ආනයනය කර මාස 6කට අධික කාලයක් ගත වී ඇති බවයි.
5: මාස 3කට වඩා වැඩි කාලයක් ඉක්ම ගිහිල්ලා තවම නිදහස් කරගෙන නොමැති වාහන 1025ක් මේ වන විට හම්බන්තොට වරායේ තියෙනවා බව තමයි මට වාර්තා වුනේ. මේ වාහන 1025 අතරින් 625ක් පමණ ප්‍රමාණයක් මාස 6ත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. හැබැයි මේ 1025න් එකම වාහනයක්වත් රේගුව විසින් කිසිදු රේගු වරදක් සම්බන්ධයෙන් සැක පිට රේගුව විසින් නවත්වාගෙන නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ආනයනකරුවන් විසින් විවිධ හේතු මත ඔවුන් තමයි දන්නේ මොනවාද හේතු කියලා. මේ වාහන තවම ක්ලියර් කරගෙන නැහැ. සමහරක් විට ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහරක් විට ඔවුන් වාහන ආනයන කරාට දැන් මේ වන විට විශාල වාහන ප්‍රමාණයක් රට ඇතුළට ආනයනය වෙලා තියෙනවා. ඒ නිසා වෙළඳපොලේ ඉල්ලුම් අඩු වෙලා වෙන්න පුළුවන්. ඔයගේ විවිධ හේතු මත වෙන්න පුළුවන්. හැබැයි 1025ක් වාහන තියෙනවා. ඒක නිවැරදි.
0: කිසිදු රේගු වරදක් නොමැතිව නිදහස් කරගෙන නොමැති වාහන රේගු ආඥා පනතේ 129 වැනි වගන්තිය ප්‍රකාරව වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්ද්‍ර පුංචි හේවා මහතා පැවසුවා. මේ අතර වරායේ

0: රිවී ඇති වාහන තොගේ සම්බන්ධයෙන් පවතින ගැටලුව සඳහා රජය මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරුෂ් රොඩ්‍රිගෝ මහතා සඳහන් කළේ කොළඹ සහ හම්බන්තොට වරායන් තුළ වාහන විශාල ප්‍රමාණයක් වසරකට අධික කාලයක සිට නිදහස් කර ගැනීමට නොහැකිව හිර වී තිබෙන බවයි.
1: හම්බන්තොට වරාය විශේෂයෙන්ම අනෙකුත් කාරණ නිසා වාහන කියවෙන පඩපක් වෙන පුළුවන්. හැබැයි ඒ අතරතුර දැන් ඔය කියපු විදියට ආනන කරුවෙක් වාහනයක් ලංකාවට ගෙනල්ලා ඒක මාස ගානක් මොකක් හේතුවක් නැතුව කියන කරින්නේ නැහැ. හැබැයි අපි දන්න තරමින් ඔතන විශේෂයෙන්ම තියෙන ක්‍රොස් බෝඩ් විදියට ගෙනල්ලා හිරවෙච්ච වාහන. අතන හම්බන්තොට විතරක් නෙමෙයි කොළඹ වරායත් එහෙම හිරවෙච්ච ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ ඔක්කොම වාහන 1000ක් අතර ප්‍රමාණයක් හිරවෙලා තියෙනවා. ඉතින් මෙතන මේ වෙලා තියෙන ක්‍රොස් බෝඩ් කියලා කියන්නේ LC කරලා තියෙන්නේ ට්‍රේඩින් කන්ට්‍රි එකකින්. නමුත් වාහනේ ගෙවන ඩියුටි කියන්නේ ක්‍රොස් බෝඩ් විදිහට LC එකක් ඇරියත් නෝමල් විදිහට LC එකක් ඇරියත් ඉතින් ප්‍රමාණය එකයි. රුපියලක වෙනසක් වෙන්නේ නැහැ. මොකද කස්ටම් සල්යුෂන් එකයි ඩියුටි ගෙවන්නේ. ඉතින් දැන් මේ වාහන දැන් අවුරුද්දකට වැඩි කාලෙක ඉඳලා අතන හම්බන්තොට වරාය කොළඹ වරාය ඉදිරියට යනවා. අපිට කරන්න තියෙන ආනන කරන වශයෙන් කරන්න තියෙන ඉල්ලීම තමයි මේක ගැන සලකා බලලා රජයට කීපවන තීන්දුවක් ගන්න කියන එක. මොකද මේකට ගියපු සල්ලි කියන්නේ ඩොලර් ටිකක් ලංකාවෙන් එළියට ගිහිල්ලා ඉවරයි. මෙතන අනික ඔය වාහන වලින් සිට 50කට වැඩි ගිහිල්ලා තියෙන ඉන්ඩිවිජුවල් ඉම්පෝටර්ස් දා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරී වෛද්‍යවරු ඒ වගේ අතන මුදලම අපෙන් ස්පාන් ඉඳලා ඉන්නවා. මෙහෙ වාහන ගෙන්නපු එහෙම ගෙන්න මිනිස්සු දැන් අවුරුද්දකට වැඩි තිස්ස වාහනයක් නැහැ. ඉතින් අනික ඒ ගිනාපු වාහන දිග දිග යනවා. ඇත්තට මේක ලොකු අපරාධයක්. මොකද මුදල් ටිකක් එළියට ගිහිල්ලා තියෙන නිසා අතන රටට ඒක ඇත්තටම ජාතික අපරාධයක්. මොකද හේතුව මේ රටේ සල්ලි මේ නාස්තිර කියන්නේ. ඉතින් අපිට කරන් දෙන එකම ඉල්ලීම තමයි මේක ගැන සලකා බලලා අනික අපි කිසිම ඩියුටි අඩුවන මේ ගෙවන්නේ මෙහෙම ගෙනාව කියලා කම ඩියුටි කියන්නේ. ඉතින් මේකට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න කියන එක විශේෂ මුදල් අමාත්‍යාංශයට මේ ගැන මැදිහත් වෙලා.
0: පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිහිනුම් මුසව්වේ මීටර 100 නිදහස්සාර කාන්තා මූලික වටේ තරගයකදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මිනකි රූපසිංහ අද සමත් වුණා. ඒ විනාඩි 1.031 කාලයකින් තරගය නිමා කරමින් මෙම ඉසව්වෙන් ඇය දැක්වූ හොඳම දක්ෂතාවයද මෙම වෙනවා. කෙසේ වෙතත් ඉසව්වේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට ඇය සමත් වූයේ නැහැ. අවසන් ශ්‍රේණිගත කිරීම්වලදී ඇයට හිමි වූයේ 35 වන ස්ථානයයි. මීට පෙර මීටර 100 පසුපසාර ඉසව්ව සඳහාද මිනකි රූපසිංහ තරඟ වැදුනා. එහිදී මූලික වටේ තරඟයකදී ඇය දිනාගත්තේ 3 වන ස්ථානයයි. මීටර 200 පසුපසාර ඉසව්ව සඳහාද මිනකි රූපසිංහ තරඟ වැදුනා. එහිදී ඇය සහභාගී වූ මූලික වටේ තරඟයේදී ඇය දිනාගත්තේ 7 වන ස්ථානයයි. ඒ අනුව මෙම ඉසව් දෙකේ ඊළඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණේ නැහැ. මේ අතර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනෙහි මේ වන විට පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා. ඒ රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගනිමින්. එංගලන්තයේ රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේහි පසුවනවා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්කෝව්හිදී. දින 13ක් පුරා ඉරානයට එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාව තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකාව විසින් තීරණය කර තිබෙනවා. දෙපාර්ශ්වය අතර ගැටුම් තවදුරටත් දුරතිර ගියාම වළක්වා ගනිමින් සාමකාමී විසඳුමකට එළඹීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් වේගවත් කිරීමේ අදහසින් මෙම පියවර ගත් බවයි ඇමරිකාව සඳහන් කරන්නේ. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන අතරම අවශ්‍ය වූහොත් නැවත හමුදාමේ ක්‍රියාමාර්ග ඉදිරියටම ගෙන යාමටද ඔහු සූදානම් බවයි. ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල්මිල සහ ඇමරිකාවේද තෙල්මිල ඉහළ ගොස් තිබුණද අර්බුදය නිසි ලෙස විසඳා ගැනීම තම ප්‍රමුඛතාවය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. මේ අතර එළැඹෙන සතියේදී ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර වොෂිංටන්හිදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාවද කලාපී අර්බුදයේ ඉදිරි තීරණ සඳහා ඉතාම තීරණාත්මක එකක් වනු ඇති බවයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. එසේ තිබියදී ලෝක තෙල් සැපයුමින් 20%ක් ගමන් කරන උපාය මාර්ගික හෝමු සමුද්‍ර සන්ධියෙහි නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතරද සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. දෙරට අතර සාකච්ඡාවට කිහිපයක් සාර්ථකව පැවැත්වුණු බවයි ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ.
2: ඔබ වෙත ගෙන ආවේ.
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වෙන මහා ශක්තියේ තවත් නොසලන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news දිරිශක්ති.
5: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
6: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක්
7: KS උදය කුමාර. 21 වසරක් පුරා ජනතාව විශ්වාස කරන සත්‍ය net news බලගන්වන රටපුරා විහිදුණු නියෝජිත ජාලය තවත් සුවිශේෂී සමාජිකයෙක් අධිකරණ පුවත් වාර්තාකරු KS උදේ කුමාර. 1970 වසරේ ඔක්තෝබර් මාස 23 වෙනිදා උපත ලැබූ ක්‍රිෂ්ණ පිල්ලෙයි සන්ත්‍ර පිල්ලෙයි උදේ කුමාර කොටහේන මධ්‍යමහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව හිමි කරගෙන මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ 1990 වසරේදී.
8: මම පාසල් කාලේ ඉඳන්ම මේ මාධ්‍ය සම්බන්ධයෙන් යම්කිසි උනන්දුවක් තිබුණා. ඉතින් පුවත්පත් වලට යම් ලිපි ලියලා තැපැල් කරනවා. ඒවා නවයුගයේ පුවත්පත් වගේ වල පළ වෙනවා. පස්සේ උසස් පෙළ අවසන් වුණාට පස්සේ මම මේ ලේක් හවුස් ආයතනයේ නිදහස් වාර්තාකාරයෙක් වශයෙන් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මුල් කාලේ කරේ ඔය සිනමාව සම්බන්ධ තිබිච්ච මේ ප්‍රවෘත්ති. එතකොට ඒ වගේ ලිපි ලිවීම තමයි කළේ, අධිකරණ නෙවෙයි. ඉන්පසුව තමයි 94 අවුරුද්දේ තමයි මම මේ අධිකරණ ප්‍රවෘත්ති වාර්තාකාරයෙක් වශයෙන් මේ ක්ෂේත්‍රයට
7: අධිකරණ වාර්තාකරුවෙකු ලෙස ඔහු සිය මාධ්‍ය භූමිකාව ඇරඹූ ආකාරය මෙලෙස විස්තර කළා.
8: 94 අවුරුද්දේකොට මම ගුවන්විදුලි ක්ෂේත්‍රයට ආවා. ගුවන්විදුලි සංස්ථාවේ කොළඹ වාර්තාකරුවෙක් වශයෙන් මේ නිදහස් මාධ්‍යයේදී වශයෙන් සම්බන්ධ වුණා. ඒ 94 චන්ද්‍රයා කුමාරතුංග මැතිණියගේ රජ්‍ය බලයට ආපු ගමන් කොමිෂන් සභා රාශියක් පත් කළා. එතකොට ඒවා වාර්තා කිරීම සම්බන්ධයෙන් ගුවන්විදුලි එතරම් පිරිසක් හිටියේ නැහැ. ඉතින් මම ඊට කලින් අර ගල්කිස්ස උසාවියේ වාර්තා කරලා අර යම්කිසි අත්දැකීමක් තිබුණ නිසා මම ඒ අවස්ථාවේ හිටියා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් චෝම්පාල පෙරමාත්මයා. එතුමාගෙන් ඉල්ලීමක් කළා
7: මාධ්‍ය ජීවිතය තුළ අධිකරණ වාර්තාකරුවෙකු ලෙස ඔහු ලැබූ අත්දැකීම් කිසිවෙකුටත් සම කළ නොහැකි.
8: ඇති වෙන්න පුළුවන් සියලු ආකාරයේ නඩු වාර්තා කළ තියෙන උදාහරණයක් වශයෙන් මේ ජනාධිපතිවරයෙක් රිමාන්ඩ් බාටපත් වෙනවා මගේ වෘත්තීය කාල සීමාව ඇතුළේ. ඊට පස්සේ අමුදාපතිවරු පොලිස්පතිවරුගේ උසස් පුද්ගලයන් ප්‍රතිඅමතිවරු සිර බාරටපත් වීම, ඊට අමතරව විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පවා නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නා 2018 අවුරුද්දේ. ඒකත් මට වාර්තා කරන අවස්ථාව සැලසුණා. ඊට අමතරව ජනාධිපතිවරුන්ගේ බලය අභියෝග ලක් කරපු අවස්ථා සම්බන්ධ නඩු තීන්දුව රසක් මම වාර්තා කරලා තිබුණා.
7: net news පිටුපස සිටින යෝධ ශක්තියක් වන KS උදේ කුමාර නම් වූ මේ සුවිශේෂී මාධ්‍යවේදියා net news ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
8: ගුවන්විදුලි නාලිකාවක් වශයෙන් මේ ප්‍රමුඛ නාලිකාවක් ඇටියට අපි සඳහන් කරන්න පුළුවන්. මොකද විශේෂම අධිකරණ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ගත්තම ඉතාම ඉක්මනින්ම ඒක ජනතාව අතරට අරන් යනවා. ඒකෙන් කිසිම අවස්ථාවක ජනතාව නොමග යවන ආකාරයේ ප්‍රවෘත්ති පළ වෙලා නැහැ. ඒවා ඉතාම නිවැරදිව සහ ඉක්මනින්ම ජනතාව අතරට යාම තමයි මම හිතන්නේ තිබෙන විශේෂත්වයකට මම සලකන්නේ.
9: මුදලාලි
10: අනෝනා
9: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
11: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උදාමට මෙහෙම කරයි කියලා ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
10: විජේ දාන්න ඔක්කොටම.
11: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
9: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු.
12: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV මෙල විකාශන සහකරු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
1: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල් නෙට් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
2: කවදත් අලුත් කාගෙත් නෙත්

0: Szit mit Assapur. Mit Assapur.
1: හැමදිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදුහෝ සාදුහෝ සාදුහෝ.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැම දිනාහට පින්බර වූ සැන්දෑවක් වේවා කියලා මම බොහෝම මෙත් සිතින් පළමුවෙන්ම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද සිත්නෙත් අසපුවෙන් මේ අත්‍යුදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ නාවලක් කුලම මෙගොඩ වැමලි පිණේ පදිංචි පින්වත් GSP ගුණසේන මහත්මා, එම මහත්මිය පුතුණුවන් ඇතුළු ඒ දයාබර පිරිස තමයි මේ උතුම් ධර්ම දානමය පින අද දවසේ සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ සියලු දෙනාගේම උතුම් ප්‍රාර්ථනා පුරපස මෝරා නැගෙන සඳමඩලක් තේම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පළමුවෙන් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් ධර්ම දානමය පින මෙලෙසින් සිද්ධ කරන්නට ආරම්භ කරන්නේ. බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය අසම සම මහා ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් ධර්ම දායාදයට හිමිකම් කියන පිරිසක් ලෙසයි අප සියලු දෙනාටම මේ උතුම් අවස්ථා මහිමය මේ විදියට ජීවිත ගමනේදී මුණ ගැසුනේ, එම නැත්තම් සම්මුඛ වුනේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ නොවන්නට මේ සොඳුරු නිමේෂය අප වෙත නොපැමිණෙන්නට තිබුණා. නමුත් සංසාර ගමනේ බොහෝ සෙයින් දුකසේ පාරමි ධර්ම උසුලමින් පැමිණි ගමනේ අවසාන ඵල ධර්මයේ වන සම්මා සම්බුද්ධ රාජ්‍ය සනිටුහන් කරමින් ඒ මහා ගෞතම මුනිවරයානු මේ උතුම් ධර්මය සිරි මුව මඩලින් සත්වග මෙත මහා කරුණා පුරස්සර හදවතින් දේශනා කොට වදාලා පිහිටුවා මතුකොට උඩුකුරු කොට වදාලා. එනිසා එදා මෙදා තුර යුග ගණනාවක් තිස්සේ දෙවිමිනිසුන්ගේ ජීවිතවලට මේ පරමානන්දනීය සැනසීම ලබන්නට භාග්‍යය හිමි වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසෙනකොට සදහැති කුල පුත්‍රයාගේ හද ගැඹ තුල විස්මිත ඥානමය ප්‍රභාවයක් පහළ වෙනවා. ඒ හඳුන්වන්න පුළුවනි සම්මා දිට්ඨිය කියලා. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරයෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය තුල මොනතරම් පිරිසක් වෙත ඒ අමයුරු දහම් කදම්බය රාවදිදී ඇසෙන්නට ඇතිද? ජීවමාන බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට ඒ සදහම් වරුසාව වස්වමින් ගම් නියංගම් සිසාරා වැඩි ගමනේදී යමෙකුට ඒ බුදුරජාණන් වහන්සේ තප්පරයක් නමුත් තම පියවි ඇසින් බලමින් තප්පර දෙක තුනක වෙලාවක් නමුත් තම පියවි කනින් අමා ධර්මය අසන්නට ලැබුණා නම් එයම ඒ ශ්‍රාවකයාගේ භව ගමනේ අවසානයයි, මගඵල නිවන් සැපතේ උප්පාදයයි. එවන් පිරිසන් සිය දහස් කෝටි ප්‍රකෝටි ගණනක් ඒ සොඳුරු ඉතිහාසය තුලදී ශාන්ත නිවන් පුරවැද සැනසුන බවට මේ උතුම් ශාසන ඉතිහාසයේ මිහිරිම මිහිරි සතහන් තියෙනවා, මිහිරිම මිහිරි ඉතිහාසයක් තියෙනවා අපි සියලු දෙනාටම. එනිසා විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් මේ දහම් පද ජීවිතයේ මෙතට පමුණුවාගෙන ධර්මයේ සහන් සිහිල අත්විඳින්නට අදටත් අපට දෙවැන්ත හයියක් එමගින් ලැබෙනවා. එනිසා මේ උත්තම ධර්මය හිස් වූ ධර්මයක් නොවන අතර, බොල් වූ ධර්මයක් නොවන අතර ශ්‍රාවකයන්ගේ හදසන්තාන වෙත පමුණුවා ඒ ඇසිල්ලේම අමා සහනේ විඳගන්නට පුළුවන් ධර්මයක්, ජීවිතයක් ශ්‍රේෂ්ඨ භාවයට පමුණුවන උලාර ධර්මයක්. පුද්ගලයාගේ තරාතිරම කුමක් වුවත් ඔහු සිටිනා තැනින් ඔසවා තබමින් විශේෂයෙන් සංසාර ගමනේ නිමාව සනිටුහන් කරනු පිණිස කෙලෙස් කසලදියෙන් ගොඩට අරගෙන සදහම් අමා සලිලයෙන් ස්නානය කරවා පුද්ගල සන්තානයක් පාරිශුද්ධයේ උපරිමය වෙත යොමු කරන්නට, නැත්නම් පාරිශුද්ධයේ උපරිම තැනට නගා සිටුවන්නට මේ උතුම් ධර්මා මන්ත්‍රණයට, ධර්ම මනසිකාරයට, ධර්ම සත්‍යයනයට හැකියාව තියෙනවා. ධර්ම දේශනාවට, ශ්‍රවණයට, එහෙම නැත්නම් විමුක්තායතන සීරසයෙන් මේ ධර්ම ස්පර්ශ කිරීම තුළ ඒ කියපෝ විස්මිත හැකියාව ශ්‍රාවකයාට ඒ ධර්මය තුළ අත්විඳින්නට පුළුවන්. ඉතින් එනිසා බොහොම ගෞරව පෙරදැරි සිතින් තමයි මේ ශාසන දායාදය අප විසින් ලබන්නට ඕන.
එවැගේම දුර්ලභව ලැබෙන දෙයක් බව නිතර සිහි කැඳවීම ඉතාම හොඳයි. හැමදාම නැසෙන කලාතුරකින් ඇසෙන ධර්මයකුයි අද මා මේ ශ්‍රවණය කරන්නේ. ලැබිච්ච මිනිස් ජීවිතයේ උනත් අති දීර්ඝ කාලයක් රඳා නොපවතින අතර කෙටි කාලයකින් අහවර වෙලා යනවා. ඒ වගේම තමයි කෙටි කාලයකින් අහවර වෙන ජීවිතයේහි මේ ධර්මයේ නුවණින් විමසන්නට අපට කාලය ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. කුඩාම කුඩා කාලයේ මේ දහම් ඇසුණත් ඒ පිළිබඳව නුවණින් මෙනෙහි කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඉන්ද්‍රයන් මෝරා මුහුකුරා පැමිණි කාලවකවානුවේ තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. ජීවිතයේ බලවත් සැඳෑ සමයනකොටත් අතේ පයේ සවිශක්තිය නැති වෙලා යනකොට සෑහෙන මට්ටමකට ඔහුගේ කල්පනා ශක්තිය උනත් අඩු වෙන්නට පුළුවන්. ඔය අතර කාලය තුල තමයි අපට මේ ධර්මය පුරුදු කරන්නට ලැබෙන්නේ. ඒ අතර කාලය තුල නමුත් මේ ජීවිතය පවත්වා ගැනීම පිණිස ජීවිත සම්භාර පිණිස සෑහෙන වෙහෙසක් දරන්නට සිද්ධ වෙනවා. ජීවිතයක් පවත්වන්නට ආහාර සම්පාදනය කරගතිය යුතුයි. ඒ වගේම වාසස්ථාන වස්ත්‍ර බෙහෙත් ඖෂධ ආදී සම්පාදනය කරගත යුතුයි. ඒ උදෙසා සෑහෙන තරම් කාලයක් මිඩංගු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ජීවිතයට එල්ලවන්නා වූ නේක වැදෑරුම් කරදර තියෙනවා. ඒ වයිනුත් ජීවිතේ පරිස්සම් කරගන්නට ඕන. මේ සමස්තය මත තමයි ඉතුරු වෙන කාලය ඉතාම කෙටි කාලයක් නිසා මේ ධර්මයේ හැසිරෙන්නට ජීවිතේ හම්බ වෙන්නේ හෝරා ගණනයි. ඇතැම් විට කෙනෙකුට මිනිත්තු ගණනක්වත් නැද්දෝ කියලා හිතෙන්නට පුළුවන්. නමුත් අපට ඒක පේන්නේ නැමක් නිසාද උදෑසන කාලයේ ජීවිතයට එනවා. හැම දවසකම උදෑසන දහවල රාත්‍රිය. ඔය විදිහට දවස් වලින් සති වලින් මාස වලින් අවුරුදු වලින් මේ කාලමකමානුව ගෙවි ගෙවි යනකොට මේ උතුම් දුර්ලභ බව අපට වැටහෙන්නේ නැහැ. ඒ ගැන කල්පනා කරන්නට හිත යොමු වෙන්නේත් නැහැ. අර ජීවිත හටනට බැසගෙන තියෙන නිසා දහසකුත් එකක් බාධක අතරින් ජීවිතේ දිවෙන නිසා ඒ බාධක ප්‍රශ්නවලට කාලේ මිඩංගු කරනකොට හැරිලා බලද්දී සෑහෙන කාලයක් අපතේ ගිහිල්ලා. ඒ වගේම ජීවිත විශාල කාලවකවානුවක් රස්තියාදුවේ ගිහිල්ලා තියෙනවා. මක් නිසාද ඒක නොදැනම සිද්ධ වෙලා තියෙන බලනකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙව් සත්වගක් ආමන්ත්‍රණය කරමින් දේශනා කළා මෙන්න මේ කාරණා නිතර කල්පනාවට ගත්තහම හැම තත්පරයකින්ම මිනිස් ජීවිතයක් ලැබිච්ච වෙලාවේ මෙලොවට පරලොවට ප්‍රයෝජන ලබන්න පුළුවන්. ශාන්ත නිවන් පිණිසද උපකාර ලබන්න පුළුවන්. මොකන්ද ඒ කරුණු? එකක් තමයි දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මින්, බුදු උපත ලෝකේ දුර්ලභ සිදුවීමක් යන බව හොඳට සිහි කැඳවන්නට ඕන. අපවතතාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණෙත් අති දීර්ඝ කාලයක් ඇවෑමෙන්, පාරමි ධර්ම සපුරාලීමෙන් අනතුරුව. මේ මහා භද්‍ර කල්පයේ ගත්තොත් බුදුරජාණන් වහන්සේලා පස් නමකගෙන් ප්‍රතිමන්ඩිතයි. මේ වෙනකොට මේ කල්පය තුළ බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළම පිරිනිවන් වැඩම කළා. මතු මෛත්‍රී දසබලධාරීන් වහන්සේ නිසකවම ලොව පහළ වෙනවා. නමුත් මේ ගෙවී ගිය බුද්ධ ශාසන හතරේම මේ වෙනකොට මගඵල නිවන් ලබා සසරක දුක් නිමා කළාය කියන්නට අපි කාටවත් හැකියාවක් නැහැ. හැබැයි මේ වෙනකොට ඒ උතුම් සැපත වෙනුවෙන් විශාල තරම් හේතුකාරක ධර්ම අපේ ජීවිතවල සම්පූර්ණ වෙලා ඇති. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම සාතිසේ දුර්ලභයි. මේ කල්පයේ එහෙම බුදුවරු පහළ වුණාට ඉකුත්ව ගිය කල්ප කාලාන්තරයේ කල්ප 91ක කාලයේ පුරාවටම පහළ වුණෙත් බුදුරජාණන් වහන්සේලා හත් නමයි. ඉකුත්ව ගිය සාරා සංඛ කල්ප ලක්ෂයක කාලයේ පුරාවට පහළ වුණෙත් බුදුරජාණන් වහන්සේලා 28 නමයි. මේ වෙනකොට එතනින් එහා පැත්තේ ගත්තත් කියන්න බැරි තරම් දුර්ලභම පහළවීමක් තමයි බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම. නමුත් සත්වයාට මේ බව වැටහෙන්නේ නැහැ. වටහා දෙන්නට කියා දෙන්නට සමත් කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ බුදුරජාණන් වහන්සේ හැර. ඒ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. ඒ වගේම මනුස්ස ජීවිතයක ප්‍රතිලාභයේ දුර්ලභයි. මිනිස් ජීවිතයක් හැම සත්වයෙකුටම හැම කාලවකවානුවකම ලැබෙන්නේ නැහැ. සංසාරයේ නැමැති අක්මුල් විරහිත අති දීර්ඝ ගමනේදී මිනිස් ජීවිත ප්‍රතිලාභයක් හිමිවන්නේ ඉතාමත්ම කලාතුරකින්. හැබැයි මිනිස්ව උපන් අපට ඒ පිළිබඳව වැටහෙන්නේ නැහැ. ඒ කරුණු දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියා දුන්නා මිසක් වෙන හිතන්නට බතන්නට අවස්ථාවක් අපට ලැබෙන්නේ නැහැ. එනිසා ලෝකේ උපන් අති බහුතරයක් මිනිසුන් ලැබිච්ච මිනිස් ජීවිතයට නිගාදෙන අයුරින් ජීවත් වෙලා තමයි
ජීවිතයෙන් වෙන් වෙලා යන්නේ විශාල පෞකන්දක් එකතු කරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ දුර්ලභ බුදෝපතක් සිද වෙච්ච කාලමකවානුවක මිනිස් ජීවිත ප්‍රතිලාභයක් ලැබීම යනු කියන්නට අසීරු තරම් දුර්ලභ අවස්ථාවක් බව. දැන් මිනිස් ජීවිතයක් ලැබුණා විතරක් නෙමෙයි අපට දෑස් පෙන්න, දෙකන් ඇසෙන, ඒ වගේම අංග විකල නොවිත්, ඒ උතුම් මොහොතත් ගැලපෙලා ආවා. ඒ වගේම සත්පුරුෂ ඇසුරේ අමා ධර්මය අසන්නට ඒ සුදුසු යෝග්‍ය අවස්ථාවත් ගැලපෙලා ජීවිතයට මුණ ගැහුණා. ඉතින් එහෙම බලනකොට සංසාර ගමනේම දුර්ලභම කරුණු කිහිපයක් එකට ගැලපෙච්ච එකට යෙදිච්ච අවස්ථාවක් වන නිසා මේ අවස්ථාවේ වටිනාකම උපමානුසාරයෙන් පහදලා දෙන්නටත් අමාරුයි. ඉතින් එහෙම හිතලා ඔබ මේ උතුම් මොහොතේදී තම ජීවිතයේ වෙත අප්‍රමාදී භාවයෙන් පිළිසරණ හදාගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නොමැති යුගයක් ගැන ආයෙ කියන්නම දෙයක් නැහැ. පහළ වෙච්ච අමා ධර්මයේ ඇහෙන රාවදිදී දහම් කතා ඇහෙන කාල අවස්ථාවක පවා කොයිතරම් ප්‍රමාදස්ථානීය කරුණු අපේ සිතේ බලවත් වෙනවද ඒ ගැන හිතන්නට ඕන. අන්නේ කාරණය අලලා තමයි අද මේ දහම් කරුණු කිහිපය දේශනා කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා කාලවක වානුවක සැවැත්පුර නුවර ජේතවනාරාමේ වැඩවාසය කළා. ඒ වැඩවාසය කරන කාලවක වානුවේ සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුවරයා ඉදි කරලා පූජා කරපු වෙහෙරේ වැඩ සිටියොත් දහවල් කාලයේ වෙනුවෙන් ඒ විශාල භික්ෂු සංඝයා පිරිවරාගෙන සැවැත් නුවර පිණ්ඩපාතෙත් වැඩම කරලා ප්‍රාචීන ద్వාරේ නගරේ නිග්මිලා මිගාර මාතු ප්‍රාසාදයේ වෙත වඩිනවා. මිගාර මාතු ප්‍රාසාදයේ තියෙන්නේ දෙවුරම් වෙහෙරට බොහෝ සෙයින් නැගෙනහිර දිසා භාගයට වෙන්න. එනිසායි ප්‍රාචීන නගරයේ නගරයේ ප්‍රාචීන ద్వාරේ නිග්මිලා මිගාර මාතු ප්‍රාසාදයේ වෙත වඩින්නේ. එබැගින්ම මිගාර මාතු ප්‍රාසාදය කියන්නේ විසාකා මහා උවැසිතුමිය සකසා පෝජා කරපු යටිමහන් තලාවේ කාමර 500කුත් නැත්නම් උඩුමහන් තලාවේ කුටි 500ක් යටිමහන් තලාවේ කුටි 500ක් සහිත විශාලම ආරාමයක්. ඒ වගේම ඒ විසාකාවගේ ආරාමයේ රාත්‍රී කාලය ගත කළෝතින් දිවා විහරණය පිණිස ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. එතකොට ඒකට හේතුව තමයි මේ අනාථ පිණ්ඩික මහා සිටුවරයාද විසාකා මහා උවැසියද අතිවිශාල ධනස්කන්ධයක් පරිත්‍යාග කරමින් සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කල්ව පවතිවා යන පරම ප්‍රණීත චේතනාවෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඉදිකොට බුදුරජාණන් වහන්සේට පූජා කරපු ඒ කාරණයක්. එමගෙම බොහෝ දිනකට තථාගත බුදුපත තුල ඵල ප්‍රයෝජන නෙලන්නට අවස්ථාව සලසා දීම කියන මෙන්න මේ කාරණයක් හේතු කරගෙන ඔය විහාර දෙකම ඇසුරු කරමින් තමයි බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරේ වැඩ හිටපු කාලේ නැත්තම් සැවැත් නුවර වැඩ හිටපු කාලේ වැඩ හිටියේ. ඉතින් එක්තරා දවසක මේ විදිහට භාග්‍යමත් බුදුරජාණන් වහන්සේ 500ක් මහා සංඝරත්නය පිරිවරාගෙන විසාකා මහා උපාසිකාවගේ ඒ මිගාර මාතු ප්‍රාසාදයේ වෙත වැඩම කළා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ යටිමහන් තලාවේ සුවඳ කුටියේ වැඩ ඉන්නවා නම් භික්ෂුන් වහන්සේලා උඩුමහන් තලාවට වඩින්නේ නැහැ. මක් නිසාද? තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කාටවත් එහෙම උඩුමහන් උඩටට්ටුවට නැගලා උඩ තියෙන කුටියක වැඩ ඉන්නවුන් කියලා හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රාසාදයේ යටමහන් තලාවේ සුවඳ කුටියේ වැඩ සිටින නිසා. ඉතින් කොහොම හරි ඒ දවසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් මිගාර මාතු ප්‍රාසාදෙහි උඩුමහන් තලාවේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙලා තිබුණ මහර්ග සුවඳ කුටිය වෙත වැඩම කළා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා 500 නමක් ඒ භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් අලුත පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ඒ 500ක් භික්ෂුන් වහන්සේලා මිගාර මාතු ප්‍රාසාදයේ යටතට්ටුවේ ඒ කුටි 500ක් තියෙන නාන්නේ කුටිවලට වැඩම කළා. ඉතින් ඒ සියලු දෙනාම අදුනාගතා ඉමන් ධම්ම විනය. මේ ධර්ම විනයට අලුත පැමිණිච්ච අය. සාමාන්‍යයෙන් පැමිණෙන්නේ නැත්නම් ධර්ම විනයට අලුත පැමිණිච්ච කෙනෙක් ඉස්සෙල්ලාම පැවිදි වෙච්ච භික්ෂුවක් මේ ශාසනයේ සෑහෙන තරම් හික්මෙන්නට ඕන. ප්‍රාතිමෝක්ෂ සංවරයේ හික්මෙන්නට ඕන.
ඉන්ද්‍රිය සංවරයේ හික්මෙන්නට ඕන. ඒ වගේම ජාගරිකානු යෝගයේ හික්මෙන්නට ඕන. ප්‍රත්‍යසන්නිපිත සීලයේ කල්ැතිවම හික්මෙන්නට ඕන. ඒ අනුපිළිවෙල ශික්ෂණ මාර්ගයේ සෑහෙන කාලයක් පසු කරනකොට තමයි සංසුන් බව ඇති වෙන්නේ, වික්ත විසරද බව ඇති වෙන්නේ, ඒ ආකල්ප සම්පදාව පිහිටන්නේ, ගති වැරදි හිස් ගති පුරුදු වලින් අත මිදෙන්නේ. ඒ වගේම බොහෝ දෙනෙකුට පින් උපද්දවා දෙන පින් තොටමුණක් බවට භික්ෂුවක් නිර්මාණය වන්නේ ගුරු වැසුනේ වැඩිහිටි ඇසුනේ කාලයක් රැඳිලා ඉන්න ඕන. කුඩා අනු කුඩා ශික්ෂාපද නමුත් ගෞරවයෙන් ආරක්ෂා කරන්නට ඕන. ඉතින් මේ පිරිස නමක භික්ෂුන් වහන්සේලා පිරිසක් නිසා දැන් දිවාසෙයන් සුපිත්වා සායන් උට්ටහයි. මේ සියලු දෙනා මොකද කළේ දන්නවද? දහවල් කාලේ පින්ඩපාතේ වැඩම කළා, පින්ඩපාතේ වළඳලා ඊළඟට දහවල් වරුවේ නැත්තම් දවල් 12න් වගේ පස්සේ හොඳට නිදාගත්තා. ඒකට කියනවා දිවාසෙයන් දහවල් නිින්දට වැටීම කියලා. ඊළඟට දවල් නිින්දට වැටිලා කැමැති වෙලාවක අවදි වෙලා ඒ පිරිස කතා බහ පටන් ගත්තා. දැන් 500ක් දෙනා විවිධ මාතෘකා ඔස්සේ කතා කරනකොට කොයි තරම් ගොහසාවක් එන්නට ඇතිද? ඉතින් කෙනෙක් කියනවා අහං ආවසෝ කෝසල රඤ්ඤෝ ඝරං. එවැත්නි මම අද කොසල් මහරජතුමාගේ දන්වැටට තමයි පින්ඳ පාති වැඩියේ. තව කෙනෙක් කියනවා මම අද අනාථපිණ්ඩික සිරිතුමාගේ දන්වැටට තමයි පින්ඳ පාති වැඩියේ. ඊළඟට කියනවා මෙන්න මේ වාගේ දානයක් තමයි අද හම්බ වුණේ කියලා ඒ අනුභව කරපු කෑම බීම ගැන ඉතින් කතා කරනවා. නානප්පකාරං ආමිස කතං කතින්තා නොයෙක් විදිහේ ආමිස කතා. ඒ කියන්නේ ඔය සිව්පස්සේ ගැනම කෙරෙන කතා. විශේෂයෙන් ගත්තොත් එන් වළඳපු දානේ ගැන, තිබුණ ව්‍යංජන ගැන, තිබුණ කැවිලි පෙවිලි ගැන, ඒ ඔක්කොම ගැන භික්ෂුන් වහන්සේලා කතා බහ කරන්න පටන් ගත්තා. මේ කතාව තුළ සිහි මුලා වෙනවනේ කොහොමද? යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නම නම් ආමිස කතා කතා කරන්න යනවා අඩුයි, ඒව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ තුළ විශාල ශබ්දයක් පැන නැගුණා. උච්චා සද්ද මහා සද්දා හේසුන් කියන විශාල උස්හඬක්. ඒ කියන්නේ 500ක් දෙනා මේ වගේ කතා කරනකොට කොච්චර උස්හඬක් නැගෙන්නට ඇතිද? ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැන් උඩ තට්ටුවේ සුවඳ කුටියේ වැඩ සිටියේදී මේ සද්දය අහලා දැන් මේ ගෝසාව ඇහිලා තථාගතයන් වහන්සේ මහා අනුකම්පාවෙන් ලෝකානුකම්පාවෙන් ලොවකට හෙළන මහා කරුණා අනුහසින් කල්පනා කළා ඉමේ මයා සද්ධින් වසන්තාපේවම් පමත්තා. මේ භික්ෂු පිරිස මාත් එක්කමයි වාසය කරන්නේ එකම වෙහෙරක. එක වෙහෙරක ඉඳින්දත් මේ විදිහට ප්‍රමාදයට පත් වෙලා අහෝ අයුත්තකාරිනෝ, අහෝ මේ පිරිස යුතු වූවක් නෙමෙයි කරන්නේ, යුතු නොවූවක්මයි කරන්නේ. පැවිද්දෙකුට තියෙනවා සිද්ධ කරන්නට ඕන, ඉටු කරන්නට ඕන වතක්. පැවිද්දාගේ දිවා කාලය, පැවිද්දාගේ රාත්‍රී කාලය, නිවනට යොමු කළ පිටින් වාසය කරන්නට ඕන අයුරු බුදුරජාණන් වහන්සේ ඉතා සුපැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සිතා වදාලා මහා මොග්ගල්ලාන භික්ෂූන් වහන්සේ නැත්තම් මහා මොග්ගල්ලාන මේ අවස්ථාවට පැමිණෙනම නම් හොඳයි කියලා. මේ සිතුවිල්ල සිතනකොටම මහා මොග්ගල්ලාන රහතන් වහන්සේට ඒ බව දැනුණා. බලන්න බුදු හිතේ ඇතිවන්නා වූ ඒ සිතුවිල්ල ක්ෂණයකින් වැටහුණා මහා මොග්ගල්ලාන 이르දිමතානන්ට. වැටහිලා ඒ මොහොතේදීම 이르දියේ නැවිලා බුදු සිරිපා අභියස වන්දනා කරමින් එකත් පසෙක වාඩි වුණා. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මහා මොග්ගල්ලාන 이르දිමතානන්ට දේශනා කළා ඒතේතේ මොග්ගල්ලාන සම්බ්‍රහ්මචාරිනෝ පමත්තා. මොග්ගල්ලාන මේ බලන්න මේ සම්බ්‍රහ්මචාරී පිණිස බොහොම ප්‍රමාදයට පත් වෙලයි කල් ගෙවන්නේ. සාධුනේ සංවේජෙහි ඒ පිරිස සංවේගයට පත් කරන්න මේ කාබ බීබ කෑම බීම ගැන, වඩපිටාව ගැන, මොන ගැහිච්චාය ගැන, ආමිස කතා, දෙතිස් කතා කතා කරමින් මේ උතුම් කාලය ගෙවා අවසන් කරනවා. ඒක මහපරාධයක්නේ. බුදුරජාණන් වහන්සේත් සමගම එකම සෙවණියක් යට වැඩ සිටියේදී පවා ක්ලේශ ගතික, අකුසල ගතික, හීන ගතික, මෝහ ගතික අදහස් උදහස් පෙරදරි කරගෙන වචන කතා කරනවා. ඉතින් ඒක බොහොම සෝචනීය තත්වයක්. එනිසා මේ පිරිසට සංවේගය ඇති කරන්න කිව්වා. සංවේගය ඇති කරන්න කියන්නේ ඒක ගැඹුරු කාරණයක්. දැන් අපි කාට වුණත් මේ දිවි මගේ සංවේගයක් තියෙන්න ඕනි. සංවේගය ඇති කර ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ ඔය ජීවිතේ නිතරම මෙනෙහි කළ යුතු කරුණු දේශනා කළේ. මම මොහොතක් පාසා වයස්ගත වෙනවා, බැහැරෙනවා, ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා, මරණය කරා සම්ප්‍රාප්ත වෙනවා, ඒ වගේම ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙලා යන තැනට කරුණු යෙදෙනවා, අප්‍රියමනාප දේ සමග මොහොතක් පාසා එකතු වෙනවා, කර්මයේ උරුමය සහ දායාදය කරගෙන කල් ගෙවනවා, මේ තත්වයන් නිතර මුහුණ දෙනවා, අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා,
සංසාර ගමන් මගේදී සතර අපායේ දුක් උරුමයට මුහුණ දෙන සිද්ධ වෙනවා. කෙලවරක් නැති සසර ගමනේ ඇවිදාපු දුර පිළිබඳව වෙනම මේ කරුණු දේශනා කළ මෙන්නම මෙනෙහි කරනකොට තමයි සංවේගය ඇති වෙන්නේ. ඊළඟට මේ ජීවිතයේ වුණත් මේ ජීවිතයේ පවත්වන්නට සෑහෙන තරම් මහන්සි වෙන්නට ඕන. ඊළඟට යන්න සිද්ධ වුණ සංසාර ඉදිරි අනාගතය කරා යන්න සිද්ධ වෙන්නේ මල්මාවතක ගමනක් නෙමෙයි. මරණය කියන එක සත්වයාට දුකක්. නැවත ඉපදීම දුකක්. මක් නිසාද? කොතනක ඉපදුනත් දරා මරණ විතරක් උරුම වෙනවා. ඉපදෙන්නෙම දරා මරණ හිමි කරගෙන, ඉපදෙන්නෙම වියෝව හිමි කරගෙන, උපත යම් තැනකද විපත ඒ තුලම විද්‍යමාන වෙනවා. ඉතින් ඒ නිසා අන්නේ බඳු ගමනක් තමයි යන්න තියෙන්නේ. ඒ ගමනේ ලාභෙටම ලැබෙන දේ තමයි කඳුල, හැඳීම, වැළපීම, ශෝක වේදනා, දුක් පීඩා ඔව තමයි ලැබෙන්නේ. එහෙම ගමනක් යා යුතු බව සතුවකට වැටහෙන්නේ නැති නිසා ලැබිච්ච ජීවිතය තුළ මුලාවටපත් වෙලා බොහෝ අකුසල කර්ම එකතු කරගන්නවා. ජීවිතයේ සැහැන කාලයක් ගිහිල්ලා බලනකොට කල්ප ගානකින්වත් ගෙවා අවසන් කළ නොහැකි මට්ටමක අකුසල රාශියක් එකතු වෙලා පසුතැවුණ ගමනකින් තමයි බොහෝ දෙනා ජීවිතෙන් වෙන් වෙලා යන්නේ. ඉද තප්පති, මේ ලෝකෙත් දුකටපත් වෙනවා. පෙච්ච තප්පති, පරලෝකෙත් කොහොමද දුකටපත් වෙනවා? කොහොමද දුකටපත් වෙන්නේ? මක් නිසාද? පාපී පුද්ගලයා පෞරස් කරපු කෙනා ඒ පසුතැවීමට උරුමකම් කියනවා. පාපේ හේතුවෙන් පසුතැවෙනවා. ජීවිතය අවසාන කාලයට එනකොට පාපම් මේ කතන්ති, මම පව් කරගත්තා, වැරදි කරගත්තා, අකුසල් කරගත්තා, පුළුවන් කාලේ හිස් වැඩ කළා කියලා විශාල පසුතැවීමක් එනවා. එතකොට දුගතියට ගියපු දවසේ කොහොමත් පසුතැවෙන්න සිද්ධ වෙනවා. අන්ත දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්නෙහි විදියට ජීවිතයේ ඇති ආදීනම සම්භාරය කොටින්ම සසර ගමනේ ආදීනම සම්භාරයේ මෙනෙහි වුණොත් විතරයි පුද්ගලයෙක් සීලයක් ආරක්ෂා කරන්න, සදහැබෙතින් බණපදයක් අහන්න, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇසුරු කරන්න, ඒ ශාසන මාර්ගයේ පිළිවෙත් පුරන්න පෙළඹෙන්නේ සංවේගය ඇති වුණොත් තමයි. එහෙම නැත්නම් මේ ජීවිතය ආස්වාදනීය ධර්මයක් කියලා බැලුවොත්, මේක සතුටු වෙන්න, කෙලිකවටකම් කරන්න රංග මණ්ඩපයක් විදිහට දැක්කොත් එහෙම මේ පුද්ගලයාට ගෙවෙන තප්පරයක්ම අවාසනාව තමයි කැඳාන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහමොග්ගල්ලාන ඍද්ධිමතානන්ත වදාලේ මේ ආධුනික භික්ෂු පිරිස අයුක්තක් කරන්නේ මොග්ගල්ලාන, නොකල යුත්තක් සිද්ධ කරන්නේ. දහවල් කාලේ එහෙමම නිදාගෙන ඉඳලා මුලාවටපත් වෙලා අවදි වෙලා කතා කර කර ඉන්නේ හිස් කතා. මේ පිරිස සංවේගයේ පිහිටවන්න දැන් භාග්‍යවතුන් වහන්සේත් මේ පිරිස සංවේගයේ පිහිටවන දේ කරන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ මහා මොග්ගල්ලාණයන් වහන්සේට තමයි ඒ කාර්ය භාර කළේ. ඒක බුදුරජාණන් වහන්සේලාගේ ක්‍රමවේදය. ඒක අපට විශේෂ නැහැ. ඉතින් ඒ වෙලාවේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ මොකක්ද කළේ? ඒ මොහොතේම තාව දේව ආපෝ කසිනං සමාපජ්ජිත්වා, ආපෝ කසිනේට සමවැදිලා කරීස භූමියන් තිතම් මහා පාසාදං, කරීසයක පමණ භූමි ප්‍රදේශයක පිහිටි ඒ මිගාර මාතු ප්‍රාසාදය හරියට නාවං විය මහා වාතු, මහා සුළඟකින් මුහුද යන නැවක් සුළි කුණාටුවකින් හොල්ලනවා වගේ, කම්පා කරනවා වගේ පාඳං ගුට්ටක එන කම්පේසි සිරිපතුලේ මොග්ගල්ලාණන් වහන්සේගේ සිරිපතුලේ ඇඟිල්ලෙන් කම්පා කළා. ඒ කියන්නේ උලඟට අහුවෙච්ච නැවක් හෙලවෙනවා වගේ ඒ භූමිය නැත්තං ඒ මහා ප්‍රාසාදය පිහිටි භූමි ප්‍රදේශයත් එක්කම ප්‍රාසාදය සෙලවෙන්න පටන් ගත්තා. දැන් අර දෙතිස් කතා කතා කර කර ඉන්න භික්ෂූන් වහන්සේලා බියපත් වුණා. විස්සරං කරොන්තෝ, ඒ කියන්නේ කෑ ගසමින් දැන් මර බය ඇති වුණා. වහලේ කඩා වැටෙන්න පුළුවන්, උඩ තට්ටුව බිමට වැටෙන්න පුළුවන්, වටපිටාවම හෙල්ලෙන්නම ආය ගැළවීම මේ නැත්තං අත මෙදීම පේන මානයකන එච්චර බයක් ඇති වුණා. සකසක චීවරානි ඡඩ්ඩෙත්වා, තමන්ගේ සිවුරු පාත්‍ර දාලා පැත්තකට දාලා දුවන්න පටන් ගත්තා. චතුහි ద్వාරෙහි නික්කමින්සු, ద్వාර හතරෙම නික්මුණා. 500ක් දෙනා කොහොම හරි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව දැන් ඔළුවට කඩා වැටෙන්න කලින් මේ ප්‍රාසාදයෙන් නික්මෙන එක. මෙයාට අමතක වුණා උඩ තට්ටුවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන එකත් අමතක වුණා. දැන් පණ බය ඇති වෙනකොට, මර බය ඇති වෙනකොට ඒ මොකුත් කල්පනා වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ බේරගන්න තමයි හිතෙන. ඒක තමයි ආත්ම සංඥාවේ ස්වභාවය. ඊළඟ සක්කාය දිට්ඨියේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ වෙලාවේ මොකද සිද්ධ කළේ? දැන් මේ පිරිස එහෙම මෙහෙම දුවනකොට භගවා තේසං අත්තානං දස්සෙන්තෝ, බුදුරජාණන් වහන්සේ පේන්න සැලැස්සුවා මේ පිරිසට. පේන සලස්වලා වෙනත් ద్వාරයකින් සුවඳ කුටියට වඩිනවා වගේ පෙනෙන්නට සැලැස්සුවා. දැන් මේ පිරිසට බුදුරජාණන් වහන්සේ දකින්නකොට සෑහෙන්න අර ඇඟට ලේනවා කියන්නේ දැන් තමයි ඇඟට ලේ ටිකක් එනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරය තියෙන්නේ. අන්න ඒ වාගේ විශාල අස්වැසිල්ලක් දැනුණා. දැකලා මේ සීලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ළඟට එහෙම්මෙන් ඉක්මනින්ම දුවගෙන ගියා.
නැත්තම් මේ පිරිසට ඕනි මේ ඇති වෙලා තියෙන මේක භූමිකම්පාවක් වගේ දෙයක් නේ මහ විශාල කම්පනයක් ඒකෙන් බේරෙන්න ඉතින් බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන ඉර්ධිමතානන්ට කියලා තමයි ඒ පිරිස සංවේගයට එලසින්පත් කළේ දැන් අර කතාබහ මුකුත් නැති වුණා ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වෙත සීලු දෙනාම එකතු වුණා ඇවිල්ලා සිරිපා වන්දනා කළා වෙවුලන ගතින් යුතුව බොහොම බයපත් වෙලා කවුරුවත් දැන් වචනයක්වත් කතා කරන්නේ නැහැ ගල් ගහිලා ඉන්නවා සීලු දෙනාම බුදුරජාණන් වහන්සේ දෙස අත් දෙක ඔසවාගෙන වැඳ නමස්කාර කරලා බොහොම සංසුන්ව ඉන්නවා දැන් බලන්න බුදු කෙනෙකුගේ මහා කරුණාව ඒ වගේම ඒ ඉර්ධිමතානන් වහන්සේගේ මහා මොග්ගල්ලාණන් වහන්සේගේ අනුකම්පාව එහෙම යුගයක් මේ බුද්ධ ශාසනයේ තිබුණා ඉතින් කොහොම හරි එහෙම හරි පිහිටක් ලබා ගන්න මේ පිරිසට විශාල වාසනාවක් තිබුණා ඒ පිරිස ප්‍රමාදයට පත් වෙලා ඉන්න මොහොතේදී ඒ විදිහට සංවේගයක් ඇති කරලා හරි බුදුරජාණන් වහන්සේ වෙත යොමු කරලා යෝනිසෝ මනසිකාරී යෙදෙන්නට එහෙම පෙළඹවීමක් කරන්න ඒ පෙළඹවීම ලබන්න මේ පිරිසට පින තිබුණා කාටද මේ 500ක් භික්ෂු පිරිසට මේ පිරිස සංසාර ගමනෙත් කුසල් දහම් සම්පාදනය කරලා මුලා වූ මාර්ගවල යන උදවිය සම්‍යක් මාර්ගයට පමුණුවන්න ඇති ඒ කියන්නේ ලෝභයෙන් මසුරුකමෙන් කලගෙවපු උදවිය දානේ සමාදන් කරවන්නට ඇති දුස්සීලකමේ එහෙම නැත්නම් දුස්සීලකම නැමෙති කිලුටේ ගිලී සිටපු උදවිය සිල්වත් කරාන්ට ඇති මම්මුලා වෙලා යන උදවිය සම්මා දිට්ඨියට පමුණුවල ධර්මයේ හසුරුවන්ට ඇති දුස්තරිත කරපු අය දුස්තරිතෙන් අත මුදවා ගන්නට මඟ පෙන්වන්නේ ඇති ධර්ම දාන ආදී සිද්ධ කරන්නේ ඇති අසත්පුරුෂ ගමනක යන අය සත්පුරුෂයන් වෙත පමුණුවන්ට ඇති අනර්ථයේ යෙදෙන අය අර්ථයේ වෙත පමුණුවන්නේ ඇති ඒ පුණ්‍ය බලය නිසා තමයි මේ විදිහට තමන්ට පිහිටක් ලබන්න වාසනාව හිමි වුනේ ඒ සපි කාට උනත් දැන් අද මේ බණ පදයක් ඇහෙන්නේ උනත් අපම සංසාරේ සිද්ධ කරපු කුසල ධර්මවල විපාකානිසංස අවස්ථාවක් හැටියට තමයි මේ අමා ධර්මයේ ඇසෙන්නේ. එනිසා මේක අපි පෙර සංසාරේ බොහෝ පින් කරලා ලැබපු අවස්ථාවක් බවත් හිතර ගන්න ඕන. ඉතින් කොහොම හරි මේ පිරිස බුදු සිරිපා පිරිවැරුවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අසා වදාලා කිම් භික්කමේ බිහිතත් මහණෙනි නුඹලා මොකටද මේ බය වෙලා තියෙන්නේ? හැමෝම හොඳටම බය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ පිරිස කෙහෙලාම කියනවා අයම් බන්තේ මිගාර මාතු පාසාදෝ කම්පිතෝ ස්වාමීනි මේ මිගාර මාතු ප්‍රාසාදේ මේ මහා විහෙර කම්පා වුණා සෙලවී ගියා ගුගුරා ගියා උලඟට අහුවෙච්ච මහා මුහුදේ සුලිකුණාටුවකට අහුවෙච්ච නෞකාවක් වගේ දෙදරා කම්පා වුණා කිව්වා. අනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ජානාත භික්කවේ කේන මහණෙනි නුඹලා දන්නවද කවුද මේ මිගාර මාතු ප්‍රාසාදේ ওই විදියට කම්පා කළේ කියලා නජානාම බන්තේ ස්වාමීනි අපි ඒ ගැන දන්නේ නැහැ කවුද කම්පා කළේ කියලා දන්නේ නැහැ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා තුම්හාදිසානම් භික්කවේ මුට්ටස්සතීනම් අසම්පජානානම් පමාද විහාරේනම් සංවේග ජනනත්තං මොග්ගල්ලානේන කම්පිතෝ ප්‍රමාදයටපත් වෙලා දෙතිස් කතාවලියේදී සිටින සිහිමුලා වූ නුඹලාට සිහිය උපද්දවා දීම පිණිස සහ සංවේග ජනනය කරවීම පිණිස මොග්ගල්ලාණියන් විසින් තමයි ඔය ප්‍රාසාදයේ කම්පා කළේ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ විදිහට සිරිමෝ මණ්ඩලින් වෙච්ච දේ පිළිබඳව කරුණු පෙන්මාලා ඉනිග්මිතිව දේශනා කරනවා මහණෙනි ප්‍රමාදයටපත් වෙලා වාසය කරන්ට එපා උට්ටහත නිසීදත කෝ අද්දෝ සුපිතේනබෝ මහණෙනි ඔය කෙලසුන්ගෙන් ආතුර වෙලා නින්දට වැටිලා නින්දේ කල් ගෙවන්නට එපා උට්ටහත ඝටත වායමත මා කුසීතා හෝත කම්මැලි වෙන්නට එපා කම්මැලිව කල් ගෙවන්නට එපා දැන් මේ කියන්නේ කෙලස් තබන වීරයක් නැතුව කම්මැලිව වාසය කරන්නට එපා කියන එකයි උට්ටහත නිසීදත පල්ලංකං ආභුජිත්වා කම්මඨානානු යෝගත්ථාය නිසීදත පරයංකයක් පළඟක් බැඳගෙන කමඨහන් වැඩිම වශයෙන් වාඩි වෙන්න හිස් කතා කතා කරන්න වාඩි වෙන්න එපා කෝ අත්ථෝ සුපිතේනබෝ කෝ තුම්හාකං අනුපාදා පරිනිබ්බානත්ථය පබ්බජිතානං සුපිතේනත්ථෝ සසර දුකින් අත මෙදෙන්න පිරිනිවන් වැඩ සැනසෙන්න පැවිදි වූ නුඹලාට ඔය හිස් වූ කෙලෙස් නින්දෙන් නැති ප්‍රයෝජනේ කුමක්ද නහිසක්කා සුපන්තේන කෝචි අත්ථෝ පාපුනිතෝ නින්දට වසඟ වුණාම නින්දට බිලි වුණාම කිසිම උත්තමාර්ථයක් ලබන්නට බෑ එතකොට වීරිය කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා ආතුරානං හි කානිද්දා සල්ල විද්ධාන රූපතං ඒ බණපදයේ ගාථාවේ පදේ තේරුම තමයි යත්‍රත නාම අප්පකේපි ශරීරප්පදේශේ උට්ඨිතේන චක්කු රෝකාදීනා රෝගේන ආතුරාන හිතන්න මේ ශරීරයේ ඇසේ වේවා කනේ වේවා දත්වල වේවා වේදනා හට ගන්නවනේ
ඊළඟට මේ හන්දි වල වේදනා හට ගන්නවා මස් වැදලි වල වේදනා හට ගන්නවා මේ ශරීරයේ කෙසේ හිසේ වේදනා කඳේ බඩේ වේදනා හට ගන්නවා නොඑක් රෝග නිසා එතකොට මේ වේදනා හතගත් හට ගැනීම තුළ මේ වේදනාවෙන් මිරිකෙනකොට පුද්ගලයාට සුවසේ නිදා ගන්නවත් ලැබෙන්නේ නැහැ එමගින් අපේ තමකෝ මේ ශරීරයේ යටිපතුල් වල හරි වෙන යම් තැනක හරි යකඩ උලක් හරි එහෙම නැත්නම් දිරාගිය සත්වයෙකුගේ නැත්නම් මැරීගිය සත්වයෙකුගේ ඇටකටු ආදියක් පෑගිලා ඒ උලක් හරි එහෙම නැත්නම් ඔය ගවයෙකුගේ අංගක කොටසක් හරි ශරීරයේ ඇනුනට පස්සේ ඒ උල ඇඟ ඇතුලේ තියෙනකම් බෙහෙත් කරලා ඒ උල අයින් කරලා ඒ තුවාලේ සනීප වෙනකම් විශාල වේදනාවක් ඇති වෙනවා උලකින් ඇනුම් කහපුවාම ඇතිවන වේදනාම කොතෙක්ද කියලා හිතන්නට පුළුවනි මැස්සෙක් මදුරුවෙක් පිදෙනකොට කොයිතරම් හෘදාවක් වේදනාවක් අපට දැනෙනවද? ඉතින් එහෙම වෙක්කේ අර වගේ උල්ලක් ඇනුනට පස්සේ ශරීරයේ ඇතිවන වේදනාව පිළිබඳව බොහෝ අත්දැකීම් අපි කාට වුණත් තියෙනවා. අපේ කකුල් වල වුණත් උල් මුල් ඇනිච්ච වාර, නියපොතු ගැලවෙච්ච වාර, සීරිච්ච වාර, ඒ වගේ ලැබිච්ච වේදනා අපි හැමෝටම අත්දැකීම් තියෙනවා. එතකොට සුවසේ නිදා ගන්නවත් බෑ. නිින්දක්වත් හරියට ලබන්න බෑ. වේදනාවෙන් අවදි වෙනවා. වේදනාවෙන් කෙඳිරි ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට දැන් ඇඟේ උලක් කරුණාම එහෙම වේදනාවෙන් නිඳ යන්නේ නැහැ. ඒ වගේම සකල චිත්ත ශරීර සන්තානම් භංජිත්වා මුළු චිත්ත යත සිත නැමැති ශරීරය බිඳගෙන උපන්නේහි නානප්පකාර කෙලෙස රෝගෙහි ආතුරානන්දි. උපන්නා වූ නේකාකාර කෙලෙස් රෝගයන්. ඒ කියන්නේ සිත නැමැති කය බිඳගෙන රාග උල, දේශ උල, මෝහ උල වගේ දේවල් ඇනිලා තියෙද්දී කානිද්දා මොන නිින්දක්ද දැන් මේ හදවත තුළ

ඉන් ඒ වේදනාව නැති වෙලා යයි ලිඩේ සුවපත් වෙනවා සමගම. හැබැයි රාග ద్వේස මෝහ ආදී පාපී උල් ඇනී ඇති පුද්ගලයාගේ හද సంతානය තුල ඒ තුල පහළවන්නා වූ අකුසල චිත්තෝත්පාද ප්‍රමාණය මුල් කරගෙන මතු යුග කීයක් නම් කල්ප කීයක් නම් ජරා මරණ දුකට සතර අපා දුකට මුහුණ දෙන්නට සිද්ධ වේද කියලා පාඨමත් කියන්න බෑ භාග්‍යවතුන් වහන්සේට හැර. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාග සල්ලාදීහි පංචහි සල්ලේහි අන්තෝ හදයම් පවිසිය විද්ධත්තා සල්ල විද්ධාන රූපතං. රාග ආදී උල්වලින් නැත්තම් රාගය ආදී උල්වලින් අභ්‍යන්තරයට ඇනිලා ඇතුල් හදවතට පිවිසෙලා ඒ කෙලෙස් උල්වලින් පහර කාලා ඉන්න නුඹලාට මොන නින්දක්ද? ඒකයි දේශනා කළේ ආතුරානං කානිද්දා සල්ල විද්ධාන රූපතං. කෙලෙස් උල්වලින් පහර කාලා සිටියේදී මොන නින්දක්ද? අර සංවේගයටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලාට මේ ආශ්චර්යමත් බණපදේ මේ විදිහට දේශනා කරනවා. ඒ විදිහට දේශනා කරලා ඊළඟ ගාථාවෙන් දේශනා කරනවා උට්ඨහත නිසීදත දල්හං සික්ඛත සම්තියා මාවෝ පමත්තේ විඤ්ඤාය මච්චු රාජා අමෝහෙිත වසානුගේ. නුඹලා නැගිටින්න, පරයන්කයක් බැඳගෙන වාඩි වෙන්න, කෙලස් නින්දට හසු වෙලා ඉන්නට එපා. කෙලස් නින්දේ කල් ගෙවන්නට ලැබෙච්ච උතුම් අවස්ථාව කැප කරන්නට එපා. කාලෝ පබුජ්ජිතුම් අවදි වෙලා ධර්මයේ හැසිරෙන්නට මේ කාලය. මණ්ඩපේය මිදම් භික්කවේ බ්‍රහ්මචර්යා මේ උත්තම බ්‍රහ්මචර්යාව උත්තම සැරසීමක්. ඒක පිළිබඳ විවරණ බොහොම තියෙනවා, ඇගයීම් බොහොම තියෙනවා මේ උතුම් ධර්මයේ තුල. සද්ධා සම්මුඛී භූතෝ බුදුරජාණන් වහන්සේ නුඹලාට සම්මුඛ වුණා. දැන් කාටද මේ දේශනා කරන්නේ? අර තැතිගත්තා වූ භික්ෂූන්ට. නුඹලාට බුදුරජාණන් වහන්සේ මේ සම්මුඛ වෙලා ඉන්නේ. ඉතෝ පුබ්බේ පනවෝ දීඝරත්තං සුත්තං. මහණෙනි, මීට කලින් ගෙවිච්ච සංසාරයේ නුඹලා බොහෝ කල් නිදා සිටියා. කොහෙද නිදා සිටියේ? ගිරිසු සුත්තං. කඳු හෙල් ගිරිසිකර අතර සර්පයෝ පිඹුර වගේ සත්තු වෙලා නිදාගෙන හිටියා. නදීසු සුත්තං. ඒ වගේ මැලේ දොලේ ගංගාවේ මුහුදුවල වතුර අභ්‍යන්තරයේ මත්ස්‍යෝ වෙලා නිදාගෙන හිටියා. සමේසු සුත්තං විසමේසු සුත්තං. සමවිසම භූමිවල නිදාගෙන හිටියා. ඒ සත්වයන් බවට පත් වෙලා. පෘක්කග්ගේ සුපිසුත්තං. ඒ වගේම ගහකොළ අතර අතුවල නිදාගෙන හිටව කුරුල්ල වගේ පක්ෂීන් මෙලා. අදස්සනාරිය සත්‍යානං. එහෙම නිදා සිටිනට සිද්ධ වුණේ අදස්සනා අරිය සත්‍යානං. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම හේතු කරගෙනයි. තස්මා තස්සා නිද්දාය අන්ත කිරියත්තං. එනිසා ඒ ක්ලේශ නිද්‍රාව, ඒ සංසාර සතරපායට වැඩලා කල්ගෙවපු ඉතිහාසය, නැත්තං ඒ සතරපායේ උරුමය අවසන් කිරීම පිණිස උට්ඨහත නැගිටින්න, නිසීදත පරයන්කයක් බැඳගෙන වාඩි වෙන්න, දල්හං සික්ඛත සම්තියා ඉතා දැඩි ලෙස ශාන්තිය පිණිස හික්මෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනම ශාන්තිය කියලා කිව්වා. මේ ශාන්තිය කියන්නේ නිබනට නම. ඒ පිළිබඳව මේ අර්ථකථාවේ ධර්මපරියාය විස්තර කරනවා. අච්ඡන්ත සම්ති, තදංග සම්ති, සම්මුති සම්ති කියලා ශාන්තිය අවස්ථා තුනක්. අච්ඡන්ත සම්තිය කියන්නේ අමා මහ නිර්වාණයට නම. කිරියලු කෙලසුම් ප්‍රහීන වීමෙන් ලැබෙනා වූ ඒ උත්තම නිර්වාණ පරමාර්ථයට නමක් තමයි අච්ඡන්ත සම්තිය කියලා කියන්නේ. ඒ වගේම තදංග සම්තිය කියලා කියන්නේ ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා කෙලසුන් යටපත් කරගෙන ඒ පින්කම්වල ඒ කුසල ධර්මවල හැසිරෙනකොට ඒ කෙලසුන්ගෙන් වෙන්වීම වශයෙන් ලැබෙනා වූ ශාන්ති, නැත්නම් විපස්සනාව කියලා කියන්නට පුළුවන්. විපස්සනාම හැසිරීම වශයෙන් විපස්සනා වඩනකොට කෙලසුන් ඈත් වෙලා පවතිනම අන්නේ මොහොතේ දැනෙනා වූ ඒ උත්තම සැපතට කියනවා තදංග සාන්තිය කියලා. කොටිම විපස්සනාව. ඊළඟට සම්මුති සාන්ති කියලා කියන්නේ ওই පුද්ගලිය ලෝකේ මෙන්න මේ දිව්‍ය ලෝකයට ගියොත්, මෙන්න මේ භ්‍රමතලයේ විමානයට ගියොත්, මෙන්න මේ තැනකටපත් වුණොත් ඒක තමයි සදාතනික නිවීම කියලා විවිධ දෘෂ්ටීන්ට පැමිණෙනවා. අන්න එකට ගන්න පුළුවන් සම්මුති සාන්ති කියලා. ඒකෙන් ඇති වැඩක් නැහැ. ඊළඟට තදංග සාන්තිය විපස්සනා, මේ තුලින් තමයි අච්ඡන්ත සාන්තිය වෙත ප්‍රියමන් කරන්නට තියෙන්නේ. ඒකයි දල්හං සික්ඛත සම්තිය. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිර්වාණය නැමැති සාන්තිය පිණිස. තස්මා නිබ්බානත්තං දල්හං සික්ඛත, නිවන පිණිස දැඩිව හික්මෙන්න. ඒක ස්වල්ප හික්මීමකින් අල්ප උත්සාහයකින් කොහොමවත් ලබන්නට බෑ. අසිතිල පරක්කමා හොත්වා සික්ඛත, ලිහිල් නොවූ වීරියක් ඇතිව හික්මෙන්න. ඒතොර ලිහිල් නොවූ වීරියක් ඇතිව හික්මෙන්න. ලිහිල් වීරියකින් හික්මෙලා හරියන්නේ නැහැ. දවසක් පරියන්කයක් කරන භවනා කරන ආය සති ගානකින් ඒ දේ කරන්නේ නැහැ. එහෙම නෙමෙයි, අකණ්ඩ වේදේ කරන්ට ඕන. ගුරු ඇසුරේ රැඳී සිට කරන්ට ඕන. අනුන් කල කී දේ හොයන්නේ නැතුව, අනං අනුන් නොකල නොකී දේ හොයන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ දෙස බලාගෙන ඒ දේ කරන්ට ඕන. එහෙම නොකළොත් මොකද වෙන්නේ? අර ගාථාව දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මාවෝ පමත්තේ විඤ්ඤාය මච්චු රාජා අමෝහිත, නුඹලා පමා වුණාට පස්සේ ඒ බව දැනගෙන මාරයාගේ වසඟයට නුඹලාපත් වෙනවා. බලන්න මොනතරම් අනුකම්පාවකින්ද, කරුණාවකින්ද මේ පිරිසට මේ කරුණ පෙන්වන්නේ. මාවෝ පමත්තේ විඤ්ඤාය,
ප්‍රමාද වුණු බලාගෙන දැනගෙන

එන මාරයා ඔහුගේ බසගයට නුඹලා ගන්නවා කියන කෙනෙක්. මාරයා දැනගන්නව පමත්තා ඒතේ මේ පිරිස දැන් හොඳට ප්‍රමාදයට පත් වෙලා ඉන්නේ. කෙලෙසුන්ගෙන් නැහැවිලා ඉන්නේ මගේ වසංගේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථා තස්ස වසංගත්තද ඒවං වසානුගේ කරුන්තෝ මා අමෝහිත ඔහුගේ වසංගයට යන්න හේතු එකතු කරන්න එපා. මහානුකම්පාවකින් මහා පිහිටකින් තමයි එලෙසින් දේශනා කරන්නේ. ඉතින් දේශනා කරනවා යාය දේවා මනුස්සාච සිතා තිද්ධාන්ති අත්තික තරතෙහෙතං විසත්තිකං කනෝවෝමා උපජ්ජග ඝනාතීතාය සෝචන්ති නිරයම් හි සමප්පිත. දේශනා කරනවා යාය දේව මනුස්සාය සිතා තිද්ධාන්ති අත්තික. දෙවියෝද මිනිස්සුද දැන් සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය දෙවියන් සාමාන්‍ය මිනිසුන් ගත්තාම රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්ම ඒ ආරම්මණයන් තුල ලැබෙන්නා වූ සාත මිහිරි සුවය බලාපොරොත්තුෙන් තමයි දෙවි මිනිසුන් කල් ගෙවන්නේ. ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා ලැබීමේ අපේක්ෂාව ලැබීමෙන් ලැබෙන සතුටේ අපේක්ෂාව ඒ ලෝභ මූල සිත් තුල පහළවන්නා වූ ඒ සැප වේදනාව නැමත නැවත ලැබීමේ අපේක්ෂාවෙන් යුතුව ඒවට ඇලී ගැලී නියලී තමයි සාමාන්‍යයෙන් දෙවි මිනිසුන් වාසය කරන්නේ. එතකොට ආන්නේ කියපෝ රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා කියන පස්වැදෑරුම් තණ්හාව තරත සමතික්කමත ඒ ඉක්මවා යන්නේ තරණය කරන්න. ඒ නොයෙක් විෂයන්හි පැතිර ගිය ඒ තණ්හාම එහෙම නැත්නම් ඒ ලෝභය මුල් සහිතව උදුරා අයින් කරන්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ තරතේ තං විසත්තිකං කියලා දේශනා කළේ. ඒ කියපෝ රූප රාග, ශබ්ද රාග, ඒ ගන්ධ රාග ඒ පිළිබඳව ඒ විස්තර වශයෙන් කියා දෙන ඒ ප්‍රභේදගත තණ්හාම දුරු කිරීම පිණිසම පිළිපදින්න. ඒ සංහි අයමේව රූපෝ කනෝ අතික්කමති. එතකොට මේ හැම දෙයකටම මේ උත්තම නිමේෂය තමයි ප්‍රයෝජනවත්ම නිමේෂය. කෙලෙස් සටනින් ජය ගන්නට, කෙලෙස් සටනින් සංසාර දුකින් මත මිදීම පිණිස කෙලෙස් සටනට මුහුණ දීලා ජය ගන්නට අවශ්‍ය උවමනා සුදුසු සියලුම කරුණු ගැලපිච්ච තැන තමයි මේ උත්තම නිමේෂය. අර මුලින් කියපු සම්බුද්ධ ශාසනයේ මිනිස් ජීවිතය බිහිරි නොවූ කන් නැති බව, සත්පුරුෂ ඇසුර සදහම් රාවය ඇසෙන බව, යෝනිසෝ මනසිකාරය මෙනෙහි කරන්නට පුළුවන් බව, පුංගල ඉරුතු එවගේම භෝජන ධම්ම සවනාදී සප්පාය මේ ඔක්කොම ලැබෙන වෙලාව තමයි මේ දේ කරගන්න පුළුවන්. විශේෂයෙන් පැවිදි ජීවිතයක් ලැබෙච්ච වෙලාවේ තමයි ඉහලින්ම මේ ඔය කියපෝ තණ්හාවේ මුල් උදුරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දේශනා කළා කනෝ වෝමා උපච්චග මේ ක්ෂණය ඉක්මිලා ගියොත්, මේ උතුම් අවස්ථාව ඉක්මිලා ගියොත් තුම්හාකන් සමන ධම්ම කරන කරණක් අනෝමා අතික්කමි. මහනදම් පුරන් ලැබිච්ච මේ සොඳුරු අවස්ථාව ඉක්මිලා ගියොත් ආය ලෙහෙසි වෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවක් උදාපත් කර ගන්නට. යේච ඉමං කනං අතික්කමන්ත. කවුරු හරි කෙනෙක් ලෝකයේ මේ උතුම් සොඳුරු අවස්ථාව ඉක්මවා යනවනම් දේශනා කළා කනාතීතා හිසෝ චාන්ති නිරයම් මේ සමප්පිතා නිරස්සාදට්ඨේන නිරේ සංඤිතේ චතු බිදේපි අපායේ පතිද්ධිතා අකතං වතනෝ කල්යාණන්ති ආදිනානයන සෝචන්ති. නිරේ වැටුණට පස්සේ අහෝ මම යහපතක් කළේ නැ, අවස්ථාව මුණ ගැහුණා යහපතේ හැසිරෙන්න, අවස්ථාව මුණ ගැහුණා ධර්මයේ අසන්න, අවස්ථාව මුණ ගැහුණා ධර්මයේ පුරන්න, අවස්ථාව මුණ ගැහුණා ධර්මයේ සිතකය වතනේ පිහිටුවාන. නමුත් නොසලකා හිටියා. බුදුගුණ බුදුබණ ඇහෙද්දී කන් දෙක නොපිටට හැරෙව්වා. බුදුබණ බුදුගුණ ඇහෙද්දී මිහිරි වූ වන්සේ කල් ගෙව්වා. දැන් මේ විපත මට හිමි වුණා කියලා මේ අවස්ථාව මගේ හෙනිච්චාය ශෝක කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න කනාතීතය සෝචන්ති නිරයම්මි සමප්පිත. ඔය නිරේ බැටිලා සත්වයෝ දුක් විඳින හැටි විලාප තබන හැටි ප්‍රේත වස්තු වගේ ධර්ම ග්‍රන්ථවල නැත්තම් ඒ ධර්ම පරයායන්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා එතෙන්ට වැටුණාම ශෝක කරලා පසුතැවිලා එව නැත්තම් ශෝකයෙන් හඬ නගලා කාට හේන්නද කවුරු පිහිට වෙන්නද පිහිට වෙන්න කෙනෙක් ඒ වෙලාවේ නැහැ. ඒ පිහිට වෙන්න කිසිම කෙනෙකුට හැකියාවක් ඇත්තෙත් නැහැ. එනිසා දේශනා කළා පමාදෝ රජෝ පමාදෝ පමාදානු පතිතෝ රජෝ අපමාදේන විජ්ජාය අබ්බහේ සල්ලමත්තන. අර පිරිස දැන් බයපත් වෙලා බොහොම තැති ගැනීමට පත් වෙලා ඉන්න මොහොත් දැන් මේ කියන බණපද ඔක්කොම හිත ඇතුළට කාවදිනවා. මේ උතුම් දහම් පාඩම උගන්වා වදාරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ උපක්‍රමය මොග්ගල්ලාන ඉර්ධිමතානන්ට කියලා පාවිච්චි කළේ. දැන් ඒක බොහොම සාර්ථක වුණා. පිරිස වඩාත් වැඩි අවධානයකින් උනන්දුවකින් සිරිමුව මඩලින් පිට වෙන සෑම වචනයක්ම ගෞරවයෙන් ග්‍රහණය කළා. ගෞරවයෙන් හිතට ගත්තාමට ගියාට නෙමෙයි. ওই විදිහට භාග්‍යතුන් වහන්සේ පිරිසට උත්සාහය ඇති කළා. උත්සාහෙත්වා සංවේජෙත්වා. උත්සාහය ඇති කරලා සංවේගය ඇති කරලා ඒ සියලු දෙනාම අප්‍රමාදී යොදවමින් පමාදෝ රජෝ කියන ඔය අන්තිම ඔය ධර්මපරයාය අන්තිම ගාථාව උත්හාන සූත්‍රයේ අන්තිම ගාථාව දේශනා කළා. පමාදය කියලා කියන්නේ සංක්ෂේප වශයෙන් සතිබිප්ප වාසයයි.
සතියෙන් වෙන්ව වාසය කිරීමට කියනවා ප්‍රමාදය කියලා. අකුසල චිත්තෝත්පාදේම කියලා කියන්නට පුළුවන්. ඇසෝ චිත්ත කෙලමනට්ඨේන රජෝ. ඒ ප්‍රමාදය සිත කිලුටු කරනවා කියන අර්ථයෙන් රජසක් දුහුවිල්ල දුමාරයා. තම් ප්‍රමාද මනුපතිතෝ. ඒ ප්‍රමාදයට අනුව වැටිච්ච කෙනා ප්‍රමාදය තුළම ගිලී යනවා. නහි කදාචි ප්‍රමාදෝ නාම රජෝවති. ප්‍රමාදය කියලා අමුතු දුහුවිල්ලක් අමුතු දුමාරයක් නෑ. එහෙනම් මොකක් දේශනා කරන්නේ? ධර්මයේ හැසිරෙන්නට ලැබිච්ච අවස්ථාව මග හැරලා දානවා. ආන්නේ මදහසක් ඉතර ගන්නවා. ප්‍රමාදය කියන්නේ ඒකයි. ධර්මයේ අදම පිරිය යුතු සීලය, අදම සම්පාදනය කළ යුතු සමාධිය, මේ ඇසිල්ලේම වැඩිමනා විපස්සනාව, එන්නේ මග හැරලා දාලා ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටහම්බයන්ගේ රසය හොය හොයා කාමුකත්වයට හිත බැස ගන්න සලස්වනවා. ඒ තුල ශික්ෂාපද මිදෙන්නට සලස්වනවා. ඒ වගේම කුසල් දහම් උපද්දවා ගන්න තියෙන ඇසිල්ල ඒ අවස්ථාව නිරපරා, ඒ කියන්නේ ඒ අවස්ථාව මගහැරලා දාන බොහොම සහාසික ලෙස තමන්ටම තමන් සතුටෙක් වෙමින් මගහැරලා දානවා. ඒ පිළිබඳව මේ ධර්මපරියාය විස්තර කරනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ධාරාතාවමයං පත්‍යාජානිස්සාම. අපිට තව කාලය තියෙනවා, තාම අපි තරුණයි, තාම අපි ගුඩා කාලේ ගත කරන්නේ. ඒ නිසා ගුඩා කාලේ මේ තරුණ කාලේ කෙලින් දෙලෙන් කල් ගෙවන්න ඕනේ. වයසට ගියාට පස්සේ ඇසෙල්ලම් කරන්නට බෑ. වයසට ගියාට පස්සේ මේ දේවල් කරන්න බෑ. ඒ නිසා මේ අතේ පය හයියේ තියෙන කාලේ තමයි දුවල පැනලා කෙලින් දෙලෙන් ගත කරන්න ඕනේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒකල ඒ විදිහට හිතලා තමන්ගේ ජීවිතයේ සැඳෑ කාලයක් එනවා. මේ තරුණ කාලය ගෙවිලා ගියාට පස්සේ සැඳෑ කාලයක් දක්වා ජීවත් වෙනවා කියලා ජීවිතය ගැන විශ්වාසයක් තියෙනවා. එතකොට එහෙම විශ්වාසයක් තිබ්බට වැඩක් නැහැ. ඇතැම් විට තරුණ කාලයේම ජීවිතය අවසන් වෙන්නට පුළුවන්. දහර කාලයේ පිහි පමාදෝ රජෝ. කුඩා කාලයේ ප්‍රමාදයටපත් වුණත් ඒ ප්‍රමාදය මහා දූවිල්ලක් දුමාරයක් වගේ වටපිටාවම වසා දමනවා. මධ්‍යම කාලයේ පිතෙහෙර කාලයේ ජීවිතයේ මැදි වයස වෙන්න පුළුවන්. ජීවිතයේ මහලු කාලේ පැවිද්දෙක් ගත්තොතින් පැවිදි වෙච්ච මුල් කාලේ ප්‍රමාදයටපත් වුණා. ප්‍රමාදී ප්‍රමාදීමයි මැදි වීයේ ප්‍රමාදයටපත් වුණත් එහෙත් එහෙමයි. අපි හිතමුකෝ උපසම්පදා මෙලා දසවස් පිරුණාට පස්සේ හැටි ප්‍රමාදයටපත් වෙනවා නම් ඒත් ප්‍රමාදයටපත් වීමක්ම තමයි. පමාදානු පතිතත්තා මහරජෝ සංකාර කූටෝ ඒව හොත්. ඒ මුල්ම කාලේ ප්‍රමාදයට වැටුණාම දැන් හිතමුකෝ ඇවිද්දෙක් ආධුනික වශයෙන් ඉස්සෙල්ලාම දැන් මේ පිරිස ඉස්සෙල්ලාම පැවිදි වෙච්ච පිරිසක්නේ. පැවිද්ද බොහොම ආගන්තුකයි ඒගොල්ලන්ට. තාම පැවිද්ද ආධුනිකයෝ. ඒ පිරිස ඒක නිසා තමයි අර නොකලමනා කතා කළේ. වැරදි විදිහේ හිස් කතා කතා කර කර කල් ගෙව්වේ. ඉතින් ඒ නිසා ඒ විදිහට හිස් කතා කතා කර කර මුල් අවස්ථාවේ පටන් එකට හුරු වුණාම, පැවිදි වෙච්ච මුල් කාලේ පටන් හුරු වුණාම කාලයක් යනකොට මහා කුණු කන්දක් වාගේ ජීවිතය එකතු වෙන විශාල අකුසල ධර්ම සම්භාරයක්. ධර්මපරයාය තියෙනවා සංකාර කූටෝ ඒම හෝති. මහරජෝ සංකාර කූටෝ ඒම හෝති කියලා. යතා ඝරේ ගෙදරක ගත්තොතින් දැන් එක දවසක් අතු ගාලා කුණු ටික එකතු කරන, දවස් දෙකක් තුනක් හතරක් අතු ගාලා කුණු ටික එකතු කරන, ওই විදිහට මාසයක් විතර ගේ මුල්ලේ කුණු ටික එකතු වුණා විශාල කුණු කන්දක් එනවා. ආන් ඒ වගේ මුල්ම දැන් මුල්ම දවසේ කුණු ටික අයින් කළොත්, දෙවෙනි දවසේ ටිකක් අයින් කරොත්, එනේන කුණු ටික අයින් කරොත් කොච්චර කාලයක් ගියත් කුණු ඉතුරු වෙන්නේ. ආන් ඒ වගේ පැවිදි වෙච්ච මුල් අවස්ථාවේ පටන් මුල් තප්පරයේ පටන් සිද්ධ කරන්නට තියෙන්නේ ක්ලේශ ප්‍රහාණය පිණිස, අකුසල ධර්ම දුරු කිරීම පිණිස හික්මන එකයි. ඒ විදිහට හික්මනොත් පැවිද්දෙක් ගත්තොතින් දැන් අපි ගත්තොතින් අපි තරුණ කාලේ මහණුණා කියලා අවුරුදු 17ක් 18ක් 19ක් වුණාට මහණුණාම අවුරුදු 20න් උපසම්පදා වෙලා මුල් අවුරුදු 5 10 පුරාවටම ගුරු ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ බොහෝම සුවචව කී කරුව පෙළ, ඒ වගේම අර්ථ කතාම, ටීකාම, පාලි විවරණ මේ ඔක්කොම ඉගෙන ගන්න ඕන. තමන්ගේ ශක්ති පමණින් කටපාඩම් කරන්න ඕනේ. මේවා ඉගෙන ගන්න ඕනේ. අතර කමඨහන් සතර කමඨහන් ඇතුළු අනිත් කමඨහන් පුහුණු වෙන්න ඕන. ඒ විදිහට පුහුණු වෙලා ඊතර වයසේ මැදි වයසේ සහ අවසන් කාලේ සමතේට විපස්සනාවටම බැසගත් සිතින් වාසය කරනවා. ඒ අතර තවත් පරම්පරාවකට ඒ දහම් දැනුම ඒව ලබා දෙනවා. ඒ දේම උත් කරන්න ඕනේ. එතකොට එහෙම කරන කෙනෙක් වුණත් ප්‍රමාදයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. අපි මොකද මැදි වයසේ කියලා. දැන් පළමු වයසේ මැදි වයසේ අපි පළමු වයසේ බැරි වුණා සමත විපස්සනා වේදෙන. මැදි වයසේ යමෙකුට අපි පළමු වයසේ බැරි වුණා මැදි වයසට හරි ඇවිල්ලා ඒ දේ සිද්ධ කරනවා කියලා. මැදි වයස සිද්ධ කළා. මැදි වයසේ හෝ මේ ධර්මයේ හැසිරීම සිද්ධ කළා. එයත් අප්‍රමාදී කෙනෙක්. එයත් අප්‍රමාදී කෙනෙක් කියලා කියන්න පුළුවන්. අපි හිතමුකෝ මුල් කාලෙත් බැරි වුණා, මැදි වයසෙත් බැරි වුණා. ජීවිතේ පච්චිම වයේ සමන ධම්මං කරොන්තෝපි භික්ඛු පමාද විහාරී න හෝති. ජීවිතේ සැඳෑ සමයට එළඹිලා හරි ධර්මයේ හැසිරෙනවා නම් එහෙම පුද්ගලයාට ප්‍රමාද වූ පුද්ගලයා කියලා කියන්න බෑ කියනවා. අපි හිතමුකෝ ගිහි කෙනෙක් හරි පැවිද්දෙක් හරි, දැන් ගිහි කෙනෙක් කියමු, ගිහි කෙනෙකුට මුල් කාලේ ඉගෙන කියාගෙන ජීවිතේ හරි ගස ගන්න ඕනේ. එහෙම නැත්නම් යපීම් ක්‍රමයක් අදා ගන්න ඕනේ. අඹදරුවෝ ඉක්මිතිය පෝෂණය කළා. ඉන්න අනතුරුව ජීවිතයේ අන්තිම කාලේ හරි අවුරුදු 60-70 පහු වෙලා හරි මනපදයක් අහන්නට, බණ මඩුවකට එනවා, භාවනාවක් කරන්නට වාඩි වෙනවා.
එහෙම කරන කෙනෙක් වුණත් ප්‍රමාදීයක කියලා එහෙම චෝදනා ලබන සුදුසු නැහැ. මක්නිසාද? අප්‍රමාදානුලෝම ප්‍රතිපදං ප්‍රතිපන්නත්තා. අප්‍රමාදානුලෝම ප්‍රතිපදාවටයි එහා බැසගෙන තියෙන්නේ. මේ අමා ධර්මයේ කියන්නේ එක දවසකින් ධර්මයේ හැසිරিলাත් සසර දුකෙන් අත මිදෙච්ච පිරිස හිටියා මේ ධර්ම මාර්ගය තුල. එක හෝරාවකිනුත් සසර දුකෙන් අත මිදෙච්ච පිරිස හිටියා මඟපල ලැබ. අවුරුදු 80 වෙනද 90 වෙනද 100 වෙනද 120 බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඊළඟ තප්පරේ මඟපල ලැබමු පිරිස හිටියා. හැබැයි ඒ අයට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පාරමිතාව සම්පූර්ණ වෙලා තිබුණා. එසේ නොතිබුණොත් ඒ දේ කරන්න ලැබෙන්නේ නැහැ. එනිසා කොයි වෙලාවක හරි මේ ශාසනයේ ප්‍රතිපදාවට පැමිණෙනවා නම් මේ උතුම් කුසල පතෙහෙට පැමිණෙනවා නම් දස පුණ්‍ය ක්‍රියාවලට පැමිණෙනවා නම් සීල සමාධි ප්‍රඥා වෙත පැමිණෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා නම් ආන්නේ පුද්ගලයා ප්‍රමාදියෙක් නෙමෙයි කියලා කියන්න ඕනේ. එයා ප්‍රමාද වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි යම් කිසි කෙනෙක් මුළු ජීවිත කාලෙම ප්‍රමාදයටපත් වෙලා හිස් කතා කර කර හිටියොත් එහෙම අයට ප්‍රමාදයම තමයි දායාද වෙන්නේ. ප්‍රමාදයෙන් ලැබෙන අහිතකර ඵලමයි දායාද වෙන්නේ. ප්‍රමාදයට කවදාවත් හිතකර ඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප්‍රමාදේන විඤ්ඤාය අබ්බහේ සල්ලමත්තනෝ. එතකොට දැන් තමන්ගේ හදවතේ ඇනලා තියෙන කෙලෙස් උල් අප්‍රමාදීම උදුරා දමන්න ප්‍රමාදයටපත් වෙලා වාසය කරන්නේ නැතිව අත්තනෝ හදේනි සිතන් රාගාදී පංචවිදන් සල්ලං. තමන්ගේ හදවතේ ඇනලා තියෙන රාගාදී පසුවදෑරුම් උල් අරහත් මාර්ග විද්‍යාවෙන් අරහත් ඵල විද්‍යාවෙන් ඒ දක්වාම පැමිණිලා උදුරා දමන්න කියලා මේ ධර්ම පරයයෙන් දේශනා කළා. එතකොට ඒ දේ සිද්ධ කරන්න සුදුසුම ගමන් මාර්ගයක් තමයි උතුම් සාසන පැවිද්ද කියලා කියන්නේ. ඒ පැවිද්ද ලැබුම් වෙලාවේ ප්‍රමාදයට පත් නොවී වාසය කරන්න කියලා දැන් මේ දේශනා කළේ. ඉතින් අර සංවේගයට පත්වෙච්ච 500ක් පමණ භික්ෂු පිරිසට මේ දේශනාව සිද්ධ කරලා සිද්ධකල අවසන් වෙනකොටම තමන්ගේ අතින් සිද්ධ වෙච්ච ප්‍රමාදයේ භික්ෂුන් වහන්සේලා මනසිකාර කළා. එසේ මනසිකාර කරමින් සියලු දෙනාම විපස්සනා භාවනා ආරම්භ කළා. 500ක් භික්ෂුන් වහන්සේලා නොබෝ වෙලාවක් ඇතුළත සෞකලසුන් නැසූ මහා රහතන් වහන්සේලා බවට පත් වුණා. බලන්න බුදු කෙනෙකුගේ පිහිට අනුකම්පාව උපකාරය ලැබිච්ච හැටි. එදවස එහෙම පිහිටක් පිළිසරණක් තිබුණා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නිසා, මහා මොග්ගල්ලානාදී ඍද්ධිමතුන් වැඩ හිටපු නිසා අද වගේ කාලයක මේ පිළිසරණ ඒ පිළිසරණ අපිම කැප වෙලා මේ උතුම් ධර්මානුශාසනාවට සුවච වෙලා කීකරු වෙලා අපේ ජීවිතවල අපසකසා ගන්නට ඕන. ඒකට තමන්ම වැඩි උනන්දුවකින් වැඩි කැපවීමකින් මේ දහම් පරයායන් ජීවිතයට ගලපා ගන්න කල්පනා කරන්න. වැදගත්ම කාරණය සංවේගයට පත්වීම. ඒ කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි වියසන මරණ මතින් දිවෙන ගමනක් කියලා සංවේගයට පත් වෙන්න ඕනේ. සංවේගයටපත් වෙලා කෙලස් තවන වීර්ය උපද්දවන්නේ ආතාපිනෝ සංවේගිනෝ භවත්. ඒ දෙකෙන් තමයි මේ සංසාර ප්‍රශ්නය සදා කාලයට විසඳාගෙන සාන්තමා සැනසිලි අත්විඳීමේ හැකියාව ලැබෙන. ඉතින් ඒ උදෙසා මේ උත්ථාන සූත්‍රයේ නැමැති ධර්මපරයාය සීළු දෙනාටම මඟ පෙන්වන උතුම් පාරමි කුසල් වැඩෙන ධර්මපරයායක් මඟ පෙන්වීමක් වේවා කියලා බොහොම මෙත් සිතින් මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. නාවලක්කුලම මෙගොඩ බැබ ලිපිනේ පදිංචි පින්වත් GSP ගුණසේන මැතිතුමා, එම දයාබර මැතිනිය, පුතුණුවන්, ඒ පිරිස තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සිත්නෙත් අසපුවෙන් සිද්ධ කරන්නට යෙදුනේ. අද දිනට 7 ජන්මදිනය සමරන ලෙව්මිත තෙනුක් දම්සිරි ආදරණීය පුතණුවන්ට, ඒ වගේම ජුලි මාසේ 7 දින 68 ජන්මදිනය සමරූ ගුණසේන පියාණන්ට, ජුලි මාසේ 24 දින 62 ජන්මදිනය සමරූ විජයලතා මෑණියන්ට සහ සුජීවත්ව සිරින පවුලේ සිරු ඥාති බන්දු වර්ගයාට චෙත්මෙත් ප්‍රාර්ථනා කරමින් තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සිද්ධ කළේ. හැමෝටම ධර්මාවබෝධයේ පිණස වේවා කියලා පිංවතුන්ලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය, ඒ වගේම තම තමන්ගේ ජීවිතාලෝකමත් කරන්නට උදව් උපකාර කර ගුරු දෙගුරුතුමන්ට, ඒ වගේම net fm කාර්ය මණ්ඩලයටත් බොහොම මෙත් සිතින් ආශිර්වාද කරන අතර දෙවියන් සහිත ලෝකයට මේ අත්‍යදාර පුණ්‍ය මහිමය ලැබේවා, දැනේවා, පෙනේවා, අනුමෝදම් වේවා කියලා අනුමෝදන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛා.

සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ භූතා අනුමෝදන්තෝ සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති

0: සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු
1: සාධු සාධු සාධු ඉරිදා සිටනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ මිල කළ නොහැකි උතුම් දායාදය ධර්ම දායාදය ඔබ ලැබුවේ ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා ඒ උතුම් දහම් මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිට සනසවාලු ගරු දේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් net fm රේඩියෝවේ මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා 0.74.25.214 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බණ වැඩසටහන ඔස්සේ සිටනේ තසපුව ඉරිදා සිටනේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා ඉරිදා සිටනේ තසපුව ධර්මානුශාසනාවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Sit net asapua. Sit net asapua.

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වැදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
3: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහොනෝරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. Fashion bag වෙනස් වෙන ජීවන රටාවන්ට.
4: අපේ අම්මා ගෙදර ආවද?
5: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්.

0: wake up.
1: Saturday hormones. Alpha Studio.
2: Alpha Studio. Dawa sitamu na vitamins. Alpha Studio.
1: Yes, yes. Energy morning vibe ka teka dawa sama suba karaganna.
2: Ratte ma taruan ke takshata ek Saturday dawa sapatan ganna.
3: Good morning.
1: Satya Dawaswala Ude Hayata
4: Alpha Studio with Kasuni and Lehansa.
1: WhatsApp Bindoy Hatsi Ekolai Anupai Anupai Anupa Net FM Facebook Live.
5: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසළ පුර පසළොස්වක පොහොදා
6: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
5: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
6: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදති පින් අනුමෝදන් වන්නා
5: අසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
6: අනුශාසකත්වය
5: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
6: බැතිබරදායකත්වය
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් කවදත් අලුත්

0: Fit Net Asapur. Fit Net Asapur.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවයි අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මේ අපි සතිගානක් තිස්සේ ඔබට ලංකරමින් පැවතියේ ඔබේ මගේ අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේගේ උතුම් ගුණකදම්බය. මේ ගුණකදම්බයට පැහැදුණු බෞද්ධයෝ අපේ රටේ බැලුවොත් එහෙම මම හිතන්නේ හැම බෞද්ධයෙක්ම වගේ උතුම් බුදුගුණ පිළිබඳව මහා ගෞරවයකින් කටයුතු කරන පිරිසක්. ඉතින් ඒ අයට හිත සනසවාගෙන ජීවිතය තුළ පුත්‍රජනන් වහන්සේගේ සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට ලබන්නට පුළුවන් මහත් වූ ප්‍රතිලාභයක් මේ වැඩසටහන් මාලාව ඔස්සේ ඔබට සමීප කරවන්නට අපට වාසනාව භාග්‍ය උදා වුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ අරහාදී නවරහාදී බුදුගුණයන් පිළිබඳ සිහිගැන්වෙන සාකච්ඡාවේ සාකච්ඡා මාලාවේ අවසානයට ක්‍රමක්‍රමයෙන් අපි ලං වෙලා තිබෙන්නේ. පසුගිය සතිය අපේ සාකච්ඡාවට බඳුන් කළේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඔබට අනුශාසනා ලංකලේ සත්තා දේව මනුස්සානම් කියන උතුම් බුදුගුණය. අද අපි සාකච්ඡා කරන්නට මේ සාකච්ඡාව තුළදී අපි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබන්නට බලාපොරොත්තු වෙන බුදුගුණය බුද්ධ නම් උතුම් බුදුගුණයයි. ඒ උතුම් අවස්ථාව ඔබට ලං කරන්නට සූදානම් වෙන වෙලාවේ බොහොමත්ම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඉරිදා සිත්නෙත් අසපුවේ අපේ අතිපෝෂණීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව වැඩසටහනේ සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන තිබෙනවා. මම ඔබට හෘදයාංගමව ගෞරවයෙන් ආරාධනා කරනවා. බුදුගුණ මඟ නොහැර ඇසිය යුතුම පිරිසක් බෞද්ධ අපි. ඒ නිසා ඒ ගුණයට පැහැදෙන ඔබේ ජීවිතයට මහා වටිනාකමක් හැඟෙන අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ උත්තම ගුණයන් පිළිබඳ නැවත නැවත අහන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසින්න අපෝ සබ්ස්ක්‍රයිබ් කරන කෙනා ආරාධනාවත් සාකච්ඡා ආරම්භයේදී සිදු කරන්නට කැමැතියි. මේ ලෝකේ මිනිසියෙක් විදිහට අහන්නට පුළුවන් වටිනාම වචනය තමයි මට හිතෙන්නේ බුද්ධ කියන වචනය. මේ බුද්ධ කියන වචනය මම හිතන්නේ අපිට බුදුදහම නිසාමයි උරුම වුණේ. එනිසා ඒ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවායි කියන උත්තරීතර ගෞරවනීය ප්‍රාර්ථනාවත් එක්ක අද අපි මේ ධර්ම සාකච්ඡාව තුළ බුද්ධෝ නම් ගුණය සාකච්ඡා කරන්නට අපි ස්වාමීන් වහන්සේගෙන් ඔබට එහි වටිනාම අර්ථයන් සමීප කරවන්නට සූදානම් වෙන්නේ. ඔබට ආරාධනා කරනවා තෙසවන්්‍යවා ශාස්ත්‍රූන් වහන්සේගේ උත්තරීතර මේ බුදු ගුණය තමන්ගේ ජීවිතයට ලං කරගන්න. දෙසවන් අද්දරින් තමන්ගේ හද මඩලට ලං කරගෙන සැනහෙන්න. අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. අපි අපේ දෙසවන් පින් කරලා තිබෙන වටිනාම වචනය බුද්ධ කියන වචනය දිනේ උතුම් ගුණය පිළිබඳව ඇහෙනකොට කොතරම් හිත සැනසෙවිද? ඒ උතුම් ගුණය පිළිබඳව අපේ සිත් සනසවාලන්නට දහම් අර්ථය කියා දෙන්නට ඔබ වහන්සේට නැමතුම් පූර්වක ආරාධනා කරනවා. අවසරයි අපි ස්වාමීන් වහන්සේ
2: සියලු දෙනාටම නැවතත් බොහෝම මෙත්සිතින් මම ආශිර්වාද කරනවා. මේ මොහොතේ පටන් ඔබේ සවන් සිසාරා ඇසෙන මේ මිහිරි බුදුකුණ පිළිසඳර අත්‍යාදර බහුමානයෙන් ශ්‍රවණය කරනවා වගේම සිතටගෙන මානසිකාර කරලා බුද්ධාලම්බන ප්‍රීතිය උපද්දවාගෙන විපස්සනාවට හැරිලා ඒමතු විපස්සනා යානාවෙන් මගඵල නිවන් දක්වාම ගමන් කරන්නට අදිෂ්ඨාන කරගෙන පහසු විහරණයෙන් යුතුව මේ උතුම් වැඩසටහන නිමවන තෙක් රැඳී සිටින්න කියලා බොහෝම මෙත් සිතින් සිහිපත් කරනවා, ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, යම්පන කිංචි අත්තිඤ්ඤයං නාම සම්බස්සේව බුද්ධත්තා විමුක්ඛන්තික ඥානවසේන බුද්ධෝ. ඔන්න ඔය විදිහට තමයි වරුණ බුද්ධ කියන පදය මේ ධර්මයේ කියලා දෙන්නේ. අවබෝධ කළ යුතු යම්තාක් දේවේද ඒ සියල්ලම අවබෝධ කරන ලද බැවින් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වීම මුල් කරගෙන ඒ පත්වීමේ කෙළවර පටන් බුද්ධ යන ව්‍යවහාරය පටබැඳීම ආමන්ත්‍රණය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලැබෙනවා. එතකොට ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් සියලු ගුණ එක පදයකින් කිව හැකිනම් මෙන්න මේ බුද්ධ කියන පදයෙන් සියලු බුදුගුණ කියනට පුළුවන්. එතකොට හිතන්න එපා වරුණ අනිත් පදවලින් එසේ කිව නොහැකි කියලා. කිසියම් බුදුගුණයක් පාදක කරගෙන ඒ සියලුම බුදුගුණ දේශකයාගේ ශක්්‍යතාවයේ පමණින් වාක්කෝෂයේ පමණින් දහම් දැනුමේ පමණින් විවරණය කරන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ නම් වූ අමල නිමල ගුණමුහුදට පිවිසෙන තොටමුණක් තමයි මේ බුද්ධ කියන පදය. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බවත් ඒ අවබෝධ කරපු අමයුරු ධර්මය ලෝකයට අවබෝධ කරවීමේ අසමසම හැකියාවෙන් යුක්ත බවත් මෙන්න මේ දෙකම මේ පදයෙන් පින්වත් වරුණ කියවෙනවා. එතකොට දැන් ලෝකයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් පහළ වෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා. ඊළඟට මහා රහතන් වහන්සේලා පහළ වෙනවා. දැන් පසේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රවෘත්තිය ගැන කතා කළොත් පසේ බුදුරජාණන් වහන්සේ ස්වශක්තියෙන්ම මනමින් ධර්මය අවබෝධ කරනවා. හැබැයි වරුණ ඒවා පදවැලකට අමුණා භාෂාත්මකව තම කෙනෙකුගේ සෝතද්වාරය අනුසාරයෙන් හදවතට ඇතුළු කරලා ඒ ධර්මමය ඥානය ශ්‍රාවක හදවතේ පහළ කරවීමේ සමත් ආමන්ත්‍රණයක් පසේ බුදුරජාණන් වහන්සේලාට නැහැ. රහතන් වහන්සේලා ගත්තොත් වරුණ බුදුරජාණන් වහන්සේගේ විස්මිත දේශනා ප්‍රාතිහාරයේ තාසුළු අංශුවක් තමයි රහතන් වහන්සේලාට පිටාන්නේ. එනිසා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබීමෙන් පසු හිමිවන විශිෂ්ටම හැකියාවක් තමයි මෙන්න මේ බුද්ධ ගුණ මහිමය. ශ්‍රාවකයන්ට අවබෝධ කරන ලද අමා ධර්මය හඳුන්වා දීමේ විශේෂ හැකියාව. ඕක තමයි වරුණ අමාරුම දේ.
1: සවිනාස දැන් අභාසු කිව්වා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ලැබුණු උතුම්ම දේ මේ කියලා. එතකොට අපි සම්මා සම්බුද්ධත්ව කියන ගුණයත් මීට පෙර සාකච්ඡා කළා. එතකොට සවිනාස සම්මා සම්බුද්ධත්වයයි බුද්ධ කියන බුද්ධත්වයයි කියන්නේ දෙකක්ද? ඒ අර්ථ දෙකක්ද ස්වාමිනාහන්ස එතන තිබෙන්නේ? මොකද අපි මේ නවාරහදී බුදුගුණ පිළිබඳ සිහිපත් කිරීමේදී අවස්ථා දෙකකදී තමයි ඒ සම්බන්ධව සාකච්ඡා කරන්නේ. ඒ පිළිබඳව සිහිපත් කරන්නේ එහෙම කරන්න විශේෂ හේතුවක් තිබෙනවද? ඒ අර්ථ දෙකක්ද එතන තිබෙන්නේ?
2: පින්වත් වරුණ ඉතාම හොඳයි ඒ ඇසූ ප්‍රශ්නය. සම්මා සම්බුද්ධ බුද්ධ කියන පද දෙකෙහිම අර්ථ අතර වැඩි වෙනසක් නැහැ. ඒ පද දෙකෙන්ම කියවෙන්නේ තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බව. හැබැයි සම්මා සම්බුද්ධ යන පදයේ මෙන්න මෙහෙම දෙයක් කියවෙනවා. ගුරුවරයෙක් ඉඳලා නෙමෙයි, උපදෙස් දෙන්න කෙනෙක් ඉඳලා නෙමෙයි, මඟ පෙන්වන්නෙක් ඉඳලා නෙමෙයි, ගුරු ඇසුරක රැඳී ඉඳලා නෙමෙයි, ස්වයංභූ ඥානේ පුරාකෘත පාරමී මහිමෙන් තනියම ගයාමේ පුණ්‍ය මණ්ඩලයේ සිට මාර පරාජයත් සිද්ධ කරලා කිසිවකට භය නොවි අකම්පිතව මුහුණ දීලා කාය ජීවිත නිරපේක්ෂව චතුරංග සමන්නාගත අදිෂ්ඨාන බලයක වැඩ ඉඳගෙන කෙලෙස් හටනටත් මුහුණ දීලා කෙලෙස් හටනුත් සාර්ථකව ජය අරගෙන ඒ වගේම දේවපුත්‍ර මාර්යාගේ බලපෑමෙන්ද සාර්ථකව ජය අරගෙන මේ සත්‍ය ධර්මය මේ පාරිශුද්ධ ධර්මය අකලංකව නිර්මලව ඌනපූර්ණ නැතුව ස්වයංභූ ඥාන මහිමෙන් අවබෝධ කළා යන එක තමයි සම්මා සම්බුද්ධ ගුණපදයෙන් කියවෙන්නේ. එතකොට ඒ සම්මා සම්බුද්ධ ගුණපදයෙන් තමත් කියවෙනවා ඒ අවබෝධ කිරීම එසේ මෙසේ අවබෝධ කිරීමක් නෙමෙයි. ඒ පිවිතුරු හදමත විරාගයට පත්වෙමින් පාරිශුද්ධ හැසිරීමේ චරණේ විද්‍යාවේ අගතන්පත් වෙමින් සම්මා සම්බුද්ධ වූ බව, සුන්දර සුගත ප්‍රතිපදාවෙන් සම්මා සම්බුද්ධ වූ බව, ලෝකවිදු ආදී ඥාන මහිමේ සමග සම්මා සම්බුද්ධ වූ බව, ඕනම සත්වෙක් ඉක්මවා දමනය කොට මේ දහම් රස දැනවීමට සමත් කෞශල්‍යෙන් යුක්තව සම්මා සම්බුද්ධ වූ බව, මිනිසුන් පමණක් තෝරාගෙන නෙමෙයි දෙවියන් බ්‍රහ්මයන් සහිත සත්ත්ව ප්‍රජාවම තෝරාගෙන ඒ සියලු දෙනාටම අසහාය ඇදුරාණන් වෙමින් සම්මා සම්බුද්ධ වූ බව. එතකොට ඔන්න ඔය ටික ඔය සම්මා සම්බුද්ධ ගුණ පදයත් එක්ක කියවෙනවා. එතකොට ඒ සම්මා සම්බුද්ධත්වයෙන් ලද ප්‍රතිෂ්ඨාව, සම්මා සම්බුද්ධත්වයෙන් ලද අවබෝධය අර මා මුලින් සිහි කළා වගේ ශ්‍රාවක ප්‍රජාවක් වෙත විසිතුරු ණය ක්‍රම පාවිච්චි කරමින්, විසිතුරු ඇඟවීම් ක්‍රම පාවිච්චි කරමින්, දේශනා විලාස ඇතිව ඉර්ධි ප්‍රාතිහාරි සම්මිශ්‍ර කරගෙන ආදේශනා ප්‍රාතිහාරයේද සම්මිශ්‍ර කරගෙන අනුශාසනා කිරීමේලා පරම හැකියාව තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේටයි කියන එක තමයි මෙන්න මේ බුද්ධ කියන පදයෙන් වරුණ කියවෙන්නේ. දැන් තවත් මෙහෙම කාරණයක් හිතන්න. ලෝකයේ විවිධ විෂයන්ට විවිධ ගුරුවරු ඉන්නවා. ඒ හැම කෙනෙක්ම දන්නා දේ බොහොම අඩුයි, නොදන්නා දේම බොහොම වැඩි. වරුණ ඔබහල තියෙනවද ලෝකේ කවුරු හරි ගුරුවරයෙක් සියලුම දේ සියලුම විෂයන් පරතයට උගන්වන්න සමත් කෙනෙක් ලෝකේ හිටියා කියලා? මම අහලා නැහැ. සියල්ලම දන්නා එකම උතුමන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට සියල්ල දන්නා ඥාන මහිමේ හිමි වෙච්ච නිසා තමයි ශ්‍රාවකයන්ට මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. දැන් වරුණ සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට යමක් උගන්වන්න ගියත් සෑහෙන ප්‍රශ්න ගොඩකට උගන්වන කෙනා මුහුණ දෙනවානේ. ඊළඟට මේ ලෝකයේ තුල සාමාන්‍ය ශාස්ත්‍රයක් විෂයක් ශිෂ්‍යයන්ට උගන්වන්න ගියාම ඒ අදුරුවරු කොයිතරම් ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවද, අපහවතාවන්ට මුහුණ දෙනවද? ඊළඟට සමහරට ඔවුන් අහන ප්‍රශ්න වලට මම විමසලා කියන්නම්, පොතපත බලලා කියන්නම්, කාගෙන් හරි අහලා කියන්නම් කියලා බේරෙන අවස්ථා තියෙනවනේ මේ සාමාන්‍ය ශාස්ත්‍ර පිළිබඳව. ඉතින් වර්ණ මේ භාග්‍යවතුන් වහන්සේ අසහාය ශාස්ත්‍රූත්වය ලබා දෙන්නේ මිනිස් පිරිසකට විතරක් නෙමෙයි, මිනිස් ලෝකයේ සියලු දෙනාට. මිනිස් ලෝකයේ කිව්වම වරුණ ක්ෂත්‍රීය කුලයක පිරිසිනු ක්ෂත්‍රීය පඬිතවරු, බ්‍රාහ්මණ පඬිතවරු, ගෘහපති පඬිතවරු, ශ්‍රමණ පඬිතවරු කෙනා හතර කොටාසෙ ඉන්න මනස ලෝක. එතකොට මේ හතර කොටාසෙටම මේ අමා ධර්මයේ මනාව කියා දීමේ හැකියාව තියෙන්න ඕනි. මොකද ඒ අයගේ බුද්ධි මට්ටම් විවිධයි. සංසාර ගමනේ සිතකය වචනේ පුරුදු කරලා තියෙන විදිහ වෙනස්. එයාගේ අදිමුත්‍ති වෙනස්. ආසයේ නිස්රේ වෙනස්. ඉන්ද්‍රියන්ගේ මේරීම් නොමේරීම් වෙනස්. හැමෝටම එකම බණ කතාව කිවර තේරෙන්නේ නැහැ. එකම වණ කතා වුණත් චතුරාර්ය සත්‍ය වුණත් විවිධ ණය ක්‍රම ඔස්සේ විවිධ ආකාරයෙන් උපමා උපමේය ගල්පමින් කියා දෙන්න ඕන. එතකොට වර්ණ මිනිස් ලෝකේ මිනිසුන්ට විතරක්ම නෙමෙයි, දිව්‍ය ලෝකේ දෙවියන්ට, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට, මෙසක් වල වාසී පිටසක් වල වාසී සත්ව ප්‍රජාවක් වෙත මේ අවබෝධ කරපු නැවුම් සොඳුරු ගැඹුරු පිවිතුරු ධර්මය කියා දීමේ විස්මිත හැකියාව තමයි මේ බුද්ධ ගුණයෙන් ඉදිරිපත් කරන්නේ. කෙනෙකුට අර ඔබ කිව්වා වගේ හිතෙන්න පුළුවන් මේ ගුණපද දෙකම සාම්‍යයි කියලා. ඒ සාම්‍ය භාවයක් තියෙනවා, මේ දෙකේම සමාන භාවයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ ගුරු උපදේශයකින් තොරව ධර්මය අවබෝධ කළ බව සම්මා සම්බුද්ධත්වයෙන් කියවෙනවා. එසේ අවබෝධ කළ දහම් ලොවට දේශනා කිරීමේ විස්මිත හැකියාව ඇති බව බුද්ධ ගුණයෙන් කියවෙනවා.
3: ස්වාමීනි, එතකොට මේ ලොවට දේශනා කිරීමේ මහා ගුණය එතනට එකතු වෙනකොට ස්වාමීනි අර වහන්සේ සිහිපත් කළා වගේ මනුෂ්‍ය ලෝකේ අපි පමණක් නොවේ දිව්‍ය බ්‍රහ්මාදී කොටගත්තු අපිට නොපෙනෙන බොහෝ දෙනෙකුට රැකවරණේ තිබෙන්නේ ඒ බුද්ධ දේශනාව ඇසුරු කොටගෙනමයි, ඒ මඟ පෙන්වීම තුළමයි. එපමණකුත් නොවේනි ස්වාමීන් වහන්සේ, අතීතයේ ඉඳලා වර්තමානයත් අනාගතයත් මේ තුන් කාලයටම මේ පොදුයි ස්වාමීන් වහන්සේ. ඒක හරි සුවිශේෂී අවස්ථාවක් නේද? දැන් වෙන ශාස්ත්‍රූවරයෙකුගේ හෝ එහෙම නැතිනම් යම් ආකාරයකට දැන් අපි යම් කෙනෙකුගේ උදව්වක් උපකාරයක් එහෙම බලාපොරොත්තු වෙන ඒ කාලේ ඒ වෙලාවේ ඒ මොහොතේ එහෙම නැත්නම් මේ මාසේ ආසන්න කාලේ ඒ වගේ අපි කාලයකට එහෙම සීමා වෙනවනේ. මේ උතුම් ධර්මය කොතෙක් කල් ගියත් ඒක පරණ වෙන්නේ එහෙම නැතිනම් ඒක නොගැලපෙන්නේ එහෙම අවස්ථාවක් අපි දකින්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. දිනෙන් දින හැම මොහොතකම ලෝකේ සත්‍ය මොකද්ද කියනකොට අවසාන වශයෙන් මේ බුදුදහම තැන නතර වෙන්නට අපට සිදු වෙනවා. ඒ එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ ලෝකේ සත්‍යම නිසා වෙන්නට ඇති.
2: පින්වත් වරුණ, හොඳයි ඔබ අහපු කාරණය. උපාදෝවා භික්කවේ තථාගතානං අනුපාදෝවා තථාගතානං. මහණෙනි, බුදුවරු ලෝකයට පහළ වූවද නොවුවද මේ ලෝකේ පවතිනා වූ ධර්ම ස්වභාවයක් තියෙනවා. ආන්නේ ධර්ම ස්වභාවේ මේ සනාතන සත්‍ය හේතුඵල ධහම කර්මඵල ධහම සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා සිද්ධ කරන්නේ අවබෝධ කරගන්න එක. සත්වයන්ට සාමාන්‍ය සත්වයන්ට තනියම අවබෝධ කරගන්න බෑ. එසේ අවබෝධ කරගන්න බැරි මේ ධර්මයේ බොහොම දුකසේ පාරමී පුරලා මහා කැපකිරීම සමුදායක ආවසානික පහළ ධර්මයේ හැටියට අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරනවා. එනිසා ලෝකෙහි නැති යමක් ඇති හැටියේ මවාපෑවනම් ඒක කාලානුරූපී වෙනස් වෙලා යනවා. එතකොට ඇති යමක් නැති හැටියට මවාපෑවත් ඒත් එහෙම තමයි. එනිසා මෙතන මවාපෑම් නෑ වරුණ. නැති යමක් කියලා අවධානය දිනාගෙන ජන සමාජයේ ප්‍රසිද්ධ වෙන උමනාවකින් තථාගතයන් වහන්සේ ලෝකෙ ආමන්ත්‍රණය කළා නෙමෙයි. ඔබත් දන්නවා මාත් දන්නවා කොච්චර හරි දැකලා පරණ නොවන රූපේ තමයි බුද්ධ රූපේ. කොච්චර හරි අහලා පරණ නොවන කටහඬ තමයි බුදු හඬ. ඒ හඬින් වදහල ධර්මයක් එහෙමයි. අර ඔබ සීකලා වගේ එදාටත් අදටත් මතු යුගයකත් මේ සත්වයාට සැපත පිණිස යමක් මුණ ගැහෙනවා නම් ආන්නේ මුණ ගැහෙන දේ තමයි මේ අමා ධර්මේ. එයින් අන්නේ සැපතක් නැහැ. අපිට ඔක්කොම මේ ධර්මයේ ඉදිරියේ නතර වෙන සිද්ධ වෙනවා. මොකද මේ ධර්මයේ කියන්නේ නැති යමක් ඇති හැටර කියන දෙයක් නොමන නිසා, ස්වාක්ඛාත නිසා, මුල මැද අග මනාව දේශනා කරපු නිසා. ඒ වගේම වරුණ මෙන්න මේ කාරණේ මෙතෙන්දී හොඳට හිතර ගන්න ඕනේ. බොහෝ ශාස්ත්‍රවරු ලෝකෙ පහළ වුණානේ, විවිධ අදහස් ලෝකෙට කිව්වා, විවිධ ඉගැන්වීම් සිද්ධ කළා. ඒ ශාස්ත්‍රවරුන්ට එකතු වෙච්ච ශ්‍රාවකවරු ඉන්නවනේ, එයාගේ අනුගාමික පිරිස්. එතකොට ඒ ශාස්ත්‍රවරයා නැත්තං ඒ උගන්වපු පුද්ගලයා කියා දීපු දේ ඒ ශ්‍රාවකයන්ගේ අනුගාමිකයන්ගේ ජීවිතවලින් පසක් කළ නොහැකි. අනුගාමිකයන්ට හැමදාම සිද්ධ වුණේ ඔවුන්ගේ අනුගාමිකයන්ට හුදු අන්ධ භක්තියක නතර වී සිටිනට පමණයි. සොය උත්සාහයෙන් ස්ව සත්‍යයෙන් ස්ව සතියෙන් ස්ව සමාධියෙන් ස්ව ප්‍රඥාවෙන් සනිටුහන් කරලා තමන්ගේම නාමකය සාක්ෂි කරගෙන තමන්ගේම රූපකය සාක්ෂි කරගෙන ස්පර්ශ කළ හැකි ධර්මයක් ඔවුන්ට කියා දෙන්නේ නැහැ. කියා දෙන්න දෙයක් නැහැ. මුසාවක් පවත්වන්න ඕනේ නම් ඒ මුසාව තුළ තිබිය යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඒ මුසාවෙ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒ මුසාව කියන පුද්ගලයා කියන්න ඕනි මේක ඔබට හෝ මට හෝ අපේ මානසික මට්ටමට අහුවෙන දෙයක් නෙමෙයි. අපට වඩා ඉහළම මට්ටමකට හසු වෙන දෙයක්. ඒ නිසා මේක ගැන මෙතනින් එහාට විමසන්න එපා. මෙතනින් එහාට විමසන්න එපා. මෙතනින් අහලා නතර කරගන්න. මේක ඔබ දරාගෙන ඉන්න හැම විමසන්න යන්න එපා. සකෝපද්දවන් අන්න එහෙම කියන එක තමයි මුසාවේ ලක්ෂණය. එතකොට අර බිහිතියටපත්, ත්‍රාසයටපත් ශ්‍රාවකවරු මොකද කරන්නේ? නෑ නෑ මෙතනින් යා මේක හොයන්න හොඳ නෑ. එහෙම හෙව්වොත් දේවත්වයට අපහාසයක්. එහෙම හෙව්වොත් දේවත්වයේ ඉදිරියේ මම උදහසටපත් වෙනවා. ඒ මහේශ්වරයේ ඉදිරියේ මම උදහසටපත් වෙනවා. අන්න එමය අසරණ ශ්‍රාවකයෝ බය කරන්නේ. අසරණ අනුගාමිකයෝ බය කරන්නේ. එහෙම බය කරපු අනුගාමිකයන් ලබා ඕනම ව්‍යසනයක් කරන්න පුළුවන් තව කෙනෙකුට. ඕනම විපතක් පමුණුවා ගන්නට පුළුවන්. ඕනම වරදානයක් වරලාභයක් ලබන්න පුළුවන්. ඉතින් එහෙම පිරිස අන්තිමට මේ ආගමික උමුතුවේ නාමයෙන් සිය දිවිනසා ගන්නවනි මරුණ. අන්‍යයන් සිය දහස් ගණන් නසනවනි. ආන අසම්මා සම්බුද්ධ එහෙම නැත්නම් අබුද්ධ වූ ශාස්ත්‍රවරයෙක් කියා ගන්නා පිරිස විසින් අනුගාමිකයන්ට දුන්නදී අනුගාමිකයන්ට දීපු දායාද. ඒ වගේම වරුණ ඒ අසම්මා සම්බුද්ධ ශාස්ත්‍රවරු අනුගාමිකයන්ගේ රැකවරණයෙන් තමයි අය වැජඹෙන්නේ. අනුගාමිකයන්ගේ ආරක්ෂාවෙන් තමයි අය වැජඹෙන්නේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මට මගේ පාරිශුද්ධිය වෙනුවෙන් හෝ මගේ සීලස්කන්ධය වෙනුවෙන් හෝ සමාධි ස්කන්ධය වෙනුවෙන් හෝ ඒ වගේම මා දේශනා කරන ධර්මයේ පිළිබඳව හෝ ධර්ම දේශනාවෙන් ලැබෙන පරම ශාන්ත විමුක්තිය වෙනුවෙන් හෝ ශ්‍රාවකයන්ගෙන් සාක්ෂි වමනානය කියලා. ආන බුද්ධත්වය, ආන සම්මා සම්බුද්ධත්වය. එතකොට භාග්‍යතුන් අපේ ලබා ලෝකයට ලබා දී වදාළ අමයුරු ධර්මය ඒ ධර්මය අනුගමනය කරන පිළිපදින ශ්‍රාවකයන්ට තම නාමකය රූපකය සාක්ෂි කරගෙන මතු යුගයක නෙමෙයි මතු ජීවිතයක නෙමෙයි මේ ජීවිතය තුළදීම යෙදෙන ඇසිල්ලේම පසක් කළ හැකි ධර්මයක්. සරලව කියනවා නම් වරුණ පුද්ගල මනසකට දැඩි පීඩනයක් එල්ල කරනවානේ දේශය කාමයේ රාගයේ කෝපය. මේ ධර්මයේ හැසිරෙනකොට එකී ලාමක ධර්ම යටපත් වෙනවා. ඒව සෑහෙන මට්ටමකට ඉවත් වෙලා ඒ සිත සාන්ත වෙනවා, සුන්දර වෙනවා, පිරිසුදු වෙනවා. දහසකුත් එකක් පීඩාමන් දුර වෙලා යන හැටි මේ ධර්ම මාර්ගය තුල එදවස ඒ මොහොතට ශ්‍රාවකයාට අත්විඳින්න පුළුවන්. ආන්න එහෙම ධර්මයක් භාග්‍යතුන් අපි දේශනා කළේ.
3: ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්ස ඒ කියන්නේ දැනගත යුතු සියල්ල දැනගත් උත්තමයාණන් වහන්සේ දෙකෙන් උන්වහන්සේ මේවා මේ තමන් වහන්සේට හිතට ආපු කාරණා කියලා එහෙම අනුමාන වශයෙන් කළ අනුශාසනාවක් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් එතකොට මේ සියල්ල ලෝකයාට ලංකලේ. නිසා උන්වහන්සේගේ ධර්මය එදා ඉඳලා මේ දක්වාත් වෙනසක් නොවී මතු අනාගතයටත් වෙනසක් නොවී පවතින යත් හේතුවක් බවට පත් වෙනවා. ඒත් ඒ උතුම් බුද්ධ ගුණේම ලක්ෂණයක්.
2: පින්වත් වරුණ හොඳම හොඳයි ඔබ අහපු කාරණය. ඔය දේවදූත සූත්‍ර අවසානයේ තියෙනවා ඔය කාරණේ. මම මේ අමා ධර්මයේ මහණෙනි දේශනා කරන්නේ කාගෙන්වත් අහලා පතක් පොතක් කියවලා එකතු කරගත්ත දැනුමක් අනුසාරයෙන් නෙමෙයි. මම මේ ධර්මයේ දේශනා කරන්නේ මවිසින්ම අවබෝධ කරන ලද සනාතන සත්‍යයක විමුක්තියක විද්‍යාවක ආර්ය මාර්ගයක පිහිටා. එහෙම සිංහනාදයක් කළ දෙන මේ ධර්මයේ කීප අවස්ථාවකම. ඒ වගේම ඔබ මේ ධර්මයේ ප්‍රසිද්ධ ලක්ෂණයක් ප්‍රසිද්ධ ගුණයක් දන්නවනේද? එහි පස්සෙක මොකක්ද? එහි පස්සෙක කියන්නේ මේ ප්‍රතිපදාවට එන්න, ඇවිල්ලා මේ ප්‍රතිපදාවෙහි යෙදෙන්න, යෙදිලා බලන්න. මේ ලක්ෂණ බලපෑමක් නැහැනේ. මෙන්න මේ ධර්මයේ තියෙන එහි පස්සෙක ලක්ෂණය ඇති අන් එකම ඉගැන්වීමක් ඔබ පුළුවන් නම් පෙන්වන්න වරුණ ලෝකේ. මං නම් අහලා නැහැ මේක. එහි පස්සෙක කියන උතුම් ගුණයෙන් යුතු එකම ධර්මය සර්වඥාන් වහන්සේගේ ධර්මයයි.
3: එහෙමයි සර්. දැන් අපි අන්‍යාගම් පිළිබඳ විවේචනය කරනවා නෙමෙයි, බොහෝ තැන්වල අපි දකින්නේ ස්වාමීන් වහන්සේ අනකිරීමක්, බලකිරීමක්, බයකිරීමක්, තැතිගැන්වීමක්, ඒ තුලින් ලංකර ගැනීමක්නේ. ඒ කියන්නේ ඒ තණ්හාව වගේනේ ස්වාමීන් වහන්සේ. මේ ධර්මයේ ඒ කියන්නේ බුදුදහමේ අනිප්පසනේ තියෙන. එතකොට
2: පින්වත් වරුණ භාග්‍යවතුන් වහන්සේම දේශනා කළානේ බොහෝ දෙනා අනකිරීම බයකිරීම ඔස්සේ කරගන්නා ලංකර ගැනීම වලට හේතු වෙන්නේ සත්වයාගේ හෘදයාභ්‍යන්තරේ ඒ අවස්ථානුරූපී ඒ සිදුවීම් අනුසාරයෙන් ඇතිවන්නා වූ තැති ගැනීම කියලා. සත්වයාගේ ස්වභාවය තමයි කැමැති දේ ඒ විදිහට සිද්ධ වෙනකොට తాවකාලිකව සැනසෙනවා, අකමැති දේ සිද්ධ වෙනකොට ඒක පිළිගන්න බෑ, දරා ගන්න බෑ. අෂ්ටලෝක ධර්මයට ප්‍රතිවිරුද්ධවමයි සත්වයා කල්පනා කරන්නේ. හැබැයි මුහුණ දෙන සිද්ධ වෙන්නේ අෂ්ටලෝක ධර්මයටමයි. එතකොට ඇත්ත වසන් කරලා වැඩක් වෙන්නේ නැහැ කිසිදාක. ඒ සනාතන සත්‍යයේ විදිහට ඉදිරිපත් කරන්න ඕනි. ඊළඟට ඒ සත්‍ය අවබෝධ කරගෙන ඒ සත්‍යයට ඒ හිත හුරු කරවන්න ඕනි. ඒ සත්‍යයේ ඉදිරියේ හිත හෙල්ලෙන්නේ නැති වෙන තැනට හදන්න ඕනි. දැන් මේ ලෝකයේ උපන් මිනිහෙකුට ජරාවටපත් වෙන එකෙන් බේරෙන්න බෑනේ වරුණ. ඒකට යදලා යාඥා කළ බේරෙන්නත් බෑනේ. මොන දෙවියෙකුටත් ඒක කරන්නත් බෑනේ. ඔය බුද්ධ වචනේම තියෙනෝනේ වරුණ. මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. ජරා ධම්මං මා ජීරීති අලබ්භනීයතානම් දේවේනමා මාරේනමා බ්‍රහ්මනාමා කේන චිවා ලෝකස්මි. මේ දෙවියන් සහිත ලෝකෙ කිසිවෙකුටත් බෑ මෙන්න මේ தත්ත්වය වෙනස් කරන්න. මොකක්ද? නාකි වෙන එක වෙනස් කරන්න බෑ. ලෙඩ වෙන එක නැති කරන්න බෑ. ඊළඟට මැරෙන එක නැති කරන්න බෑ. කැඩෙන බිඳෙන දිරණ එක නැති කරන්න බෑ. මූණ දෙන්නම සිද්ධ වෙනවා. එහෙනම් එතෙන්දි පැහැදිලි නේද දෙවියන් දසරණයි. බ්‍රහ්මයෝ ඔය කියන සීල දෙනා මෙතෙන්දි අසරණයි. එතකොට ඒ ස්වභාවයන් නේද අපේ ජීවිතයේ විද්‍යමාන ස්වභාවයන්. ඒක නේද ඇත්ත. එතකොට මේ ඇත්ත වහං කරලා හරියන්නේ නැහැ. මේ ඇත්ත දැන් අපි ගත්තොතින් අපි කවදාවත් ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ වරුණ. දුකක් කරදරයක් පීඩාවක් නැතු සැනසille ජීවත් වෙන්න ලැබේවා කොට එහෙම වෙන්නේ නැහැ. ඉති වෙන්න හේතු නැහෙනි. ඉපදුනොත් ජරාවටපත් වෙනවා නම් ව්‍යාධි හැදෙනවා නම් මරණයටපත් වෙනවා නම් එහෙනම් ඒවට මුහුණ දිය යුතුමයි. එහෙනම් දැන් කල යුත්ත කළ හැකි දේ කුමක්ද? මේ තත්වයන් අභියස හඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ නැතිව ඒව ඔරොත්තු දෙන අකම්පිත බවක් ශ්‍රාවක හදවතේ ඇති කර දීම. එහෙම ඇති කර දෙන්නට නම් ඒ ශාස්ත්‍රුණාපේ තාදි ගුණෙන් යුක්ත වෙන්න ඕනි. ඒ ශාස්ත්‍රුණාපේ අටලෝ දහමේ කම්පා වෙන්නේ නැති උතුමන් වහන්සේ නමක් වෙන්න ඕනි. ඒ ශාස්ත්‍රුණාහන්සේ සත්‍ය අවබෝධ කරපු උතුමන් වහන්සේ නමක් වෙන්න ඕනි. සත්‍යයේ පිහිටපු උතුමන් වහන්සේ නමක් වෙන්න ඕනි. ඒ ජීවිතය තුළින් ඒක ලෝකයට ඔප්පු වෙන්න ඕනි. අපේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයක ඔප්පුනේ නැද්ද වරුණ? සම්මා සම්බුද්ධත්වයේ ඔප්පුනේ නැද්ද? ඒ බුද්ධ අනුත්තර බුද්ධ භාවයේ ඔප්පුනේ නැද්ද? අඟුලිමාලයන් මොනතරම් සැහැසි පුද්ගලයෙක්ද? අවසානයේ මේ බුද්ධ ගුණේ අනුවසින් ශාස්ත්‍රෘත්වය අනුවසින් දීපු දායාදයෙන් බලන්නකෝ. ඒ වගේම ඒ ජීවිතේ මොනතරම් නිନ୍ଦා ආවද? අවමන් අවඥා ආවද? කිසි තැනක කැසඟ මාත්‍රයක් සලුණද? බයෙන් හැංගිලා කඳහංගගෙන මූණ විතරක් එළියට දාගෙන බලපු අවස්ථා තියෙනවද කොහෙවත් මේ ශාසනේ? එහෙම නැහැ. එක පියවරක් පස්සට ගත්තේ අවස්ථා තියෙනවද? ආලවක දමනය කරන්න ඕන හින්දා මේ ශ්‍රමණය මේ විමානෙන් එළියට යන්න කියලා කිව්වා. නික්කම සමන කියලා. ඒ එළියට වැඩියේ මේ ආලවක ඉන්නේ මේ අභ්‍යන්තරේ ගිනි කබලක් වගේ වෙච්ච හදවතකින්. එතකොට ඒ අනුසාරයෙන් ආලවකගේ හිතනි වෙනවා. නැත්තම් මේ බයේ ගියපු ගමනක් එහෙම නෙවෙයි. තුන් වතාවක් ගිහිලා අතුරට වැඩම කළා. ඊට පස්සේ ආලවක කිව්වා නික්කම සමන. හතරවෙනි වතාවට කිව්වා ශ්‍රමණය නික්මයන්. ඒ කිව්වේ මේ ඇවිද්දවලම හාන්සි වට්ටන්න ඕනේ කියලා. ඇවිද්දවලම යක්ෂයෙක්නේ මරුණ. මිනිකන යක්ෂයෙක්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අන්නේ වෙලාවේ දේශනා කළා මම යන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න කිව්වා. යන්තේ කරණියන් තන් කරෝහි. දැන් පුළුවන් දෙයක් තියෙනවා කරන්න කිව්වා. කරගන්න දෙයක් නැහැ. එච්චර මේ මහා පර්වත කම්පා කරන දෙවන්ත බල සම්පන්න යක්ෂයෙකුටත් කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි අර ප්‍රශ්න ටිකක් ඇවිල්ලා. අවසානයේ තමයි පිළිතුරු සමග ඔහු සෝතාපන්න වුණේ. එනිසා වරුණ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කියන්නේ මහා විසරද ජීවිතයක්. ඔය සම්මා සම්බුද්ධත්වයේ බුද්ධ කියන ඔය විසරදත්වයේ ලෝකෙ දෙවියෙකුට වන්නේ නැහැ. බ්‍රහ්මයෙකුට වන්නේ නැහැ. ඊළඟට බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේසේති. බුද්ධ ගුණය ධරාගත්තේ මුනිවරයා සියල්ල අවබෝධ කළ නිසා ලෝකයට මනාව ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනාවේ විසරදයි. ඕනතරම් පිරිස් ආවි වරුණට මම අර සිද්දෙන්දසුපේ ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරමින් කිව්වේ මොන තරම් වාදයට පිරිස් පැමිණුණාද? ඒ පැමිණෙනකොට කොයිතරම් පුරසාරම් දෙටුවද? මොන අපහාපේද සදාගිතයන්ව අපිට නොකළේ? ඒ සියල්ල අභියස දරාගෙන විඳගෙන මේ ධර්මයේ දේශනා කළානේ. ඒ කිසි තැනක කම්පා වුණේ නැහැ. ඒක තමයි බුද්ධත්වයේ කියන විසරද බව. ඒ වගේම දැන් සම්මා සම්බුද්ධත්වයෙන් බුද්ධත්වයේ කියලා කියනකොට මේ තුල තියෙන විශාල ಗುಣ ආකරයක්. දැන් කෙනෙකුට ධර්ම දේශනා කරලා දැන් හිතන්න අර මම මුලින් කිව්ව වරුණ පුංචිම කාරණයක් අඟවා දෙන්න. පුංචි කාරණයක් තම කෙනෙකුට කියා දෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියන ලියලත් පෙන්වන්න ඕනේ. චිත්‍ර රූප අනුසාරයෙන් පෙන්වන්නත් ඕනේ. හඬාදී දේ ප්‍රතිගත කළ නැවත නැවත අහන්න ඕනේ. ආයෙමත් තව උපකාරක ගුරුවරුත් හොයාගෙන යන්න ඕනේ. එහෙම ගිහිල්ලත් බෑනේ බෝධනට මේ ලෞකික ශාස්ත්‍රයක් සාමාන්‍යවත් ඉගෙන ගන්න. එහෙවු එකේ වරුණ මේ චතුරාර්ය සත්‍යවන් විෂය. මේ අසම සම විෂය. බුදු කෙනෙක් පමණක්ම තනියම අවබෝධ කරගෙන දේශනා කරන විෂය. අති සුනිපුන ධර්මයේ සූක්ෂම ධර්මයේ ගැඹීර ධර්මයේ දේශනා කරනවා කියන්නේ ඔබ හිතන්නේ ලේසි වැඩක් කියලාද? ඒ වගේම දැන් දේශනා කිරීමේ හැකියාවෙන් අසම සමයි බුදුරජාණන් වහන්සේ. ඇසීමෙන් සහ අවබෝධ කරගන්නත් ශ්‍රාවකයන්ට පුරුදු කරලා ඇවිල්ලා තියෙනවනේ ගුණ ටිකක් තියෙන්නත් ඕනේ වරුණ. දැන් මේ අපි කොච්චර හරි මේ ධර්මයේ දැන් මේ ලෝකේ ඇහෙනවානේ අපට ඇහෙනවානේ. ඒ වුණාට ඒ දවස තිබුණ ඒ වේගවත් බවින් ඒ ඉක්මන් බවින් අද මාර්ගපල්ලාමෙන් බිහි වෙන්නේ නැහැ කියන එක පිළිගන්න වෙනවානේ. ධර්මයේ අවලංගු වීමක් නෙමෙයි වරුණ. ධර්මයේ මරණයටපත් වීමක් නෙමෙයි. ඒ ඇයි ඒ ශ්‍රාවකයන්ට සුදුසුකම් ටික තියෙන්නත් ඕනේ. එනිසා දේශක ශ්‍රාවක කියන දෙපිරිසගේම ධර්ම අවබෝධයේ පිණිස සුදුසුකම් සම්පූර්ණ වුණාට පස්සේ සිද්ධ වන මුණ ගැසීමක සාදු සමිතියක දේශනාවක ශ්‍රවණයක විමුක්ත ආයතනයක ඵල ධර්මයේ තමයි ඒ ධර්මය අවබෝධ කිරීම. ඉතින් සාරිපුත්තයන් වහන්සේත් මහා කල්ප අසංකේහියකුත් තව ලක්ෂයක් මේ ධම් රසය දැනගන්නට පාරමී පුරාගෙන ආවා. එහෙම පිරිසක් වෙත තමයි බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් හිතන්නට ඕනේ වරුණ දැන් එහෙම පිරිසක් වුණත් වරුණ එහෙම පිරිසක් වුණත් දැන් මහදාන සිටු පුත්‍රයා මුල්ම වයසේ මහණුණා නම් සිටු සම්පත් අතහැර දාලා රහත් වෙන්න පින තිබුණා කියලා දේශනා කළා නේද? ඔබ අහලා ඇතිනේ. මැදි වයසේ මහණුණා අනාගාමි වෙන්න තිබුණා කියලා. එහෙම දේශනා කරානේ. ඒ එතකොට එහෙනම් ඇයි ඒක සිද්ධ නොවුනේ? ඒ මහදාන සිටු පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන්න සත්පුරුෂ ඇසුර ලබන ඒ පින්කම් සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. සත්පුරුෂයා වෙත පැමිණීමට අවශ්‍ය කරන පුණ්‍යමය උපකාරක ශක්තිය එතුමා පුරලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන්නත් මහ විශාල පිනක් තියෙනවා. ඒ ධර්මය අහන්නත් දෙමන්ත පාරමිතාවක් තියෙනවා. අහලා පිළිපැදලා අවබෝධ කරගන්නත් දෙමන්ත පාරමිතාවක් තියෙනවා. එතකොට ඒක එක කාරණයක්. කොච්චර පාරමිතාව තිබුණත් බුදුරජාණන් වහන්සේ නොහිටින්නට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පහළ වෙනවද? මහ මොග්ගල්ලාණන් පහළ වෙනවද? ඒ සහ මහ දුත ගුණදරූ මහ කාශ්‍යපයන් වහන්සේ පහළ වේද? ඒ සහ මහ ධම්ම භණ්ඩාගාර ආනන්දයන් වහන්සේ පහළ වේද? කේමාව උපලවන්නව පහළ වේද? පහළ වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නැති තැන බුද්ධ ශ්‍රාවකයන් ලෝකේ නැහැ. එහෙනම් ශ්‍රාවකයන් බිහි කිරීමේ දැවැන්ත බලය මොකක්ද? බුද්ධ බලය, බුද්ධ ගුණ බලය. ඒ හැකියාව වරුණ.
3: එතකොට ස්වාමීන් වහන්ස ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානේ කිසිදු හිඩසක් එහෙම නැත්නම් කිසිදු යම් අවකාශයක් එහෙම නැහැ. හැම දෙයකින්ම උන්වහන්සේගේ ඒ අවබෝධඥානය පරිපූර්ණයි. අතහැර යුතු සියල්ලත් අතහැරලා අවබෝධ කරගත යුතු සියල්ල දැනගත යුතු සියල්ලත් දැනගෙන ඒ වගේම වඩවා ගත යුතු සියල්ලත් වඩවාගෙන ප්‍රහාණය කළ යුතු සියල්ලත් ප්‍රහාණය කරගෙන උන්වහන්සේ මේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති කරලා තිබෙන. එතකොට සෝනහංස උන්වහන්සේගේ සරණ ගියේ මහා ශ්‍රාවකයාණන් වහන්සේලාටත් ඒ ගුණයේ පරිද්දෙම පවතිනවාද? සහ ඒ උතුම් බුද්ධ ගුණයෙන් ඒ මහා ශ්‍රාවකයාණන් වහන්සේලා නැත්නම් අරහතන් වහන්සේලා වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද?
2: ඉතාම හොඳයි පින්වත් වරුණ. බුද්ධ ගුණයේ යම් මහිමයක් වේද ඒ මහිමය නම් කිසිම ශ්‍රාවකයෙකුට පිහිටන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දෙසෝ දහමින් සිද්ධ කළ ශ්‍රවණයෙන් ලැබූ අවබෝධයෙන් යුතු ශ්‍රාවකයන් වහන්සේට පුළුවන් ඒ තථාගතයන් වහන්සේ වදාහල ධර්මය මෙන්න මෙයයි කියලා තව කෙනෙකුට ඉදිරිපත් කරන්න. ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය උපදින්නේ විස්මිත බුදු හදවතේ. ඒ දේශනා කරපුවාම ශ්‍රාවකය පසක් කරනවා. පසක් කරන ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේගේ ඒ විස්මිත හැකියාව පිහිටන්නේ නැහැ. හොඳම හොඳ උදාහරණයක් තියෙනවා. සාරිපුත්තයන් වහන්සේ එක්තරා ශිෂ්‍ය නමක් පැවිදි කළා. තුන් මාසයක් ආහාර මාසයක් අසුභ කර්මස්ථානයේ ලබා දුන්නා. කිසිම විශේෂයක් නැහැ. අවසානයේ සාරිපුත්තයන් වහන්සේ ඒ ශිෂ්‍ය නම කැඳවාගෙන බුදු සිරිපාභිවසට පැමිණෙව්වා. භාග්‍යතුන් වහන්සේ වදාළේ සාරිපුත්‍රය ඔබට තුන් හාර මාසයකින් කරන්න බැරි වෙච්ච දේ අද හවස් වරුවේ මම සිද්ධ කරන හැටි ඔබ බලන්න කියලා දේශනා කළා. වගේම එක හවස් වරුවකින් මේ පුතුත්ජන භික්ෂුව අරහත් ඵලයේ පිහිටෙවුවානේ. ආන්න විස්මිත හැකියාව. එතකොට ඒ හැකියාව දම්සෙනෙමි සාරිපුත්තයන් වහන්සේට නැහැ. එහෙනම් නැති වෙන්නේ ඇයි වරුණ? අන්න ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඒක ඒ ශ්‍රාවකයන්ට බියදන්නේ නැත්තේ ඇයි? ශාස්ත්‍රුන් වහන්සේට ඒ උදෙසා තියෙන විශේෂ හැකියාව මොකක්ද? ආන්න එතකොට තමයි ඔබ අහලා තියෙනවා නේද අසාධාරණ ඥාන කියලා. වරුණ, ඒ අසාධාරණ ඥාන කීයද? ඥාන හයක් තියෙනවා. අසාධාරණයි කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ශ්‍රාවකයන්ට නැති තාස්තුන් වහන්සේට පමණක් පිහිටන ඥාන. ඒ අතර ඥාන දෙකක් තමයි මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ, ආසයානුසේ ඥානෙ. සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය බලන්නට පුළුවන් හැකියාව, ඒ වගේම සත්වයන්ගේ අදහස්, ඒ වගේම ඔවුන්ගේ හද සම්තානවල ලැබුම් ගැන ඇති අනුසේ ශක්තියින් මේව බලන්න පුළුවන් හැකියාව. මේ හැකියාව තියෙන්නේ කාටද? අසම සමතිලෝ ගුරු බුදුරජාණන් වහන්සේට විතරයි. ඒ හැකියාවෙන් බලනකොට කෝටි ගණනක් ශ්‍රාවක ප්‍රජාව එකම දම් සභාවක තැන්පත්ව සිටියා. මිනිස්සු අපිට පේනමනේ, නොපෙනෙන දෙවියෝද බ්‍රහ්මයෝද කොයිතරම් දහස් කුස පිරිවරන්නේ. ඒ සීලු දෙනාගේම හද සම්තාන ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා දන්නවා. දැනගෙනම වචන දේශනා කරනවා. දැන් අපි ධර්ම දේශනාවක් කරොත් වරුණ, ඒ ශ්‍රී සද්ධර්මයෙන් ඉගෙනගත් ධර්ම පරයායක් දේශනා කරන්නේ. ඒක පොදුවේ කාටත් කෙරෙන ආමන්ත්‍රණයක්. සමහර විටකදී එතන ඉන්න ළමා ලපටින්ට ඒ වචන, ඒ බවහර, ඒ උපමා රූපක, ඒ දහම් කරුණු තේරෙන්නේ නැහැ. සමහර විට වයස්ගත අයට තේරෙන්නේ නැහැ. මැදි වයස කෙනෙක් කරුණු සමහර තේරෙන්නේ නැහැ. හැමෝටම එකසේම වැටහෙන්න, හැමෝටම එකසේම ඒ දහම් කරුණු අවබෝධ වෙන්න අපිට දේශනා කරන්න බෑනේ. ඒ හැකියාව අපිට නැත්තේ ඇයි? අපි මේ අප වගේ ශ්‍රාවක භික්ෂුන්ට අර අර කියපු විස්මිත හැකියාවනේ. සාරිපුත්තයන් වහන්සේ නැත් අපිට පිටන්නේ නැ. ආන්න එතන තමයි සම්මා සම්බුද්ධත්වයේ නැමැති උතුම් ගුණය පිහිටන ආධාරය. ආසයානුසය ඥානෙ, ඉන්ද්‍රිය පරව පරිහත් ඥානෙ. එතකොට ඒ දෙකෙන් ශ්‍රාවකයන්ගේ මනස මැන බලනවා. ඒ මැන බලන්නේ මේ වර්තමානයේ විතරක් නෙමෙයි. මේ බුදු සිරිපා අභියසට මේ ශ්‍රාවකයා කොච්චර දුරින්දන්ද මේ ප්‍රතිපදාවේ ඇවිදලා තියෙන්නේ. මොහුගේ අභිනීහාරය කොපමණද? පාරමී ශක්තිය කොතනද? මේ මොහු මේ මා අභියසට ඇවිල්ලා මේ ධර්මය අහන ඉදිරිපත් වූ විස්මිත පුණ්‍ය ශක්තිය පාරමී ශක්තිය මොකක්ද කියලා මේ ඔක්කොම විමසනවා වරුණ. ඒක විමසන්නේ මේ පැය ගණන් හෝරා ගණන් යන්නේ නැහැ. සත්වයන් අසංඛ්‍යයක් කියන බණමඩුවක තප්පරයක්වත් යන්නේ නැහැ ඔක්කොම විමසන්න. එතකොට කොහොමනම් ඒ හිත විස්මිතයිද? ඒකයි කියන්නේ බුද්ධානම් භික්ඛවේ බුද්ධ විසයෝ අචින්තේයෝ න චින්තේතබ්බු යම් චින්තෙන්තෝ උන්මාදස්ස විඝාතස්ස භාගියස්. ඔය අංගුතරනිකාය තියෙන වරුණ බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය උත්තක්. ඇයි නොසිතිය උත්තක් වෙයි? හිතලා ශ්‍රාවකයන්ට ග්‍රහණය කරන්න බෑ. ශ්‍රාවකයන්ගේ ඥාන මට්ටමට ඒක හසුවන්නේ නැහැ. එතකොට ආන්න එහෙම ඥානධාරී මුනිවරයෙක් තමයි අපි මේ බුද්ධ කියන ශ්‍රී නාමයක එකතු කරලා ආමන්ත්‍රණය කරන්න හිතන්නේ. සිත පහදින්නමයි වටින්නේ වරුණ. සිත පහදවා ගන්න එකයි කරන්න ඕනි. සිත පහදවා ගැනීම පිණිස මේ කතාව උපකාර කරගන්න ඕනි. ඒ වගේම අතිශයෝක්තියකින් කෙරෙන වර්ණනා, ඒ වගේම ශ්‍රාවක අවධානය දිනා ගැනීම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ නැතිචර්යා ඇති හැටියට මම අපෙම් ඒ කිසිමක් මේ කතාවේ ඇත්තේ නැහැ. ඒ විස්මිත බුදු ගුණය අභියස මේ මහා පොළොව පවා සැලී යනවා නම් භෞතික සියලු ආධාර පත ඒ විස්මිත බුද්ධානුභාවයේ ඉදිරියේ දෙදරලා යනවා නම් මේ සාමාන්‍ය මිනිසුන්ගේ කියවීම, වැටහීම, ධාරණි මොනතරම් ස්වල්පද? අසමසම මුනිවරේ කැමදාම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දෙස බලන්න ඕනි වරුණ. දවසකින් දෙකකින් පහළ වෙච්ච චර්යාවක් නෙමෙයි. විස්මිත බෝසත් චර්යාව කොච්චර පරණද? බෝසත් පුරාණයේ කල්ප කීයක් ඇතතර දිවෙනවද? කල්ප ගානක් තිස්සේනේ සතිය දිනුනු කලේ. අවම වශයෙන් වරුණ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍ය. සතිය නැමැති ඉන්ද්‍රිය දිනුනු කරනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් ප්‍රඥාව දිනුනු කරනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් දානීය දිනුනු පුරුදු කරනවා. නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරනවා. සත්‍ය අදිෂ්ඨානෙ මෛත්‍රී උපේක්ෂාව පුරුදු කරනවා. කොහොම හැකියාවක් තියෙනවද ඇතිද? අන්න එහෙම සිත පහදවා ගනේ. සිත පහදවා ගත්තාම වරුණ ඒ බුදුගුණ සියල්ලම අපි අනුමෝදන් වුණා වෙනවා. මගඵල මේ ජීවිතේ නොලැබුවත් අසරණ මරණයකින් මැරෙන්නේ නැහැ.
3: එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ අසරණ තත්වයටපත් නොවෙන්නට බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමමනේ අපට පිහිට උනේ, පිළිසරණ උනේ, රැකවරණේ උනේ. ඒ නිසාම තමයි මම හිතන්නේ මේ ගුණයන්ට අපේ හිත මෙතරම් ළඟ, අපට ලෝකයේ ඒ තරම්ම ළඟ වෙනත් කෙනෙක් නැහැ. අපිට සමීපතම කල්යාණ මිත්‍රයන් වහන්සේ තුන්වහන්සේ. අපේ දුකේදී පිහිටවන, අපිව අසරණ නොවෙන්නට වග බලා ගන්නා අමා මෑණියන් වහන්සේ තුන්වහන්සේමයි. ඒ වගේම අපි ජීවිතේ පටලවා ගන්නා තැනදී මේ පටලවා ගැනීම ලිහාගෙන ජීවිතේ අර්ථ අවබෝධයෙන් ගෙවන්නට මඟ පෙන්වා දෙන පියාණන් වහන්සේත් බුදු පියාණන් වහන්සේ. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ දැන් අපිට හයියකට තියෙන ප්‍රධානම චරිත දෙකනේ අම්මා තාත්තා කියන්නේ, මව්පියෝ කියන්නේ. ඒ මව්පියොත් අභිභවා සංසාරේම ඒ හිටපු මව්පියොත් අභිභවා බුදුරජාණන් වහන්සේගේ ගුණය, ඒ වගේම උන්වහන්සේගේ රැකවරණය, උන්වහන්සේගේ මඟ පෙන්වීම, උන්වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය අපිට මහා පහසක්, අපිට මහා වටිනා දායාදයක්. අපි එය හඳුනා ගන්නට ස්වාමීන් වහන්සේ මේ බුදු ගුණෝත්සේ මොන වගේ

සිසිලක් බව ප්‍රත්‍යක්ෂ කරගන්නට නම් මේ ධර්මයේ හැසිරෙන්න ඕන. උගන්වා වදාළ මම්පෙතේ ගමන් කරන්න ඕන. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළපු අකුසල ධර්ම අපද ප්‍රතික්ෂේප කරන්න ඕන. අනුදැන වදාළ කුසල ධර්ම අනුගමනය කරන්න ඕන. ඒ වගේම කොටින්ම කියනවා නම් බුදු සිරිපා අභියස ඉතා සාන්ත සුවච ශිෂ්‍යයෙක් වෙන්න ඕන. කීකරු ශිෂ්‍යයෙක් වෙන්න ඕන. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං යන මෙන්න මේ අත්‍යුදාර හැඟීම හදවතේ රාව දෙන්න ඕන. පිළි රාව දෙන්න ඕන. මොකද වරුණ මේ ලෝකයේ මව ගුණ පිය ගුණ නැත්නම් මවකගෙන් පියකගෙන් ලැබෙන සහයෝගය අනුකම්පාව ආදරය නාඳුනන ලෝකයකට බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරි ආදි වශයෙන් ඒවා කියා දුන්නේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. පුත්‍රයා විසින් මවක පියක ඝාතනය කළොත් ආනන්තරයක් වෙනවා කියලා ලෝකෙ දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් ඔබ බලන්න හොඳට විමසලා මේ ලෝකේ ඔය කාරණේ වෙන එකම ඉගැන්වීමක තියෙනවද කියලා? මව පියා ඝාතනය කිරීම දරුවෙකු විසින් ආනන්තරයක් වෙනවා කියලා කියන දන්න කෙනෙක් ලෝකේ ඉන්නවද? ඒ තරමින්ම මවගුණ හඳුනාගත් ඒ තරමින්ම පියගුණ හඳුනාගත්ත කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එතකොට එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපට මේ මිහිමත මුණ ගැසෙන අස්සම සම නිදුකාන. ඒකයි ඉපැරණි පඬිවරු කිව්වේ ධම්මං විනා නත්ති පිතාච මාතා. ඒ භාග්‍යවතුන් වහන්සේ හෝ ඒ ශ්‍රී සද්ධර්මය හෝ සංඝයා හැර අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නැහැ කියලා. මෙහෙම හිතන්න. අත්ති මාතා අත්ති පිතා සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨියේ ලක්ෂණ දෙකක්නේ. මවට සැලකීමේ විපාක ඇත ආනිසංස ඇත, පියාට සැලකීමේ ආනිසංස ඇත. මේ දෙක ලෝකෙට කියා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එනිසා ඉසරණයේ පිහිටපු කවුරුවත් අම්මට නොසලකා ඉන්නේ නැහැ, තාත්තට නොසලකා ඉන්නේ නැහැ, සත්පුරුෂ ධර්ම වලින් බැහැර වෙන්නේ නැහැ, කෙලෙහි ගුණ අමතක කරන්නේ නැහැ. ලෝකයට කෙලෙහි ගුණ සැලකීමේ උපරිම පාඩම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් පමණි ප්‍රකට වුණේ වරුණ. එහෙමම කියන්න පුළුවන් ඒ කාරණේ. එනිසා යම් සද්ගුණයක් වේන මේ සියලු ගුණයන්ගේ ගුණාධාරය ගුණ උල්පත ගුණ මුහුද බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ හදමඩල. නිකං හදමඩල නේ, පාරිශුද්ධ හදමඩල. ඔබේ හෝ මගේ හෝ මෞතුමියටත් පියතුමාටත් අපගෙරි අනුකම්පාව දැක්වූ හදමඩලක් තියෙනවනේ, සීමා නැතුවම. හැබැයි ඒක ඔබට මට පමණයි, දරුවන්ට පමණයි. මේ මහා මුනිවරයා සම්මා සම්බුද්ධත්වයටපත්, ඒ මතු අරහත්වයටපත්, ඒ මතු විස්මිත දේශනා ප්‍රාතිහාරයෙන් කෙලපත් ඒ මුනිවරයා සමස්ත සත් වගටම අසම සම ආකාරයෙන් වරුණ ඔය කියපු සෙනෙහස අනුකම්පාව දක්වනවා. ඒ වගේම දැන් මේ බුද්ධ ගුණය විස්තර කරද්දී ඊළඟට මොකද්ද වරුණ ඔතන කියවෙන ඊළඟ කතාව? මහා කරුණාව. ලෝකයකට දම් දෙසන්න මොන තරම් කරුණාවක් වුණද වරුණ? දැන් අපිට නම් ධර්ම දේශනාව කෝරාවක් දෙකක් කරපුවා කොච්චර මහන්සිද? මේ දේශනාව සමහරට ඉවර වෙන්නේ කීයටද කියලා හැඟීමක් වුණත් හිතරේ නවස්ථා තියෙනවා වරුණ. වෙලාම වුණත් නැවත නැවත බලනවා. මම විතරක් නෙමෙයි කවුරුණා දේශකයන්ව හැබලගේ එහෙම ස්වභාවයක් තියෙනවා. එතකොට වරුණ එහෙව් එකේ උදේ පාන්දර අවදි වෙලා මීරෝධ සමාපත්තියෙන් මහා කරුණා සමාපත්තියෙන් ඒ සමවත්සෝ විඳිමින් මහා කරුණා සමවත නැමැති ඒ අනුකම්පා ජාලය අනන්ත සක්වලකට එළනවනේ. අසරණ සත්වෝ කෙනින් කෙනා කෙනින් කෙනා බලනවනේ. දකින්නවා එහෙම වැළුවට පයි දැකව දාරනවා. අද පින්ඩපාතේ වඩන නමුත් පින්ඩපාතේ කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ පිරිසට මම පිට වෙන්න වඩිනවා. බඩගින්නේ අපිට බණ කියන්න පුළුවන් වේද වරුණ? බඩගින්නේ බණ කියන්නේ අසන්න පුළුවන් වේද? භාග්‍යතුන් වහන්සේ පින්ඩපාතේ වැඩම කළා. ඒ ගමට වැඩම කරනකොට මාර්ය ආවේශ වෙලා ඒ ගමේ කවුරුවත් පින්ඩපාතේ පූජා කළේ නැහැ. හැබැයි මේ වැඩම කළේ බත් හැඳ වෙනුවෙන් නෙමෙයි. අර කුමාරිකාව 500ක් තරුණ ගැහණු දරුවෝ 500ක් මඟපල ලබන්න පින තියෙන සෝතාපන්න වෙන්න. ඒක දැකලායි වැඩම කළේ. අතරමඟදීම ධර්මයේ දේශනා කළා මේ තරුණ ගැහණු දරුවන්ට. සියලු දෙනාම සෝතාපන්න වුණා. ඊට පස්සේ මාර්යා නැවත ප්‍රකාශ කළා අද පින්ඩපාතේ හම්බුන්නේ නැහැ නේද? ආපහු වඩින්නේ ගම පින්ඩපාතේ ලබා දෙන්න කටයුතු සලස්සන්නම් කියලා ඔහු ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා පීති භක්කා භවිස්සාම දේවාභස්සරා යත හරි ආය වඩින්නේ නැත තථාගතවරු ප්‍රීති අනුභව කරමින් අද දවස ගත කරනවා කියලා. එනිසා දන් වේලට බත්පතට චීවරයට එහෙම නැත්නම් සේනාසනෙට වෙනයන් ප්‍රත්‍යනුදෙසා සාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කළා නොවේ. මහා කරුණාවෙන්ම මහා ප්‍රඥාවෙන්ම ධර්මයේ දේශනා කළේ. අස්මහා බුදු කිස ගැන ඔබ ආසා තියනවද වරුණ? ඒ භාග්‍යතුන් වහන්සේගේ පෙරවරු කෘත්‍ය, පස්වරු කෘත්‍ය, රාත්‍රියගතවතින් පූර්ව යාම කෘත්‍ය, මධ්‍යම යාම කෘත්‍ය සහ පැසළු යාම කෘත්‍ය. එතකොට මේ මුළු දවසේම හොරා 24ක් කීම 24ෙන්ම පැයකුත් මිනිත්තු 20ක් වගේ පුංචි කාලයක් තමයි තථාගතයන් වහන්සේ සිහසෙයාවෙන් සතපුනේ. හැබැයි හැමදාම සතපිලත් නැහැ වරුණ. සතපෙච්ච නැති අවස්ථාවම බොහොමයි. ඉතුරු මුළු කාලයම කැප කළේ කුමකටද? ලෝකයාට අනුකම්පාවෙන්. දානි වැළඳුවා නම් වැළඳුවේ. දුගියාගේ දුප්පතාගේ අතුපැලට වැඩම කළේ. මහරජවරයාගේ මහමැදුරට වැඩම කළේ.
දෙව්බඹ පුරයටත් ඔය අතර වැඩම කළේ. සිව්වන පිරිස අමතා ධර්ම දේශනා කළේ. වනාන්තරයකට වැඩිය කියමු.

0: දැන් පාරලේ එක වණියට වැඩම කළේයි අර අපිට අදන්න සිද්ධිය තමයි කොසඹෑ නුවර භික්ෂුන් වහන්සේලා වාද විවාද කරගත්තා අවවාද කළා රිස්සුවේ නැහැ භික්ෂුන්ට අන්තිමට තථාගතයන් වහන්සේ වැඩම කළා නමුත් මේ වැඩම කළේ පාරලේ එක හස්තිරාජ්‍ය බොහෝ කලක හිටන් පෙරම් පුරාගෙන ඇවිල්ලා තිබුණා ත්‍රිසං වෙලා හරි බුද්ධෝපස්ථානයක් කරන්න ඒකට තැන දෙන්නයි වැඩම කළේ ඒ සියල්ලම හේතුඵල අනුව සිද්ධ වෙන්නේ එනිසා තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් දීමසේක තත්පරයක්වත් පරෝපකාරයෙන් තොරව ගත වුණේ නැහැ මහා කරුණාවෙන් තොරව ගත වුණේ නැහැ අනුනට උපකාර නොකරමින් ගත වුණේ නැහැ ඒ භාග්‍යවතුන් වහන්සේගේ පුද්ගලික සුඛ විහරණය වුණු එක තප්පරයක් ගත වුණේ නැහැ නිරෝධ සමාපත්තියට සම්වැදුණා නම් ඇයි පස්චිම ජනතාවට අනුකම්පාවෙන් හුදකලා වනාරණක දෙවැන්නෙක් එන්න එපා කියලා හුදකලා වැඩ හිටියා නම් ඇයි පස්චිම ජනයාට අනුකම්පාවෙන් මේසා විස්මිත බුදු කිසක් කළ මහා මුනිවරයා පවා සොඳුරු හුදකලා වනපියස් ඇසුරු කළා විජනවාත වූ භූමි මණ්ඩලයකට වෙලා සමවත් සුවේන්ද කල් ගෙව්වා ඒ බුදු කිස එක මේ දැන් අපි ගත්තොත් මරු නෑ ගමකට මුලා දෑනියෙක් කිනෝ හොට කිනෝ ගම් මුලා දෑනියා රටකට මුලා දෑනියෙක් ඉන්නවා ඊළඟට මේ ලෝකේ රටවල් කිහිපයකටත් ඔය බලසක අනසක පතුරු නැත්තු ඉන්නේ ඒ අයගේ හැම කෙනෙකුගේම අනසකට බලපුළුවන් කාරකම් වලට සීමා තියෙනවා ඔවුන් කියන දේ අහන්නේ මේ ප්‍රදේශවලයි විතරයි ඒත් ඔක්කොම නෙමෙයි හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෘත්වය සම්මා සම්බුද්ධත්වය ඒ බුද්ධත්වය එක සක්වලකටද සක්වල දෙකකටද ආඥාව විතරක් තියෙන කෝටි ලක්ෂයක් සක්වල අපිට මේවා වැටහෙන්නේ නැහැ වරුණ කිව්වට කෝටි ලක්ෂයක් සක්වලට ආඥාව කොහොමද ආඥාව කියන්නේ වරුණ දැන් ඔන්න මේ බණ පොතේ තියෙන දේ මම මේ සිහිපත් කරන්නේ මේ සක්වල ඉඳන් යම් කෙසේකෙන රතන සූත්‍රයෙන් පිරිත් කරලා අපිටම චේතෝ වසී ප්‍රාප්ති ඉදිමතේ මේ සක්වල ඉඳන් රතන සූත්‍රය සංජායනා කළා මේ මට ආරක්ෂාවක් වේවා කියලා ඉරිදීන් යනම කෝටි ලක්ෂයක් සක්වල දක්වා එතකොට මේ සක්වල ඒ සංජායනා කළ පිරිතේ ආශිර්වාදයේ අර කෝටි ලක්ෂයක් එහා පැද සක්වල ටිකත් ඒ ආශිර්වාදයේ තියෙනවා ඒ අමනුෂ්‍යුත් ඒ ආඥා පිළිගන්නවා ආ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ සරණ කරගෙන ඇවිල්ලා තිනේ ආ මෙයාට හිංසා කරන්න හොඳ නැහැ වන්න දැන් මේක ඔබට තේරෙනවද දන්නේ නැහැ දැන් අපි අපේ රටේ අපේ ගම්මාන වලට ගියාම අපිට ආරක්ෂාව තියෙනවා කොහේ හරි දුර රටකට ගියාම ওই ආරක්ෂාව අපිට තියෙනවද අපි තනි වෙනවා දන්න අඳුරන කෙනෙක් හිටියොත් හොඳයි නැත්නම් අසරණ වෙනවනේ ඉතින් එහෙව් එකේ පිටසක් වලකට ගියත් වරුණ කාගේ පිටද එතකොට මේ මම බුදු සරණ යමි කියන තැන මට බුදු පිළ ලැබේවා යන තැනින් හිතක් හදාගෙන ගියොත් ඒ සක්වල පව ආරක්ෂාව ඒක තමයි බුද්ධ ආඥාව එහෙම අනසකක් පතුරුවපු දේශනාවක් එහෙම ශාස්ත්‍රෘත්වයක් එහෙම බුදු බලයක් ගැන අපි මේ අහන්න අපිට වෙලා තියෙනම ස්වර්ණ සංසාරේ මේ වගේ කතා ඇහෙන්නට ඇති කලාතුරකින් හරි අපි හද දොරගුළු විවර වුණේ නැ සවන් දොරගුළු විවර වුණේ නැ අපිට තිබුණ මොන මොනවද හීන ගතික අරමුණු අනර්ථ සංගීත අරමුණු ඒවා රසට වැටුණා එනිසා අපිට මේ අති ප්‍රණීත අරමුණේ රස දැනණය කරගන්න අපේ හිතේ ඉඩක් වෙන්ුණේ නැහැ. එනිසා ඒසා විසල් මහා ශාස්ත්‍රෘත්වය ගැන සවිඥානික වුණේ නැහැ. ඒ ಗುಣ මුහුද අවබෝධ කරගන්න බැරි වුණා. පහදින්න බැරි වුණා. ඒ අනුශාසනාවට සුවච වෙන්න බැරි වුණා. වෙන වෙනයට සුවච වුණා. ඕනතරම් ලෝකේ සංසාරේ මේ මහා පොළොවේ ඉන්න සියලු මිනිසුන් රජවරු වෙලා හිටපු ආරමල අපි ගිහිල්ලා වුන්ට හැම අපෝපස්ථානයක්ම කළා. හැම වන්දිබට්ටකමක්ම කළා. මොනවද ඉතින් ලැබුණේ? නමුත් බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන්න හරියට හිතක් හදාගන්න බැරුව නේ. එතකොට කම්මැලිකම් ආවා. එතකොට නිදිමත ආවා. ඒක දැනුනේ නැහැ. එතෙන්දී අපේ ඇස්බිය වුණා. ඒ භාග්‍යතුන් වහන්සේ අභියස. සවන් වලට අගුළු වැටුණා. ඒ විපතට, ඒ විපාකයට තාම සංසාරේ දෙක්ුණා. ඒ නුහුරුවට නුපුරුද්දට අදටත් බුදු ගුණයක් කියනකොට සමහර විට ඒක දැනෙන්නේ නැහැ. ඒක තරම් වන්නේ නැහැ. ඒ කියන්නේ හැඟීම් අවදි වෙන්නේ නැහැ. නමුත් ඒ දවස මහ බෝධීන් වහන්සේගේ මේ මල පඬරලාව අරගෙන ඇවිල්ලා ජීවමාන බුදුරජාන් වහන්සේ නැගීමෙන් උපස්ථාන කළානේ මිනිස්සු. දැන් මේ බුද්ධ ශාසනය වරුණ ඉතිහාසයට යන්න යන්න ශ්‍රාවකවරු ශ්‍රද්ධාවෙන් අදට වඩා දිනුනොයි. ඒක පිළිගන්න ඕනි. ශ්‍රද්ධාවෙන් දිනුන වෙනකොට අනිත් ඔක්කොම ගුණ වලින් දිනුන වෙනවා. වීරියෙන්, සතියෙන්, ඥාණයෙන්, සමාධියෙන්, සීලාදී සෙසු ගුණයන්ගෙන් දිනුන වෙනවා. එතකොට ඒ යුගයට යන්න යන්න මේ භෞතික මෙවලම් මේ දවස නැති බව ඇත්ත. හැබැයි මේ මිනිසුන්ගේ හදසන්තාන සත්පුරුෂ ධර්ම වලින් පෝසත් මරණය අභියස බය වුණේ නැහැ. තිසරණයේ විද්‍යමානෝ ජීවමානවේ හැම පපු මඩලකම පිහිටලා තිබුණා. අපට මේ උතුම් තථාගත ධර්මයේ අද වෙනකොට තවත් එක විෂයක් පමණයි. බොහෝ විෂයන් අතර බොහෝ එක විෂයක් විතරයි. බොහෝ කතා අතර ධම් කතාව එක කතාවක් විතරයි. ආන්න එකයි වරුණ අපිට වැරදිච්ච තැන.
1: එහෙමයි ස්වාමිනාස. මේ කතාව අහගෙන හිටපු ඔබේ හිතට බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර ගෞරවයක් මතුවෙනවද ඇත්ත. ඒ මතුවෙන ගෞරවය බින්දකදු හෝ අඩු කරගන්නේ නැතුව ජීවිතය තව තවත් ලං කරගන්නේයි මා ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා වටිනාම දායාදයක් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන් අතරේ අද බුද්ධ නම් ගුණය පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ මේ කාලයට අනුකූලව නැත්නම් අපිට ලැබිලා තිබෙන වෙලාවට අනුකූලව වටින කාරණා රාශියක් අනුශාසනා ලෙසින් ලංකලා දිනේ තුලින් ඔබ සැනසෙනා වගේම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමුකට අවබෝධයෙන් යුතු කෙනෙක් බවට පත්වෙන්නට හොඳ අවස්ථාවක් බවට පත්වේවි. ඒ සඳහා ඔබට මේ දහම් පිරිසදර හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපට හැමදෑම අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් අපේ ශ්‍රාවක පින්නතුන්ගේ සිත් ධර්මයටම යොමු කර ඔවුන් ධර්මයේ කල්යාණ මිත්‍රයන් බවට පත් කරන්නට හැම විටම අනුශාසනාවෙන් කටයුතු කරන බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන අපේ අතිපූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමිනාස ඔබ වහන්සේට තව බොහෝ කල මේ සසුනඹරේ ඒ උතුම් දායාදය මිනිසුන්ගේ සිත් සතන් තුළට තදින් දැනෙන්නට මඟ පෙන්වා දෙන්නට ශක්තිය ධෛර්ය වේවා නිදුක් නිරෝගී භාවයම වේවා ඒ සෑම සියලු කුසලයක්ම උතුම් නිර්වාණ සම්පත්තියටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ ස්වාමිනාස.
0: සාදු සාදු සාදු. බොහෝම සතුටින් මම අනුමෝදම් වෙනවා පින්වත් වරුණටත් පවුලේ සියලු දෙනාටමත් net fm කාර්ය මණ්ඩලයට මේ උතුම් දහම් පිළිසඳරට සම්බන්ධී සිත පහදවාගත් සත්පුරුෂ පින්වතුන්ලා හැම දෙනාටම සුවසේම ඒ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිත් netin බලන්නට මේ උතුම් බණමඩුවේදී දහම් සාකච්ඡාව මඟ පෙන්වන උපකාරක ධර්මයක් බවටම පත්වේවා. හැම දෙනාටම මේ යන ගමන සුවදායක ගමනක් වේවා. බුදුරජාණන් වහන්සේ ගැන මේ ජීවිතයේ කොහොමාරි අපි ශක්ති පමණින් නුවණින් මෙනෙහි කරලා වටහා ගන්නට උත්සාහවත් වීමම අපේ ගමනේ පාරමිතා දිනුනු වීමක්. එනිසා ලෝකේ විශාලම පුණ්‍ය මහෝගය පුණ්‍ය ගංගාව අප සියලු දෙනා අද අත්පත් කරගත්තා යන හැඟීම ඇතිව මෙතකින් අතර වෙමු. දෙවියන් සහිත ලෝකයට මේ අති උදාර පුණ්‍ය මහිමය ඉඳුරාම අනුමෝදම් වෙත්වා. සියලු සත්වයෝ මේ උතුම් ධර්ම ශක්තිය අනුහසින් නිවී සැනසී සුවපත් වේවා. සිතින් සිත මෛත්‍රියමයාවේවා, කරුණා දයා ගුණමයාවේවා. බුදුරජාණන් වහන්සේම දෙවියන් සහිත ලෝකයට අසමසම ශාස්ත්‍රූන් වහන්සේ යන පදනමේ සිට ඒතිසරණේ ලබාගෙන මේ ජීවිතය තුලදී හෝ මතු යම් නිමේෂයක මේ සියලු දෙනාටම අමා සැනසිලි ලබන්න, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් භවසැරිය හමාර කරලා දුකින් අත මිදෙන්න භාග්‍යයත් වාසනාව මේ පින් බලයෙන් සැලසේවා කියලා බොහෝම මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අපි සතුටින් අනුමෝදන් වෙනවා ස්වාමිනාස. එහෙමනම් අද වැඩසටහන නිමා කරන නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා අපි නැවත නැවත බුදුගුණ වඩමු. ඒ ආරාධනාව ඔබට කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව Subscribe කරන කින ආරාධනාවත් කරමින් අද මෙලෙස වැඩසටහන නිමාවටපත් කරනවා. නිමා කරන මොහොතේ තව කාරණා දෙකක් සිහිපත් කරන්නම් ඔබට. ඒ තමයි ට්‍රැවල් නෙත් ආයතනයේ පිළිබඳව. බුදුජනන වහන්සේගේ ගුණ කියනකොට, ගුණරාවේ ඇහෙනකොට මට හිතෙනවා දඹදිවට යන්න, බුද්ධ භූමි කරා යන්න, අවබෝධයෙන් ගිහිල්ලා වඳින්න. ඉතින් එහෙම අවස්ථාවක් උදා කර දෙන අපේ රටේ තිබෙන කීර්තිමත් සංචාරක ආයතනයක්, වන්දනා ආයතනයක් තමයි ට්‍රැවල් නෙත් ආයතනය. ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ බුද්ධ දේශීය අවබෝධයෙන් වඳින්න ඔබට මඟ පෙන්වීම ලබා දෙන ආයතනය. අගෝස්තු මාසයේ ඉඳලා වන්දනා ගමන් සඳහා දැන් ලහි ලහියේ සූදානම් වෙනවා. ඔබත් ඔබේ ආසනය වෙන් කරගන්න, ඒ ගමනට එකතු වෙන්න. එක වාරයක් හෝ දඹදිව බුද්ධ භූමි කරා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ හඳුනා ගන්න. අපි ඔබට ආරාධනා කරනවා ට්‍රැවල් නෙත් සඳහා සුදුසුම ආයතනයේ ට්‍රැවල් නෙත් එක්ක එකතු වෙන්න කියලා. ඔබට අවශ්‍ය සියලු පහසුකම්, යාන වාහන වල ඉඳලා ඒ වගේම කන බොන ඉඳුම් හිටුම් මේ හැම දෙයක්ම බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව සහ ඔබට අවශ්‍ය පහසුව සලසා දෙමින් ඔවුන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සිද්ධාස්ථාන කරා ගිහිල්ලා මහා පින්කම් පවත්වල අවබෝධයක් ඇති කරලා පින්කම් රාශියක් සිදු කරගෙන කුසල සම්භාරයක් රැස් කරගන්න අවස්ථාව උදා කර දෙනවා. කතා කරන්න ට්‍රැවල් නෙත් ආයතනයට 01 1 2 3 0 3 0 1 1 1 2 1 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 7 3 0 පිරිසක් අපේ රටේ ඒ අතර ධර්ම දේශනා පින්කම් අනිවාර්යයෙන්ම බොහෝ පන්සල්වල හැම පන්සලකම පහේ පවත්වනවා. ඒ පින්කම ලෝකයාටම ගෙන යන්නට ඔබේ විහාරස්ථානයේ සිදු කරන ධර්ම දේශනා වැඩසටහන, පින්කම ඔබේ පන්සලේ හාමුදුරුවන්ගේ බණ ලෝකයටම ඇහෙන නෙත් ඔස්සේ විකාශය කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට රූදසුන් සහිතව එකතු කරන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒකට ඔබ අපිත් එක්ක කතා වෙලා කතා කරන්න, කතා කරලා විස්තර දැනගන්න පුළුවන් ඔබට මෙන්න මේ අංකයට 0777 980 6237 0777 980 6237. ධර්ම දේශනාවල දායකත්වය දරන්නට 0744 25 214 අංකයට අර 214 අංකයට කතා කරන්නට ආරාධනා කරමින් සිතේ දසපුව නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: මෙත් අසපුව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: Wake up. Saturday hormones. Alpha Studio.
2: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
1: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසළ පුර පසළොස්වක පොහොදා.
2: Net FM ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා.
4: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
4: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
2: අනුශාසකත්වය
4: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
2: බැතිබරදායකත්වය
4: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
0: අවදත් අලුත් කාගෙත් නෙත්.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
2: අයිබෝවන් තෙරුවන් සරණයි නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානමින් ඉන්නේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවර ඇසල පුර පසළොස්වක පොහොදා ජූලි මාසයේ 29 වන පදාදා නෙත්‍යෆම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ බණ්ඩාරගම කලුතර පාරේ ශ්‍රී පුණ්‍ය වර්ධනාරාම විහාරස්ථානයේ අපි කවුරුත් දන්නේ පින්වත් පන්සල කිව්වහම ඉතින් උදෑසන 6 සිට අෂ්ටාංග සීල සමාදන් කරවීමෙන් පටන් රාත්‍රී 9 දක්වාම ඔබට ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ආශිර්වාද මහගීතල් පාන් පූජාදී නේකවිදු පින්කම් දක්මින් අනුමෝදන් වෙන්නට අපි ආරාධනා කරනවා එන්න කියලා ඇසල පුර පසළොස්වක පොහෝදා බණ්ඩාරගම කලුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි මේ උතුම් වූ පින්කම් පැවැත්වෙන්නේ. ඒ අතරේ නෙත්‍යෆම් රේඩියෝව මගින් ප්‍රචාරය කරන මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් ඔබ කතා කරන්න අපේ කෞෂිත 077 77 25 214 අංකයට 077 77 25 214 අංකයට එහෙමනම් අපි උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු වැඩම අවතාල ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයේ නාරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
3: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තත

ගත්තෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසරදස්ස

උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වතුනි, අද මා අපේ පින්වතුන්ට බොහෝම වටිනා කියන සූත්‍ර දේශනාවක් දේශනාවට මාතෘකා වශයෙන් තෝරා ගන්න කල්පනා කළා. මේක පින්වතුනි හරි අපූර්ව සූත්‍ර දේශනාවක්. දේශනාව සාකච්ඡා කරගෙන යනකොට මම විශ්වාස කරනවා අපේ පින්වතුන්ට කරුණු ටික අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. සූත්‍ර දේශනාව සංග්‍රහ වෙලා තියෙන්නේ සංයුක්ත නිකායේ සඝාත වර්ග පාළියේ. ඒ කියන්නේ පළවෙනි පොතේ දේවතා සංයුක්තයේ 42 පිටුවේ සූත්‍ර දේශනාවේ නම තමයි උජ්ජහාන සංඤී සූත්‍රය. දවසක් භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවාසය කරන කාලේ එක්තරා රාත්‍රියක එක්තරා දේවතාවරු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වෙත ලැබියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ දෙවිවරු පිංගතුනි මේ චෝදනාවක් එල්ල කරා. ඒ චෝදනාව තමයි අතර මේ දේශනාවේ විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ චෝදනාව ගැන ඇත්තටම අටකතාවේ තමයි විස්තර කරලා තියෙන්නේ. ඒ චෝදනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා පංසකූල චීවර පෙරවන්න, පිණ්ඩපාතෙන් දන් වළඳන්න, ඒ වගේම ගස්ගල් යට සේනාසන කොටගෙන වාසය කරන්න, රුක්ෂ මුල්වල ගස්ගල් යට වාසය කරන්න, ඒ වගේම පූතිමුක්ත බේසජ්ජය අනුභව කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම ඔය උපසම්පදාව ලබන අවස්ථාවේදී අවවාද කරනවා. ඇතර මේ දෙවියන්ට තියෙන ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේ එහෙම අවවාද කරලා උන්වහන්සේ ලෝකේ තියෙන බොහෝම වටිනාම කියන සීවරය අඳින්නේ. භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාතෙන් දන් වළඳන්න කියලා උන්වහන්සේ මේ රජවරු සිටුවරු අනුභව කරන වගේ බොහොම උසස් උසස් ආහාර පාන අනුභව කරන්නේ. භික්ෂුන් වහන්සේලාට ගස්කල් යට රුක්ෂමූලවල වාසය කරන්න කියලා උන්වහන්සේ මේ දිව්‍ය මාලිගා වගේ බොහොම උසස් මාලිගාවල වාසය කරන්නේ. භික්ෂුන් වහන්සේලාට පූතිමුත්ත බේසජ්ජ අනුභව කරන්න කියලා උන්වහන්සේ මේ පංච මදුර තමයි අනුභව කරන්නේ කියලා මෙන්න මේ චෝදනාව තමයි කළේ. දැන් මෙතන පින්වතුනි මේ දෙවියන්ගේ චෝදනාව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එකක් කරන්නේ තව එකක්.
දවල්ට අනුශාසනා කළා අර විදියට මේ වාසය කරන්න කියලා. උන්වහන්සේ අර වගේ බොහෝම උසස් උසස් වටිනා කියන දේවල් පරිහරණය කරන. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ මේ හැසිරීම කියනවා මෙනි මේ විදිහට චෝදනාවක් හැටියට, අඤ්ඤතා සන්ත මත්තානං අඤ්ඤතා යෝ පවේදයි නිකච්ච කිත වස්සේච බුත්තං තෙය්‍ය තස්සත කියලා තමයි මේ චෝදනාව කරන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ එක කරන්නේ තව එක. හරියට මොන වගේද කියලා කියනවා නම් මේ වටුකුරුළු වැද්දේ වටුකුරුල්ලන් අල්ලන්න යද්දී හරියට ඒ කුරුල්ලන් ඉදිරියේ මල් පැලයක් වගේ තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් වැද්දන් ඔය සතෙක් එහෙම අල්ලන්න යනකොට මුලින් කන්න දානවා, බොහෝම ආදරෙන් කතා බස් කරනවා. ඉතින් ඒ වට රැවටිලා එන ඒ සත්තු වැද්දට අහු වෙනවා. දැන් ඒ වැද්දව බුදුහාමුදුරන්ට උපමා කරනවා මේ දෙවිවරු. අන්නේ වැද්ද වගේ බුදුහාමුදුරෝ මේ භික්ෂූන්ට අවවාද කළ මේ වගේ අල්පේච්ඡ වාසය කරන්න කියලා උන්වහන්සේ මේ වගේ මේ බොහොම අග්‍ර දේවල් පරිහරණය කරනවා කියලා මේ බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් චෝදනාවක් කරනවා. මට හිතන මේ කාලෙටත් පින්වතුනි මේක ගොඩාක් වටිනවා කියලා. හේතුව තමයි අද කාලේ පින්වතුනි ඕන තරම් අපට දකින්න ලැබෙනවා මේ භාග්‍යවතුන් වහන්සේට කරන පූජාවල් ওই විදියට හරියට විවේචනය කරනවා. දොස් කියනවා. දැන් අපි පහුගිය දවසකත් ওই දේශනාවකදී කිව්වනේ. දැන් ඔය මෑත කාලේ කර භාග්‍යවතුන් වහන්සේ උදෙසා බොහෝම වටින සම්බුද්ධ පූජාව ජීවමාන සංඥාවෙන් පූජ කරද්දී ඒ පූජාවේ වීඩියෝ පට කීපයක් සමහර පිරිසක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරලා ඒ පූජාවට හරියට නිඳා කරලා තිබුණා. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපේ සමාජයේ පින්වතුනි මේ කාලෙන් කාලෙට එහෙම සිද්ධ වෙනවා. හැබැයි ඉතින් දැන් මේ සූත්‍ර හද්දි තේරෙනවනේ මේ මිනිසු විතරක් නෙමෙයි දෙවියොත් එහෙම කියලා තියෙනවා කියලා. ඒතර මෙතන පින්වතුනි අපිට අපේ පින්වතු බලන්නකො මේ නොවැටහෙන කාරණාවක් එතන ඉස්මතු වෙනව නේද? මට දැන් මේලෑ මතකෙට ඉන්නේ මම ඔය කියෝපු එක. මට මතකයි ධම්මපදේ හරි කතාවක් තන ඒත් මේ සමහර මේ තීර්ථක පිරිසක් බුදුරජාන් වහන්සේට දොස් නගනග යනවා මේ අල්පේච්ඡ වෙන්නේ කියලා බණ කිය කිය මේ රාජ මාලිගාව වගේ මාලිගාවල වාසය කරන්න කියලා. ධම්මපදයේ අට කතාවේ මට මතකයි කතාවක තිබුණ ඒ කතාව. ඒතර මගේ මතකේ හරිනම් තියෙනවා මේ ඊට පස්සේ කොහොමද බුදුරජාන් වහන්සේ එක්ක වාද කරන්න ඇවිල්ලා සමහරු පිඟුතුනි අර බුදුහාමුදුරු වැඩ ඉන්න තැන දැකලා වාද කරන්න තුම යන්න ගිහිල්ලා. දැන් ওই වගේ අවස්ථාවල් පිඟුතුනි මේ බුද්ධ ශාසනය තුල බුදුහාමුදුරු වැඩ හිටපු කාලේ තිබිලා තියෙනවා. ඉතින් දැනුත් තියෙනවා. මොකද්ද මෙතන තියෙන පිඟුතුනි ප්‍රධානතම කාරණාව? පළවෙනිම දින දේ තමයි ඔය නින්දා අපහාස කරන බණින මේ දොස් නගන මේ හුඟක් දිනේ ගොයල බැලුවොතින් පින්වතුනි ධර්මයේ දන්නේ. ඒ හුඟක් අය සමහර ලාවට බණින ඇත්තු අතර බෞද්ධයෝ ඉන්නවා නම් ඒ බෞද්ධයෝ වෙලා තියෙන්නේ එක ඔය මොකක් හරි මේ පොඩි තැනකි. ඒ කියන්නේ දහම් පාසල් දැනු අධ්‍යාපනයෙන් පාසලෙන් ලැබපු දැනුමින් ওই වගේ තැන් වලින් තමයි ඒ අයගේ බෞද්ධකම පෝෂණය කරන් තියෙන්නේ. ඒතරී ඒ සමහරු බුදුහාමුදුරෝ දේශනා කරපු නිවැරදි ධර්මකාරණා මොකද්ද කියන එක පින්වතුනි දන්නේ නෑ. ඒ පිළිබඳ වැටහීමක් නෑ, ඒ පිළිබඳ අවබෝධයක් නෑ. ඉතින් ඒ නිසා ඒ හුඟක් අයට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ ධර්මය පින්වතුනි දන්නේ නෑ. ඒ නොදන්නා කමම තමයි පින්වතුනි ඔවුන් ඉතරම් මහා අකුසල කර්ම ගොඩක් කරගන්න හේතුව. දැන් මෙතනත් මේ කතාවේ පින්වතුනි තියෙන්නේ
දැන් මේ භික්ෂුන් මේ දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට චෝදනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ සැපවත් දේවල් පරිහරණය කර කර මේ භික්ෂුන්ට අල්පේච්ඡ වෙන බණ කියනවා කියලා. පිටුතර එහෙම කරලා නැහැ භාගතුන් වහන්සේ. ඊනඟ ඇයි මේ පංසකූල චීවර පෙරවන්න පිණ්ඩපාතෙන් දන් වළඳන වගේ කතාවක් අපේ ධර්මයේ තියෙන්නේ. ඒ කතාවේ ආරම්භය මෙහිමයි. පිටුතුනි මුල් කාලේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විනී නීති පැනෙව්වේ නැහැ. ඊට පස්සේදී උන්වහන්සේලා මහාන වෙලා පසු කාලීනව පිංගුතුනි මහාන වෙන සමහර උදවිය දැන් දානේ නැති වෙලාවල් වලට පිණ්ඩපාතේ වඩින්න යමුයි කියලා තීරණය කරාම සමහර හාමුදුරුවෝ කියනවා අපොයි අපොයි මම මේ පිණ්ඩපාතෙන් එක එක තැන්වල ගිහින් හංගා කකා ජීවත් වෙන්න ආව නෙවෙයි මම මේ මහනෝනේ මිනිසු ගේන ආහාර ටික ගැන හිතලා මිනිසු අපිට දාන ගෙනත් දෙයි කියලා හිතලා තමයි මම මහනෝනේ. දැන් කාටර භික්ෂුන් වහන්සේ නම්කට සිවුරක් එහෙම නැහැ කියලා කිව්වම මේ උන්වහන්සේලා මේ කිව්වම ආයුෂ්මතුනි ඔය සිවුරක් නැත්තම් ඔය පංසකූල චීවරයක් හරි මසා ගන්න කියලා එලාට කියනවා අපොයි අපොයි මම මේ එක එක තැන්වල තින් රෙදි කෑලි එකතු කරලා සිවුරු මහ ගන්නව නෙවෙයි එහෙම සිවුරු වඳින්න ආව නෙමෙයි මම මේ මිනිස්සු ගෙනත් දෙන සිවුරු පරිහරණය කරන්නේ මං ඉන්නේ කියලා. එහෙම නැත්නම් ඉන්න තැනක් නැහැ කිව්වම රුක්ෂ මූලවල ගස් ගල් යට වාසය කරන්නේ කිව්වම අපෝයි මං මේ ඒ වගේ තැන්වල ඉන්න ආව නෙමෙයි මම මේ මිනිස්සු හදලා දෙන ආරාමවල වාසය කරන්නේ මං ආවි කියනවා. ඉතින් මෙනි මේ ආකාරයට පින්වතුනි මේ සමහර භික්ෂුන් වහන්සේලා අර භික්ෂුන් වහන්සේලාට දොස් නගලා තියෙනවා. ඉතින් ඔන්නේ කාරණාව පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ශාසනේ යම්කිසි භික්ෂුවක් උපසම්පදා වෙනකොට ඒ මහණ උපසම්පදාවේදී පිංගුතුනි ඔන්නෝය ප්‍රකාශය ප්‍රතිඥාවක් වශයෙන් දීලා තමයි ඒ කෙනා මහණකම ලබන්නේ. ඒ කියන්නේ මහණ වෙන්න ඕන මම පිණ්ඩපාතෙන් දන් වළඳනවා කියලා. මම පිණ්ඩපාතෙන් ගියක් ගියක් ගාණි ගිහිල්ලා දානීය පිළිගමී කියලා තමයි මහණ වෙන්නේ. ඊළඟට මම පංසකූල චීවර පෙරවනවා කියලා තමයි මහණ වෙන්නේ. මම මේ ගස් ගල් යට රුක්ෂ මූලවල වාසය කරනවා කියලා තමයි පැවිද්ද ලබන්නේ. මම මේ පූති මුක්ත බේසජ්ජය කියන බේසජ්ජය වළඳනවා කියලා තමයි පැවිද්ද ලබන්නේ. ඉතින් ඒ කාරණාවල් ටිකට තමයි මේ පැවිද්ද ලබන්නේ. හැබැයි ඉහිමී කියලා ඒක භාග්‍යතුන් වහන්සේ ස්ථීර කරලා නැහැ. අර දේවදත්ත හාමුදුර ඉල්ලපු වරපහිනුත් ඒක ඔප්පු වෙනවනේ. දේවදත්ත හාමුදුර ඉල්ලන්නෙත් ඔය වරපහනේ. මංශ භෝජනේ ඇතුළු. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියන්නේ මොකද්ද? කැමැති කෙනෙක් රුක්ෂ මූලවල ඉන්න, කැමැති කෙනෙක් ආරාමවල ඉන්න, කැමැති කෙනෙක් පිණ්ඩපාතෙන් දන් වළඳන්න, කැමැති කෙනෙක් ගේන බත පිළිගන්න කියලා මේ ඒ භික්ෂුන් වහන්සේලාට ඒ කැමැති ආකාරයට ඒ සිව්පසේ පරිහරණය කරන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ එතනදීත් අවසර දුන්නේ. නැත්නම් දේවදත්ත හාමුදුරුවෝ ඉල්ලපු පංචවරි අනුමත කරේ නැහෙනේ. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඉලක්කය වෙන්න ඕන නිවන. ඉතින් උන්වහන්සේ අපේ ජීවිතවලින් යමක් ඉවත් කරා නම් ඉවත් කළේ නිවනට බාධා වෙන දියා. එහෙම නැත්නම් මේ මිනිසුන්ගේ කෙලෙස් පිනවන්න බුදුරජාන් වහන්සේ බණ කිව්ව නෙවෙයි. දැන් ඔය සමහරු පිංගුතුනේ ඇත්තටම ගත්වතින් දැන් මේ සැප සම්පත් පිඳින මිනිසු දිහා දැක්කම ওই වගේ විසිතුවිලි පහළ වෙන්නේ ඇයි? දැන් ඔය බුදුරජාන් වහන්සේට පූජා කරපු පූජාවල් වලදී උනත් සමහරුන්ට පිංගුතුනේ හිතෙන්නේ එක එක අදහස්. විවිධ අදහස් හිතෙනවා. ඇයි මේ වගේ ඇඳන්? ඇයි මේ වගේ කොට්ට? ඇයි මේ වගේ සිවුරු? අපේ රේණුකාණී චන්දවිල මහානායක හාමුදුරන්ගේ අර චිත්තෝපක්කේශ වංචිනික ධර්ම පොතේ ඉරිසියා මේ එතන කියලම තියෙනවා. කෙනෙක් සැප විඳිනකොට ඒ දිහා බලාගෙන ඉඳ බැරි යම් කිසි කෙනෙකුට අදහසක් තියනවලු ඒක ඉරිසියාවේ වංචනික ධර්මයක් නිසා තමයි ඇති වෙන්නේ. ඒක මේ සාමාන්‍ය බුදුහාමුදුරුවෝ දැක්කම නෙවෙයි මිනිසුන්ට සැප විඳින ගිහි පිරිස දැක්කමත් ඔහොම තමයි හිතෙන්නේ. හොඳ ගියක් දොරක් හදාගෙන ඉන්න කෙනෙක් දැක්කම බලන්නකෝ කියන්නේ නැද්ද කියලා
අනේ ඉතින් මේ ඉන්නේ කෙටි කාලෙට මොකටද අපි ඔච්චර ලොකු ගෙවල් මට වගේ තිබුණනම් අනේ මම නම් කරන්නේ තව නැති බැරි දිතුන් දිනකටවත් ගියක් දොරක් හදලා දීලා මමත් ඉන්න පුළුවන් ටිකේ පොඩි ගියක් හදන් ජීවත් වෙනවා කියලා සමහර අර ලොකු ගෙවල් හදාගෙන ඉන්නේ මිනිසුන් දිහා බල බල ওই වගේ කතා කියනවා ඇත්තටම පින්වතුනි මේ මිනිසුන්ට එහෙම තිබුණනම් එහෙම දීලා කරයිද එහෙම කරන්නේ නෑ මිනිස්සු ඇත්තටම ඒ කියන්නේ කරනවට නෙවෙයි තමනුත් දන්න තමන්ට එහෙම කරන්න නෑ කියලා ඒ කියන්නේ අර ඉරිසියාවට මට මේ මිනිස්සු මේ සැප විඳින බලන් ඉන්න බෑ මට ඉරිසියයි කියලා කිය පින්වතුනි කතාන්දර කියන්නේ බෑනේ ඒ නිසා ඉරිසියාවට තමයි එහෙම කතා කියන්නේ ඒක පෘථග්ජන කෙලිස් ස්වභාවය ඒක බුදුහාමුදුරු දැක්කත් ඇති වෙනවා හාමුදුරු නමක් දැක්කත් ඇති වෙනවා සැප විඳින ගිහියෙක් දැක්කත් ඕක ওই විදියම තමයි ඒක වෙනසක් නෑ දෙගින බලනක සමහරලාට ඔය ටිකක් බබලන කෙනෙකුට සාමාන්‍ය ප්‍රසිද්ධ කෙනෙකුට එහෙම නැත්නම් මේ ආර්ථිකම වශයෙන් දියුණු වෙච්ච මිනිස්සෙකුට මුකාකරමි පුංචි දෙයක් වෙච්ච ගමන් ඒක මහා විශාල දෙයක් වගේ පින්වතුනි සමාජයේ හුවා දක්ව දක්ව විවිධ විවේචන කරන්නේ ඒවට එකතු වෙනව හුඟාක් අය ඒ කියන්නේ ඇත්තටම ඒ මිනිසයා සැප විඳිනකොට ඒ මිනිසයාගේ විඳින සැපේ දිහා බලාගෙන ඉන්න බැරි උදවිය ගොඩක් ඉන්නවා කෙනෙක් සමාජය තුල බබලනකොට ප්‍රසිද්ධ වෙනකොට ඒ කෙනාගේ ප්‍රසිද්ධත්වයේ ඒ කෙනාගේ බැබලීම දරාගෙන ඉන්න බැරි පිරිසක් ඉන්නවා. ඒතර ඒ කෙනාගෙන් පුංචි මොකක් හරි අඩුපාඩුවක් වෙච්ච ගමන් අර තමන්ගේ හිතේ තියෙන කාලාන්තරයක් තිස්සේ පැසව පැතව තිබිච්ච අර අදහස් ටික එළියට දානවා. ඒක ඊ මිනිස්සුගේ තියෙන කෙලෙස් ස්වභාවය. ඒක බුදුහාමුදුරු සම්බන්ධිනුත් එහෙමයි. ඉතින් පින්වතුනි ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ කොයියම්මෝ තැනක ඔහොම අනුශාසනාවක් කරලා නැහැ. දැන් ඔය මේ කාලෙත් අපට අහන්න ලැබෙනවන්නේ මේ බුදුහාමුදුරුව කියලා තියෙන සියල්ල අත්හරින්න. ඒ සියල්ල අත්හැරීම තුල තමයි සැපය තියෙන්නේ කියලා. පින්වතුනි සියල්ල අත්හරින එක සැපයක් තමයි. හැබැයි කන්න ඕන වෙලාවට ආහාර ටිකක් නැත්තම් ඉඳගන්න ඕන වෙලාවට ආසනයක් නැත්තම් එහෙම නැත්නම් අඳින්න ඕන වෙලාවට වස්ත්‍රයක් නැත්තම් ලෙඩක් දුකක් ඇදිච්ච වෙලාවට බෙහෙත් ටිකක් නැත්තම් ඒක දුක ඒක සැපක් නෙවෙයි ඒ නිසා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ කරපු දේශනාව හුඟක් දිනේ අපේ සමාජේ පටලවගෙන තියෙන්නේ ඒ කොහොමද පටලවගෙන තියෙන්නේ පින්වතුන් ගිහියන් වශයෙන් ගත්තොත් අපේ පින්වතුන්ට මේ පංචකාම සැප විඳින එකට බුදුරජාණන් වහන්සේ බාධා කළේ නැණි. භාග්‍යතුන් වහන්සේ හම්බ කරන්න එපා කිව්වේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ගිහින් චපේ පිංගතුට ඉගෙන ගන්න එපා කිව්වේ නැහැ. ගෙවදොළව හදන්න එපා කිව්වේ නැහැ. ආවාහ විවාහ කරන්න එපා කිව්වේ නැහැ. දරුමල්ලු හදන්න එපා කිව්වේ නැහැ. ඒගොල්ලෝගේ යුතුයකම් කරන්න එපා කිව්වේ නැහැ. ඉව එපා කිව්වේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ සෑම තැනකින්ම ඔප්පු කරලා තියෙන මොකද්ද? මේ කෙනෙක් විඳින සැපයට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගරහලා තියෙන්නේ යමේ කන්නේ සැපේ උපාදානය කරගෙන ඉන්නවනะ ඒක අල්ලාගෙන ඉන්නවනะ භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ආන්නේ එක ඒක එපා කියලා පංචස්කන්ධේ නෙමෙයි දුකක් වෙන්නේ පංච උපාදානස්කන්ධයයි ඇහැට ප්‍රිය දේවල් උපාදානය කරගන්න එක කනට ප්‍රිය දේවල් උපාදානය කරගන්න එක නාසයට ප්‍රිය දේවල් උපාදානය කරගන්න එක දිවට ප්‍රිය දේවල් උපාදානය කරගන්න එක එමෙ නැත්තම් ශරීරයට ප්‍රිය දේවල් උපාදානය කරගන්න එක හිතට ප්‍රිය දේවල් උපාදානය කරගන්න එක අනිත් උපාදානය කරගන්න එක තමයි දුකක් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේටත් පින්වතුනි උන්වහන්සේගේ බුද්ධ කාලය තුල විවිධ දේවල් උන්වහන්සේට ලැබුණා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඒ දේවල් පින්වතුනි උපාදානය කරගත්තේනේ. බුදුරජාණන් වහන්සේ පින්වතුනි දිව්‍ය මාළිගා වගේ මාළිගාවලලත් වාසය කළා. හැබැයි සොහොන් කෙතේ ඊළඟට ගිනිහල් ගේ ওই වගේ තැන්වලත් භාග්‍යවතුන් වහන්සේ වාසය කරා. අම්බලන්වල පිදුරු මත
තනපියලි මත ওই තැන්වලත් බුදුරජාන් වහන්සේ වාසය කළා තියෙනවා. ඉතින් මේ හැම තැනකම බුදුරජාන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අර සැපේ කියන්නේ උන්වහන්සේ උපාදානය කරගෙනනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට යමක් ලැබෙනවා කියන කාරණාව මතක තියාගන්න එක පිංගුතුනි වරදක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සියල්ල බාරගත්තේ ඒ පූජ කරන කෙනාට අනුකම්පා පිණිස, යාට පිනක් කරගන්න ඕන කමට. එහෙම නැත්නම් උන්වහන්සේට සැප විඳින ඕන කමට නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ කිසි දියා පරිහරණය කරද්දී උන්වහන්සේ කිසිවක් කිරෙහි පිංඔතුනේ ඇලීමකින් ගැටීමකින් වාසය කළේ නැහැ. ඒ ඇලීම ගැටීම කියන එක තමයි කෙනෙක්ව පිංඔතුනේ සංසාරේ දුකකට පමුණුවන්නේ. ඒ පංචකාමීය දුකක් වෙන්නේ ඇයි? ඒ පංචකාමයට ඇලිලා ඉන්න නිසා. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ ඒවට උදාහරණ කියන්නේ. අර ගවීකුගේ ඇට කැබෙල්ලක් වගේ මස් සුවඳයි ලේ රසයි විතරයි තියෙන්නේ. නමුත් මස් නේ. මේක කොච්චර පරිහරණය කරා කරා කිව්වක් ඇහ කොච්චර පිනෙව්වා කන කොච්චර පිනෙව්වා දිව කොච්චර පිනෙව්වා ඒක කෙලවරක් නේ. ඒතර බුදුරජාණන් වහන්සේ තව උපමා කියනවනේ ඕකට. දැන් කෙනේ අර ගිජුලිහිණියෙක් මස් කෑල්ලක් අරගෙන යනකොට තවත් ගිජුලිහිණිය ඇවිල්ලා අර ගිජුලිහිණියට කොටනවා මස් කෑල්ලට. හැබැයි මස් කෑල්ල අතහැරපු ගමන් ඒ මස් කෑල්ල පස්සේ ගිජුලිහිණිය යනවා මිසක් මේ සතාට කවුරත් කොටන්නේ නැහැ. ඒ වගේම උපාදානීය කරගැනීම තමයි දුකක් වෙන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ මේ සසර සත්‍යයට දේශනා කරමි උපාදේ උපාදානීය නැති කරගන්න. නැත්තම් මේ ආහාර නොලැබෙන එකවත් එහෙම නැත්තම් වස්ත්‍ර නොලැබෙන එකවත් ඉන්න තැනක් නොලැබෙන එකවත් බෙහෙතේත් නොලැබෙන එකවත් ඒක නෙමේ භාගතුන් වහන්සේ මෙතන දේශනා කරලා තියෙන්නේ. ඒවා ලැබීම පෙර පිනක් කියලායි කියලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට ඒ දේවල් නොලැබෙනවා නම් ඒක දුකක් කියලායි කියලා තියෙන්නේ. ඒතර නුවණැත්තා පින්වතුනි මේ කාරණාව හොඳින් දන්නවා. ඒ නිසා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේට උනත් පින්වතුනි මේ පූජා කරන්නේ පූජාව කවදාවත් ওই විදියට නිന്ദා සහගතව දකින්න එපා. මොකද මේ මිනිස්සු ඒවා කරන්නේ පින් පතාමයි. දැන් ඔය අනේපිඩු මහසිටුතුමා ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේට හදලා තියෙනවා මාලිගා තුනක්. අනේපිඩු සිටුතුමා තුනක් ඇදුවා, කොසල් රජුරෝ එකක් ඇදුවා. භාග්‍යවතුන් වහන්සේට වැඩ ඉන්න ගන්ධ කුටිම තියලා තිබිලා තියෙනවා ජේතවනාරාමේ හතරක්. අද නම් ඉතින් අපි බුදු කුටියක් කිව්වම මේ 10යි 10යි 12යි 12යි කාමරයක්නේ භාග්‍යවතුන් වහන්සේට වෙන් කරන්නේ. නමුත් ඇත්තටම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කුටිය ඒ වගේ තාම කුඩා ප්‍රමාණයේ කුටියක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කුටිය කොයිතරම් විශාලද කියන කාරණාව තේරුම් කරගන්න පුළුවන් දවසක් අර රාහුල හාමුදුරුවෝ රාත්‍රියේ නිදන්න කුටියක් නැති වෙච්ච වෙලාවේ උන්වහන්සේ ගිහිල්ලා සැතපුනේ භාග්‍යවතුන් වහන්සේගේ වච්ච කුටිය, ඒ කියන්නේ වැසිකිළියේ. බුදුරජාන් වහන්සේ මේක දකින්ව පහවදා. ඒ භික්ෂුන් වහන්සේලාට ඒ වෙලාවේ නීතියකුත් පනවනවා. ඒතකොට දැන් එතනදී තේරෙනවා රාහුල කුමාරයා භාග්‍යවතුන් වහන්සේගේ වැසිකිළියේ රැය පහන් කරා නම් එතකොට හිතාගන්නකෝ බුදුරජාන් වහන්සේ පරිහරණය කරපු වැසිකිළිය කියලා කියන්නේ කෙනෙකුට සුවසේ ගිහිල්ලා රැයක් පහන් කරන්න පුළුවන් තැන. නිදාගෙන ඉන්න පුළුවන් තැන. ඊට හිතන්නකෝ භාග්‍යතුන් වහන්සේගේ මේ වැසිකිළිය කොච්චර විශාලද. ඊට හිතා ගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කුටිය කොච්චර විශාලද කියලා. ඉතින් ඒ වගේ කුටි බුදුරජාණන් වහන්සේට හතරක් තිබුණ ජේතවනාරාමේ. කරේරුකා කුටි, කෝසම්බ කුටි, ගන්ධ කුටි, සලලා කුටි. එයි මේ භාග්‍යතුන් වහන්සේගේ කුටි වලට ගන්ධ කුටි කියලා කියන්නේ සුවඳ කුටිය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ මන්දිරය හැම කල්ලිම සුවඳවත්. ඒතර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කුටිය එක දිගට සුවඳවත් වෙන ආකාරයට පින්ඔතුණි තබන්න පුළුවන් නම් අන්න භාග්‍යතුන් වහන්සේට කරන උසස්ම පූජාවක් ඒක. ඒ සුවඳ පූජාවල් කරද්දිත් අපි පින්වතුන්ට නුවණින් හිතලා බලලා සුවඳ පූජාවල් කරන්න පුළුවන් වෙන්නේ අන්නේ දේ නිසායි. උතර පූජාවල් කරද්දි බලන්න ගොඩාක් සුවඳ වර්ග.
සුවඳ වැඩි ඒවා අන්‍යව පූජ කරන භාග්‍යතුන් වහන්සේට පුළුවන් තරම් ඒ වගේ පූජාවල් භාග්‍යතුන් වහන්සේට කරන්න බෑ. සුවඳ පූජාවක් කරද්දී අඩුම තරමේ සුවඳ එකක් මිලදී ගන්නකොට තමන් බලන්න ඒ සුවඳ ටිකක් දීර්ඝ වේලාවක් තියෙනවද කියලා. තමන්ගේ නාසියට ප්‍රිය වෙන ඒ වගේම ඒ සුවඳ බොහෝ වේලාවක් තියෙන සුවඳක්ද කියන කාරණාවත් බලන්න ඕනේ. ආන්න එහෙම බුදුරජාන් වහන්සේට සුවඳ පූජා කරන කුටියට බුදු භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කුටිය එක දිගටම සුවඳවත්. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ කුටියට ගන්ධ කුටිය කියලා කියන්නේ. දේවගේ භාග්‍යතුන් වහන්සේට කුටි හතරක් තිබුණා. ඔල්ලුණු විල ගහක් ළඟ, කොහොඹ ගහක් ළඟ. ඒ නිසා තමයි කෝසම්බ කුටි, කරේරුකා කුටි කියලා තියෙන්නේ. දුරීව පිංගුතරි විශාල මාලිගා වගේ කුටි බුදුරජාණන් වහන්සේට පූජා කළා තියෙන්නේ. ඉතින් ඒ පූජාවල් පිංගුතුනි බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ උන්වහන්සේ පෙර සංසාර භවයන් වලදී උන්වහන්සේ කරගත්තා වූ පින නිසා බුදුරජාණන් වහන්සේට ඒ දේවල් ලැබෙන්නේ. ඒ නිසා කවදාවත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පූජාවකට දොස් නගන්න එපා. බුදුරජාණන් වහන්සේ නමකට කරන පූජාවකට යම් කිසි කෙනෙක් දොස් නගන එක අපේ පිංගුතුන් දන්නවද ඒක කොයි තරම් මහ බරපතල පාප කර්මයක්ද කියලා? ওই පේතවත්තු පාලේක කතාවක් තියෙනවා, ධාතු විචින්නක කියලා කතාවේ තියෙන්නේ. එක්තරා කලෙක මේ අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අපේ පිංගුතුන් අහලා තියෙනවා මේ ස්ථාන අටක රජවරු අට දිනක් ද්‍රෝණ අටක ධාතුන් වහන්සේලා වඩම්වාගෙන ගිහිල්ලා සෑවල් හදලා පූජා පැවැත්තුවා. ඒතර ඒ පූජාවල් වලට සම්බන්ධ වෙච්ච සමහර උදවිය රජුරුවන්ගේ අණ නිසා තමයි සම්බන්ධ වෙන්නේ. රයිතුමා නියෝග කරනවා. ඉතින් සමහරු රජ අණ නිසා ඉනෝ මිසක් සද්ධාවෙන් ඉන්නේ නෑ. ඉතින් එතන විශේෂයෙන්ම කියනවා දවසක් අන්න එහිම පූජාවකට සම්බන්ධ වුණ එක කෙළඹි පවුලක ඉන්න ඒ ස්වාමි බිරිඳයි, ඒ කෙළඹියගේ ස්වාමි බිරිඳයි, දියණියයි, එක යෙහෙළියකුයි. මේ තුන් දෙනාම බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයට පූජාවක් පවත්වන්න ගියා. ওই විලාවේදී අර කෙළඹි පුත්‍රයා මේ තුන් දෙනා බුද්ධෝපස්ථානයට යද්දී එකට නිඳා කළා. ඔය අස්ති පූජා නෙවෙයි පවත්වන්න ඕන, ඕවා විසි කරලා දාන්න ඕන. ඌවට පූජා කරයි කියලා මොකද්ද තියෙන ඵලය කියලා අහනවා. අදත් අපේ පිංගුතුන් බලන්නකෝ මේ සමාජේ ওই විදියට බුදුරජාණන් වහන්සේගේ මේ උත්තම ධාතුන් වහන්සේලාට ගරහන උදවිය අපේ සමාජේ කොච්චර ඉන්නවද? ඔන්න බලන්න ඊයට වෙන විපාකේ කොච්චර භයානකයිද කියලා. නමුත් අර gedara පිරිස බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්න ගියා. ඉතින් අවසානයේදී ඔය පිරිස මරණයටපත් වෙනවා. අර භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වපු පිරිස මරණින් පස්සේදී දෙව්ලොව උපදිනවා. නමුත් මේ පූජාවට ගරහපු අර කෙළඹි පුත්‍රයා මරණින් මත්තේ ගිහිල්ලා ප්‍රේත ලෝකයක උපදිනවා. කොහොමද මේ ප්‍රේතයාගේ ශරීරය, ප්‍රේතයාගේ මේ කටින් ආයුධ වලට කැපිලා මේ කටින් හැම තැනීම පණුව වැටෙනවා. ඒ පණුව මේ මෝ පුරාම කනවා. මොකද මේ පණුවන්ට තියෙනවා මේ තලයක් වගේ, කැපෙන තලයක් වගේ මුවක්. ආන් ඒකෙන් මේ මෝ කපනවා, මෝ හපනවා. දොන්නොයි විදියට මේ ප්‍රේතයාගේ මෝ විනාශ වෙනවා. ඊළඟට ඒ තැන්වලට ඇවිල්ලා අනිත් ප්‍රේතයෝ ලුණු තියෙනවා. අර්තුවාල වෙච්ච තැන්වලට ලුණු තියලා බඳිනවා. මිනි මේ ප්‍රේතය මෙන්න මේ වගේ මහා දුක් ගොඩක් විඳිනවා. මොකටද? අර බුදුරජාණන් වහන්සේගේ උතුම් පූජාවට ගරහපෙකේ විපාකය. ඒ නිසා කවදාවත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පූජාවට ගරහන්න තරම් පෞකාර හිතක් හදාගන්න එපා. ඒක අපේ පින්වතුන් මේ ආත්ම භාවේ තමන්ගේ සංසාරයට කරගන්න විශාල පාඩුවක්. ඒ පාඩුවේ ප්‍රමාණය මතක තියාගන්න කියලා නිම කරන්න බෑ.
ඒ තරම් මහ විශාල පාඩුවක් අපේ පින්වතුන් සසරට කරගන්නේ. ඒක ලේසි නෑනේ පින්වතුනි ගලව ගන්නවා කියන එක. ලේසි එකක් නෙවෙයි ඒක. ජටිල සිටුතුමාත් ඒත් කාශ්‍යප භාගතුන් වහන්සේගේ ධාතු සෑයට බැන්නනේ. ත්‍රී වෙලාවේ ජටිල සිටුතුමා සමාව ගත්ත ධාතු සෑයෙන් භාගතුන් වහන්සේගෙන් රත්තරන් මල් තුනක් පූජ කරලා ඒත් කර්මී යම් ප්‍රමාණයක් පල දුන්නනේ. බැන්නේ කොහොමද? ඔය ඇට ටික මට හම්බ වුණා නම් චෛත්‍ය හදනවා නෙවෙයි කර ගඟට විසි කරනවා කිව්වා. ඔන්නම තමයි බැන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට. අවසානයේ මේ සිටුතුමා ජීවිත හතක් උපදිනව මනුස්ස ලෝකේ. උපන්න හැම ආත්මෙමම උපන් දවසේම අම්ම කරන්නේ දාසියක් ලව්වා ඒ දරුවව ගඟට විසි කරනවා. හත් වතාවක් ඒ විදිහට ගඟට වැටෙන්න වුණා. ඊ සමාවත් අරගෙන තර භාග්‍යතුන් වහන්සේට දොස් නගනවා කියන එක කොයිතරම් භයානක විපත්තියක්ද කියලා හිතන්නකෝ. ඒ නිසා කවදාවත් මේ බුදුරජාණන් වහන්සේට ලැබෙන පූජාවට ගරහන්න එපා. මොකද භාග්‍යවතුන් වහන්සේට මේ ලැබෙන්නේ උන්වහන්සේ පෙර සංසාරී නොයී ජීවිතවල පුරපු දාන පාරමිතාවේ ආනිසංස. භාග්‍යවතුන් වහන්සේට මේ ලැබෙන්නේ අපි පින්වතුන් බලන්න බුදුරජාණන් වහන්සේ සංසාරයේ පින්වතුනි කොයි තරම් ආත්ම භාවයන් වලදී දන් දීලා තියෙනවද? මොන තරම් කැපකිරීම කරලා තියෙනවද? අර විශ්සන්තර ජාතකයේ බලන්නකෝ අපේ මහබෝසතාණන් වහන්සේ දීපු දානීය පින්වතුනි ඔක්කොම කළේ උන්වහන්සේ සම්මා සම්බෝධියේ නැමැති මේ උත්තම ස්ථානයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ ලැබීමේ තණ්හාවක් නෙවී තිබුණේ. භාග්‍යතුන් වහන්සේට සම්මා සම්බෝධිය ලැබීමේ තණ්හාවක් තිබුණේ නේ. උන්වහන්සේ ඇයි ඒ සම්මා සම්බෝධිය ලැබුවේ? ඔබ මා වැනි මිනිමි සංසාරේ දුක් විඳින සසර සත්‍යයන්ට අනුකම්පා පිණිස. ඊතර ඔබ මම වෙනුවෙන් තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ නිසානේ අද මේ බුද්ධ ශාසනේ අපට උත්තමයන් වහන්සේ මුණ ගැහලා මිච්ඡර පින් කරගන්න පුළුවන් උනේ. නැත්තං ඉදා දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාමුලදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සතරපද ගාථාවේ පළවෙනි පේලි අහලා දෙවෙනි පේලි නිමා වෙන්න කලින් අරහත් ඵලයේ ලබන්න තරම් පින් පුරාගෙන විලි හිටියයි උත්තමයා. අතට ලැබිච්ච නිවන අතහැරලා මේ සාරා සංකේ කල්පලක්ෂයක් මේ තරම් දුක් ගොඩක් විඳින්න

තමන්ගේ ඉතාම වටිනා ඇස් දෙක අහසේ තරු කැට ගාන ටිහා දන්දුන්නේ කවුරු වෙනුවෙන්ද? ඔබ මා වෙනුවෙන්. ඉතින් ඒ සංසාරයේ පුරාවට මේ කැපකිරීම කළේ ඔබ මම වෙනුවෙන්. ඒ නිසා ඒ උත්තමයන් වහන්සේ අන්නේ කරපු කැපකිරීම නිසා තමයි සම්මා සම්බෝධිය ලැබුවේ. ඒ උත්තමයන් වහන්සේ දීපුවම තමයි පින්වතුනි ඔය ලැබෙන්නේ. මං අර හැමතිස්සෙම කියන්නේ ඇත්තටම පින්වතුනි අපි අද බුදුහාමුදුරුවන්ට දුන්නට හිතන්නපා පින්වතුනි මේ එක දින පූජාවක්වත් මේ කාලේ භාගතුන් වහන්සේට කරන උසස්ම පූජා කියලා. ඒව උසස් සේව නෙවෙයි. අපි අද බුදුහාමුදුරන්ට දෙන්නේ පින්වතුනි බොහොම දුප්පත්ම පූජා ටික. අර විශාකා උපාසිකාව දානයක් දෙද්දී බුදුරජාණන් වහන්සේට දම්පලේ දානශාලාව සකස් කරද්දී විශාකාවගේ එක යෙහෙලියක් කහවණු ලක්ෂයක් වටින පරිස්කාරයක් අරන්ගෙනවා පූජ කරන්න. අනේ මටත් මේ පූජාවට සම්බන්ධ වෙන්න ඉඩ දෙන්න කිව්වා. ඊට පස්සේදී විශාකාවට ඇවිල්ලා අර කහවණු ලක්ෂයේ වස්ත්‍රය පෙන්වුවම ආ පුළුවන් තැනකින් ඔක තියන්න කිව්වා දානශාලාවේ. ඒ ඉතින් අර පිරිකරත් අරගෙන දානශාලාවේ පුරාවටම ඇවිදිනවා. පිරිකර පූජ කරගන්න තැනක් නැහැ. ඒ කියන්නේ කහබොණු ලක්ෂයේ පිරිකර පූජ කරන්න පුළුවන් සුදුසු තැනක් නැහැ. මොකද හැම තැනම තියෙන ඊට වඩා 3 4 10 12 ගුණයකින් වැඩි පිරිකර. අවසානයේ අඬනකොට ආනන්ද හාමුදුරුව විල දෙකලා ආනන්ද හාමුදුරුව තමයි ඇයට සුදුසු තැනක් පෙන්වුවේ පිරිකර තබන්න. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේට ලැබිච්ච එව්වා. පිංගුතුනි මුකුත් උන්නේ මේ මහසෑය බලන්නකෝ. ස්වර්ණමාලි මහසෑයේ බුදුරජාණන් වහන්සේට මෛත්‍රි කුච්චර වස්තුන් තියෙනවද? දුටුගැමුණු මහරජතුමා මහසෑය ගර්භයෙන් නිර්මාණය කරද්දී ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේලා පිරිසක් මේ හිමාලයට වැඩම කරලා ওই මේදවර්ණ පාසාන 6ක් අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඒ මේදවර්ණ පාසාන 6 එක පාසානියක් යට පොළොවට දැම්මා. කියන්නේ අත්තිවාරමට දැම්මා. ඊළඟට හතර දිසාවට පාසාන 4ක් තැබුවා. ඒතර මේ ස්වර්ණමාලි මහසෑ ගර්භී ඇතුලේ දිගපළල තියෙනව රියන් 80ක්. රියන් 80ක් දිගපළල තියෙනව මහසෑ ඇතුලේ. ඊළඟට දුටුගමුණු මහරජතුමා ඒ මහසෑය හදද්දී උන්වහන්සේට මොනවද පූජ කළේ? මහසෑයේ මැද තියෙනවා පිඟුතුනි රිදී කඳක් තියෙන සප්ත රතනෙන් හදපු රියන් 18ක් කුස බෝධින් වහන්සේ නම. කඳ රිදීෙන් හදලා තියෙන්නේ, අතු සියල්ල සප්ත රතනෙන් හදලා තියෙන්නේ. බෝගහේ කොළ ඉන්ද්‍රනීල මාණිකයෙන්, ඒ කියන්නේ කොළ පැහැති මාණිකයෙන් හදලා තියෙන්නේ. ඊළඟට ඔය පරවෙච්ච කහපාට කොළ ඒව හදලා තින් රත්තරන් වලින්. ඊළඟ මේ බෝධියේ දිසා හතරට විහිජිච්ච අතු හතරකුත් ඉහළට එකත්තකුත් අතු පහක් තියෙනවා. ත්‍රී හැම අත්තක්ම රියන් 18ක් දිගයි. ඊළඟට ඒ බෝධින් වහන්සේ වටේට තියෙනවා රිදීෙන් හදපු ආසනයක්. බටහිර දිසාවට රිදීෙන් හදපු ආසනයක්, අනිත් දිසාවට සප්ත රතනෙන් හදපු ආසනයක් තියෙනවා. ඒ රිදීෙන් හදපු ආසනය කහවණු ලක්ෂයක් වටිනවා. ඊළඟට ඒ වටේට පුන් කලස් තියලා ඒ කලස් කල හදලා තියෙන රත්තරන් වලින් රත්තරන් කල හදලා රිදීෙන් මල් දාලා තියෙනවා. ඊළඟ රිදී කලවල රත්තරන් මල් හදලා දාලා තියෙනවා. ඊළඟට මැණික් කලවල රත්තරන් මල් හදලා දාලා තියෙනවා. ඊළඟට පින්වතුනි එතනින් පස්සේදී මේ දැන් ඊළඟට ওই බෝගහට නැගෙනහිර දිසාවට වෙන්න, ඒ කියන්නේ අපි වඳින මහසෑයේ නැගෙනහිර දිසාවට වෙන්න රියන් 18ක් උස බුදු පිළිමයක් තියෙනවා. ඒ බුදු පිළිම හදලා තින්නේ රත්තරන් වලින්. ඊළඟට මුළු බුදු පිළිමෙම දැන් කහපැහැත් ගැන්වෙන තැන්වල රත්තරන් ආලේප කරලා තියෙනවා. රත්තරන් වලින් හදලා තියෙනවා. ඊළඟට නිල් පැහැගැන් කෙද තැන්වල නිල මාණිකෙන් හදලා තියෙනවා. ඊළඟට රතු පැහැගැන් වෙච්ච තැන්වල රක්ත මාණිකෙන් හදලා තියෙනවා. ඒ වගේ බුදු පිළිමේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ මහසෑ ගර්භයේ ඇතුලේ විවිධ පින්වතුනි රූප හදලා තියෙනවා. මොනවද අපේ

0: මහබෝසතාණන් වහන්සේ තුසිත දිව්පුරේ මෞකුසට ආපු විදිය ওই මහසෑ ඇතුලේ හදලා තියෙනවා. මෞකුසේ වැඩ හිටපු විදිය මහසෑ ඇතුලේ හදලා තියෙනවා. මෞකුසින් නික්මිලා ලුම්බිනි සාල වනෝද්‍යානයේ රියන් හතක් ඉදිරියට වැඩපු ආකාරය ওই මහසෑ ගර්භය ඇතුලේ හදලා තියෙනවා. ඊළඟට පිංගුතුනි මේ උන්වහන්සේට සුද්ධෝදන මහරජතුමාගේ මාලිගාවදී අර බමුණ වැඳපු විදිය, අසිත කාලදේවල තවුස වැඳපු විදිය, සුද්ධෝදන මහරජතුමාගේ ප්‍රථම වන්දනාව, ඊළඟට මගුල් මේ දවසේ වප්මගුල් දවසේ උන්වහන්සේ ආනාපාන සතිය භාවනා වඩමින් අහසේ පළගක් බැඳගෙන වැඩ හිටපු ආකාරය, ඊළඟට උන්වහන්සේ අවුරුදු 16 ශිල්ප දක්වපු ආකාරය ඔයි මහසෑ ඇතුලේ හදලා තියෙනවා. රම්ම සුරම්ම සුබ කියන මාල්ලිගා තුනේ වැඩ හිටපු ආකාරය ඔය මහසෑ ඇතුලේ හදලා තියෙනවා. ඊළඟට පින්වතුනි උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු විදිය, ඊළඟට උන්වහන්සේ සය අවුරුද්දා දුෂ්කර ක්‍රියා කරපු විදිය, ඊළඟට උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයේ ලැබපු බෝධි මණ්ඩලය, ඊළඟට එදා දසදහස සක්වලින් ආපු දිවුරු බ්‍රහ්මී ඔය මහසෑ ඇතුලේ හදලා තියෙනවා. එතන මහබෝසතාණන් වහන්සේ උපදිනකොට පිඟුතුනි උන්වහන්සේ වෙනුවෙන් මේ මහා බ්‍රහ්මියා ශ්වේත චත්‍රය දරපු විදිය, ඊළඟට ශක්‍ර දෙවියෝ චාමර දරපු විදිය, සුයාම දෙවියෝ චාමර දරපු විදිය, ශක්‍ර දෙවියෝ මේ සක්කඬ පවත්වපු විදිය, පංජසක දිවි පුත්‍රයා මේ වීණාව වාදනය කරපු මේ ඔක්කොම මහසෑ ඇතුලේ හදලා තියෙනවා. ඊළඟ සත් සතිය ගත කරපු විදිය පිළිබඳව ඒ හැම කොටසක්ම ওই මහසෑ ඇතුලේ හදලා තියෙනවා. ඊළඟට පිංගුතුනි මුළු ජාතක කතා පොතම, මුළු ජාතක කතා 550 ගානම විස්සන්තර මුළු ජාතකයේම ওই මේ මහසෑ ඇතුලේ තියෙනවා පිළිමවලින් නිර්මාණය කරලා. ඊළඟට ওই රාහුල වාද සූත්‍රය, ආටානාටේ සූත්‍රය, රතවිනීත සූත්‍රය ඔක්කෝම මහසෑ ඇතුළ නිර්මාණය කරලා තියෙනවා. ඊළන්ට භාග්‍යතුන් වහන්සේ 45 වසක් පුරාවටම වැඩහිටපු ආකාරය, ඒ තැන්වල විශේෂයම උන්වහන්සේ පස්වග මහණුන්ට බණ කියපු විදිය, යසකුළු පුත්‍රයා මහණ වෙච්ච විදිය, යාළුවෝ 54 දෙනා මහණ වෙච්ච විදිය, ඊළඟට උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩපු විදිය, කිඹුල්වත් නුවරදී මේ ඥාතීන්ගේ මාන්නේ බිදෙනි යමා මහ පෙළහර පාපු විදිය ඔක්කෝම මහසෑ ඇතුළ නිර්මාණය කරලා තියෙනවා. මම කියන්න ගත්තේ පිංගුතුනි පැය ගාණක් කියන්න පුළුවන්. ඉතින් මේ සියල්ල මහසෑ ඇතුලේ දුටුගනු මහරජතුමා හදලා තිනවා. ඒ හදපු එක නිර්මාණයක් රියන් පහක් උසයිලු. රියන් පහක් උසයිලු. පිංගුතුනි ඇත්තටම කෙනෙක් කිව්වටත් පිළිගන්න එකක් උත් නැහැ මහසෑ ඇතුලේ උච්චර දේවල් කොහොමද තියෙන්නේ කියලා. ওই සම්බන්ධයෙන් ඇත්තටම ගැටලුත් මතුවලා තියෙනවා. දැන් ඔය මේ බාතිකාභය කියලා රජ කෙනෙක්නි මහසෑ ඇතුලේ මනසලෝකෙ ගියේ. ඉතින් ඒ මහසෑ ඇතුළට බාතිකාභය රජතුමා ගිහිල්ලා මහසෑ ගර්භය ඇතුලේ දැකලා ඒ ඇතිවෙච්ච සිත කොයි වගේද කියන්නේ රජතුමා පිඟුතුනි එළියට ඇවිල්ලා මිනිසුන්ට මේ මහසෑ ගර්භය ඇතුලේ තියෙන විචිත්‍රවත් දේවල් වර්ණනා කර කර කියනවා. අවුරුද්දක් පාසා රජතුමා මේ පිළිම හදලා, ඒ නිර්මාණය කරපුවා මනුසුලෝක පිළිම හදලා ඒව අවුරුද්දක් පාසා මිනිසුන්ට පින්නලා තියෙනවා. ඊළඟට පින්වතුනි මේ දවසක් ඔය ලෝවා මහපායේ වැඩින හාමුදුරුවරු මේ මහසෑ ගර්භය ඇතුලේ තියෙන විස්තරේ දන්නේ නැහැ කියලා රජතුමා උන්වහන්සේලාට මේ මහසෑ වර්ණනාව කරලා තියෙනවා. දවල් ආහාර අරගෙන පටන් අරන් තියෙන්නේ. ඊළඟට රජතුමා පහෝදා එල්ලිවෙන යාමයක් වෙනකන් අර පටන්ගත්තු වර්ණනා විස්තර කරලා තියෙනවා. එල්ලිවෙන යාමයක් වෙනකන් අවසානයේ රජතුමා අතරමඟදී නතර කරලා නික්මෙන්න ගිහිල්ලා තියෙනවා. එතකොට අහනවා දේවයන්හස ඔච්චරද, අනේ ස්වාමීනි මම මේ කිව්වේ මහසෑයේ තිබිච්ච දේවල් වලින් 10න් එකයි, තව ඒ වගේ 9 ගුණයක් කියන්න තියෙනවා කිව්වා. ඒ කියන්නේ දවල් ආහාර අරගෙන වාඩි වෙච්ච රයිතුමා පහවදා උදේ වෙනකන් කියලාත් කියලා ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. දවසක් ඔයක හාමුදුරු නමක් මේ පිරිසකට මහසෑ වර්ණනාව කරලා තියෙනවා. ඒ කියන්නේ රතවිනීත සූත්‍රය දේශනා කරද්දී ඒ දේශනාව අවසානයේදී උන්වහන්සේ මහසෑ වර්ණනාව දේශනා කරලා තියෙනවා. හැබැයි මේ හාමුදුරුව මේ කියද්දී ඔය සෑ වර්ණනාවේ යම් යම් කොටස් කියලා නැහැ. ඒව ටිකක් මගහැරලා කියලා තියෙනවා. ඕක අහගෙන හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ කොටස් මගහැරනේ කියන්නේ. ඔව් ස්වාමීනි, මෙව කිව්වට මිනිසු පිළිගන්න එකක් නැහැ කියලා මම ඒව කිව්වේ නැහැ කිව්වා. ඒ කියන්නේ මිනිසුන්ට අදහ ගන්න බැරි දේවල් ටිකක් මේ මහසෑතල තියෙන්නේ. ඊළඟට දවසක් ඔයක හාමුදුරු නමක් භාග්‍යතුන් වහන්සේගේ දසබල පිළිබඳ දේශනාවක් පවත්වනවා. ඒ දේශනාව අවසානෙත් මහසෑ වර්ණනාව කිව්වා. ඔක අහගෙන හිටපු රජ කෙනේ අහනවා, ස්වාමීනි දැන් ඕක ওই වගේ මේ මහසෑතලේ තියෙනවයි කියලා කිව්වම කවුද පිළිගන්නේ කියලා අහනවා. කොහොමද ස්වාමීනි අපි පිළිගන්නේ කියලා අහනවා. එතකොට හාමුදුරු උදාහරණයක් කියලා තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළේ ඉන්දසාල කියලා ගුහාවක් ඇතුළේ වැඩ ඉඳගෙන. ඉන්දසාල ගුහාව කියන්නේ බොහොම පොඩි ගුහාවක්. බුදුරජාණන් වහන්සේ ඒකේ වැඩ ඉඳගෙන තමයි දේශනාව කළේ. තින් එදා දේශනාව අහන්න මේ දස දහසක් සක්කොළවල් වලින් දිවුර් බ්‍රහ්මියොතන්ට ඇවිල්ලා තියෙනවා. රයිතුමාගෙන් අහනවා, මහරජ ඔබතුමා දන්නවද ඉන්දසාල ගුහාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සක්කපඤ්ඤ සූත්‍රය? දන්නවා කෝ ස්වාමිනි. එදා කවුද ඔහු බණ අහන්න ආවේ? ස්වාමිනි දෙවිවරු කිව්වා. කොච්චරක් ආවද ඇහුවා. දස දහසක් සක්වලවල දිවුර් බ්‍රහ්මයා ආවා කිව්වා. ඒතර අහනවා, දේවයන් වහන්සේ අරතරම් පුංචි ගුහාවක් ඇතුලේ අරතරම් මහ විශාල දිවි පිරිසකට ඉන්න පුළුවන් කියන කාරණාව ඔබතුමා විශ්වාස කරනවද කියලා ඇහුවා. එතකොට කියනවා, ස්වාමිනි ඒක මම පිළිගන්නවා, මොකද ඒ එතනට ආවේ දෙවියෝ. දෙවියෝ කියලා කියන්නේ මහා ආනුභාව තියෙන පිරිසක්. ඉතින් දෙවියන්ගේ ආනුභාවෙන් ඒ ගුහාව ඇතුලේ ඔවුන්ට ඉන්න පුළුවන්. එතකොට හාමුදුරුවෝ කියනවා, එහෙනම් මහරජා හිතා ගන්න කිව්වා එතන තියෙන්නේ එක ඉර්ධියයි. මහසෑය කියලා කියන්නේ තුන් ඉර්ධියකින් හදපු එක. මොකද තුන් ඉර්ධිය? මහසෑයේ දෙවියන්ගේ ඉර්ධියක් තියෙනවා, ඊළඟට 96 කෝටියක් මහරහතන් වහන්සේලාගේ ඉර්ධියක් තියෙනවා, ඒ වගේම තමයි දුටුගැමුණු මහරජ්ජුරුවන්ගේ ඉර්ධියක් තියෙනවා. මේ තුන් දෙනාගේ ඉර්ධියෙන් කොයි මහසෑය හදලා තියෙන්නේ? ඉතින් කියන්නේ මහසෑ ගර්භයේ ඇතුලේ තියෙන පූජා වස්තුන් ටික හරිනම් සෑමලු වැතිරුවොත් සෑමලුව නෙවෙයි අවට පරිසරයත් එක්කම පින්වතුන් ඉඩ කඩ මදී ටික පිරිවොත්. ඒතර මේ කවුරු වෙනුවෙන්ද ලැබෙන්නේ? ඔය ඔක්කොම කවුරු වෙනුවෙන්ද ලැබිලා තියෙන්නේ? මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. අද මේ ඇඳ පූජ කරාම, කොට්ටියක් පූජ කරාම, ඇඳ ඇතිරිලා පූජ කරාම සමහර මිනිස්සු පිඟුතුනි හරියට ඒකට දොස් නගනවනේ. මහසෑය ඇතුලේ තියෙන්නේ ඔක්කොම රත්තරන් මුතු මෙනි පබළු පලිඟු රිදි මෙනි මෙව්වයින් තමයි ඔය මහසෑය ඇතුලේ තියෙන ඔක්කොම හදලා තියෙන්නේ. ඉතර කවුරු වෙනුවෙන්ද මේ ලැබෙන්නේ? බුදුරජාන් වහන්සේ වෙනුවෙන්. මම ඒකයි කියන්නේ, අද අපි භාග්‍යවතුන් වහන්සේට ඇත්තනම පින්වතුනි මේ හොඳ පූජාවල් නෙමෙයි කරන්නේ. අපි මේ අද කරන්නේ ඉතාම දුප්පත් ගණේ ලාමක පූජාවල් මෙවුවා. මේ එකක්වත් පින්වතුනි මේ හොඳ පූජාවල් නෙමෙයි. අද අපි රත්තරන් පූජ කරත් කොහොමද පූජ කරන්නේ? පවුමචින් පූජ කරොත් පවුමත් දෙකක් දී. ඊළඟට රණින් පිළිමය පූජ කරොත් තනිකර රත්තරන් වලින් පිළිම පූජ කරනවද? නෑ. මොන පිළිමද පූජ කරන්නේ? රණ්ණාලේපිත. අර බෝධින් වහන්සේ වටා හදන රන්වැට රණ්ණාලේපිත. අපි චෛත්‍ය රණ්ණාලේපිත. කුටි හැදුවොත් රණ්ණාලේපිත. පුටුවක් හැදුවොත් රණ්ණාලේපිත. ඒ සමහර ඉවේ රත්තරණුත් නැහැ. රන් පැහැයට හුරු වර්ණයක් ආලේප කරලා අපි අද කියනවා රණින් පූජාවක් කරා කියලා. අපි අද කරන්නේ පින්වතුනි බොහොම මහා පූජාවල් නෙවෙයි. බුදුරජාන් වහන්සේට විශාල පූජාවල් ලැබිලා තියෙනවා. ඉතින් සූත්‍ර දේශනාවේ කියනවා, මෙතන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර දිවිවරුන්ට, පින්වත්නි බුදුරජාණන් වහන්සේ පුරණ ප්‍රතිපදාව උන්වහන්සේ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂව දැනගෙන කරනවා මිසක් උන්වහන්සේ හිතලවත් කරනව නෙවෙයි කිව්වා. දැන් දෙවියන් තේරුණාට මේක රැවටීමක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂෙන් දැනගෙන කරන දෙයක් මිසක් උන්වහන්සේ එකම එක ඉරියව්වක්වත් උන්වහන්සේ පවත්වන්නේ නැහැ අසිහියෙන්. බුදුරජාන් වහන්සේ සෑම ඉරියව්වක්ම පවත්වන්නේ සිහියෙන්මයි. උන්වහන්සේගේ සෑම ක්‍රියාවක්ම උන්වහන්සේ පවත්වන සිහියෙන් ප්‍රඥාවෙන්. ඒ කිසි වෙලාවක උන්වහන්සේගේ ඒ සිහිය පින්වතුනි නැති වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කරන කිසිම දෙයක් අසීයෙන් පරිහරණය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම පරිහරණය කරන්නේ සිහියෙන්. අර බ්‍රහ්මයේ සූත්‍රේ බලන්න. භාග්‍යවතුන් වහන්සේ පරීක්ෂා කරන්න දවසක් උත්තර කියලා බ්‍රාහ්මණෙක් ආවා. අවුරුදු 6ක් භාග්‍යවතුන් වහන්සේගේ ඉරියව්වක් ගානේ පරීක්ෂා කර කර බැලුවා බුදුරජාණන් වහන්සේගේ අඩුපාඩුවක් හොයාගන්න. භාග්‍යවතුන් වහන්සේ සැතපෙන තැන, ඉඳගන්න තැන, හිටගෙන ඉන්න තැන, වඩින තැන, ඊළඟට ධර්මදේශනා කරන තැන, දන් වළදන තැන, මේ සෑම ස්ථානයක්ම මේ උත්තර බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේගේ බල බල හිටියා පරීක්ෂා කර කර මොකක් හරි අඩුපාඩුවක් හොයාගන්න භාග්‍යවතුන් වහන්සේගේ. එහෙම අඩුපාඩුවක් හොයාගන්න බැරි වුණා. සාමාන්‍ය පින්වතුනි, සාමාන්‍ය කෙනෙකුගේ ළඟ මේ මිනිත්තු කිහිපයක් ඉන්න ඕනේ අඩුපාඩුවක් හොයාගන්න. සමහරලාට කෙනෙක් අත හොලවන්න පුළුවන්, පය හොලවන්න පුළුවන්, ඇඟපතවල් කසන්න පුළුවන්, ඉනිරියවල් මාරු කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙමනේ, වැඩි හිටියොත් වැඩි හිටියමයි, වැඩියොත් වැඩියමයි. භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ උන්වහන්සේ සිවුර පෙරවගත්තම මේ සිවුරේ දිවුර වැහුවම යට වාටි හිටිනවනේ. උන්වහන්සේ සිවුර පෙරවුවම යට වාටි අගකොන් ටික කොයි විදියකටද හරියට මේ නෙළුම් මල් ටිකක් එක මීටරට අරගෙන කතුරකින් කැපුවම ඒ යට කොටස තියෙන යම්සේද, අන්න ඒ විදියට තමයි බුදුරජාණන් වහන්සේ සිවුරක් පෙරවුවන් පස්සේ යට වාටිය තියෙන්නේ. උන්වහන්සේ යොදුන් ගණනාවක් දුර වැඩියත් ඒ කොටස පින්වතුනි වෙනස් වෙන්නේ, නූල් පටකින්වත් වෙනස් වෙන්නේ. එහෙම සිහියෙන් සිවුරක් පෙරවන්න සාරිපුත්ත හාමුදුරන්ටවත් බෑ. ඒකෙන රහත්යවරුද සාමණේරයන් වහන්සේ නමක් ඇවිල්ලා චෝදනාවක් කළේ. ඒකෙන අපිටවත් බෑ ඒක කරන්න. නමුත් භාග්‍යතුන් වහන්සේට පුළුවන්. භාග්‍යතුන් වහන්සේ එච්චරටම සිහියෙන් ඉන්නේ. ඒ නිසා තමයි කියන්නේ වසුදා යතාපමීයා චිත්තාවන වටංසකා තතේව සීලං බුද්දස්ස කෝදිස්වානප්පසීදති. හරියට වන ලැහැබක් විචිත්‍ර විචිත්‍ර මල් වලින් බබලන යම්සේද, ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ සෑම සිල්පදයක්ම පින්වතුනි මේ ලෝකයේ අතිශයම බබලනවා. කිසිම තැනක අඩුපාඩුවක් කියන්නේ බෑ. බුදුරජාණන්ස අවබෝධයෙන් ප්‍රතිපදා පුරනෝ මිසක් අනවබෝධයෙන් පුරන්නේ නැහැ කියලා දෙවියන්ට බණක් කිව්වා. දැන් මේ බණ ටික අහපු දෙවිවරු මිනිස්සු ඉස්සරහා ලැජ්ජාවටපත් වුණා. ඊට පස්සේදී අනිත් දෙවිවරු ඉස්සරහන් ලැජ්ජාවටපත් වුණා. මොකද දැන් දෙවිවරු කියනව ඇවිල්ලා, ස්වාමිනී මේ ඔබ වහන්සේ මේ එකිනෙකා රවට්ට රවට්ට ඔහොම බණ කිව්වට නුවණ තියෙන අපි වගේට ඕව වැටහිනවා කියලා. බුදුරජාණන් දේශනා කරාම උන්වහන්සේගේ මේ ප්‍රතිපදාව මේ වගේ එකක් කියලා ඊට පස්සේදී ඒ දෙවියන්ට ඔන්න ඒක තීරුණා. ඉතින් බුදුරජාණන් කියන මෙතනදී මේ ප්‍රතිපදාව එක වතාවක් බණක් අහපු කෙනෙකුට තීරෙන්නේ නෑ. මම ඒක අර නිතරම කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුළුවන් තරම් අහන්න, අහන තරමට අපේ පින්වතුන්ගේ දෘෂ්ටි පිරිසුදු වෙනවා. ඔය හුඟා බණින්නේ දොස් නගන්නේ බණ දන්නේ නැති උදවිය. බුදුරජාන් වහන්සේ කවුද කියලා කියන කාරණාව දන්නේ නැති උදවිය බණින්නේ. ඒ නිසා මේ භාග්‍යවතුන් වහන්සේ ගැන දැනගන්න පින්වතුනි හොඳට බණ අහන්න, ධර්මිය අහන්න. ඒතර අපේ පින්වතුන්ටත් 15 වේ ওই වගේ පුද පූජා පවත්වන්න. ඉතින් ඊට පස්සේ මේ දෙවරු මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා. භගවන්තෝ පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං ඒතද වෝචුං. බුදුරජාන් වහන්සේ පාමුල සිරසින් වැටිලා මෙහෙම කියනවා, අච්චයෝ නෝබන්ති අච්චගම යථාබාලං යථාබාලං යථාමූලං යථා අකුසලං. ඒ කියන්නේ අපේ බාල බව නිසා, අපේ අනුවණ කම නිසා, අපේ නොදන්නා කම නිසා ස්වාමිනී අපි මේ වගේ දොසක් නැගුවා. ස්වාමිනී අපිට මෙන්න මේ කරපු වරදට සමාව දෙන්න. මොකද ආයතින් සංවරයාති මතු සංවරේ පිණිස. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ හිම කිව්වම මද සිනහාවක් පෑවා. ඇත්තටම මේ දෙවිවරු ඇවිල්ලා ඒ වගේ සමාව ගත්තේ තමන්ගේ වරද අවබෝධ කරගෙන නෙවෙයි, බුදුරජාන් වහන්සේ කියපු කාරණාවට කියන්න දෙයක් නැහැ. දැන් අර අනිත් පිරිස ඉදිරියේ නින්දාවට පත් වෙච්ච නිසා ඒකෙන් බේරෙන්න තමයි මේ වන්දනාව කළේ. දැන් බුදුරජාණන් වහන්සේ hina උනේන් පස්සේදී ඒ දේවරු ආයෙත් අහසටම නැගලා දොස් නැගුවා. දොස් නැගන්නේ මොනවා කියලාද? වැරදිනම් කාගෙන් වෙන්න බැරිද? වරදක් වුණාම සමාව දෙන්න දැනගන්න ඕන. පඬිතේකුණක් කවද්ද සිහියෙන් මිහිටියේ? එක දිගටම සිහියෙන් හිටියේ කීකේ දොස් නැගුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම අනිත් මිනිස් එහෙම වුණාට බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ අසීයෙන් ඉන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ හැම කල්ලිම සිහියෙන් ඉන්නවා කියලා ආයි දේශනාවක් කළා. ඊට පස්සේදී ඕන්නේ වරද බාරගත්තා. ඒතර බලන්න පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ලැබෙන ප්‍රත්‍යයට පින්වතුනි ඒ කාලේ දෙවිවරුත් දොස් නගලා තියෙනවා. තීර්ථකයෝත් දොස් නගලා තියෙනවා. රජවරුත් දොස් නගලා තියෙනවා. බ්‍රාහ්මණයෝත් දොස් නගලා තියෙනවා. එහෙව් එකේ මේ සාමාන්‍ය මිනිස්සු දොස් නගනවා කියන එක පුදුම වෙන දෙයක්ුත් නෙවෙයි. නමුත් ඉතින් කනගාටුවකට කාරණාව නම් මේ තරම් මනරම් දියවිලක් ලැබිලත් ඒ දියවිලින් පිපාසාව නිවා ගන්නේ නැතුව දියවිලට දොස් නගනක පිපාසිත පිරිසක් වගේ හඬ නගන දිහා දැක්කම තමයි දුකක් ඇති වෙන්නේ. එහෙම වෙන්නේ නැතුව මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබිච්ච මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන අපේ පින්වතුන් පුළුවන් තරම් මේ බුද්ධ ශාසනය තුළ කුසල් දහම් වඩා ගන්න, පින් කරගන්න උත්සාහ ගන්න. ආන් එහෙම පින් කරගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ කිරේ නොවෙනස් වෙන සද්ධාාවක් උපදවා ගන්න පුළුවන් ශ්‍රාවක පිරිසක් බවට පත්වන්න. අද මේ සදහම් දේශනාව ශ්‍රවණය කරපු පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව දේශනා කළ ළඟා කරගත්ු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ වෙලාවේ අපි හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා නිත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින් උතුම් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින් උතුම් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා අපි මේ වෙලාවේ සාදු නදීන් පින්ඥානුමෝදනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම විශේෂ පණිවිඩයක් අපේ පින් උතුම්ට සිහිපත් කරන්න තියෙන පහුගිය දවසකත් මම ඒ කාරණා මතක් කළා. බොහෝ දිනෙකගේ අපහසුතාවය වළක්වා ගන්න ඕන නිසා තමයි මම මේ කාරණාව සිහිපත් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි මෙවර මේ වර්ෂයට අදාළ වෙන බාහිර වැඩම කරන ධර්මදේශනා බාරගෙන අවසන්. සියල්ල බාරගෙන අවසන් ආය මේ වර්ෂයේ පින්වතුනි දේශනාවකට වැඩම කරන්න කාල වේලාවක් වෙන් කරවා ගැනීම හරිම දුෂ්කරයි. ඉතින් මම මේ කාරණා මතක් කළේ හුඟක් දිනෙක් මේ දවස්වල ඒ ධර්මදේශනාවන් වලට ආරාධනාවල් සිද්ධ කරනවා. ඉතින් සමහර පින්වතුනි ඔවුන්ගේ නොදන්නා කම නිසාම හිතමනාපකම් ඇති කරගන්නවා. සමහරට දොස් නගනවා. එහෙම කරන්න එපා. මොකද ඇත්තටම දේශනාවකට වඩින්නේ බොහෝම කැමැත්තෙන්. බණ කියනවා කියන එකේ පින දන්න නිසාම දේශනාවකට වඩින්නේ බොහෝම කැමැත්තෙන්. නමුත් ඉඩකඩක් නැති වෙනකොට දේශනාවකට කාලයක් වෙන් කරගන්න හරි අමාරුයි. ඉතින් ඇත්තටම සමහරලාවට පිරිස අනවබෝධයක් ඇති කරගනී කියන බිය නිසාම අපේ දැන් ওই උපස්ථායක ළමයි දිනපොතේ පින්තූර පවා යවනවා මේ දවසේ ඉඩ නැහැ කිය කිය. මොකද ඒක කරන්නේ මොකක්වත් නිසා නෙවෙයි, සමහරු වැරදි අවබෝධයක් ඇති කරගනවා ඉඩකඩ තියාගෙන දේශනාවකට වඩින්නේ නැහැ කියලා. නමුත් එහෙම අදහසක් නැහැ. මොකද දැන් මේ වර්ෂයේ මෙහිම දිනේ ඉඩකඩ නැහැ කිව්වම ඉතින් ලබන වර්ෂයට මිනිස්සු ආරාධනාවල් කරනවා. ඉතින් මේ වර්ෂය අවසන් වෙනකොට ලබන වර්ෂයටත් අදාළ වෙන දින හුඟක් ඉවරයි. ඔන්නෝම තමයි හුඟක් වෙලාවට දේශනාවල් ආරාධනාවල් පින්වතුනි ඉඩකඩ නැති වෙන්නේ. ඉතින් මම මේ කාරණා බොහෝම කරුණාවෙන් මතක් කරන්නේ. ඉතින් මේ වර්ෂයේ දිනයක් ඉල්ලගෙන අපි වැඩ ඉන්න තැනටවත් සමහරු පින්වතුනි බණ කියන තැන් වලට ලියුම් කඩදාස ලියාගෙන හදාගෙන එනවා, ලිපි හදාගෙන එනවා. ඉතින් සමහර ඇත්තරම ලිපි දිහා දකිනකොට අපටත් හරි අමාරුයි දරා ගන්න. එක්ක අම්ම වයසයි, අම්මට අවුරුදු 90යි, එහෙම නැත්නම් කවුරුහරි ලෙඩක් ඇදලා පිළිකාවක් ඇදලා යාවිනුයින් බණ කියන්න. සමහර අය බලදී හරීම කනගාටුයි. නමුත් ඉතින් ඉඩකඩක් නැත්තම් හරි අමාරු වෙන දේශනාවකට වඩින්න ඉතින් මම මේ කාරණා පොඩ්ඩක් මේ මිනිත්තු කීපයක් අරගෙන මතක් කළේ බොහෝම කරුණාවෙන් මේ වර්ෂයේ දේශනාවකට ආරාධනා කරන්න දිනයක් ලබා ගන්න කියලා ඉපා මොකද මේ වර්ෂයේ අපි දේශනාවල් බාරගෙන අවසන් නිසා ඉතින් මේ අපහසුතාවයේ වළක්වා ගන්න ඕන නිසා තමයි මම මේ කාරණාව නැවතත් අපේ පින්වතුන්ට සිහිපත් කරන්නට යෙදුනේ ඉතින් මනම් අපි අද දවසේ දේශනාව නිමාවටපත් කරනවා ඔබ අප හැම දිනාටමත් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ පින පාරමිතාවක්ම වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු නෙතෆම් ධර්ම දක්ෂිනාවයි ඒ අවසන් වූයේ නෙතෆම් රේඩියෝ සමග මහ පින්කම් සිදු කරන්නට ඔබට හැකියාව තිබෙනවා කියලා අපි නිරන්තරයෙන් මතක් කරනවා එවැනි පින්කමක් පැවැත්වෙනවා අගෝස්තු මාසේ 25 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී BMICH දී පැවැත්වෙන්නේ උදැසන 9 සිට කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කමඨානාචාර්ය වන්දනීය පූජනීය උඩුතුඹර කාශ්‍යප ස්වාමීන් වහන්සේ තමයි අභිධර්මයේ සිහිය භාවනාව සහ ජීවිත අවබෝධය ඇසුරෙන් අතික්‍රමන සංසාරික සීමා ඉක්මවා යාමට මේ උත්තම ධර්මානුශාසනාව පවත්වන්නේ. ඒ අතරේ නෙත FM රේඩියෝව ශ්වේත පූජා පින්කම් මාලාව ඇසලපුර පසළොස්වක බොහෝදා පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී. ඔබටත් පුළුවන් ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ මෙවැනිම ශ්වේත පූජා පින්කම් මාලාවක් පවත්වන්නට 0774-41-52-272 අංකයෙන් කතා කරන්න අපේ දර්ශනට අපි ඒ සඳහා ආරාධනා කරන ගමන් ඔබට දිගින් දිගටම නෙත FM රේඩියෝ වැසුරේ දහම් පවසිනවා ගන්නට රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.
3: නිත්‍ය FM පිරිත් මණ්ඩපය ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

සුම්යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nette fem. Nette Firit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම් මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසේ බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය, දම්සක් පැවතුම් සුතුර, යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛ්‍යය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.